බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: ලස්සන ඔබේ සිත අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: මේ පින්බර උදැසන ඔබේ සිත අවදි කරන්නේ.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවාද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබදකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දු, එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවනි, අප සංවිධානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක්, මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැහැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬ කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැත්තේ කියලා. කනේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීනිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: very good morning, very good morning. හැමෝටම සුන්දර ලස්සන වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න මොන අද දවසත් උදේ 6යි විනාඩි 4යි වෙලාව වෙනත FM Alpha Studio 2026 මේ 14 වෙනිදා බ්‍රහස්පතිදා දවස. ඉතින් කොහොමද වැස්ස?
1: වෙනදට වඩා ඒ කියන්නේ ඊයට වඩා නම් චුට්ටක් අඩුයි. ඒ වුණාට මට හිතනවා කසුණියකි සමහර පැතිවලට තාම වැස්ස ඇති කියලා.
0: ඔව් අර කියන්නේ කඩින් කඩ වැස්ස කියලා. ඒක මමත් වින්ද දැන් එනකොට එන අතරවාරේ කඩින් කඩ වැස්ස තිබුණා. ඉතින් අර ඊයේ තරම්ම නෑ. ඊයේ මං අර කිව්වා වගේ වැහි හරි බරයි. ඉතින් කිව්වනේ අපි වැහි බර වගේම බර කරට අරගෙන වැඩ කරමු කියලා. ඉතින් අද ඊට වැඩිය වෙනස්. දවසින් දවස මම මේ කල්පනා කරේ කොච්චර දේවල් සෝබා දහමත් එක්කම වෙනස් වෙනවද කියලා. මෙච්චර ඉක්මනටම සෝබා දහම වෙනස් වෙන විදිහට අපිට වෙනස් වෙන්න පුළුවන්ද කියලා මම කල්පනා කරා.
1: ඔව් නේද, සමහර වෙලාවට අර අපේ මූඩ්ස් උත් ස්විච් වෙන එක පාටම වෙන සතුටින් ඉන්න ආයෙ දුක් වෙනවා, ආයෙ තරහ යනවා. ඒ වගේ තමයි මටත් ඔකී හිතුණා.
0: දැන් අර මේ අපි ඔය අහනවනේ ලෙහන්ස උදේ සර්වාගමික මේ දෙයක් හරි, ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා පැතුම් ලෝකෙට එකතු කරනවානේ හැම ආගමකම. ඉතින් ඒකෙදි හැම ශාස්ත්‍රවරයෙක්ම කියලා තියෙන්නේ ලෝකෙට සාමය තමයි, ලෝකෙට ආදරය තමයි, ලෝකෙට හොඳ දේවල් තමයි. එතනදී හැම නායකයෙක්ම කියලා තියෙන්නෙත් සතුට තියෙන තැනම දුකක් තියෙනවා, දුක තියෙන තැනම සතුටක් තියෙනවා, ආදරය තියෙන තැනම සතුටක් තියෙනවා, ආදරය තියෙන තැනම දුකක් තියෙනවා. ඔය ඔක්කොම එකක් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒකේ ගැඹුර හරි අමාරුයි. ඉතින් අපිට ඕක පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න. ඒකනේ ඉතින් අපි තාම රහත් වෙලා නැත්තේ.
1: අපි පෘථග්ජන මිනිස්සු.
0: ඉතින් ඒ නිසා අදත් ඒ සිතුවිල්ල එක්කම අපි වැඩ ටික කරගෙන යමු. නැත FM Alpha Studio කියලා කියන්නේ හොඳම මෝර්නින් වයිබ් එකත් එක දවස පටන් ගන්න තැන. ඔයා ඔයාගේ විටමින්ස් ටික අලුත් කරගන්න තැන. හොඳ විටමින්ස් ටිකක් බීලා උදේට හොඳ විටමින්ස් ටිකක් අරගෙන හොඳට මොලේ හොදගෙන මොලේට කැම ටිකක් දාගෙන ඔයාගේ වැඩ ටික පටන් ගන්න තැන. ඒ වගේම ඔයා ඒ කාලේ ඉඳලා කරපු දැන් මගේ වයසත් එක ගත්තාම ගොඩක් තියෙනවනේ අපිට ස්කූලේ කාලේ මතක. දැන් ලෙහන්ස තාම අවුරුදු දෙකක් කටත් දෙක තුනක් විතර ස්කූලේ තව යන්න ඕනේ නේ අවුරුදු තුනක් විතර. එතකොට මතක තියෙනවනේ. ඉතින් ඒ මතක අලුත් කරගෙන අනේ අපිටත් මෙහෙම හැකියාවක් තිබුණානේ, දක්ෂතාවයක් තිබුණානේ කියලා ඒවා අලුත් කරගෙන ඒ මතක ලස්සන කරගෙන ඒ වගේම ලෙහන්ස වගේ දක්ෂ ගොඩක් හැකියාවන් තියෙන දරුවෝත් එක්ක අපි වැඩ පටන් ගන්න තැනක්
1: අනේකයි.
0: එනිසා ඉතින් දැන් වැස්ස එක අසනීප තත්වයක් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ එකට මේ සතිය එන්න හිටපු දරුවෝ එන්නේ නැහැ. ඉතින් ඒක අපි අර ප්‍රායෝගිකව සමහර කාරණා වෙනස් කරගන්න වෙනවනේ. ඒ නිසා තමයි අපි නැත් FM Facebook Live එකනොත් හම්බ වුණේ නැත්තේ. එහෙම කියලා අපිව වෙනස් කරගෙනත් නැහැ හොඳේ. ඉතින් අපි වලුත් කරගෙන ඉස්සරහට යමුද?
1: යමු යමු, අනිවාර්යයෙන්ම යමු.
0: ඉතින් ඉස්සරහට යනකොට මොනවද අපිට කරන්න ඕන අද දවසෙත්?
1: අද දවසත් වෙන්ද වගේම සතුටින් මොන ප්‍රශ්නේ වුණත් ඔයාගේ අර ඉන පීස් එක රැකගෙන අපි ගෙවලා දාමු නේද?
0: ගෙවන්නකෝ, අලුත් වෙන්නකෝ, සුබ වෙන්නකෝ, ලස්සන වෙන්නකෝ. ජය වේවා.

0: එහෙම තමයි ඒ කාලින්දලම කියලා තියෙන්නේ. පුතුම හිතුවක්කාර වැඩ තමයි කරන්නේ දෙන්නේ. එහෙම කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මෙයා හිතුවක්කාර කොළු ගැටෙක්. හරි මාසු මෙයා බොක්සිං කරන්න ගහ ගන්න එහෙම තමයි කැමති.
1: අම්මේ මට හිතා ගන්න පුළුවන් එයාට ලැබිච්ච ප්‍රතිචාර.
0: ඔව් ඉතින් මේ ඒ නිසාම මේ ආසාව හින්දම මේ අවුරුදු 10 දී බොක්සිං වලට එනවා. එතනදී ඉතින් ඔය බොක්සිං කරනකොට මෙයාගේ පොඩ්ඩක් නහය කැඩෙනවා. නහය බින්දෙනවා. පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා දැන් ගෙවල් වලින් ඉතින් බයයිනේ. අයියෝ නහය කඩාගෙන මොකද කරන්නේ? යන්න එහෙම නැහැ. එහෙමනේ දැන් අම්මලා බයයිනේ ඊට පස්සේ. ඉතින් දැන් මේ දෙයත් එක්ක අමාරුයි ඉතින් බොක්සිං කරන්න එතකොට අමාරුයිනේ. ඒ නිසා මෙයාට දැන් ඉන්න බෑ මොනවා හරි ක්‍රීඩාවක් කරන්න ඕනේ. හරිම ඇක්ටිව් හරිම කාර්යක්ෂමයි. ඒ නිසා එනවා ජූඩෝ ක්‍රීඩාවට. හරි පොඩි කාලේ ඉඳලම ආස ඔය ක්‍රීඩාවලට වගේම තව හරි ආස එක එක ඔය රහස් දේවල් හොයන්න ඒ රහස් කතා අහන්න ඒ වගේ වැඩවලට තමයි රහස් ඔත්තු සේවයට හරි ආසයි. ඒ කතා බලනවා, ඒ ටෙලිඩ්‍රාමාස් බලනවා, මූවීස් බලනවා, ඒ පොත් කියවනවා, ඒ වගේ හරි උනන්දුවක් තියෙනවා. ඒ නිසාම පොඩි කාලෙම මෙයා මේ රහස් ඔත්තු සේවයට බැඳිලා තියෙනවා. ඒ බැඳෙනකොට එයා හිතලා තියෙනවා කවද හරි දවසක මම මේක ලොක්කෙක් වෙන්න ඕනි කියලා තමයි එයා බැඳින්නේ. ඒකනේ අර ආත්ම ආරක්ෂාවට ගොඩක් දේවල් ඉගෙනගෙන ජූඩෝ වගේ ක්‍රීඩා ඉගෙනගෙන එයා ඒ දේවල් කරලා තියෙන්නේ ප්ලෑන් එකක් ඇතුව. හැබැයි ලෙහන්සා මෙයා හිතුවට මෙයාට මේක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා එයා රහත් ඔත්තු සේවයට බැඳුනම එයාට කරන්න වෙලා තියෙන්නේ ඔය එන කෝල්ස් වලට ආන්සර් කරන්න. කෝල් මේ මා කතා කරම ඔයාට මොකද්ද වෙන්න ඕනා එහෙමද ඒ වහගෙන ඉන්න. ඊට පස්සේ ඔය එන පුවත්පත්වල අවශ්‍ය කරන දේවල් කපලා ඒවා අලවලා සංසන්දනය කරන ඒ වගේ පොඩි පොඩි වැඩ තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එයා එහෙම කියලා හැබැයි වැඩේ අතහැරලත් නැහැ. පොඩ්ඩක් දුක හිතෙලා තියෙනවා. හැබැයි බලාපොරොත්තු නැති දේවල් තමයි එයාට මේ රහස් ඔත්තු සේවයට බැඳුනාම කරන්න වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ මේ අවුරුදු 15 16 වගේ එයාගේ. හරි. ඉතින් මෙන්න මේ පිරිමි ළමයා මෙහෙම ගිහිල්ලා හොඳට ඉගෙනගෙන තියෙනවා. හරි. නීතිය හදාරලා තියෙනවා. උපාධිය අරගෙන තියෙනවා. ඊට පස්සේ දේශපාලනය ගැන ඉගෙනගෙන තියෙනවා. දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. මම මේ කියන්නේ ව්ලැඩ්මීර් පුටින් ගැන. හරි. පුටින් ජනාධිපති වෙනවා, අගමැති වෙනවා, ඔහුම දේශපාලනයේ ලොකු ගමනක් යනවනේ. රහත් ඒ කියන්නේ රහත් නෙමෙයි රහස් ඔත්තු සේවයට බැඳෙන්න අර ලොකු පුටුවලට ගියේ නැති වුණාට අද එයා ලොකු ලොකු කතා නොකිය වැඩි සද්ද දාන්න නැතුව ලෝකේ ලොකු ගමනක් යනවනේ ලෙහන්සා. හරි. ඒක රහස් ඔත්තු සේවය වගේ තමයි. හොඳේ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. හොඳේ.
1: ඒක තමයි මම මේ පැත්තකට වෙලා හිතුවේ. ඇත්තටම අර චූටි කාලේ සමහර වෙලාවට අපි ප්ලෑන් කරනවානේ මට මේ දේ කරන්න ඕනේ, මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා. හැබැයි අපේ තියෙන උනන්දුව කැපවීම නිසාම සමහර වෙලාවට අපිට ඒ කියන්නේ අපි හිතුවටත් වඩා ලොකු තැනකට යන්න පුළුවන් වෙනවා.
0: දැන් ඔය මේ ඇල්ගෝ ටවුන් එකේදී මේ වගේ විස්තර ගොඩක් ගැඹුරට කතා කරනවා. මට මේ කියන්න ඕනේ උනේ අපි සමහර වෙලාවට චූටි කාලේ හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම කරනවා මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හැබැයි අපිට ඒකට ඒ කාලෙදිම යන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඊට අවුරුදු ගානකට පස්සේ දැන් පුටින් ඔය අවුරුදු 10 15 දින ඔහොම වෙලා තියෙන්නේ. ඊට අවුරුදු 43කට 45කට පස්සේ තමයි දේශපාලනයට එන්නේ, ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ. ඉතින් එතකන් ඒ ඉවසීම, ඒ දරා ගැනීම, ඒ ඉගෙන ගැනීම, නීතිය හැදෑරීම ඒක ලොකු කාලයක දෙයක්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් වලින් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අපිටත් බැරි නෑ පුටින් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඒකට අගමැති ජනාධිපතිම වෙන්න ඕන නැහැ. ඊට වැඩිය ගොඩක් දේවල් පවුලේ සහෝදරයෙකුට කරන්න පුළුවන්, අම්මට කරන්න පුළුවන්, තාත්තට කරන්න පුළුවන්, අද දවස් ඉස්කෝල යන ඔයාට, වාර විභාගෙට මුහුණ දෙන ඔයාට කරන්න පුළුවන්. ඉස්කෝලවල සමහර තැන්වල වාර විභාගය ඉවරයි, සමහර තැන්වල දැන් වැස්ස හින්දා පොඩ්ඩක් කල් දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් ප්‍රායෝගිකව මැනේජ් කරගෙන ගොඩාක් දේවල් ඉස්කෝලවල ටීචර්ස්ලට කරන්න පුළුවන්. අපි නොහිතන දේවල් මට කරන්න පුළුවන්, ඔයාට කරන්න පුළුවන්.

0: සිතේ නැගෙන සුසුසුම් හැම කොහේ ඉඟිලි ගියාදෝ? කස්සුනි, ඔබගේ දෝනි ඔබගේයි හිනා හඬ මට ඇසුනාදෝ? නැත්තිතින් අප හඳේ රැඳෙන සිසිලක්ම උනාදෝ? තැවුල්ලූ සිත සනසවන්නේ ඔය හිනා හඬ නොවේදෝ? ආදරෙයි හැමෝටම කියල අපිට ලස්සනම ලස්සන කවියක් නෙවෙයි නිසදැසක් එවලා තියෙනවා. අපිත් ගොඩාක් ආදරෙයි.
1: අනේ හරිම හොඳයි, හරිම ශෝක. මේ වගේ ලස්සන දේවල් එක් අපිටත් දවස පටන් ගන්න ලැබීම හරි වාසනාවක්නේ.
0: ඒකනේ ඒකනේ.
1: ඉතිං ඊළඟට ඔන්න තව ලස්සන මේ කවි ගොඩාක් ඇවිල්ල තියෙනවා. හරි, ලෙහන්ස වෙනුවෙන් සීනි අඩු තේකෝප්පයක නොදියුණු සීනි කැටයක් වගේ ජීවිතේ හැම තිත්තක් කස්සෙම යටින් නිතරුණු හිනාවක් තියාගන්න. ඩේටා ඉවරුණු ෆෝන් එකක් වගේ නොවී ෆුල් චාර්ජ් එකෙන් දවස පටන් ගන්න. සුපර් දවසක් ලෙහන්සා.
0: දැන් ඔය කසුනියකි කසුනියකි කෑල්ල හලලා මගේ කෑල්ල විතරයි කිව්වේ.
1: ඒකට හරි මාසයි. ඒක ලස්සනයිනේ.
0: හරිම ලස්සනයි.
1: මං ආසර ෆුල් චාර්ජ් එකෙන් දවස පටන්
0: ගන්න.
1: එකමරු ෆුල් චාර්ජ් එකෙන් දවස පටන් ගන්න. ඩේටා ඉවරුණු ෆෝන් එකක් වගේ නොවි. අන්න එහෙම යමු එහෙනම්. නියමයි. ඒක මාර්ගයක් තියෙනවා නේද?
0: තියෙනවානේ. ෂෝක්ම ෂෝක්.
1: ජය වේවා, ජය වේවා. අපිට ඒ වගේ කවි ඊයේ තෙවල තිබ්බ නේද ජනිත්? නේද?
0: ඔව්, අපිට මේ අර හොඳම කොටස කියන කසිනියක් අපි දෙනගි ලස්සන ෆොටෝ එකකුත් දාලා තිබ්බ. මං එකපාරට පුදුමත් වුණා.
1: හරිම ලස්සනයි, හරිම සුබයි, සුන්දරයි. ඔහොමම යමු දවස.

හැකල ස්වර්ණ ජයන්ත විද්‍යාලයේ ෆාතිමා රස්නී කියලා දෝනි කෙනෙක් ඉන්නවා. හරි, මේ ෆාතිමා රස්නී චුටි කාලේ මේ හරි අර මේ වැඩ කරලා තියෙන්නේ උනන්දුවකින් නෙමෙයි ලෙහන්ස. අර අපි කියන්නේ මේ වැඩ කරන්නේ හරි හෙමින්. දැන් අනිත් අය ඡේදයක් කියවනකොට එයා ඡේදේ මුල් වාක්‍ය දෙක විතරයි කියවල තියෙන්නේ. එහෙම දරුවෝ ඉන්නවා. හරි හෙමින් වැඩ කරන්නේ. කාර්යක්ෂමතාවය අඩුයි. ඉතින් මේ තත්ත්වය නිසාම අර ඉතින් එයා එතකොට අර ආපස්සට වගේනේ යන්නේ. අනිත් අයට වැඩිය ටිකක් ස්ලෝ එකේනේ එන්නේ. ඉතින් මේ තත්ත්වය නිසාම අම්මල තාත්තල කල්පනා කළ තියෙන මොකද දෙයනේ කරන්න කියලා. හැබැයි මෙයා එහෙම පොත් කියවන්න ඔය පාඩම් වලට ස්ලෝ වුණාට දැන් ඔය හදන නිර්මාණය අනම්මනම් තියෙන ලස්සන චිත්‍රාන්දිනේ එතකොට ඔය පොඩි පොඩි අතින් කරන අත්තම් නිර්මාණ තියෙන්නේ. ඒව හරි ලස්සනට ස්පීඩ් කරනවර ඡේදයක් කියවනවට වැඩිය මාර දක්ෂතාවයක්නේ. ඉතින් අම්මලා ඊට පස්සේ මේක අඳිනගෙන මෙයාව දාලා තියෙනවා ඒ වගේ පන්තියකට. නිර්මාණාත්මක දේවල් දියුණු කරන්න පුළුවන් පන්තියකට දාලා තියෙනවා. දැන් එයා 12 වසරේ ඉගෙන ගන්න මේ කියන ෆාතිමා රිසනා. දැන් එයා පුංචි බිස්නස් එකක් කරනවා. ෆාතිමාත්කම් හරි බලන්නකෝ. අපි හිතනවට වැඩිය ජීවිතේ වෙනස් වෙන විදිය. පුංචි අඩුවක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුව නෙමෙයි ඔයාගේ හැකියාව. හැකියාව වෙන තැනක තියන්නේ.

0: නැතෆම් ඇල්ෆ ස්ටෝඩියෝ වෙලාබෝධය හයයි විනාඩි 28යි. ඉතිං ලෙහන්සා, අපි එහෙනම් යමු ඩයබටික්ස් හදාගන්න.
1: හරි ෂෝක්.
0: අනේ අනේ කියපු එක ඉතින් බලන්නකො. හා, මට තේරෙනවා කේක් එකක් කපන්න තමයි යන්නේ කියලා.
2: මම හෙනං යනවා ගාල් පැත්තට. ගාලේ මිහිරි පැන්න මහා විද්‍යාලයේ හයවසර ඉගෙන ගන්න අමාශා සෙව්වන්දි නංගි බබාගේ බර්ත්ඩේක.
0: සුබපන්දිනයක් වේවා නංගි බබා.
2: ඔන්න නතාෂා කියලා නංගි බබෙක් දාලා තියනවා අද අපේ තාත්තගේ බර්ත්ඩේක. අපේ තාත්තගේ නම කමල් ලේකනායකයාට ලස්සන ලස්සනම ලස්සන විශ්වකක් දෙන්න කියලා. ඉතින් හැපි බර්ත්ඩේ.
0: හැමදාම ඉතින් ඔය දිවියම සරුවෙන්න ඕන.
2: අන්තිමටම නෙවෙයිනේ, තව ගොඩක් තියෙනවා. තව නංගි කෙනෙක් දාලා තියෙනවා හැපි බර්ත්ඩේ ටු මී, මම සිඳංගනාල ලිහන්සා කියලා. ලිහන්සා.
0: ලස්සනයි ලිහන්සා. මේ ලිහන්සා වගේම ඔය ලිහන්සත් ලස්සනයි. ධෝනි ෆොටෝ එකකුත් දාලා තියෙනවා අනේ ශෝක්නේ, හැපි බර්ත්ඩේ ටු මී.
2: ඔව් ඒක තමයි ශෝක් කිති.
0: ඉතින් ඔයාටත් සුබ පැතුම් එකතු කරනවා. වැල්ලවාය ශ්‍රී කන්‍යාරාම විද්‍යාලයේ ඉගෙන ගන්න අට ශ්‍රේණිය ඉගෙන ගන්න විනෝදී පබසරා ධෝනිගේ අද උපන්දිනය.
2: හැපි බර්ත්ඩේ ධෝනි.
0: මගෙන් වචන අරගෙන ඉතින්.

0: ඔබේ පෙම්බරා ඇල්ෆ ස්ටඩියෝ තමයි ඉතින් ඔයාගේ එකම පෙම්බර හොඳේ දවස පටන් ගන්න ඇල්ෆ ස්ටඩියෝ ඉළඟට ඇල්ගොටවන් ඊට කලින් උදේ 6:45 නැත්නිවස්සෙනවා දෙදන මාවත උදේ 10ට ඊට පස්සේ ගින්දර හැන්දෑව හවස 4ට මන්දාරම් රෑනෙමේ 4 වටේ ඊට පස්සේ රෑට තමයි මන්දාරම් රෑ ඔය ඔක්කෝම අහගෙන දවස ලස්සන කරගන්නකො පෙම්බර කරගන්නකො
1: දැන් මේ අපි කේක් කපල ඉවරුණානේ ඊට පස්සෙත් අපිට විශ්ව එකක් කියලා තියෙනවා කමක් නැහැ අපි ගාව ඉතුරු කේක්ස් තියෙන අපි දෙන්නම්
0: ඕ චූටි චූටි කේක්ස් තියාගෙන ඉන්නේ කපන්න
1: අද මගේ යාළුවෝ දෙන්නෙක්ගේ උපන්දිනේ ඇහැලිය ගොඩ ධර්මපාල ජාතික පාසලේ 13 ශ්‍රේණියේ වාසනා මදුශානිගේ දේවින්ද මියුරංගගේ 19 වෙනි බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ ඔය දෙන්නටම
0: හරි මහරගම ජනාධිපති විද්‍යාලයේ 4 ශ්‍රේණිය ඉගෙන ගන්න බනුජත කනුජත ලෙහන්ස
1: බනුජ
0: ලසන් දුල් මගේ සුදු පුතාගේ 9 වෙනි උපන්දිනය කියලා කියනවා අම්මයි තාත්තයි සුබ උපන්දිනයක් වේවා සුදු පුතා ඊළඟට දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩක් අය අපි වහනවා හරි දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න මන් දන්න ඇයි දන්නවද කියේ ගොඩක් අය අපි වහනවා කියලා නිතරම මැසේජ් කරනවා චිත්‍රය වනවා නිර්මාණය වනවා දක්ෂතා එවනවා ඉතින් දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න නියුම් යොමාල් රණසිංහගේ අද උපන්දිනය සුබ උපන්දිනයක් වේවා යොමාල් මම අහන්නම හිටියේ ඇයෝයානේ කම්පියුටර් එක දිහා බලාගෙන හිනාවෙන්නේ
1: මම හිතුවා කසුනියක් කියවක අහයි කියලා
0: කම්පියුටර් එකට හිනා වෙනවා මම දිහා බලාගෙන බලන් ඉන්නවා
1: මෙහෙමයි හරිද අපිට දැන් කට්ටිය එක එක ලස්සන නිර්මාණ යාලගේ නිසදැස්සේ වෙවනවනේ ඒ අතරේ තවත් කට්ටියක් අපිට හුරතල් නම් මෙවනවා ඉතින් මට ඒව දැකලා හිනා යනවානේ හරිම කියවට ආස හිතෙනවා
0: දවස පටන් ගන්න විදිය අපිට එවනවා සමහර වර දැන් රියදුරු මහත්තුරු යන විදිය හඳුන් කූර එහෙම පත් කරලා ඒව අපිට එවනවා හරි ෂෝක් ඉතින් දවස සුබයි ඊළඟට මේ අර තේ දළු එවල තිබ්බ මම දැන් දැක්ක ෆොටෝස් එයා කොහොමද දවස පටන් ගන්න කියලා එයාගේ බිස්නස් එක දියුණු කරගන්න ඉතින් ඒවා සරු වෙනවාමයි සුබ වෙනවාමයි මොකක් කරේ ඔයා කියන්න හදවනේ ඉස්සෙල්ල කතාවක්
1: ඔව් දැන් කසුනියා කී අර ගොඩාක් සෙලිබ්‍රිටි කැරක්ටර්ස් ඒ කියන්නේ අර පොඩි කාලේ සමහර වෙලාවට කියන්නේ අපිට අර ආදර්ශමත් චරිත කියන්නේ ඉතින් ඒවා වලින් කසුනියක් කියන්නේ මමත් හිතලා බලනවා ඇත්ත නේද දැන් අද කිව්වේ අන්න ඒ වගේ හිතලා බලනවා ඉතින් ඒ අතරේ මාත් හොයන්න පටන් ගත්තා එහෙම අර එක්ස්ප්ලේමරි කැරක්ටර්ස් කියන්නේ එහෙම එක්කෙනෙක්
0: හරි
1: ඉතින් පෘතුගාලයේ කිව්වම ඉතින් මෙයා තමයි අපි අන්තිමට නම කියන්නම්කෝ පෘතුගාලයේ අතිශය සාමාන්‍ය පවුලක සාමාන්‍ය කිව්වට අර මධ්‍යම පාන්තිකත් නෙවෙයි දුප්පත් පවුලක එක පිරිමි ළමෙක් ඉපදුනා. ඉතින් එයාගේ තාත්තා වැඩ කළේ උද්‍යානයක. එතකොට අම්මා ඔය කේක අමුත්තන්ගේ ගෙවල් වල එහෙම ගිහින් අර මෙහෙකාර සේවයේ එහෙම යෙදුනා. ඉතින් අර ජීවිතේට ලොකු පහසුකම් අර ලක්ෂරි ලයිෆ් එකක් ගත කරේ නැහැ. හැබැයි එයා ගාව තිබ්බා ජීවිතේ දිනන්න ඕන කරන ලස්සන ගතිගුණයක්. ඒ තමයි පිස්සුවෙන් වගේ හීනමවපු එක. දවසක ලෝකේ හොඳම කෙනා වෙනවා. හැමෝම මං ගැන කතා කරන තත්ත්වයට මං පත් වෙනවා කියලා එයාට තිබ්බා අමුතුමාකාරයේ පිස්සුවක්. ඉතින් ඒ පිස්සුවම තමයි එයාව දිනෙව්වේ. එයාට ඉස්කෝලේ හැමෝම කිව්වා මේ ඔයා නිකන් අර මේ බර වැඩි හීන තියාගන්න එපා. අන්තිමට ඕවා ඉටු කරගන්න බැරිනොත් ඔයාටම තමයි පිස්සෙක් වෙන්න වෙන්නේ. ඔය පිස්සු හීන තියාගත්ත වගේ නෙවෙයි කියලා. ඉතින් මෙයා හරි ආසයර කසිනියක් ඉස්සලා කිව්වා කෙනා වගේම තමයි එයා හරි ආසයි මේ ක්‍රීඩා කරන්න. එතකොට එයා මුලින්ම ෆුට්බෝල් අකඩමියකට ගියා. ඉතින් අම්මව මතක් වෙලා රැට අඬපු දවස් තිබ සමහර වෙලාවට අම්මට ගෙදරින් බැරුව ඇතිනේ. ඉතින් සල්ලි නැති නිසා එහෙම අර අපි කියනවානේ මේ ස්පෝර්ට්ස් කරන එක්කෙනෙක් හොඳට කන්න ඕනේ හොඳ ඩයට් එකක් තියෙන්න ඕනේ කියලා. දැන් මෙයාට ඒ මුකුත් තිබ්බේ නැහැ. කොච්චර ස්පෝර්ට් කරත් කොච්චර ඇඟපත වෙහෙසුවත් එයාට කන්න එහෙම අර ශක්තිමත් සමබර ආහාර වේලක් තිබ්බේ නැහැ. ඉතින් එහෙමයි කියලා ප්‍රැක්ටිස් නවත්තලත් නැහැ. ඒ වගේම දැන් හොමුම ගොඩක් කතා තියෙනවා. එයාගේ ජීවිතේ එක මේ අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් තියෙනවා.
0: මොකද්ද ටර්නින් පොයින්ට්
1: එක? ඒ තමයි එක දවසක් ડોක්ටර්ස්ලා කියලා තියෙනවා ඔයාගේ හાર્ට් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ නිසා ඔයාට ෆුට්බෝල් ගහන්න බැරි වෙයි ඔක නවත්තන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් කියලා. ඉතිං ඊට පස්සයා ඒ ලොක ඔපරේෂණ එකකට මූුණ දෙනවා. එතනින් නැවතින්න ආයි ග්‍රවන්් එකටනවා. ඊට පස්සයා ලොකුම ලොක ක්ලබ්ස් වලට ගිය ඔය රියල් මඩ්‍රිඩ් එහෙමකෙන මං ස්පෙල් කරහයි මේක ප්‍රනවන්ස් කර හරිද දන්නන්නේ. ඔය ඕක කිවමන කටිය දන්නවා කවද කියලා මාරම ෆේමස්. මෙයා ලෝකෙ හොඳම ෆුට්බෝල් ප්ලේය අවෝඩ්ස් දිනාගෙන තියෙනවා. ඉතින් ඔය දුප්පත් පිරිමිළමයා ලෝකෙ ඉම්පොසිබල් කියපු තැනකින් ලෙජන් කෙනෙක් වුණා. ඒ තමයි රොනාල්ඩෝ. එයා කියනවා talent is nothing without hard work කියලා.
2: Come on. ඉතින් අද තමයි ඔයා ෆුල් චාර්ජ් එකෙන් දවස පටන් ගන්න ඕනි දවස. ඩේටා ඉවරුණු ෆෝන් එකක් වගේ නොවි එහෙම තමයි ජනිත් අපිට මැසේජ් එක දාලා තිබුණේ. මං ඒකට ගොඩක් කැමති. ඩේටා ඉවරුණු ෆෝන් එකක් වෙන්න එපා. ෆුල් චාර්ජ් එකෙන් දවස පටන් අරගෙන ඉස්සරහටම යන්න. Come on. මම කසුනේ.
1: මම ලෙහන්සා.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: FM Anuva. FM Anu Hatarai Dashamata. Net FM.
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
4: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනේ
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම
8: තාත්තා බෙදියක් සිටිනවල සෞමේරි තාත්තා හතිය තිබුණේ කියලා හැමතරම් උත්තර ගත්තා සනිත උනේ නෑ අපි නෙක්ස්ටේ මගේ අම්මා බන්දර මහත්තය ගැන දැනගත්තා තාත්තා බෙහෙත්
3: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940
9: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
9: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
4: මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
10: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD-Rise Leader 125 පෙට්‍රල් බයික්. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD-Rise Leader 125 බයික්. KD-Rise Motor Company Private Limited වෙතින්ම පමණයි. 0777 406 43 97.
11: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 3131 540.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: අම්ම කොටද මේ ආචි ගැන නුවාගෙන එක කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
15: Prime Residences Veti Noba Vetata Gena Ena Kolamba Navayehi Idivana The Prime Colombo Adama Katha Karanna 0716 767 333
18: Sada Harita Vivasayita Sineta Attalak Sada Kalika Ayojanayak
19: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
1: Net FM Algo Town
0: Net
20: FM Alpha Studio with Kasani and Lehansa.
1: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
21: Velava obaveta gena enne.
22: Rapunzel wage mannang inne. Mawa beragana kawuruth enaka.
23: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
24: Udasanaya e vinadi 45.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
4: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත්පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: ගම්පහ ඔස්මන් අත්අඩංගුවට. බස්නාහිර ඇතුළු පළාත් 4කට අදත් තද වැසි. ප්‍රධාන ජලාශ 18ක් තවමත් වාන් දමයි. විදේශ ප්‍රේෂණ ලැබීම 19%කින් ඉහළයයි. ඉතාලි පොලිසියේ ඉහළම පුටුවකට ගිය අපේ භාග්‍යා.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
4: ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි

0: ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද දිනේද බස්නාහිර සබරගමු මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්මහතා පැවසුවේ.
1: මේ පද්ධතිය බලපෑමෙන් දිවෙන දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ දිරිදෙන දෙක තුළදී බලාපොරොත්තු වෙන පුළුවන්. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ වයඹ සහ උතුරු පළාත්වල අනුරාධපුර දිස්ත්‍රික්කෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල දාල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි දැතිවිය හැකි. දිවෙන අනෙකුත් ප්‍රදේශවල පසුරෝ එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුරන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති.
0: මේ අතර ඇදහැලෙන මහවැසි හමුවේ වාන්දොරටු විවෘත කර ඇති ජලාශ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 6 වන විට ප්‍රධාන ජලාශ 18ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 18කද වාන්දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMTDS හේරත්මහතා පැවසුවේ.
2: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශය 73 අතරින් ජලාශ 18ක්ද මධ්‍ය පරිමාණ ජලාශ 18ක්ද පෙරවරු 6 වන විට වාන්දමෙන් පවතිනවා. මෙම වාන්දමන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ සහ නාච්චදුව ජලාශයේද, බදුල දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයේද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව සහ වෙහෙරගල ජලාශයේද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළවැව උස්කල සීමලංගම මාගල්ල සහ දැදුරුව ජලාශයේද, මහනුවර දිස්ත්‍රික්කයේ දේවහුව නාලන්ද සහ වැමෙඩිලි ජලාශයේද, මුණ්ඩාර දිස්ත්‍රික්කයේ අලිකුටාර ජලාශයේද, පුත්තරම් දිස්ත්‍රික්කයේ තබ්බෝ ජලාශයේද, මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධවැවද පවතිනවා. වාන්දමෙන් පවතින මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල සහ අංගමූ ජලාශ, මුණ්ඩාර දිස්ත්‍රික්කයේ සද්දාතිස්ස සහ යුදගනාව ජලාශයද, වවුනියාව දිස්ත්‍රික්කයේ මරතමඩු සහ මුහුන්දන්කුලම් ජලාශයද පවතිනවා.
0: එම ප්‍රධාන ජලාශවලින් නිකුත් කරන ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.
2: රාජාංගන ජලාශයේ මේ වන විට වාන්දොටු 6ක් විවෘත කර තප්පරයට ගණනි 5000කට ආසන්න ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින අතර ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොටු 6ක් විවෘත කර තප්පරයට ගණනි 2900කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙතද, වෙහෙරගල ජලාශයේ වාන්දොටු 6ක් අඟල් 3 බැගින් විවෘත කර තප්පරයට ගණනි 700ක ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙතද, දැදුරුවේ ජලාශයේ වාන්දොටු 4ක් අඩිය බැගින් විවෘත කර තප්පරයට ගණනි 2800ක ජල ප්‍රමාණයක් දැදුරුවේ වෙතද, අලිකුටාර ජලාශයේ වාන්දොටු 3ක් අඩි 2 බැගින් යුත්තකර තප්පරයට ගණනි 680ක ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙතද, තබ්බෝ ජලාශයේ වාන්දොටු 2ක් අඩිය බැගින් යුත්තකර තප්පරයට ගණනි 440ක ජල ප්‍රමාණයක් මියෝ වෙතද මේ වන විට නිකුත් කරමින් පවතිනවා.
0: මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට යොමු කර ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 767.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 19%ක වර්ධනයක්. 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඇමරිකන් ඩොලර් මිලියන 646ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබුණා. මෙම වසරේ පළමු මාස 4 තුල පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්�‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 362.8ක්. මේ අතර මෙම වසරේ මුල් මාස 4 තුල විදේශගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954ක් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. ඒ අතරින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර එම පිරිස 17,012ක් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. ඉතාලි පොලිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් එරට ප්‍රබලතම බලකායක් වන කැරිබිනේරි පොලිස් සේවයේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකික තරුණියක් සුදුසුකම් ලබා තිබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
3: පොලිසිය, ඔබට පොලිසිය ගැන කිව්වහම මොකක්ද ඉස්සෙල්ලාම හිතට
4: එන්නේ?
3: මේ කතාව නම් පොලිසිය ගැන ඔබට ගෞරවයක් ඇති වෙන කතාවක්. මේ කතාව වෙන්නේ ලංකාවෙන් නෙමෙයි, ඉතාලියෙන්. ඉතාලියේ පොලිස් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් එහි ප්‍රබලතම වගේම ඉහළම ආරක්ෂක අංශය වන කැරබිනේරි පොලිස් බලකායේ උසස් අණදෙන නිලධාරිනියක ලෙස පත්වීමට ශ්‍රී ලාංකික තරුණියක් සමත් වෙලා තියෙනවා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? විදේශගත ශ්‍රී ලාංකිකයෙකු මෙවැනි වගකිවයුතු තනතුරකට පත්වෙච්ච ප්‍රථම අවස්ථාව විදිහටයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. අපි එහෙනම් බලමු මේ හපන් කර්ම කළේ කවුද කියලා. ලෝකේ ඕන

0: එම අභියෝගයක් ජයගත හැකි ශ්‍රී ලාංකික අභිමානය ජාත්‍යන්තර හමුවේ යලි තොප්පු කිරීමට සමත් වෙච්ච ඇය භාග්‍යා සෝනගාරච්චි. ඇගේ වයස අවුරුදු 23යි. ඇය ඉතාලි පොලිස් සේවයේ ඉහළම තනතුරකට පත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවයි. වෙනපුවේ ශාන්ත ආනාපාරයේ පදිංචිව සිට පසුව 1982 අවුරුද්දේ රැකියා සඳහා ඉතාලියට සංක්‍රමණය වූ හෙන්රි සෝනගාරච්චි මේ දියණියගේ තාත්තා. දැනට මිලානෝ නුවර පදිංචි භාග්‍ය ඉතාලි විශ්වවිද්‍යාලයකින් වාණිජ්‍යවේදී උපාධිය ලබාගත් දක්ෂ සිසුවියක් බව සඳහන්. උපාධි ධාරණය කළෙස ඉතාලි පොලිස් සේවයේ උසස් තනතුරක් සඳහා ඉල්ලුම් කළ ඇය එහිදී පැවැත්වන ලද අතිශය තරඟකාරී බුද්ධි පරීක්ෂණය වගේම විභාගද සියල්ල ඉහලින් සමත් වෙන්න හැකිවෙලා. ඇය සතු සුවිශේෂී හැකියාවන් අතර ඇයට සිංහල, ඉංග්‍රීසි සහ ඉතාලි ඇතුළු භාෂා කිහිපයක් හැසිරීමේ දක්ෂතාව කැපී පෙනෙනවා. උසින් අඩි 6ක් පමණ වන ඇය ඉතා දුෂ්කර යුද අභියෝග වගේම සටන් පුහුණුවීම් සාර්ථකව නිම කළ බව විදෙස් මාධ්‍යයන් සඳහන්. පුහුණු කාල සීමාව තුළ ඇය පෙන්වූ සුවිශේෂී විනය හේතුවෙන් බලධාරීන් විසින් ඇයව වහාම කැරබිනේරි පොලිස් බලකායේ ස්ථානීය අණදෙන නිලධාරිනියක ලෙස පත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ කියන්නේ ස්ටේෂන් කමාන්ඩ් කෙනෙක් හැටියට. විදෙස් රටක වුණත් ප්‍රබල ආරක්ෂකංශයක මෙවැනි ඉහළ තනතුරක් ලාංකික තරුණයෙකු විසින් දිනා ගැනීම පිළිබඳ ඉතාලිය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවට තියෙන්නේ දැඩි ප්‍රසාදයක්. භාග්‍ය සෝලංගාරච්චි ලැබූ මේ ජයග්‍රහණය ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් අපි හැමෝටම මහත් අභිමානයක්.
1: මේ පිළිබඳ සැකසූ වීඩියෝව net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකියි. මෙම වර්ෂය තුළ දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අති නවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මෙම අති නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16 කොළඹ, මහනුවර, ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේද මඩකලපුව, රත්නපුර, බදුල්ල, යාපනේ, කළුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලයේද ස්ථාපිත කිරීමටයි පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මඩකලපුව, රත්නපුර, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත අති නවීන හෘද කැටයටකරන යන්ත්‍ර හතර සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 715ක්. ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ රෝහල් පරිශ්‍රයේ අති නවීන හෘද කැටයටකරන යන්ත්‍ර 3ක් ස්ථාපිත කිරීමටත්, මහනුවර ජාතික රෝහල් මෙන්ම යාපනය, කළුබෝවිල යන ශික්ෂණ රෝහල්වල අති නවීන හෘද කැටයටකරන යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමටත් රුපියල් මිලියන 1188ක මුදලක් වැය කිරීමට නියමිතයි. මෙම සියලුම අති නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපිත කරන ව්‍යාපෘතිය සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 3103ක්. නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමග එම යන්ත්‍ර ප්‍රමාණය 26ක් දක්වා ඉහළ යනු ඇති. රජයේ ප්‍රධාන රෝහල් පද්ධතිය තුළ හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් හෘද රෝගීන්ට කාර්යක්ෂම සේවාවක් ලැබෙන අතර පොරොත්තු ලේඛනද අවම කිරීමට හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
2: Net News
1: නිමාව දවස මෙද වාර්තාකරණය 10:12ට. එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
2: Net News ඔබ වෙත ගෙනාවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672.
5: FM 95 FM 94.8 Net FM.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Aluthana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Naramala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
8: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ.
9: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7017 WhatsApp කරන්න.
12: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
14: ඇසීම අඩුත. Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.
15: Good morning. දැන් වෙලාව 7:00.

0: good morning වෙලාව 2:07 විනාඩි 6යි good morning අචි good morning නුව
1: good morning
2: good morning
1: very good morning
0: අද මේ දෙවෙන්න තු ආවද
3: අද අපි කලින් ආවා වැස්සට කලින් අපි ආවා
0: ඔව් අද දෙන්නම කලින්
2: ඒ වගේම කෙලින්
3: ඔව් කලින් වගේම කෙලින් කොල්ලෝ දෙන්න ඇවිල්ලා ඉන්නේ
2: ඉතින් දැන් කලින් කියනවාද 7යි විනාඩි 6යිනේ
3: ඔව් නේ නෑ අපි දෙන්න අද මේ ඔෆිස් එකට
0: ආපේලා
2: ඔව්
3: එහෙම තමයි
2: අපි අද බෝට්ටු යාවේ
0: හා මට හිතුණා අර පැත්තෙන් මුහුදු පැත්තෙන් යාවේ
3: ඔව් ඔව් ඒ පැත්තේ අයින දිගේ ඇවිල්ලා මෙහෙට සෙන්දු වුණා
2: අපි මෙහෙට එනකොට මේ ට්‍රම්ප් මහත්තයා ගිහිල්ලා බීජින් නේද
3: අන්න ඔව් අන්න වැඩි බලන්න ඉතින් මේ එහෙම තමයි බිස්නස් නම් බිස්නස්
2: ඔව් බිස්නස් ගැන කතා කරන්න තමයි ගිහිල්ලා තියෙන්නේ
3: ලොකු බිස්නස් එකක් ගැන කතා කරන්න තමයි ගිහිල්ලා තියෙන්නේ දැන් මේ අපි ඔය ඉරාන් එක්ක යුද්ධ පටන් ගත්තු කාලේ ඊශ්‍රායලයේ ඔය යුද්ධ යන කාලේ කියපු දෙයක් තිබ්බනේ
0: ඔව්
3: ඒ තමයි මේ යුද්ධේ තියෙන මූලික අරමුණ තමයි ආර්ථිකය
0: ඕකේ
3: එක පැත්තකින් ඇමරිකාවට තමන්ගේ ගිලිහෙන ආර්ථික බලය රැක ගන්න ඕනකම තිබ්බා අනිත් පැත්තෙන් චීනයට තමන්ගේ ගොඩනැගෙන ආර්ථික අධිරාජ්‍ය පවත්වා ගන්න හීන් සිරුව එක ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න ඒකට තිබ්බ තර්ජන ටික නැති කර ගන්න ලොකු ඕනෑකමක් තිබ්බා අපි කියවනේ දැන් මේ මිලිටරීමය අරමුණු වලට නැත්තම් මිලිටරීමය බලයෙන් ලෝකේ පාලනය කරපු කාලය සාරා ඉවරයි
0: රයිට්
3: ඒ කාලේ නෝවා ඉවරුණා දැන් මේ ඔක්කොම යන්නේ ආර්ථික බලයත් එක්ක economic wars තමයි දැන් ලෝකේ යන්නේ.
0: ඔව්.
3: ඉතින් ඒ economic
2: මම හිතන්නේ ඉස්සර ගියත් economic wars තමයි නිකන් මේ ඒ කියන්නේ බලය සහ හිතන්නකෝ මුලින්ම ගැටුම් යුද්ධ පටන් ගන්න ගෝත්‍ර අතරනේ.
3: ඔව්.
2: ඒ මොනවටද?
3: ඔව්.
2: ඒ කියන්නේ ඒ කාලේ ආර්ථිකය තමයි තමන්ගේ ආහාර. දැන්ටත් එහෙම තමයි. ඒ කියන්නේ තමන්ගේ ඒරියා එක මාක් කරගන්න. මේ පැත්තට ඇවිල්ලා සත්තු අල්ලන්නේ. මේ පැත්තට ඇවිල්ලා පළවැල නෙලාගෙන යන්නේ.
3: ඔව්.
2: ආවොත් දෙනවා වැඩි කියනවා මගේම අනිත් අය බලනවා තමන්ගේ ජනගහනය වැඩි වෙනකොට මේ කැලෑ විතරක් ඉඳලා හරියන්නේ අර එහා පැත්තේ ඉන්න උන්ට ෂොට් එක දිරිවල්ලා ඒ කැලෑවත් අල්ලගන්න
3: ඕන
2: ඒ කාලෙත් ඉතින් ආර්ථිකය තමයි
3: ඔව් ඒ කාලෙත් ආර්ථිකය දැන් මේනවා මම මේ කියන වෙනස තමයි ඒ කාලේ ආර්ථිකය පතුරවන්න මිලිටරි බලය යොදාගත්තා
2: හැබැයි
3: දැන් එහෙම නෙමෙයි දැන් ඒ මිලිටරි බලය පේන්න කවුරුත් යොදවන්නේ නැහැ අපි දැක්කේ දැන් ඔය ඇමරිකාව ඊශ්‍රායලෙත් එක්කතු වෙලා ඉරාන් එක්ක යුද්ධ කරනවානේ ඔතන කොතනකවත් අපි චීනයක් දැක්කේ නැහනේ චීනය ඇවිල්ලා යුද්ධ කරනවා කට්ටිය හිනා වුණා කෝ චීනේ චීනේ ලෝක බලවතා කියනවා කෝ ගේම් එකට එන්නේ නැද්ද කොයි වෙලේද එන්ටර් වෙන්නේ කියගේ කිව්වා හැබැයි අපි හැමෝම දන්න රහසක් තමයි ඒ රහස ඇමරිකාව දන්නවා ඒ තමයි ඔය ඇමරිකාවේ ඔය කලාපයේ තිබ්බ මිඩල් ඊස්ට් වල තිබ්බ ඒ කඳවුරු වලට වෙන්න පුළුවන් ඔය තාඩ් මිසයිල් ආරක්ෂණ පද්ධති වලට වෙන්න පුළුවන් හරියටම ගහන්න පුළුවන් හරියටම ඉරානයේ මිසයිල් ටික පතිත කරන්න පුළුවන් ලොකේෂන් එක අපි කියන පින් පොයින්ට් ඇකියුරසි එකෙන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි චීනය කියලා මුළු ලෝකෙම දන්නවා ඒක මෑතකදී ඇමරිකාවේ සෙනට් එක ඇතුළෙත් කතා වෙනවා ට්‍රම්ප් පවා කියනවා අපි දන්න ඕගොල්ලෝ උදව් වෙනවා ඒකින්ද බොහොම කල්පනාකාරීව මේ වැඩ කරන්න අනාගතයේ විපාක එහෙමුණොත් එහෙම උනේ නැත්තම් දරුණු වෙන්න පුළුවන් කියලා.
0: රයිට්.
3: ඉතින් ඔහොම කට්ටිය දෙපැත්තට වෙලා සද්ද දදා හිටියට
0: හරි.
3: ඊයේ ට්‍රම්ප් යනවා චීනෙට.
0: චීනෙට.
3: ට්‍රම්ප් යනවා චීනෙට. ඉතින් මුළු ලෝකෙම බලාපොරොත්තු වෙන් හිටියා මොන විදිහට චීනේ ට්‍රම්ප් පිළිගනීද කියලා.
2: සහ අනිත් එක මේ දේවක සැලසුම් කරන්න මේ අද හිතලා හෙට යනවා නෙමෙයිනේ
3: නෙමෙයිනේ
2: එහෙම යන ගමනුත් ඇති ඒ වුණාට මේක දැන් ට්‍රම්ප් 2026 මැයි මාසේ චීනට එනවා කියලා ගිය අවුරුදු දෙසැම්බර් විතර ඉඳන්ම කතාව තිබ්බා ඔය ඇමරිකා ඊශ්‍රායල් ඉරාන යුද්ධ පටන් ගන්නකොටත් මේක මේ මිනිස්සයයිද
3: ඔව් මාර්තු වල යන්න හිටියේ හැබැයි අර යුද්ධ නිසා ඒක
2: කල් ගියා මේ ගමනේ යයිද යයිද කිය කිය හිත හිත හිටියන්නේ බලනකොට ඩෝන් ගහලා ඊයේ ගියානේ
3: ඊයේ ගියා ගෙලින්ම චීනයට සම්ප්‍රාප්ත වුණා දැන් මේක හරි විශේෂයි දැන් මේක ගැන ලෝකයේ දැන් ඔය ඒ වෙල්කමින් එක කොහොමද පිළිගන්නේ කියන කාරණාව හරියට ලෝකයේ පුරා ඉන්න ඔය දේශපාලන විචාරකයන් බලාගෙන හිටියා ට්‍රම්ප්ට මොන වගේ පිළිගැනීමක් දෙයිද අපි දැක්ක ලොකු ගාඩ් ඔෆ් ඕනර් එකක් දුන්නා ඒ වගේම චීන තරුණ තරුණියන් අපි දැක්ක ඒගොල්ලන්ගේ විනය අර එක පැත්තකින් චීන කොඩිය අනිත් පැත්තෙන් ඇමරිකන් කොඩිය තියාගෙන ඒක වනන විදිය ඊට පස්සේ අපේ සන්නද්ධ හමුදාවන් චීනයේ ආචාර දුන්නා ඒ විදිහට බොහොම ඉහළින් පිළිගත්තා හැබැයි මේකේ පොඩි හැංගුණු තැනක් තිබ්බා ඒ හැංගුණු තැන තමයි මේ කවුද ජනාධිපති ට්‍රම්ප් පිළිගන්න ආවේ ඒ පිළිගන්න ආපු කෙනා තමයි චීනයේ උපජනාධිපති හැන්සෙන් කියලා කිය. හැන්සෙන් මහත්තයා තමයි පිළිගන්න ආවේ. දැන් ප්‍රශ්නයක් නැහැ නේද උපජනාධිපතිතුමානේ. එහෙම අපිට අපිට අපි දන්න විදිහට සීජිම්ට පස්සේ ඉන්න කෙනා.
2: පස්සේ ඉන්න කෙනා. අපිට පේන විදිහට.
3: අපිට පේන විදිහට.
2: ඔව් පේන විදිහට. ඒ දේශපාලන ආකෘතිය අනුව ඒක එහෙමමත් නෙමෙයි.
3: එහෙම නෙමෙයි. අන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් ලෝකයේ දේශපාලන විචාරකයන් කියනවා මේක මේ පොඩි පළ නොකියා පලාවෙදීමක් කියලා. එහෙම වෙන්න හේතුව තමයි මේ චීනයේ උපජනාධිපතිතුමා නැත්තම් හැන්සෙන් කියන කෙනා. එයා මේ චීනයේ ওই මධ්‍යම කමිටුවේ තියෙනවා. මේ පොඩි ඒගොල්ලන්ගේ විධායක කමිටුවක් ඒකට කියනවා මේ පොලිට් බියුරෝ කියලා. ඒගොල්ලෝ තමයි චීනයේ තීන්දුව තීරණ ගන්නෙ. චීනයේ පාලක පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ඇතුලේ තීන්දුව තීරණ ගන්න මූලිකම අපි කියන්නේ විධායක කමිටුව තමයි මේ පොලිට් බියුරෝ කියලා කියන්නේ. මේ පොලිට් බියුරෝ එකේ සමාජිකයෙක් නෙමෙයි මේ උපජනාධිපතිතුමා. ඒ කියන්නේ චීනයේ තීන්දුව තීරණ ප්‍රතිපත්ති හදන්න මේ උපජනාධිපතිතුමා ලොකුවට සහභාගී වෙන්නේ
0: නැහැ.
3: එයා උපජනාධිපති කියන්නේ ටයිටල් එක විතරයි. එතකොට මේ
2: අපි අපේ දැන් චීනයේ තියෙන දේශපාලන වටපිටාව සහ ඒ පාලන තන්ත්‍රය අපිත් එක්ක හිතන්න බෑ.
3: ඒක
2: දැන් අපේ ජනාධිපති කියන්නේ ප්‍රෙසිඩන්ට් කියන නම දෙක පාවිච්චි වෙනවා. හැබැයි ඊට වැඩිය වෙන ආකෘතියක් තියෙනවා. දැන් බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. ඒකපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා ඔවුන් කියන සමාජවාදී රටක් විදිහට චීනේ තියෙන්නේ. එතකොට චීන පාර්ලිමේන්තුව සැදුම්ලත් වෙන්නේ අපේ වගේ බහුපාක්ෂික ක්‍රමයකින් නෙමෙයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. චීනේ කොමියුනිස්ට් පක්ෂයට අමතරව තව පක්ෂ තියෙනවා. පක්ෂ 19ක් විතර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඇත්තටම හැබැයි ඒ ඔක්කොම අර කොමියුනිස්ට් පක්ෂය ඇතුලේ තමයි මේ පක්ෂ ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය මුස්ලිම් ප්‍රජාව වැඩි හර්බින් වගේ පැති වලට වෙන්න එහෙම තියෙනවා. එක එක දැන් ඔය හොංකොං පැත්තට වෙන්න ඒ කියන්නේ ගොන් ෂෝසා ඔය වෙළඳ ව්‍යාපාර වැඩි එහෙම පැති වල එහෙම තියෙනවා. ඉතින් ඒ කොහොම හරි අපි අපි සරලව ගත්තොත් අර අපේ ලංකාවේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් කියලා හිතමුකෝ. අර මණ්ඩලයේ දෙකක් මේ දැන් ඔය කියන කමිටුව සමහරට ඇමතිවරුත් ඉන්නවා. ඇමතිවරු නොවන කොමියුනිස්ට් පක්ෂේ ලොක්කෝ බුද්ධි මණ්ඩලයකුත්
3: ඉන්නවා.
2: ඒකේ එක්කෙනෙක් නෙමෙයි මෙයා.
3: ඔව් අන්න ඒක තමයි මේ විශේෂත්වය. ඒ කියන්නේ දැන් 2017 ට්‍රම්ප් ගිය වෙලාවේ යාව පිළිගන්නේ යෑන් ජයිචි කියන කෙනා. මෙයා අර මධ්‍යම කමිටුව ඇතුලේ අර අපි කියපු පොලිටි බියුරෝ එක ඇතුලේ ඉන්න පළවෙනි 10 දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට මෙයා චීනයේ මේ ලොකු ටයිටල් එකක් වයිස් ප්‍රෙසිඩන්ට් වගේ ටයිටල් නැතුවට තීරණ ගන්න වැඩේදී සී ජින්පින් ජනාධිපතිතුමාට ළඟම ඉන්න කෙනෙක්. හැබැයි මේ පාර ආපු කෙනා ඒ විදිහට තීරණ ගන්න සෙට් එක ඇතුලේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේක නිකන් අර පොඩ්ඩක් අර වහලා කොලේ වහලා ගැහුවද කියලත් ඒ කියන්නේ මේ තියෙන පොඩ්ඩක් යමනාපය. අපි දන්නවනේ භූදේශපාලනික වශයෙන් මේ යුද්ධ තත්ත්වයත් එක්ක තියෙන අමනාපය පෙන්වුවද කියලත් ලෝකේ ඉන්න විචාරකයෝ කියනවා. කොහොම හරි කොච්චර යුද්ධ තිබ්බත් කොච්චර විරසකයන් තිබ්බත් පළවෙනි දේ තමයි ආර්ථිකය, පළවෙනි දේ තමයි ඉකොනොමි එක. ඉතින් ඒ නිසාම ට්‍රම්ප් යන්නේ තනියම නෙමෙයි. ට්‍රම්ප් යන්නේ CEOල කට්ටියක් එක්ක. මේ පොඩි පහේ CEOල නෙමෙයි මේ කට්ටිය. හරිද? කවුද දන්නවද? Elon Musk.
0: Okay.
3: Elon Musk.
2: Elon Musk shape වෙලා නේද?
3: Business.
2: Business.
3: Business.
2: නැත්තං දෙන්නගේ දීගේ කැඩුනානේ.
0: ඔව්.
3: දීගේ කැඩුනානේ. ඉතින් Elon Musk කියලා කියන්නේ අපි විශේෂම Grok AI ගැන කතා කරනවා. ලෝකේ AI වල මේ වෙනකොට ඉස්සරහින් ඉන්න platform එක. ඊට පස්සේ Tim Cook Apple එකේ CEO. එයා දැන් විශ්‍රාම ගන්න නියමිතයි. හැබැයි ඊට කලින්
2: එයාගේ අන්තිම tour එක වෙන්නේ.
3: අන්තිම tour එක මේ විදිහට යනවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා Jensen Huang. ඒ තමයි ලෝක ප්‍රකට Nvidia ආයතනයේ CEO. Nvidia කියන්නේ මේ වෙනකොට ට්‍රිලියනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවපු වත්කම් තියෙන ආයතනයක්, මාකට් ෂෙයා එකක් තියෙන ලොකු ආයතනයක්. ඒගොල්ලෝ ඔය AI චිප්ස් හදන ආයතනයක්. එයාලගේ AI චිප්ස් චීනයට ඕනේ. චීනේ AI ප්ලැට්ෆෝම් දියුණු කරන්න. අන්න ඒක නිසා එයත් එහෙට යනවා. ලොකු මාකට් එකක්. චීන කියන්නේ ලොකු රටක්. ඉතින් චීනේ ඩීප් සීක් දුවන්න බෑ මෙයාලගේ මේ AI ප්ලැට්ෆෝම් වල තියෙන චිප් ටික නැතුව. ඒ චිප් ටික ඕනේ. ඊට පස්සේ තව එක්කෙනෙක් යනවා ලරි ෆින්ක්. ඒ තමයි බ්ලැක් රොක් ආයතනයේ CEO. එයා තමයි ඔය මාටින් මේ වගේ ආයතන වල ලෝකයේ මේ යුද උපකරණ හදන මිලිටරි උපකරණ හදන ආයතනවල ප්‍රධානියෙක්. අපි දන්නවා අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ මාටින් ලොක්හීඩ් සමාගම ගැන. ඊට පස්සේ කෙලි ඕඩ්බර්ග් බෝයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වගේම ඩයනා පාවෙල් අපේ මේ මෙටා සමාගමේ Facebook එහෙමයි තියෙන්නේ, Instagram මයි තියෙන්නේ සමාගමේ CEO නෙමෙයි. හැබැයි එක්සිකියුටිව් මෙම්බර් කෙනෙක් විදිහට තමයි යන්නේ. ඉතින් මේ වගේ දැවැන්තයෝ ටිකක් පිරිවරාගෙන තමයි මේ ගමන යන්නේ.
2: මෙහෙමනේ මෙටා මේ ලොක්කට සකබර්ග් උන්නහැට චීනට ඔහොම යන්න ඕනේ
3: නැහැ.
2: එයාගේ නෝනා චීනෙන්. ආවෘතක තුන් අතර පාරක්
3: ගම යනවා
2: කියන්නේ. ගම
3: යනවා. එයා කියන්නේ දේ මම යන්න ඕනේ ඔන්නේ වාගිල්ලෙන්
2: කියන. සමාගම යෑමේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ මෙටා කම්පැනිය චීන ඇතුලේ තහනම්.
3: තහනම්.
0: ඔව්.
3: අනිවාර්යයි.
2: මෙටා කම්පැනිය කිසිම ප්‍රොඩක්ට් එකක් චීන ඇතුලේ නැහැ.
3: නැහැ.
2: Facebook නැහැ, Instagram නැහැ, WhatsApp නැහැ.
3: හරියට හරි.
2: ඒකින්ද මොනවා හරි දැන් ඒ කියන්නේ මෙටා සමාගම සෑහෙන කාලයක් තිස්සේ මේ Google සමාගමත් නැහැ.
3: එහෙමයි.
2: Apple සමාගම තියෙනවා. Google සමාගම නැහැ. මේ Google Facebook චීන ඇතුලේ නැහැ. ඉතින් ඔය කම්පැනිස් දෙක සෑහෙන්න උත්සාහ කරා. මේ සකබර්ග් මහත්තයා චීන නෝනා කෙනෙක් බඳලත් උත්සාහ
3: කරා. වැඩේ
2: හරි ගියේ නැහැ. හැබැයි චීන ඉල්ලන්නේ බොහොම සරල දෙයයි. හරි අපි අපේ වෙළඳපොළ විවෘත කරන්නම්. හැබැයි ඕගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් බලන්න අපිට අවසර දෙන්න ඕනේ කියලා.
3: අපිට දෙන්න ඕනේ කියලා. මොකද ඔය සර්වර්ස් වල
2: Facebook එක මොකද කරන්නේ? ඕගොල්ලෝගේ අපේ රටට කොහොමද මොනක්ද කරන බලපෑම? ඕගොල්ලෝ ඇත්තටම මේ ඕගොල්ලන්ව මෙහෙවන්නේ ඕගොල්ලන්ගේ කම්පැනියද නැත්නම් වෙන බුද්ධි සේවාවන්ද? කියලා අපිට දෙන්න අපේ ඩෑෂ්බෝඩ් එක අපේ සර්වර්ස් හරහා ඕගොල්ලන් මේ බිස්නස් එක කරන්න කියලා කිව්වම මේ ඒ කම්පැනිස් දෙක මේ වෙනකන් කැමති වුණේ නැහැ. ඒ අවසරය දෙන්න අච්චර ලොකු වෙළඳ පොලක් තිබිලා. ඉතින් ඒ චීනට තවත් සැකේ වර්ධනය වෙන එක හරිනේ.
3: මුන්ට
2: මේ ඇවිල්ලා මෙහෙ මෙහෙ බිස්නස් එක කරගන්න ඕන නම් ওই සර්වර්ස් ටික අපේ සර්වර්ස් අර ඔය හරි සර්වර්ස් වල දාන්න පෑනේ ඕවා. අපේ සර්වර්ස් ටික ගන්න. අපිට ඩෑෂ්බෝඩ් එක අපිට පොඩ්ඩක් බලන්න දෙන්න. ඉතින් ওই දෙක කරා නම් ওই විශාල වෙළඳ පොල අපි විවෘත කරලා දෙනවානේ. ඇයි ඒ සමාගම් දෙක චීනට ඒ අවසරය දුන්නේ නැත්තේ? එච්චර බිස්නස් ඔපචුනිටි එකක් තිබිලා
3: තිබිලා.
2: ඒකට හිතා ගන්නකො නේද?
3: ආ ඉතින් ওই විදිහට බිස්නස් නිසා තමයි කට්ටිය එකතු වෙන්නේ. කොච්චර විරසකයන් තිබ්බත්.
0: හැබැයි
3: මතක තියාගන්න මේ විදිහට ට්‍රම්ප් යන්න කලින් එක යානයක් යනවා ඇමරිකානු යානයක්. ඒ තමයි ග්ලෝබ් මාස්ටර් 3 කියන යානය ඇමරිකානු ගුවන් හමුදාවේ. මේ යන්නේ නිකන් නෙමෙයි අර නුවා කියපු සැකය නිසා. මොකද ඇමරිකානු නිලධාරීන්ට ලොකු වාරණයක් පනවලා තියෙනවා. චීනය තුළ ඉන්න කාලේ තුරාවට පුරාවට ඔයාලට ඔයාලගේ පුද්ගලික ජංගම දුරකථන ලැප්ටොප් පරිගණක මුකුත් පාවිච්චි කරන්න බෑ.
2: ඒ කියන්නේ යන සෙට් එකටත්?
3: ඔව්. ඩෙලිගේෂන් එකටත් බෑ. ඒගොල්ලන්ටත් බර්න ෆෝන්ස් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඉන්ටර්නෙට් යන්නේ ඒ ඔක්කොම වැඩ ටික කරගන්න එයාලගේ ඉන්ට්‍රනෙට් වර්ක් එකක්. ඒ කියන්නේ ඇමරිකාවේ දැන් අපි කලින් ප්ලේන් එකක් ගියානේ. එයාලගේ ඉංජිනේරුවන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ විසින් ස්ථාපිත කරපු පද්ධතියක් තමයි පාවිච්චි කරන්නේ කිසිම විදියකින්.
2: ආ ඇමරිකාවෙන්ද කියලා තියෙන ගිහින් මේවා පාවිච්චි කරන්න බෑ කියලා.
3: බෑ කියලා. ඇමරිකාවෙන් චීනේ තියෙන නෙට්වර්ක් වලට ඒගොල්ලන්ගේ සර්වර්ස් වලට ඒවට ලොග් වෙන්නේ නැහැ. අපි අරගෙන යන ඕන කරන ඔක්කොම ටික ඒව තමයි පාවිච්චි කරන්නේ. හැබැයි බිස්නස් එක නිසා කොච්චර විරසකයන් කොච්චර සැකයන් තිබ්බත් යනවා චීනෙට. එහෙම තමයි බිස්නස්.
2: ඒක තමයි අනිත් ලස්සනම වැඩේ. චීනේ ලොක්ක සී ජින්පින් මහත්තයා අවුරුදු 10ක් ඉගෙන ගත්තේ ඇමරිකාවේ.
3: ඇමරිකාවේ.
2: ඇමරිකාවේ තමයි ඔහුගේ උසස් අධ්‍යාපනය අවුරුදු 10ක්. මේ මොකද ඔහු ඇමරිකාවට ගියපු වෙලාවේ ඔහු ජීවත් වෙච්ච පවුල සහ ඒ විශ්වවිද්‍යාලයට ඔහු ගියා. මේ හැබැයි ABCD වත් දන්නේ නැහැ වගේ තමයි ලොක්ක ඉන්නේ.
3: ලොක්ක ඉන්නේ.
2: එක්ක ඉංග්‍රීසි වචනයක් වැරදිලාවත් කතා කරන්නේ නැහැ. අවුරුදු 10ක් ඇමරිකාවේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙනගෙන ඇවිල්ලා මේ ඒ වුණාට එක වචනයක්වත් කතා කරන්නේ
3: නැහැ. කතා කරන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි. බිස්නස් කියන දේ නැත්නම් ව්‍යාපාර කියන දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන වෙලා තියෙනවා. අපි ඒකයි කිව්වේ ලෝකයේ මේ වෙනකොට දුවන්නේ මොනවා මතද සාර?
0: මොනවා මතද?
3: වෝස් මත නෙමෙයි.
0: ඉකොනොමික්ස්
3: මත.
2: ඒකින් තමයි අපි කියන්නේ පෙරලුණ පිට හොඳයි කියනවා මේ වැහි දවස්වල උනත්.
3: එහෙම හිත හිත ඔන්න ඔහම හිත හිත ට්‍රම්ප් යන්නේ නැති චීනෙට.
2: දැන් ඔය මේ දෙන්නම කලියුග කාලේ උපන්න මාරු බඩු දෙකක් තමයි ට්‍රම්ප් කියන්නේ.

0: කිව්වේ මහ කකුලුව කෙලින් අතට ගමන් කරනවා
1: නෑ නෑ
0: එහෙනම්
1: ඔඩියේ උන්ට යන්න කියනවා
0: ආ කොහම වුණත් පහු වෙනකොට පොඩියේ උන්ට පුළුවන් වෙනවා
1: මොන පිස්සුද

¿Qué es lo que

0: ඒ කියන්නේ පිට රටවල් වලට යවලා ඔයාගේ පෝස්ට් එකට අදාළ ඔයා වැඩ කරන විෂයට අදාළ දේවල් ඔයාට උගන්වනවා.
1: රයිට්.
0: ශිෂ්‍යත්ව දීලා ස්කෝලර්ෂිප් දීලා යවනවා.
1: ඕකේ.
0: ඉතින් මේ හැමදේම ඔයාට හම්බ වෙනවා සදාහරිත ප්ලාන්ටේෂන් එකක එකතුනොත් බලාගෙන ඉන්න එපා වාගේ CV එක දැම්ම දාන්න මෙන්න මේ නම්බර එකට 076 441 1648. ඊයේ කෙනෙක් කිව්වා මේ නම්බර එක හයියෙන් කියාගෙන යනවා කියලා. පොඩ හිමින් කියන්නේ. එයා වෙනුවෙන් මේ කට්ටිය වෙනුවෙන් කියන්නේ හිමින් ඔන්න. 076 441 1648.
1: හිමින්
0: ඇතිනේ. ඒ නම්බර එකට ඔන්න WhatsApp කරන්න පුළුවන් වාගේ CV එක.
1: එහෙම
0: නැත්නම් තියනවා මෙන්න මේ email address එක careers@sadaharita.com. careers@sadaharita.com කියන ඊමේල් එකටත්
1: ඔයාගේ
0: CV එක ඔයාට යවන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න තියෙනවා නම් ඒත් ඔයාට text message එකක් දාන්න පුළුවන් අර අපි කියපු WhatsApp number එකට.
1: Right. Okay. ඒකෙන් දා දැම්ම ඒ කියපු ඊමේල් එකට හරි WhatsApp number එකට හරි ඔයාලගේ CV සවල එහෙම නැත්නම් වැඩි විස්තර දැනගෙන මේ opportunity එක වාගේ කරගන්න.
0: කරගන්න. අනිවාර්යයෙන්ම මේ chance එක miss කරගන්න එපා.
1: No.
0: දැන් ඊළඟ පණිවිඩයක් තියෙන ඔය ගෙදර ඉන්න අපේ තරුණ කට්ටියට තරුණ දරුවන්ට මේ පණිවිඩය.
1: අපි තාරෝණියට මාර පණිවිඩ
0: ගන්න. අපි තාරුණිය ආමන්ත්‍රණය කරන්න යන්නේ මේ උදේ පාන්දර හරි. දැන් ඔයගොල්ලෝ ඔය ගෙදර ඉද්දි ඔයගොල්ලන්ගේ ආදරණීය වැඩිහිටියන් අවුරුදු 50ට වැඩි අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ආච්චි වෙන්න පුළුවන් සීයා වෙන්න පුළුවන් වෙන නෑ හිතවතෙක් වෙන්න පුළුවන් නැත්නම් අපි දන්නවා එහෙම ඔයාගේ මේ අපි කියන්නේ බ්ලඩ් රිලේෂන් කෙනෙක් වෙන්න ඕනේ නේ.
1: ඔව්.
0: ලේ ඥාතියෙක් වෙන්න ඕනේ නෑ වෙන ඕනම ඔයා දන්න වැඩිහිටි කෙනෙක් ඔයාට පුළුවන් දැන් එක්කගෙන යන්න Vision Care Hearing Solution ශාඛාවට.
1: Right.
0: ඔයාලා බලන් සර්ච් කරලා බලන්න ළඟම තියෙන ශාඛාවන් මේනකොට ලංකාව පුරාම තියෙනවා යාපනයේත් තියෙනවා කිලිනොච්චියේත් තියෙනවා ඒක නිසා ඔය ගෙවල් ළඟ නැති වෙන්න බෑ කීයටවත්. අනිවාර්යයෙන්ම Vision Care Hearing Solution ශාඛාවන් තියෙනවා.
1: ඔව්.
0: ඔයාලා තියෙන මේ ආදරණීය වැඩිහිටියන් එක්කගෙන යන්න. එහෙම එක්කගෙන ගියාට පස්සේ නොමිලේම එයාලගේ hearing test එකක් කරනවා.
1: Right.
0: එයාගේ ශ්‍රවණ තත්ත්වයන් පිළිබඳව නොමිලේම ඔයාට test එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඉතින්
0: ඒ අම්මලා තාත්තලා කරන ගමන් ඔයාට ඔයාගෙත් කරගන්න පුළුවන්.
1: නේ?
0: එහෙම ප්‍රේසි ප්‍රශ්නයක් නැහැ. වයස් ભેදයක් නැහැ. ඔයාටත් පුළුවන් ලෝකයේ තියෙන දියුණුම ඉහළම තාක්ෂණයෙන් මේ hearing test එක කරගන්න. ඉතින් ඒක කරාට පස්සේ ඔයාලට කරන්න පොඩි වැඩක් තියෙනවා.
1: මේක
0: මේ ඔයාලට කියන්නේ මේ එක්කගෙන යන hearing angel ඉන්නේ. අන්න එයාට තමයි අපි මේ කියන්නේ.
1: Right.
0: ඒගොල්ලන්ගේ ඔය තියෙන ශාඛාවන් වල තියෙන ලස්සන බෑක්ඩ්‍රොප් එකක්.
1: ඔව්. Angel wings දෙකක් දාපු ලස්සන බෑක්ඩ්‍රොප්
0: එකක් තියෙනවා. ඒක ඉදලා ෆොටෝ එකක් ගන්න.
1: ෆොටෝ
0: එකක් අරගෙන ඔයාගේ social media account එකට Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන් upload කරලා what tag කරන්න ඕන vision care hearing solution එක.
1: Right.
0: ඊට පස්සේ ආවට පුළුවන්කම ලැබෙනවා EV bike එකක් දිනා ගන්න. ඉතින් ඔයා එක්කගෙන යන එක වැඩි හිටියෙක් නම් ඔයාට දිනා ගන්න පුළුවන් අවස්ථාවක් එකයි.
1: ඊට
0: වඩා වැඩි ප්‍රමාණයක් එක්කගෙන ගියොත්
1: ඔයාට
0: entries වැඩිපුර හම්බ වෙනවා.
1: ඉතින්
0: මෙතන වැදගත්ම දේ තමයි අපේ ආදරණීය වැඩි හිටියන්ට අපිට පුළුවන් මැදිහත් වෙලා නොමිලේම hearing test එකක් කරලා දෙන්න.
1: ඕකේ. ඒ විදිහට ඉතින් ඔයාගේ ගෙදර ඉන්න වැඩි හිටියෝ එක්කගෙන ගිහිල්ලා ඔයාගේ කන් දෙකත් පරීක්ෂා කරගෙන ඊගොල්ලන්ගේ කන් දෙකත් පරීක්ෂා කරලා දීලා
0: නම්බේකුත් තියෙනවා ඒකත් මතක් කරන්නම්. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් කෝල් එකක් දීලා Vision Care Hearing Solution එකෙන්
1: හෙමින් කියන්න.
0: ඔව් නම්බේක හෙමින් කියන්න ඕනේ නැත්නම් තරහ වෙනවා කට්ටිය. 0777 0777 76 76 10.
1: හතේව තුනයි කියලා කියන්නේ.
0: 0 7 3 76 76 10.
1: හරි.
0: හරිනේ.
1: හරි දැන් මම හරියටම නම්බර් එක කිව්වා.
0: දැන් ඉතින් ලියාගන්න ඇති ඒ වෙලාව.
1: ඊට
0: වඩා මම කියන්නේ.
1: හරි ඒ විදිහට ඒ නම්බර් එකට කෝල් කළා. ඔයාලට අහන්න මොන හරි දේවල් තියෙනවා නම් අහගෙන දැනගෙන අදම යන්න Vision Care Hearing Solutions ශාඛාවකට.
0: ඔව් දැන් එහෙම යනා වගේම තමයි ඔයාගේ ඉදිකිරීම කරද්දී ගෙදර වෙන්න පුළුවන් වගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයා අලුතෙන් රිනොවේට් කරනවා නම් අලුතෙන්ම ඉදි කරනවා නම් මේ ඇලුමිනියම් නිෂ්පාදන දාන්න අමතක කරන්න එපා.
1: ඔය
0: ඉස්සර තමයි ওই ජනෙල් දොරවල් උළුහව ඒව ඔක්කොම දැවෙයින් කරේ. ලීවලින් කරේ. දැන් ඔයාට ඒවා ඇලුමිනියම් වලින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ මොඩර්න්ම විදියට ඔයාගේයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ගැළපෙන්නම ඇලුමිනියම් නිෂ්පාදන.
1: ඕකේ.
0: ඉතින් ඇලුමිනියම් නිෂ්පාදන නම් ලංකාවේ අපිට තියෙන එක නමයි. ඒ තමයි
1: Swiss-Tec Aluminium.
0: Swiss-Tec Aluminium කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා මේ වෙනකොට ගියේ හදාගෙන යනවා නම් අලුතෙන් රිනොවේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම්
1: ඔයාට
0: තියෙන ඔයාගේ ෆැබ්‍රිකේටර්ත් එක්ක කතා කරලා පොඩි කොටේෂන් එකක් ගන්න.
1: Right.
0: ඔයාගේ අලුතෙන් හදන ගෙදරට මෙච්චර ඇලුමිනියම් නැත්නම් Swiss-Tec Aluminium දාපු ජනෙල් දොරවල් ප්‍රමාණයක් උළුහව ප්‍රමාණයක් පැන්ට්‍රි ගබට්ස් ප්‍රමාණයක් එනවා ස්ලයිඩින් ඩෝස් ප්‍රමාණයක් එනවා වඩ පුළුවන් මේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා පොඩි කොටේෂන් එකක් හදාගන්න එහෙම එකක් හදාගන්න ඒක හදාගෙන ඔයා යවන්න ඕන නැත්නම් WhatsApp කරන්න ඕන මෙන්න මේ නම්බර් එකට මේකත් නම්බර් එකක් දැන් නම්බර්ස් ගොඩක් තියෙනවා පටලා ගන්න එපා
1: හරිද
0: එකින් එක ලියා ගන්න ඕනේ wen wen වශයෙන්
1: Excel sheet එකක් දාගත්තත් කමක් නැහැ
0: ප්‍රශ්නයක් නැහැ පැහැදිලිව ලියා ගන්න 076 781 7 3 බිින්දුවයි හැත්ත හය හත්සේ අසුවයි හතයි බිඳු තුන කියන නම්බෙකට පොහට පුළුවන් වත්සැප් කරන්න ඔයාගේ අර හදාගත්තු කොටේෂන් එක සුයිස්ට ඇලුමිනියම් දාලා ඔයාගේ අලුතෙන් මිදිවන්න ගෙදරට වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් හදාගත්තු කොටේෂන් එක යවන්න ඉතින් ඒක සුයිස්ටෙක්ට යවුවට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරගෙන වාට ID එකක් එවයි රෙෆරන්ස් ID එක ඊට පස්සේ වැඩේ කරගෙන යන්න වැඩේ ඉවර කරන්න අර කොටේෂන් එකේ විදිහට වැඩේ ඉවර කරන්න ඉවර කරලා ආයෙ කෝල් එකක් දෙන්න සුයිස්ටෙක් එකට ඒගොල්ලෝ එනවා වැඩේ බලන්න හරි විදිහට අර කොටේෂන් එකේ විදිහටම වෙලා තියෙනවද කියලා බලලා ඒ වෙලේම ඔයාගේ බැංක account එකට transfer කරනවා cashback එකක්.
1: හරි.
0: රුපියල් මිලියන 2.5ක් දක්වා උපරිමයක් දක්වා මේ cashback එක කරගන්න පුළුවන්. ඒක ලායක ඕල්ලා දෙන්න සොයිස්ටෙක් එකට. ඒගොල්ලෝ එනවා වැඩේ බලන්න. හරි විදියට අර quotation එකේ විදියටම වෙලා තියෙනවද කියලා බලලා ඒ වෙලේම ඔයාගේ බැංක account එකට transfer කරනවා cashback එකක්.
1: හරි.
0: රුපියල් මිලියන 2.5ක් දක්වා උපරිමයක් දක්වා මේ cashback එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි වාට අවුරුදු 30ක warranty එකක් හම්බ වෙනවා මේ දාපු හැම සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදනයක් වෙනුවෙන්ම. ඒ වගේමයි මේ හැම එකටම ජීවිත කාලය පුරාවටම after sales service එකකුත් හම්බ වෙනවා.
1: Right. Okay. දැන් අචි කටි හිතනවා ඉතින් ඇලුමිනියම් දාන්න කිව්වහම ඊතර නිකන් මේ අර අලු පාටට නිකන් අර යකඩ පාටින් තියනවා කියලා. එහෙම නෑ. සිස්ටෙක් ඇලුමිනියම් ලගේ ඔයාලට ඕන පාට තියෙනවා. එහෙම නැත්නම් ඔයාට සුදු පාට වගේ අලුත් finish එක නෙමෙයි නම් ඕනේ. ඔයාට wood look එකක් නම් ඕනේ. කියන්නේ finish එක wooden වෙන්න ඕන නේ. කියන්නේ ලී පාට වෙන්න ඕන නේ.
0: ලීයක් වගේ පේන්න
1: ඕන නේ. ඔයාට ටීක් මහෝගනි වගේ wood look එකක් තියෙන finish එකක් ගන්නත් පුළුවන්. ඒක නිසා මේව ඔක්කොම බලන්න ඔයගොල්ලෝ යන්න නාරහෙන් පිට නාවල රෝඩ් එකේ තියෙන ස්විස්ටෙක් ස්ටුඩියෝ එකට ඩිසයින් ස්ටුඩියෝ එකට මේකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මොන විදිහටද ඩිසයින්ස් තියෙන්නේ. අපිට ගැලපෙන්නේ මොකද්ද? ඔයාගේ ගෙදරට ගැලපෙන්නේ මොකද්ද? එහෙන් පොඩක් පොඩි රවුමක් දාලා බලලම මේ වැඩේට අත ගහන්න පුළුවන්.
0: ඔව්. ඒ කියන්නේ අර කොටේෂන් එක හදන්න කලින් පොඩක් ගිහිල්ලා රවුමක් දාලා ඔයාට ගැලපෙන්නේ මොනවද කියලා හොයලා බලන්න පුළුවන්.
1: Right. ඒ තේකම මතක කරගන්න ඕනේ මේ වැස්ස කාලේ ආරම්භය. ඔයාට ඔළුවේ කැක්කුම් එන්න පුළුවන්.
0: ඒක නිසා ළඟ තියාගන්න මෙල්ඩෝල් එකක් මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න ඔයාගේ සාක්කුවේ. හරි. ඔයාට අත බොවන්න පුළුවන් ඕනම දුරක තියාගන්න. ඔෆිස් එකේද කැම්පස් එකේද කිසි ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් යන කෙනෙක්ද ගෙදරද ඉන්නේ අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් එකක් තියාගන්න. මොකද මේ දේශගුණික තත්ත්වයන් මේ කාලගුණික තත්ත්වයන් එක්ක ඔයාට පොඩ්ඩක් ඔය උණ ගතිය ඉසරදේ වගේ දේවල් එන්න පුළුවන් නිසා.
1: Yes. ඒ නිසා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා.

0: FM. Anu hatırayı da şumata. Net FM.
1: Ve lava oba beta gene enne.
2: Cinderella ge mannan inne ma obel ganna kavurut tanaka.
3: Ape darwan apata wada idirin. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: උදේ 7යි විනාඩි 45යි දැන්.
5: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC ෆයිනෑන්ස් අද නම් තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: Prime Colombo කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333
12: ප්‍රයිම් කොළඹෝ.
13: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
14: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-7000ට වට්ස්ඇප් කරන්න.
15: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
16: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජය instant noodles රස හතරකින්.
17: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න.

0: ඊර්ෂ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
2: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන Vision Care නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 076-8700. මහබැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
9: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
11: FM 95, FM 94.8, Net FM,
12: Net FM, Algo

0: දෙහතයි විනාඩි 51යි ඇල්ගොරිතමෙන් වෙලාව.
1: ඔයාට පුදුම හත ගැන කියන්න ඕන.
0: රයිට්.
1: හරිද? පුදුම හත අපි ඔයාට කලින්ම කියලා දුන්නා.
0: ඕකේ.
1: ඉතින් අපි මේ කියන්නේ LB Finance ලගේ LB Premier Saving එක ගැන. දැන් ඔයාට 100%ක පොලි අනුපාතයකට පුළුවන්කම තියෙනවා. ඔයාගේ saving account එක පටන් ගන්න. අපි මේ කියන්නේ saving account එකක් ගැන.
0: ඕකේ.
1: හරිද?
0: Fixed deposit එකක් ගැන නෙමෙයි.
1: නෙමෙයි. හරිද? Current account ගැනවත් මුකුත් නෙමෙයි. අපි මේ කියන්නේ saving account එකක් ගැන.
0: Yes.
1: Saving account එකකට 100%ක පොලි අනුපාතයක් කියන එක ඇත්තටම අදාහ ගන්න බැරි පුදුමයක්.
0: ඔව්.
1: ඉතින් දැන් 100% විතරක් නෙමෙයි. තව ඔයාට ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. පළවෙනි දේ තමයි bank account එක පටන් ගනිද්දි ඔයාලට තියෙන්න ඕන
0: රයිට්
1: ඒ තියෙන්න ඕන පුදුමය.
0: ඒක
1: පුදුමයක් ඇත්තටම. හරිද? ඒක කිව්වම මං ගෙන් කිව්වට පස්සේ ඔයාලට තේරෙනවා මේක පුදුමයක් වෙන්නේ කියලා. හරිද?
0: හරි.
1: සරල පියවර කිහිපයකින් ගිණුම ආරම්භ කිරීමේ හැකියාව. ඒක පුදුමයක්.
0: කොල කීයකට අඩු වෙනවද දන්නේ නැහැ
1: නේද? අන්න ඒකයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඔය ડોකියුමන්ට්ස් කියන දේවල් නිසා අපිට ගොඩක් දේවල් එපා වෙනවනේ. මේ මොන වැඩේ කරගන්න ගියත් කොල කොල කොල අස්සන් අස්සන් අස්සන් ප්‍රශ්න ගොඩයි. ඔයාට සරල පියවර කිහිපයකින්
0: හරි
1: ඉක්මනින් ඔයාගේ සේවින් account එක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. LB Finance ලගේ LB Premier Saving එක. ඒ විතරක් නෙමෙයි ඔයාට මේ වැදගත්ම දෙයක් මේක. කොන්දේසියක් නොමැතිව සීමා කොන්දේසි මුකුත් නැතුව ඔයාට ඔයාගේ මුදල් ආපසු ගැනීමේ හැකියාවක් තියෙනවා.
0: දෙසරෑ ගන්න පුළුවන්, තුන් සැරෑ ඒව නැහැ.
1: ඒව නැහැ.
2: ඕකේ. ඒ කොහොමද? හරි ඉතින් ඔයාගේ සල්ලි
1: තමයි. සල්ලි
2: දෙන්න බෑ, පොඩ්ඩක් ඉන්න. මේ කතන්දර
0: නෑ.
2: ඉල්ලුව ගමන් දෙනවා.
0: ඕකේ.
1: ඉල්ලුව ගමන් දෙනවා.
0: රයිට්.
1: ඉතින් ඒ වගේම තමයි LB SIM app එක ගැන කියන්න ඕන.
0: ඔයාට
1: දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Play Store එකකින් වගේම App Store එකකින්. LB SIM කියද්දි CIM ඈ. SIM නෙමෙයි. ඩවුන්ලෝඩ් කරගද්දි බලන්න LB SIM app එකකින් ඔයාට පුළුවන් ඔයාගේ saving account එක පහසුවෙන් හසුරවන්න.
0: රයිට්.
1: ඒක හරහා ඔයාට payments කරන්න පුළුවන්. ඔයාගේ ගෙදර කරන්ට් බිල් එකද නැත්නම් වෙන මොන හරි ඔයාගේ දැන් තියෙනවනේ මේ ෆෝන් එකේ ඩේටා දාග ඔක්කොම කරගන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. වතුර බිලද? අන්න ගෙවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඕනෑම වෙලාවක මුදල් ආපසු ගැනීමේ හැකියාව. මේ කියන්නේ අර කාඩ් එකෙන් අපිට ඕන වෙලාවක ගන්න පුළුවන් හැකියාව.

0: තියෙනවා. මොකද ඔයාට Visa ඩෙබිට් කාඩ් එකක් හම්බ වෙනවා මේ account එකට.
1: Right.
0: ඒක නිසා ඔයාට ඔයාගේ සල්ලි ඕන වෙලාවක අරගෙන pay කරන්න පුළුවන්. එහෙම ගත්තා කියලා ඔයාගේ interest rate එක අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
2: සංගම කිව්වොත් ATM කාඩ් එකක් හම්බ වෙනවා.
0: ATM කාඩ් එකක් හම්බ වෙනවා.
1: ඔකේ.
0: හරිද? ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා LB Finance කියලා කියන්නේ ජාත්‍යන්තර Fitch Ratings අගරා වගේම ලංකා රේටින් කියන ආයතන වලින් ඉහළ ශ්‍රේණිගත කිරීම ලැබපු A ශ්‍රේණිගත කිරීම ලැබපු ආයතනයක්. ඉතින් අපි හැම වෙලේම කියනවා මේ A කියන ශ්‍රේණිගත කිරීම ග්‍රේඩින් එක දෙන්නේ මූල්‍ය ශේෂ්ත්‍රයේ අවුරුදු ගාණක් පුරාවට. දැන් LB Finance ලං අවුරුදු 55 දශක 5කට එහා අපිත් එක්ක ඉන්නවා. ඉතින් අවුරුදු ගාණක් පුරාවට තමන්ගේ ස්ථාවරත්වය පවත්වාගත්තු ආයතන වලට විතරයි මේ රේටින් එක හම්බ වෙන්නේ. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් ඒක නිසා අපි වාට කියනවා බය නැතුව ගිහිල්ලා LB Finance ලැක්ක මේ 107 පොලියට 107 ඔයාට වෙන තැනක හම්බ වෙන්නේ. 107 පොලියකට ඔයාට පුළුවන් LB Premier Saving account එකක් පටන් ගන්න.
1: Right. Okay. හින්දා අචි කිව්වා වගේ යන්න LB Finance එකට ගිහිල්ලා account එකක් open කරන්න. දැන් LB එකට යන්නේ ආචි සාමාන්‍යයෙන් හොඳ මූල්‍ය විනයක් තියෙන කට්ටිය.
0: තියෙන කට්ටිය.
1: හරිද? සල්ලි ඉතුරු කරන්න ඕන කට්ටියනේ යන්නේ. ඉතින් ඒ විදිහට සල්ලි ඉතුරු කරගත්ත කට්ටියට option එකක් තියෙනවා දැන්.
0: මොකක්ද ඒ option එක?
1: Colombo 9 වලින් apartment එකක් ගන්න.
2: Wow.
0: Colombo 9 වලින්නේ. අපි මේ කියන්නේ prime residences ලගේ අලුත්ම apartment project එක ගැන.
1: Right.
0: මේක තියෙන්නේ Colombo 9 වල baseline road එක ඉදලා මීටර් 50ක් විතර ඇතුළට වෙන්න. ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් වලට බොහොම ආසන්නේ. ඊට පස්සේ වාගේ ඔෆිස් එකුණත් වැඩ කරන්න යන්නෙන් ඔයාට හරිම ආසන්න දුරකින් තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ.
1: රයිට්.
0: රුපියල් මිලියන 45 දැන් ඉහලට ඔයාට අපාර්ට්මන්ට් වෙන් කරගන්න පුළුවන් සාරා. දැන් 45ක් කිව්වම මිලියන පොඩ්ඩක් කලබල වෙනවානේ. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාට ගැලින්ම මේක වාරික වශයෙන් ගෙවන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: මං හරි අපූර්ව අත්දැකීමක් කියනද මේ මට වෙච්ච. මේ කොළඹ ඉඳන් කිලෝමීටර් මං හිතන්නේ 20ක් විතර ආසන නගරයක.
1: හරි.
2: මගේ යාළුවෙක් තමන්ගේ ගොඩනැගිල්ලක් විකුණන්න යනවා. කියන්නේ කොළඹ ඉඳන් කොළඹ නගරේ ඉඳන් කිලෝමීටර් අඩුම ගානේ 20කට ආසන්න ප්‍රමාණයක
1: දුරින්
2: තියෙන නගරයක දෙමහල් ගොඩනැගිල්ලක් මම දන්න විදියට විකුණන්න යනවා.
1: රයිට්.
2: ඒකේ මිල මිලියන 45යි.
1: කිලෝමීටර් 20ක් දුරින්
0: තියෙන
2: 20ක් ඇහෙන් තියෙන ගොඩනැගිල්ලක මිල
1: රයිට්
2: මිලියන 45යි. එයාගේ අපේක්ෂාව තමයි අපි තමයි වැඩේ කරලා තියන්නේ. ඒකයි හේතුව මම මේ කියන්නේ. මගෙන් කතා කරලා ඇහුවා අර ප්‍රයිම් ලගේ මිලියන 45යි නේද මේ
1: අපාර්ට්මන්ට්
2: එකේ ගන්න. මං ඔව් කියලා කිව්වා. මම මේ කොහොමරි මගේ මේ ට්‍රයි කරනවා. ඇයි බං මේක මේ මේ තියෙන ගොඩනැගිල්ල විකුණලා ඉවරලා මිලියන 45කට කොළඹ නමෙන් මට
0: අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රෙන්ට් අවුට් කරන්නත් පුළුවන්.
2: ගන්න මට එතකොට තමයි තේරුනේ වැඩේ කොච්චර ලාභද කියලා.
0: ලාභද කියලා.
2: මේකෙන් අපාර්ට්මන්ට් එකක් මට ඉඳන් එයා ඉඳන් කියනවා ඔය තියෙන පහසුම. ඉතින් මම දන්නවනේ ඕගොල්ලෝ ඉතින් අමුතුවෙන් ඔවා කියන්න ඕනේ.
0: මම ඉතින්
2: කොළඹ නගරේ රවුම් ගහන එක නානේ. ඔය තියෙන දැනත් මම දන්නවා. ඒකත් එක්ක මට කොච්චර පහසුකම් තියනවද මේ ඉතින් බලන්න හිලව් වෙන විදිය.
0: විදිය.
2: මෙතන ඉඳන් කිලෝමීටර් 20ක් එහා තියෙන එකත් ගෙන එයාට වඩා ලාභයි. ඊට වැඩි ගොඩාක් වටිනවා ඒ මිලට මේ කොළඹ නමෙන් මේ අපාර්ට්මන්ට් එකක් පිළිදී ගැනීම
0: ගන්න එක. ඉතින් ඒක නිසා බලාගෙන ඉන්න එපා. මේ වගේ කට්ටිය සෑහෙන්න ට්‍රයි කරනවා. ඒකින්ද රිසර්වේෂන් මේ වෙනකොට පටන් ගන්න තියෙන්නේ. ඉක්මනින් ඉවර වෙන්න පුළුවන්.
1: ඊට
0: පස්සේ අවුට් ඔෆ් ස්ටොක් වුණාට පස්සේ වාගේ අපාර්ට්මන්ට් එක කරන්න දෙයක් නැහැ. ස්ටක් වෙලා ඉන්න තමයි වෙන්නේ.
1: අපිට මොකුත් කියන්න එපා.
0: කියන්න එපා.
1: වෙලාවට කිව්වා ඔයගොල්ලෝ.
0: ඔව් ඒකින්ද අපි ඔයාලට කියනවා කෝල් ඇද්ද දෙන්න ප්‍රයිම් ගෲප් එකට මෙන්න නම්බර් එක 071-713-313 071-713-313 නම්බර් එකෙන් කෝල් ඇද්ද දීලා ඉක්මනින්ම ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
1: මොකද
0: අර මේ සාරා කිව්වා වගේම ඒ වගේම නුවන් කිව්වා වගේම මේ කට්ටිය සෑහෙන්න ට්‍රයි කර කර ඉන්නේ.
1: ඔව්
0: ඒගෙන්ද ඒගොල්ලෝ ඉක්මනින් ඒගොල්ලෝ ආට කලින් ඉක්මන් වුණොත් වාඩි ඉතින් සෝරි තමයි.
1: සෝරි තමයි. හරි ඒ විදිහට අපේ බිසී ලයිෆ් ස්ටයිල් එක කියටි. දැන් ඉස්සර නම් ආච්චිලා අම්මලා ගෙදරයි තුන පහ ඔක්කොම හදාගත්තනේ. මිරිස් වේලලා එක කොටලා. ලොකු මිෂන් එකක් දීලා හදාගත්තා ඒගොල්ලන්ට වෙලාව තිබ්බ නිසා. හැබැයි දැන් ඉන්න ගෘහණියන්ට ඒක කරන්න වෙලාව නැහැ. ඒගොල්ලෝ වැඩටත් යනවා ළමයිත් බලා ගන්න ඕනේ.
0: බිසීනේ නේ අපේ ඉස්සර වගේ නෙමෙයිනේ.
1: මාර බිසි.
0: ඔව් හරිම කම්ප්ලෙක්ස් සංකීර්ණ වෙලා තියෙන්නේ.
1: හරියට හරි. ඒක නිසා තමයි විජය ප්‍රොඩක්ට්ස් වලට හොඳම යාළුවෙක් ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. යන්න ඕනම සුපර් මාකට් එකකට ගිහිල්ලා ගන්න විජය ප්‍රොඩක්ට්ස් වලින් එන මොනවද?
0: මොනවද තියෙන්නේ? ලොකු ලොකු මේ රේන්ජ් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ.
1: ලොකු ලිස්ට් එකක් තියෙනවා. කැලිමිරිස් සරිස්කුඩු ඊළඟට මාළු කරි තුන පහ මස් කරි තුන පහ බැදපු තුන පහ මිරිස්කුඩු ලුණු කුඩු අබ කුඩු සූදුරු කුඩු ඔයාගේ මුළු තැන්ගෙට ඕනේ ඔක්කොම ටික ඔයාට විජය ප්‍රොඩක්ට්ස් වලින් ගන්න පුළුවන් WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා මොකද අනුකරණ ගොඩක් තියෙනවා හොඳ දේවල් අනුකරණය කරන්න ඉන්නවා කට්ටිය වැඩි ඒක නිසා බය නැතුව විජය ප්‍රොඩක්ට්ස් අරගෙන ඔයාගේ මුළු තැන්ගේ පුරව ගන්න නේද
0: පුරව ගන්න කියලා අපි මතක් කරනවා ඉතින් විජය ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් තැනකුත් තියෙනවා නේ සාමාන්‍යයෙන් මේ අපිට ඒවා ලේසියෙන් ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන් ටික අපි ඉස්සරහට වාර කියන්න. හදිස්සි වෙන්න ඕනේ නැහනේ.
1: රයිට්.
0: මේ ඒකින් ද ඉක්මන් කරලා යන්න ළගම තියෙන තැනකින් ඔයාට පුළුවන් මේ සාර කියපු විදිහට WP ලාංඡනය බලලා
1: රයිට්.
0: විජේ ප්‍රොඩක්ට්ස් වලින් එන කුළුබඩු විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම එකම try කරලා බලන්න.
1: හරි. ඕකේ මේ මිරිස් එන වගාව කයිතිකාරයෙක් වෙන්නත් පුළුවන් ඔයාට. කසාගල plantation එකේ.
0: එහෙනම් නයි මිරිස් තියෙනවා.
1: ඔව්.
0: පොළොන්නරුවේ තියෙනවා. ඒගොල්ලන්ගේ නයි මිරිස් වගාවක්. හරිද? ඊට පස්සේ bell pepper වගාවක් තියෙනවා. ඔය කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා
1: ඊට
0: පස්සේ ඒගොල්ලෝ ලැබෙන නිෂ්පාදන ලෝකයේ තියෙන අංකකයේ වෙළඳපොළවල් වලට යවනවා ඒ යවන වෙළඳපොළට යවන ඒ නිෂ්පාදන තමයි අර ඩොලර්ස් වලට නෝ කන්වර්ට්
1: වෙන්නේ
0: කන්වර්ට් වෙලා ආය අපිට ලැබෙන්නේ ඉතින් මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් ඒ විතරක් නෙමෙයි මේක සබහා දහමට ඔයා කරන ලොකු මෙහෙවරක්
1: රයිට්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Welai me gana denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
1: Ude 8 විනාඩි 2යි දැන්.

0: අයිබෝන් ඇයි රටකට සමගින් මම කසුනි. අදංගුරත් අස්මර් ගුණසේර නොහොත් ගම් පස්ම නැමන් ප්‍රහකිරීම් පොලිසිය කර තිබා. එ කොළඹ දිරහදකොට. අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කස්සුනේ. අත්අඩංගුවටගත් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් පොලිසිය ආරම්භ කර තිබෙනවා. එය අනුව කොළඹ දිසාපරහද කොටාසේ විසින් ගම්පහ ඔස්මන් නැමැත්තාගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි නෙට් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වූට්ල මහතා පැවසුවේ. ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු සංජීව කුමාර සමරණත්න නොහොත් ගණිමුල්ල සංජීව නැමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගම්පහ ඔස්මන් නැමැත්තා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොටසේ විසින්. සාමාජිකයෙකු සංජීව කුමාර සමරණත්න නොහොත් ගණිමුල්ල සංජීව නැමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගම්පහ ඔස්මන් නැමැත්තා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොටසේ විසින්. ඒ ගම්පහ ප්‍රදේශයේදී. මෙලගනෙත් නිවුස් පෙරවරු 9ට.
1: Be pay what a thought.

0: FM Algo Town Nagari Kadaba.
1: උදේ 8යි විනාඩි 8යි ඇල්ගෝ ටවුමේ වෙලාව. අපි පොඩි ජෝග්‍රෆි
2: දැන් අද දවස පටන් ගන්නකොට මේ ට්‍රම්ප් ලොක්කා චීනෙට ගිය කතන්දරේ කිව්වනේ. එතකොට එයාත් එක්ක ගිය මේ පරිවාර සේනාව ගැන කිව්වා. ඉස්සර නම් අස්රිය පාබල ඇත්ත ඒවා මේවානේ අරන් යන්නේ
3: අක්ෂෞහිණියක් සේනානේ.
2: ඇත්තම දැන් අරන් ගිල්ල තියෙන්නේ ඒ වගේ අස්රිය කල ඇතු ටිකක් තමයි අරන් ගිල්ල තියෙන්නේ. එලෝන් මස්ලා ඒගොල්ලෝ මේගොල්ලෝ. දැන් අචි දැන් ගියානේ මෙටා වෙන එකක් තියා මෙටා කම්පැනි CEO ගිහිල්ලා මේ පාරවත් මොකක් හරි ඩීල් එකක් දාගන්න පුළුවන්ද කියලා දැන් අවුරුදු බලයි අනිවාර්යෙන් බලයි. දැන් ඔයාට හිතුන නැද්ද අනිත් පැත්තෙන් ඔය බිස්නස් ෆෝරම් එකේ කවුරු වාඩි වෙයිද කියලා?
3: චීන පැත්තෙන් කවුද එන්නේ කියලා නේ.
2: චීන පැත්තෙන් අනිවාර්යෙන් මම දන්නවා ජැක් මා වාඩි වෙනවා.
3: ජැක් මා එනවා.
2: ජැක් මා කියන්නේ කවුද?
3: මේ
2: අලිබබා. එහෙම නැත්නම් ඇන්ඩ්ස් ආයතනේ ලොක්කා.
1: ඔව්.
2: කුඹියෝ. කුඹියෝ ආයතනේ ලොක්කා. ඒගොල්ලන් තමයි ඔය
3: මෞසමාගම
2: මේ ඇන්ඩ්ස් ෆයිනෑන්ස් අලිබබා සහෝරු 40 ආйти ඒ බබාට තමයි ජැක් මා බබා.
1: ජැක් මා බබා.
2: ජැක් මාගේ පොඩි බබා පෙනුමක් තියෙනවා.
3: තියෙනවා නේ පොඩි නියන් කියුට් ගතියක්
2: තියෙනවා. ඊළඟට වං චුන්ෆු වාඩි වෙනවා.
1: රයිට්. ඒ කවුද?
2: අන්න ඒක තමයි වැඩේ. කවුද මේ වං? මෙයාගේ වං හුන් හොයන්න ඕනේ.
1: ඒකනේ.
3: මෙයා වමේ කියලා දන්නවා.
2: ඔව් එයා වමේ පොර.
1: ඕකේ.
2: මේ වං තමයි BYD එකේ CEO.
1: රයිට්.
2: අනිවාර්යෙන් ලොක්කා වාඩි වෙනවා ඔය බිස්නස් ෆෝරම් එකේ.
3: ෆෝරම් එකේ නේ.
2: ඇයි කියලා කියන්න ආචි?
3: අනිවාර්යෙන් මොකද දැන් එහේ මාකට් එකට යන්න එපා. දැන් මේ මාකට්
2: එකට
3: මේ මාකට් එකට නෑ. මේ මාකට් එකට දැන් මේ BYD ඔය CEO දැන් ඔය ප්‍රධානී සහ CEO තියෙනනේ පොඩි ගැප් එකක්.
2: ඔව් හැබැයි නෑ මේ
3: CEO කියනවා
2: වන් ඇවිල්ලා චෙයාර්මන් ඇන්
3: CEO දෙකම මේ දැන් කියනවා එක තැනක
2: තව ගෑනු කෙනෙක් ඉන්න උපසභාපතිවරයා.
3: උපසභාපතිවරයා වයිස් ප්‍රෙසිඩන්ට් විදියට. ඉතින් ඔය මේ වයිස් ප්‍රෙසිඩන්ට් තමයි කියන්නේ. අපි එක දවසක් කිව්වත් ඔය කතාව.
2: ආ ඔව් ඔව් කිව්වා.
3: මේ ඒ කියන්නේ එයා කියනවා අපිට ඇමරිකන් මාකට් එක ඕනේ නෑ. ඒක නැතුව අපිට අපේ බිස්නස් ටික කරන්න පුළුවන්. කියන්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලෝකෙට.
2: ලෝකෙටම යවලන්නේ තියෙන ඉතින් ඇමරිකන් මාකට් එක එච්චර අදාල නැහැ. ඇමරිකාවට චීන මාකට් එක ඕන වෙලා තිබ්බට.
3: ඔව්. ඔව්. ඉතින් ඒක නිසා සමහර විට දැන් ඔය ඉඳගත්තට පස්සේ පොඩ්ඩක් ඉතින් කතා බහ කරලා සමහර ට්‍රම්ප් කියන්නම පුළුවන්. ඇවිල්ලා මේ බිස්නස්
1: කරන්න කියලා.
2: අනේ දාන්න පොඩි අර වොක්සගන් කට්ටිය ගිහිල්ලා දැම්මා වගේ නේද?
3: මේ දැම්මේ.
2: ඒ වගේ ඔන්න BYD කම්පැනියක් දාන්න ඇමරිකාවේ.
3: ඇමරිකාවේ
2: කියලා මේ
3: කියන්න
2: පුළුවන්. ඉතින් ඒ තරම් ලෝකේ ව්‍යාපාරික උවමනාවක් සහ නැතුවම බැරි කම්පැනියක් බවට ලෝකේ පත් වෙලා ඉවරයි BYD. ඒක හින්දායි මේ දැවැන්ත සමහරලාට ලෝක භූදේශපාලනයටත් ඉතාමත් වැදගත් මේ කම්පැනි ලෝකයට නිර්මාණය කරපු විශිෂ්ටම කාර් එක ගන්න කියලා කියන්නේ. කාර් විතරක් නෙමෙයි SUV තියෙනවා. හෙට අනිද්ද නැවුවෙනවා. අපි එන්නම් ඒවත් කියන්න ඕන්න බිහිවි නැවුණත් ගන්න පුළුවන්. ඔයාලා රොකට් පවයි මේ හදාගෙන යන හැදෑගෙන ඇදිල්ලට නේද?
3: ඔව්. ඉතින් BYD ලගේ ඔය සෙඩාන් වර්ෂන් එක නුවා කිව්ව වගේ කාස් තියෙනවා. අපි සෙඩාන් වලට කැමති කට්ටියට SUV වලට කැමති කට්ටියට එහෙම ඒ මොඩල් එකෙන් තියෙනවා.
1: ඊයේ මම පාරේ යද්දි ඇටෝ 1 එකක් දැක්කා.
3: දැක්කා.
1: සුදු පාට.
2: එකයිද දැක්කේ?
1: ඒක නේ නැහැ මේ මේක.
2: ටග්ගල අවධානය යමු.
1: අවධානය යමු උනේ කාර් එකේ පෙනුමට.
2: මාර ලස්සනයි නේද?
1: මාර ලස්සනයි නේ. ඉතින් පිටි ඒක පාස් කරගෙන යද්දි පිටිපස්සේ තියෙනවනේ ඉතින් BYD ඇටෝ 1 කියලා
3: ගහලා
2: තියෙනවා. ඇත්තටම ගෑනු ළමයි මම නම් මීට කලින් දැකලා තියෙන්නේ. වාහනේ දිහා බලනවා කියලා ඇත්තටම බලන්නේ වාහනේ දිහා නෙමෙයි ඩ්‍රයිවිං සීට් එක දිහා.
3: ඉන්න කෙනා දිහා.
2: හැබැයි මේ BYD ඇවිල්ලා කරපු වැඩෙන්
3: ඉන්න කෙනාට
2: ඩිමාන්ඩ් එක 7-5ට බැස්සා.
1: කොල්ලොන්ට පොඩ්ඩක් අවාසි.
2: ඔව් දැන් මේ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්න කෙනා යන්නේ බලන්න වාහනේ ඉස්සරහින් පිටිපස්සට හොඳට බලනවා. ඔය තියෙන දැන්
3: ඔය බලපු එක තමයි කිව්වේ. ඉතින් සාරකේ වගේ ඇටෝ 1 එක වෙන්න පුළුවන්. ඇටෝ 1 එක තමයි එයාලගේ මේ ලෝබස්ම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන කාර් එක. සාමාන්‍යයෙන් පවුලකට විතර බොහොම ප්‍රමාණවත්. ඕගොල්ලන්ට පළවෙනි වාහනයට යන්න බලාපොරොත්තු වෙනනම් පළවෙනි පළවෙනි රෝද හතරට වායන්න සිහින දකින්නවනම් ඔයාලට තියෙන්නේ හොඳම ඔප්ෂන් එකක් තමයි මේ BYD ලගේ Atto 1 එක කියලා කියන්නේ. ඊට පස්සේ අපි දන්නවා Atto 3 එක තියෙනවා, Seal එක තියෙනවා, M6 එක තියෙනවා, Shark 6 pickup එක තියෙනවා. අර මේ මේ cab එක වගේ එක. නිකන් double cab වලට කැමති කට්ටිය ඉන්නවනම් අන්න ඒගොල්ලන්ට Shark 6 එක තමයි තියෙන ඔප්ෂන් එක. ඉතින් මේ වගේ ලොකු range එක BYD වාහන දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ පණිවිඩය අපේ රාජ්‍ය සේවකයින්ට ඔන්න මාසික වාරිකේ විදියට රුපියල් 68000ක් ගෙවලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක ගෙදර අරන් යන්න. 68000ක් ගෙවලා ගෙදර අරන් ගියා කිසි ප්‍රශ්නයක් නැහැ. මාසික වාරිකේ විදියට 68000 ගන්න ඊට පස්සේ ගෙවාගෙන යන්න තියෙන්නේ. වාහනේ විතරක් නෙමෙයි ඔයාලට නොමිලේම රෙජිස්ට්‍රේෂන් එක හම්බ වෙනවා. ඊට පස්සේ අර චාර්ජින් එක හම්බ වෙනවා. චාර්ජ් කරන්න එපා. ඒක බැටරිය ගන්නේ. ඕම් චාර්ජ් එකක් එපා. චාර්ජ් එක හම්බ වෙනවා. චාර්ජින් යුනිට් එක හම්බ වෙනවා. ඒක යුනිට් එකක් ලොකු. ඊට පස්සේ ඔයාලට රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. ඔයාලට ඕන නම් ලංකා බැංකුවත් එක්ක කතා කරලා ලෝන් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්.
3: පළවෙනි සේවා වාර පහ. පළවෙනි සර්විසස් පහම නොමිලේ හම්බ වෙනවා.
1: රයිට්.
3: ඉතින් ඒ ඔක්කොම ආට හම්බ වෙන්නේ
1: මදිද නේද?
3: මදිද මං කියන්නේ BYD ගන්න ගියොත් ඔයාලට ඒ ටික හම්බ වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයන්ට තමයි මේ විශේෂ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් රාජ්‍ය සේවකයන්ට විතර නෙමෙයි අනිත් අයටත් BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ කියපු ඔප්ෂන්ස් ටික හම්බ වෙන්නේ රාජ්‍ය සේවකයන්ට.
1: රයිට්.
3: ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 01212125125 නම්බරයකට.
1: රයිට්.
3: 01212125125 නම්බරයකට.
1: රයිට්. ඔකේ ඒකේ හින්දා ඔයාගේ ළඟපාත රාජ්‍ය සේවකයෙක් ඉන්නවා නම් පොඩ්ඩක් සාටුවක් දාලා පොඩ්ඩක් ඇදගෙන යන්න BYD එකකට ළඟම
3: තියෙන. ඉතින් මේක රාජ්‍ය සේවකයන්ට ලොකු අවස්ථාවක්. ඕගලන්ට පුළුවන් රුපියල් 68000කට අපි අර කිව්වා වගේ ඔයාගේ BYD එක වාගේ කරගන්න.
1: රයිට්.
3: ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට.
1: ඕකේ උදේ 8:15යි දැන් වෙලාව.

0: paha. FM adu hatarai dashma ata. Net FM.
1: උදේ 8යි විනාඩි 18යි දැන්.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හිල්ස් නිෂ්පාදන වෙතින්.
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
7: ලව්ලි ඊට පස්සේ සහෙලි
8: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
9: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
10: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළෙඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 076-44-11-600
11: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
12: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
13: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
12: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
13: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
12: මන් රපුන්සල් දුනාන කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
15: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333. ප්‍රයිම් කොළඹෝ.
16: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
17: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
18: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
19: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: ரெட் எஃப்எம் ஆல்கோ டவுன் நகரி கதாபாக.
1: උදේ 8යි විනාඩි 25යි අල්ගොටාවමේ වෙලාව
2: 8:00 වෙලානේ
1: 8:00.
2: ඒ කියන්නේ යන් කීල්ස් එකට.
3: මේ කීල්ස් එකට යනකොට අද මේ ඉන්න මම මේ අද රසවත් තොරතුරක් හොයාගෙන
2: බලමු කොච්චර රහද
3: කියලා. ඔව් අපි කීල්ස් කියන්නේ ඉස්සලා අනිත් කාරණා කියන්නකො මම මේක හොයලම
2: ආයෙ හොයාගන්න ගන්න. හරි එහෙනම් මේ ඔයාලට මතක් කරන්න ඕනේ LB ෆයිනෑන්ස් ගැන. ඉතින් මොනා කරන්න කොහොම කාලවිලා ඉන්නත් අපි ගාව හොඳ ආයෝජන තියෙන්න ඕනනේ. ඉතින් ඒක නිසා අපි ඔය මහන්සියෙන් ඉතුරු කරගන්න දේවල් විශ්වාසනීය තැන්වල ගිහිල්ලා ඉහළ ප්‍රතිලාභ වලට තැම්පත් කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ LB ෆයිනෑන්ස් ගැන.
1: මොකද
2: එයාලගේ අලුත්ම LB ප්‍රීමියර් සේවින්ස් එක ඔයාලට 7% පොලිය අනුපාතයකට ඔයාගේ සේවින්ස් account එක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සරල පියවර කිහිපයකින් ඔයාලට මේ ගිණුම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි සීමා කොන්දේසි නොමැති ඔයාලට මුදල් ආපසු ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම මුදල් ගත්ත කියලා ඔයාගේ මේ 7% පොලිය අනුපාතයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි LB SIM app එක හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ account එක ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාලට ඕන විදියට මැනේජ් කරන්න. ඒ වගේම තමයි මේ ඔයාගේ තියෙන සේවින්ස් හරහා ඔයාලට payments කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඔයාලට
2: ATM card එකක් හම්බෙනවා. ඒ හැම දෙයකටම වඩා LB finance අවුරුදු 55ක නැත්නම් දශක 5කට එහා ගිය විශ්වාසයත් එක්ක තමයි ඔයාලට මේ account එක පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට මේක online පටන් ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. LB premier saving account එක පටන් ගන්න කියලා අපි මතක් කරනවා. මොකද savings account එකට 7% පොලියක් කියලා කියන්නේ පුදුමයක්ම තමයි.
1: Right. Okay.
3: දැන් කීල්ස් එකට ගිහිල්ලා කියන්න ළමයා පිටි ගන්න පුළුවන්ද?
1: පුළුවන්.
3: බටර් ගන්න පුළුවන්ද?
1: පුළුවන්.
3: බේකින් පවුඩර්
1: පුළුවන්.
3: ඊළඟට ලුණු
1: පුළුවන්.
3: මීපැණි
1: පුළුවන්.
3: ජෑම්
1: පුළුවන්.
2: පුළුවන්.
3: චිකන් ග්‍රේව්
2: පුළුවන්.
3: ඒක පස්සේ
2: ඒක හදාගෙන පුළුවන්.
1: ආ
3: ඒ ඔක්කොම ගන්න පුළුවන් නේද?
2: පුළුවන් පුළුවන්.
3: අන්න එහෙනම් හරි.
2: හරි මොකද කරන්න යන්නේ වැඩි?
3: අද ලෝක බටර් මිල්ක් බිස්කට් ඩේ.
1: බටර්
3: මිල්ක් බිස්කට් ඩේ එක ඇමරිකාවේ සමරන අද සැහැන්ඩ ජයට ඒගොල්ලෝ බ්‍රෙක්ෆස්ට් එකක් විදියට ඔක පාවිච්චි කරනවානේ. ඉතින් ඔය මම කිව්වේ බටර් මිල්ක් බිස්කට් එකක ඇත්තටම මාර කරස් ගල් හැපෙන බිස්කට් එකක් නෙමෙයි. ඒක පොඩි නිකන්
1: පොඩි
3: සොෆ්ට් එකක්
1: නේද?
2: ඔව්. ක්‍රන්චි.
3: දන්නවනේ?
1: දන්නවා. ඒක මට මුකුත් ඇහුනේ
3: නැහැ. හරි හරි මට ඕන කරන වචනේ ආවා. දැන් කීල්ස් එකේ මේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ බටර් මිල්ක් බිස්කට් එක පිළිබඳව අත්දැකීම් තියෙනවා. ඒක කරස් ගාලා හැපෙන එකක් නෙමෙයි. ඒක වෙනම එකක් කියලා දන්නවා. ඉතින් මම ඕක හදන විදිය කියලා දෙන්නම්. ඔයාට තියෙන්නේ ඕක හෙට හදන්නේ නැද්ද? දන්නවනම් උච්චර නේද?
1: මේ නැහැ ඉතින්. නුවා හදන විදිය දන්නවනම් නුවා තමයි හොඳම ඕක හදන්නේ.
3: ඉතින් අද මේ ඇත්තටම කීල්ස් එකට ගිහිල්ලා.
1: රයිට්.
3: මෙන්න මේ බඩු ටික අරගෙන.
1: ඕකේ.
3: අපි කියමු මොනවද?
2: කලමනාටික කියන්නේ.
3: ආ?
2: කලමනාටික කියන්නේ.
3: ඔව් පිටි. මේ අරගන්න ඕනේ.
1: පාන් පිටි.
3: පාන් පිටි.
1: බටර්.
3: බේකින් පවුඩර් ඊළඟට මේ මීපැණි හෝ ජෑම් මේ දෙකෙන් එකක් අර මැද්දට
1: බිස්කට් එක ඇවිල්ලා ඒ බිස්කට් එකේ මැද පොඩි වලක් වගේ තියෙනවා හරිද?
3: එතනට
1: ජෑම් හරි පැණි හරි තමයි
2: දාන්නේ.
3: ෆිලින් එකක් විදියට දානවානේ. ඊළඟට ලුණු පොඩ්ඩකුත් ඕනේ. ඉතින් මේ ඔක්කොම කීල්ස් එකෙන් අරගෙන අද ඇමරිකාව තමන්ගේ ජනාධිපතිවරයා නැතුව වුණා තමන්ට ඉන්න හොඳම සල්ලිකාරයෝ ටික නැතුව වුණා මේ වෙලාවේ
2: බටර් මිල්ක්
3: ඩේ එක සමරනවානේ. ඒ ගැන ඉතින් අපි ඇමරිකාවට ලොකු ගෞරවයක් දෙන්න
2: ඕනේ
3: නේද? මොන හිතකින් සමරනවද නැතුව මේ වෙලාවේ බටර් මිල්ක් ඩේ එක? ඉතින් ඇමරිකානුවන්ට ඔච්චර පුළුවන් නම් අපිට මෙච්චර දේවල් කීල්ස් එකේ තිබිලා
2: අපිට
3: ඕක පොඩ්ඩක් සමරන්න බැරි.
1: ඒක තමයි.
2: ඒ නිසා
3: අද ගිහිල්ලා මෙහෙමයි තියව ගන්න ගියන් පස්සේ තමන්ගේ ගෙදරට අවශ්‍ය අනිකුත් දේවලුත් කීල්සකින් ගන්න පුළුවන්.
2: ගන්න ඉතින් ඔය ඕන කරන දේවල් ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ගන්න ගියාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම කීල්ස් නිෂ්පාදන විදියටත් ඔය දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද දැන් කීල්සගේ කීල්ස් ප්‍රොඩක්ට්ස් තියෙනවා.
1: රයිට්.
2: මේක සාමාන්‍යයෙන් අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10%ක් විතර ප්‍රයිස් එක අඩුයි. ඒ කියන්නේ 10%ක ප්‍රයිස් ගැප් එකක් තියෙනවා.
1: ඒ
2: කියන්නේ වෙන ප්‍රොඩක්ට් එකක් රුපියල් 100 තියෙනවා නම් ඔයාලා කීල්ස් ප්‍රොඩක්ට් එක රුපියල් 90ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
3: ඒ කියන්නේ බටර් මිල්ක් බිස්කට් ඩේ එක මේ චිකන් ග්‍රේව් එක රහයි කියලා. ඉතින් කීල්ස් එකේ ඒවත් තියෙනවා.
2: ඒවත් තියෙනවා. ඉතින් මේ ඕන කරන ඕන දෙයක් ඔයාට කැමති විදිහට ගන්න පුළුවන් තමයි කීල්ස් එක කියලා කියන්නේ. ඉතින් ඔයාට ළඟම තියෙන කීල් ශාඛාවට යන්න. ගිහිල්ලා මේනුවා ගේපු විදිහට ඇමරිකාවත් සමරන මේ අපේ සාරා කියලා දුන්න ඒ විදිහට හදාගෙන ඕගලන්ටත් බටර් මිල්ක් ට්‍රයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අහන් ඉන්න කෙනෙක් එහෙම හදලා මේ පැත්තෙත්
3: ආවට අපිට 07:11:95:95 ඒ වන්නේ ඉතින් අපිට එච්චර තමයි වින්තෝරය බල්ලා ඉතින් අපිට
2: තියෙන
1: ඉතින් එකම අපි මෙතන
3: අපි මේ කීල්ස් එකෙන්ම ගනව මාර්විස් කෝත්තුවක් කන්නන්
1: හැබැයි
3: ඔයගොල්ලෝ බටර්මිල්ක් බිස්කට් හදලා කාලා අපිට වින්තෝරයක් ඕකට එවන්නකො අපි කීල්ස් එකෙන්ම 10%ක් අඩුවෙන් මාර්විස් කෝත්තුවක් ගෙනල්ලා කන්නන්.
2: ඉතින් මේ කීල්ස් එකරම යන කියලා කියන්නේ මොකද දැන් ඔය බටර්මිල්ක් එකේ ගුණත් ඒ අර නිවර්
3: නිවර්දි
2: ක්වොලිටි ඔතෙන්ටික් එක කියන්නේ රහ ඒ ක්වොලිටි එක එන්න නම් හරි ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන්න නෝන. ඉතින් එහෙම ක්වොලිටි ෆ්‍රෙෂ් ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න නම් ඔය යන්න ඕන තැන තමයි කීල්ස් එක කියලා
1: කියන්නේ.
2: ඉතින් දැන් මම මොනා කරන්න? අපිට ජොබ් එකක් තියෙන්නේ බෑ. වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ඉතින් කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා දැන් ඔන්න ඔයාට ඔපචුනිටීස් තියෙනවා, රැකියා අවස්ථාවන් තියෙනවා සදාහරිත එක ඇතුලේ. දැන් ඇයි මේ සදාහරිතයකටම අපි යන්න කියලා කියන්නේ? ඔයාට මොනවද ලැබෙන්නේ කියොත් දැන් මේ වගේ සාධාරිත වගේ කම්පැනි එකක් එක්ක එකතුලා වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාට ලැබෙන දේවල් ගැන අපි කියන්න ඕනේ. ඔයාට ලැබෙනවා ඉහළ වැටු, ඊට පස්සේ දිරදීමනාවන්, ඊට පස්සේ කමිෂන්ස් හම්බ වෙනවා. දැන් මේක කොමිස් කියලා මං කිව්වේ නෑ. එතකොට කට්ටිය කොමිස් කිව්වම වෙන එකක්
3: තමයි.
2: එහෙම නෙමෙයි, හරිද?
1: කොමිෂන්
2: අන්නාරි කමිෂන්ස් ගැන හොඳ දෙයක්, හරිද? ඊට පස්සේ අතිකාල දීමනා, ඊට පස්සේ බෝනස්, ඊට පස්සේ විදේශ සංචාර හම්බ වෙනවා. දැන් ඔයා ඉන්න පෝස්ට් එකට අදාළව ඔයාට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඒ අදාළ රටවල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් හැකියාවේ විෂය පරතරටම ඔයාට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හියුමන් කැපිටල් එක, මානව සම්පත.
3: මඩගස්කරයට හරි ඔයා යවුණා. මොකද ඒගොල්ලන්ගේ ලොකුම ෆාම් එක වැනිලා ෆාම් එක
2: කියලා, වැනිලා ෆාම් එකේ ගිහිල්ලා කොහොමද මේ වැනිලා වගා
3: කරන්නේ කියන
2: එක ප්‍රොසෙස් එක කියලා බලන්න ඔයා මඩගස්කරේ යවන්න පුළුවන්. මඩගස්කරේ ඊට වඩා රටවල් වලට යවනවා, හරිද? ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අධ්‍යාපන වෘත්තීය අධ්‍යක්ෂීම් පුහුණු වීම මේ හැමදේම ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ හැමදේම දෙන තැනක් තමයි මේ සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් පූර්ණ කාලීන රැකියාව විතරක් නෙමෙයි නෝ, අර්ධ කාලීන පාර්ට් ටයිම් වැඩ කරන කට්ටියට අපි ඔය දැන් කැම්පස් වල ඉන්න නංගිල මල්ලට එහෙම ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න ඕන නම් එහෙම තැනක් හොයනවා නම් ඔයාට සදාහරිතයකට ඔයාගේ CV එක යවන්න පුළුවන්. මෙන්න නම්බර් එක WhatsApp කරන්න පුළුවන්. මේ නම්බර් එකෙන් ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්, හරිද? CV එක යවන්න කලින් එහෙම කට්ටියට ප්‍රශ්න
1: තියෙනවනේ,
2: ඒ වුණත් ඔයාට අහන්න පුළුවන්. මෙන්න නම්බර් එක ලියා ගන්න ඕනේ හිමින් කියන්නේ.
1: හරි.
2: 0741-1648 0741-1648 කියන නම්බර එකට ඔයාට WhatsApp එක තුරු ඔයාගේ CV එක යවන්නත් පුළුවන්, වැඩි විස්තර මේ ගැන දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට
1: ඔයාට
2: ඔයාගේ CV එක ඊමේල් කරලා යවන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ මම දන්නවා අපි වහගෙන ඉන්නවනේ බස් වල යන ගමන් කට්ටිය වැනට යන ගමන්. දැන් හිමින් සරේ CV එක යවන්න.
3: ඔයා කිව්ව නැති තව ඇඩ්වාන්ටේජ් එකක්.
2: ආ ඒකත් කියමු.
3: මොකක්ද දන්නවද? දැන් සදාහරිතයකේ වැඩ කළා. හොඳ පඩියක් දෙනවනේ.
2: දෙනවා.
3: ඒ පඩියෙන් රුපියල් 6000ක් අවමයක් වෙන් කළා. සදාහරිතයකේම ඉන්වෙස්ට් කළා. වෙනම එකක් ගන්නත් පුළුවන්
2: ඈ.
3: ඒ chance එක සදාහරිතයකේ ජොබ් එක කරන හැට තමයි තියෙන්නේ. සදාහරිතයකෙන්ම දෙන පඩියෙන්.
2: ඔව්.
3: Tamanta invest කළා.
2: ඔව්.
3: මේ ආදායමක් ගන්න පුළුවන්.
2: ඔව්. ඒ කියන්නේ මේ හොඳ සැලරි එකක් හම්බෙනේ ඉඳ 6000ක් කියන්නේ ඉතින් ආයෙ ලොකු
3: 6000ක් නෙමෙයි, ඊට වැඩිය පුළුවන්.
2: ඊට වඩා පුළුවන්.
3: 6000 ඉන්නේ පටන් ගන්න තියෙන්නේ.
2: බිගින ලෙවල් එක 6000.
3: ඉතින් ජොබ් එකක් හම්බෙලා මාස අන්තිමට හම්බෙන පඩියෙන් ආයෙ එතනම ඉන්වෙස්ට් කළා. ඊට වැඩිය තමන් ලබනවා වගේම තව ආදායමක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඕක සදාහරිතලටවත් මතක් වුන්නේ නැහැ අපි කියන.
2: වැඩ කරන කට්ටියට එතන කෙලින්ම ඉන්වෙස්ට් කරන්නත් පුළුවන්. ඉතින් ওই 6000 පටන් ගන්න යාළගේ තියෙන වැනිලා වගාව අපි මීට කලින් ඔයාලට කියලා දෙනවා. ඒකත් ඔයාලට ආයෝජනය කරලා විශ්‍රාම යන කාලෙ වෙද්දි අර හම්බෙච්ච වාගේ එක්ස්පීරියන්ස් ටික විදේශ සංචාර ටික වා ලබාගත්තු ඒ අත්දැකීම් ඒ ඔක්කොම එක හිතන්නකෝ නිකන් ආර හොද ඉන්වෙස්ට්මන්ට් එකකින් තව ලක්ෂ 20ක් 25ක් විතර ලෑස්ති වෙලා තියෙද්දි අඩියට අමතර ගොඩනේ ඉතින් ඒක නිසා අපි කියන්නේ සාධාරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා වට පුළුවන් වගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න අපි අර කියපු නම්බර්ස් වලට ඊමේල්ස් වලට වාගේ CV එක යවන්න
3: අනිවාර්යෙන් ඊට පස්සේ ඔයා තව අවුරුදු කීපයකින් මේ 14 වෙනිදා සමරන්නේ බටර් මිල්ක් බිස්කට් ඩේ එක කෝපි එකක් තියාගෙන සමරන්නේ මම ඔගේ කකුල් දෙක
2: වනවන කකුල් දෙක උඩලා
3: අත් දෙක වනවන සදාහරිතකට
2: ඇවිල්ලා
3: නේද
2: ඔව් දැන් කකුල් වනවන
3: වනවන ෂපාන් එකේ ඉන්න පුළුවන්
1: ලොක්ෙක් වගේ ඉන්න පුළුවන්
2: ඉන්න පුළුවන් දැන් එහෙම ඔය ඉද්දි පොඩ්ඩක් ඔයා කල්පනාකාරී වෙන්න ඕන ඔයාගේ මේ කන් දෙක ගැන ඔබට ඇහෙනවද මේ ශ්‍රවණ තත්ත්වයන් නඩු වෙනවද
3: කකුල් දෙක වනවන ඉන්නකො කන් දෙක ඇහුනත්
2: ඇහෙන්නේ නැතුව ගියොත් ලොකු ප්‍රශ්නයක්
1: ප්‍රශ්නය රස්සාවත් නැති වෙනවා එහෙනම්
2: එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ වගේම තමයි දැන් අපි අපේ මේ ආදරණීය වැඩිහිටියන් ගොඩක් කලකට වයසට යද්දී ඒගොල්ලන්ගේ ওই ශ්‍රවණ තත්ත්වයන් දුර්වල වෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් කලකට තේරෙන්නේ gederi ඉන්න තරුණ අයටනේ. ඒගොල්ලෝ එක ගනුදෙනු කරද්දී
1: දෙතුන් සැරයක් එකම දෙ කියන්න ඕන
2: කතා කරන්න ඕනම අන්න. එතකොට ඔන්න ඔයාලට දැන් chance එකක් තියෙනවා. ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඕනම ඔයා දන්න වැඩිහිටි කෙනෙක් අවුරුදු 50ට වැඩි නම් ඔයාට පුළුවන් ඔයාට ළඟම තියෙන vision care hearing solution ශාකාවට අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔයාට එතනදී නොමිලේම hearing test එකක් මේගොල්ලන්ට කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: Okay.
2: අන්න ඒකයි ඔයාලට අපි කියන්නේ hearing angel කෙනෙක් කියලා.
1: ඔයා hearing angel කෙනෙක් කියලා.
2: ඒ කියන්නේ ඔයාගේ ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් තමයි ඔයා මේ දේ කරන්නේ. ඉතින් ළගම තියෙන ඔයාගේ vision care hearing solution ශාකාවට යන්න. ගිහිල්ලා ඔයාගේ මේ ආදරණීය වැඩිහිටියන්ව පෙන්වන්න. එතකොට එතනදී hearing test එකක් කරනවා. Test එකක් කරලා ඒගොල්ලන්ට hearing aid zone නම් ඒ දේවල් ලැබෙයි. එහෙම ඕනේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙවට තව අවුරුද්දකින් විතර ඇවිල්ලා test එක කරගන්න විතරයි තියෙන්නේ. මොකද මේ regular මෙහෙම test කරගන්න එක සෑහෙන වටිනවා. ඔය අනිත් දේවල් වගේම තමයි ඔය අපි නිතරම sugar level එක බලනවා. රුධිර පීඩන මට්ටම් බලනවා මේ ඒ වගේම මේකත් සෑහෙන්න වැදගත් දෙයක් මේ ශ්‍රවණය නැත්නම් ශ්‍රවණ තත්ත්වය කියලා කියන්නේ
1: ඕකේ
2: ඉතින් ඒක නිසා ළගම තියෙන vision care hearing solution ශාකාවට යන්න ගිහිල්ලා පොඩි වැඩක් කරන්න තියෙනවා
1: ඒ මොකද
2: ඒක ඔයා කියන්නේ ඔයා දන්නවා
1: දැන් යන්නේ අපේ මේ තරුණියට ඉගෙනේ වැඩිහිටියෝ එක්කගෙන ඒගොල්ලන්ට පුළුවන් vision care hearing solutions ශාකාවල තියෙන ලස්සන angel wings backdrop එකක් තියෙනවා ඒකට මුහුණලා මුණලානේ මේ පිටුපා
2: ඒක පැත්ත හැරෙන්න එපා ඒ පැත්ත හැරලා ගියම මොකද wings දෙක පේන්නේ
1: නැහැ නේද wings දෙකත් එක්ක ඔයා angel කෙනෙක් වගේ පේන විදිහට photo එකක් අරන් වාගේ social media facebook වෙන්න පුළුවන් instagram වෙන්න පුළුවන් photo එක දාලා vision care hearing solutions tag කරන්න ඊට පස්සේ ඔයාට chance එකක් හම්බෙනවා ev bike එකක් win කරන්න
2: ඔයාට ev bike එකක් win කරන්න පුළුවන් chance එක හම්බෙනවා වැඩි විස්තර දැනගන්න call එකක් දෙන්න 0713 7676 10 0713 76 76 10

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 8:41 දැන්.
4: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා. ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අද නම තන්න 0768700700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333. ප්‍රයිම් කොළඹෝ.
8: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-7336.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: වේමලුනු විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 30ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: අක්මාවි තෙල් ෆැටි ලිව. බයවෙන්න එපා, සිවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසි අදාළ වේ.
4: FM 95, FM 94.8, Net FM.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 8 විනාඩි 48යි දැන්.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්

0: කැකුළුවේ විසබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ Swisstick Aluminum Quotation එකත් 076-787-718 WhatsApp කරන්න.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-1872.
13: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 8 විනාඩි 52 ඇල්ගොටෝමි වෙලාව
1: අයිය පැයත් ඉවරද
0: ඒ පැයත් ඉවරයි මම ටයිම් කීපර් වගේ නේ
1: ටයිම් කීපර් වගේ
0: හරියටම 50 ගානකට ඔයගලන්ට රිමයින්ඩර් එකක් දෙනවා ඒ පැය ඉවරයි
1: මස්සකට තට්ටුවක් දානවා
0: ඔව්
1: අයියෙන් යන්න ඊළඟ කියන්නේ
0: ඔව්
1: හරි යන්න කලින් මතක් කරන්න ටිකක් තියනවා නේද
0: යන්න අලුත් පැයට යන්න කලින්
1: මතක් කරන්න පටන් ගන්න ඔය පැත්තේ ටයිම් කීපර් තමයි ඒව තියාගෙන ඉන්නේ
0: මන්ද පටන් ගන්න ඕන මට මේ උන සිද්ධියක් මම කියන්නේ හරි
2: කියන්න කියන ඔයාලට සිද්ධච්ච සිද්ධි අපි හරි අහගන්නවා
1: ආසයි
2: මේ රටේ ජනතාව හරි කැමති ඒව අහගන්න
1: ඔයාලට පුදුම සිද්ධි වෙලා තියෙනවා
2: කලින් ඔයාලා කැමති නැත්නම් අද මේ කොහෙටද ඔයාගේ සිද්ධිය කියන්නකෝ වහිනවද නැද්ද කියලා මේ සමහර අය අපිට මැසේජ් කළා
0: තිබ්බා ඕකේ මගේ සිද්ධිය තමයි නමයි ඔයාලා දැකලා තියෙනවද නේල්ස් එක එක පාට දාගෙන එනවා කියලා
2: ඔව්
0: ඒක අර දැන්
2: ඉතින් ඔයාගේ නියපොතු ගැන එහෙම අවධානය කරන්න නැති හම්බෙන් දැක්කොත් තමයි
0: හරි කමන්නේ කමන්නේ මට දාන්නේ මට ලස්සනට ඉන්න ඉතින් මේ නේල් ටෙක් ඒ නේල් ටෙක් ගාවට ගියාම ඒගොල්ලෝ ගාව ඔප්ෂන් එකක් තියෙනවා
1: නේල් ටෙක්ද
0: ඔව් නේල් ටෙක්
1: ටෙක්නීෂියන් කෙනෙක්ද ඒ
2: ටෙක්නීෂියන් කෙනෙක්
1: අපි ඉතින් දන්නේ වයර් රාමුණන සර්කිට් ඒවා තමයි
0: අයියෝ
2: ඒගොල්ලෝ යතුරු එහෙම ඔක්කොම අරන් එනවා
0: මේකත් පොඩි වගේ කලාවක් තමයි හරිද ඉතින් ඒගොල්ලෝ ගාව තියෙනවා ඇන්ටි යෙලෝ කෝට් කියලා එකක් නෑ ඒක පාවිච්චි කරන්නේ දැන් අපි අතින්නේ බත් කන්නේ එතකොට අපේ අර කහ ගෑවුනහම අපේ කහපාට හිටිනවනේ ඒක හිටින් නැති වෙන තමයි මේක ගාන්නේ ඉතින් දැන් මේක මෙයා ගහලා කියනවා මේක මේ ගාපු එක හරියටම හරි මේකේ කහ වදින්නේ නෑ හැබැයි අපි කඩේ ගන්න කහවල අර ඩයි තියෙනවනේ ඔව් එහෙම ඩයි හිටියොත් විතරයි ඔරිජිනල් කහනම්
2: ඔව් ස්වාභාවික කහ තමයි මේකේ වදින්නේ නැත්තේ
0: ඔව් අර ඩයි එක වදිනවා කියලා
2: ඩයි වදිනවා කියලා
0: මං කල්පනා කරා දැන් මං ඕක කොහොමද හොයාගන්නේ කියලා හරිද දැන් මං ගෙදරට ගෙනිච්චා විජය කහ පැකට් එකක් විජය ප්‍රොඩක්ට්ස් එකේ ඉතින් මම ඒකෙන් තමයි හොඳට අනාගෙන ඒකෙන් උයන කෑමනේ කන්නේ ඉතින් මගේ නේල්ස් ටික තාම හොඳට තියෙනවා පේනවද ඉතින් නේද
2: ඒක හොඳට තියෙනවනේ ඒ කියන්නේ කෘතිම වර්ණ කාරක
1: නැහැ
0: විජය කහවල කෘත්‍රිම වර්ණ කාරක කිසිම දෙයක් නැහැ 100% ස්වභාවික දේවල් වලින් තමයි විජය කුළුබඩු

0: அதுல தேன்
1: பானே இருக்கு சார். செக் ස්වාභාවික විදිහට කුළු බඩු ගන්න නම් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන නම තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. අපි හැම වෙලේම මතක් කරන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක විජය අපි ගාවට එන්නේ. ඉතින් WP ලාංඡනයේ බලලම අනිවාර්යෙන්ම විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා. මේ විජය කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මේ සාරා. ලංකාවෙන් එහා ලෝකයේ ගොඩාක් රටවල් දන්න රහක් පුරුදු රහක්. ඉතින් ඒ රහ ඔයාටත් ගන්න පුළුවන්. විශේෂත්වයම තමයි අර අපේ සාරා කියපු විදිහට ඔය රසායනික නැත්නම් විවිධ රසකාරක එහෙම ඩයි වර්ග ඒව මොකුත් නැති ස්වාභාවික කුළු බඩු නම් විජය ප්‍රොඩක්ට්ස්ම තමයි.
0: රයිට්. ඔකේ. ඒ හින්දා විජය ප්‍රොඩක්ට්ස්ම ගන්න කිසිම බයක් සයක් නැතුව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්.
1: පුළුවන්.
2: මේ කොළඹට වහිනවලු ඕනේ. අද දවසම දැනුත් මේ පොඩි පොඩි පොදරින් එකක් යනවා.
1: පොදරි.
0: පොදරි.
2: පොදරින් යනවා.
0: රයිට්.
2: කොළඹට වහිනවලු සීගිරි රද පායනවලු.
0: සීගිරියයි නුවා අතර තියෙන සම්බන්ධය මට තේරෙන්නේ නැහැ.
2: ඒක ඇවිල්ලා කාශ්‍යප රජුගේ අර අතර තියෙන සම්බන්ධය වගේ එක තමයි.
0: හරි.
2: ඒඳ ඔය අනවශ්‍ය සම්බන්ධකම් මගේ අහන්නේ
1: අහන්නේපා.
0: ඔව් ඒක තමයි. හරි.
2: තව කොහෙද වහින්නේ? අන්න ගාල්ලට. ගාල්ලටත් වහිනවා හවස 6ට විතර තමයි. පොඩ්ඩක් පායනවා කියලා දිනේ දවසම වහිනවා. නුවරටත් අද දවසම වහිනවා කියලා තියෙනවා. ඊළඟට අනුරාධපුරේට නෑ අද පායනවා.
1: වහිනවා.
2: යාපනයට පායනවා. ඉතුරු ටික අපි
0: වැස්ස
1: කාලේට තමයි මතක් වෙන්නේ ඔයාලට මේ කොළඹ වලින් ඔයගෙම කියලා. ඔව් අපාර්ට්මන්ට් එකක් තිබ්බනම් කොච්චර හොඳ කියලා. මොකද පාරට බැස්සට පස්සේ තේරෙනවා ලේසි නෑ ගමන් යන එක. කොච්චර වෙලාවක් ඔයා ට්‍රැෆික් වල ගත කරනවාද? ඔෆිස් එකට යද්දී අර රතු ඉර ඒ ඔක්කොම වැදලා ඉවරයි. දැන් රතු ඉර නෑ ෆින්ගර් ප්‍රින්ට් තියන්නේ කට්ටිය. එතකොට ඔක්කොම අර පැනලා ඉතින් අවශ්‍ය වෙලාව පැනලා.
0: ඉතින්
1: ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ මේ අනිවාර්යයෙන්ම කොළඹ වලින් ඔයා අපාර්ට්මන්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් ඉඩමක් එක්ක ගයක් හොයනවා නම් නැත්නම් ඉඩමක් හොයනවා නම් ඔයාලට ලේසි නෑ කොළඹ වලින් ඒ වගේ ඉඩමක් හොයාගන්න එක ඉඩමක් එක්ක ගයක් හොයාගන්න එක. හැබැයි රුපියල් මිලියන 45කට ඔයාලට අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. මිලියන 45කට නම් ඔයාලට කීයටවත් ඉඩමක් නම් ගන්න
0: බැහැ.
1: හරිද? ඉතින් ඒක නිසා ඔයා කෝල් එකක් දෙන්න ඕන නම්බර් එක තමයි ප්‍රයිම් ගෲප් එකේ නම්බර් එක අපි කියන්නම්. 071 013 071 013 නම්බර් එකට කෝල් එකක් දීලා ප්‍රයිම් ගෲප් එකත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක දැම්ම රිසර්ව් කරගන්න. විශේෂත්වය තමයි ඔයාලට ඕනනම් බැංකින් ලෝන් එකකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් වයිස් වාරික වශයෙන් ගෙවන්නත් ඔයාට මේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන්.
0: Right, okay. ඒත් එකම මතක් කරන්න ඕනේ දැන් අචියාඩ ස්ලයිඩින් ඩෝස්, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්.
1: වින්ඩෝස්. වින්ඩෝස් 11ද?
0: ජනෙල් වින්ඩෝස්.
1: හරිද?
0: පැන්ට්‍රි කබඩ්. කවුළු, බාත්රූම් ඩෝස්. මේවා කිව්වහම ඔකට මොනවද මතක් වෙන්නේ?
1: සාමාන්‍යයෙන් ලී
0: ලී.
1: ඔව්. ඒ කියන්නේ ලී ආශ්‍රයෙන් කරන නිෂ්පාදන තමයි කට්ටියට මතක් වෙන්නේ. තේක්ක නම් කොච්චරයිද, කොස්ලීෙන් නම් කොච්චරයිද, මහෝගනී නම් කොච්චරයිද, සමහර ලොකු ලොකු අය කළුවර වලින් එහෙමත් කරනවා.
0: කොස්ලී දැම්මොත් කොස්ලී වෙනවා.
1: කොස්ලී. හරිම කොස්ලී.
0: කොස්ලී වෙනවා. ඒක නිසා අපි ඔයාලට කියන්නේ ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න.
1: ඔව්.
0: හදන ගෙදරට ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න දාන්නකොට කරන්න පුළුවන් වැඩක් තියෙනවා.
1: කරන්න පොඩි වැඩක් තියෙනවා. ඒ වැඩේ තමයි මේ ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඉස්සෙල්ලම හදාගන්න මේ පොඩි එස්ටිමේෂන් එකක්.
0: නැත්නම්
1: අපි කියනවා මේ ඇස්තමේන්තු ගත කිරීමක් කරන්න මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම. ඒකනවා හදන ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. සොයිස්ටික් ඇලුමිනියම් ඩෝස් මෙච්චර ප්‍රමාණයක් යනවා. ස්ලයිඩින් ඩෝස් මෙච්චර ප්‍රමාණයක් යනවා.
0: ඊට
1: පස්සේ වින්ඩෝස් මෙච්චර ප්‍රමාණයක් යනවා. පැන්ට්‍රි කබඩ් මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා ඔයාට පුළුවන් එහෙම පොඩියට හදාගන්න ඩොකියුමන්ට් එකක්. ඒක හදාගත්තට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ අපි කියන නම්බර් එකට ඒක WhatsApp කරන එක. හරිද? මේක තමයි නම්බර් එක 076 786073 කියන නම්බර් එකට ඔයාලා හදාගත්ත කොටේෂන් එක යවන්න. කොටේෂන් එක යවුවට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරලා ඔයාලට ID එකක් දෙනවා, reference ID එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන වැඩේ තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ මේ අර යවපු කොටේෂන් එක දැන් ඒගොල්ලෝ ගාව තියෙනවනේ. ඒක එහෙම්මම තියලා ඔයාගේ වැඩ ටික කරන්න.
0: අර
1: සොයිස්ටික් ඇලුමිනියම් නිෂ්පාදන දාලා වැඩේ කරගෙන යන්න, වැඩේ ඉවර කරන්න. වැඩේ ඉවර කරාට පස්සේ, ඒ කියන්නේ ඔයාගේ සයිට් එක කම්ප්ලීට් වුණාට පස්සේ,
0: ඔයා
1: ගැලින්ම දෙන්න කෝල් එකක් සොයිස්ටික්ලට. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. ඒ වෙලේ වගේම ඔයාට කෑෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ් බෑක් එක විතරක් නෙමෙයි අවුරුදු 30ක වොරන්ටි එකකුයි ජීවිත කාලෙ පුරාවටම ඔයාට ආෆ්ටර් සේල් සර්විස් එකකුයි හම්බ වෙනවා
0: රයිට් ඕකේ අලුත් පැයට යන්න තෝනේ යන්න කලින් මතක් කරන්න ඕනේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත් ඔයාගේ ඉදිකිරීම මොනවා හරි වෙනවා නම් අනිවාර්යෙන් මෙල්වා පාවිච්චි කරන්න මොකද විශ්වාසයේ සහ ඔයාට වරදින්නේ මෙල්වා පාවිච්චි කරන්න
1: අනිවාර්යෙන් මේ කියන්නේ කල්පවැත්ම කියන කාරණා අපි දැන් ඔය ගෙයල් හදන එක ගැනමනේ කතා කරේ මේ සොයිස්ටික් ඇලුමිනියම් දාලා ඊට පස්සේ ඔය පාස්සන දැන් ඒව කල්පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාස්සන්න ඕන ඉතින් ඒක නේ අපේ පෑසම් ශිල්පීන් කරන මහත්තුරු දන්නා අන්න ඒගොල්ලන්ගේ එකම තේරීම තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ මොකද SLS සහතිකයත් එක්ක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් එන්නේ
0: රයිට්

0: Net News. Me pay rotatota. Oba vetagina enne. Sene hasina adarin. Hadavat sanasala. Netoli. Sam mohotak man rasavat karai. Net News. Me pay rotatota. Payin pay alutwana. Alut pay vimasuma.
1: අයිබෝවන් මේ පේ රටතොට සමගින් මම සමීර. උරගස්මංහන්දිය රකිණාකන්ද ප්‍රදේශයේදී විදුලි සරවැදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවෙන් ප්‍රදේශයෙන් පදිංචි වයස අවුරුදු 74ක් වූ කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම කාන්තාව අසලපිට නිවසකට ගමන් කිරීමේදී ගසක් වැටීම හේතුවෙන් බිම්පත්ව තිබූ විදුලි රැහැනක පැටලී එලෙස විදුලි සරවැදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මේ අතර ගිරිඋල්ල සිරිසතගම් ප්‍රදේශයේ කාන්තාවක් වනාලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයම් ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසු කාන්තාවක්. එම කාන්තාව නිවස පිටුපස සිටියේදී මෙලෙස වනාලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. මීළඟනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Net News. Me pay rotatota.

0: උදේ 9 විනාඩි 9 අයල් කොටව මේ වෙලාව අන්තිම පැයට තමයි ඇවිල්ලා තින්නේ
1: අන්තිම පැයට අන්තිම පැයේ මේ කියන දේවල් ටිකකුත් තියෙනවා
0: රයිට්
1: ඉස්සෙල්ලම කියන්න ඕන දැන් මේ FIFA ලෝක කුසලාන එනවනේ පාපන්දු ලෝක කුසලානය
0: රයිට් ෆුට්බෝල්
1: මේන ෆුට්බෝල් පාපන්දු කිව්වම ෆුට්බෝල් එහෙම බෑ
0: මේක පාපන්දු කියන්නේ ෆුට්බෝල් නේද
1: මේක එහෙම බෑ මේක ශාස්ත්‍රීය විදියට යන්න
0: ඕනේ ඔව්
2: සොකා කියලා කියනවා
0: අය මුලින්ද ලෑන්නේ
1: හරි මේ ඇතර ෆුට්බෝල් හරි FIFA World Cup එක තියෙනවා ජූනි මාසේ තමයි තියෙන්නේ දැන් මේක තියෙන්නේ උතුරු ඇමරිකානු රටවල් වල
0: මොනවාද
1: උතුරු ඇමරිකානු රටවල්
0: මොනවාද
1: මෙක්සිකෝව කැනඩාව ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය
0: එන
1: ඔන්නෝ රටවල් තුන කේන්ද්‍ර කරගෙන තමයි මේ පාර FIFA World Cup එක තියෙන්නේ
0: රයිට් හොස්ට් කන්ට්‍රීස් ඒගොල්ලෝ
1: තමයි දැන් ඔන්න ප්‍රශ්න දෙකක් තියෙනවා
0: මොනවාද
1: එක ප්‍රශ්නයක් තමයි අපි කතා කරපු හැන්ටා වෛරස් එක
0: රයිට්
1: ඒ වෛරස් එක ඔය ලතින් ඇමරිකාව ඉදලා නේ ඔය නැවට ගියේ ලතින් ඇමරිකාව තියෙන උතුරු ඇමරිකාවට පහළින්
0: එතකොට
1: ලතින් ඇමරිකානු රටවල් මොනවාද අපි දන්නවා පැරගුවේ ඊට පස්සේ බ්‍රසීල් වගේ රටවල් මේගොල්ලෝ ඔක්කොම මේ
2: ෆුට්බෝල් රටවල්
1: ආජෙන්ටිනා වගේ රටවල් මේගොල්ලෝ දක්ෂ පාපන්දු මේ ප්ලේ කරන රටවල් නේ ෆුට්බෝල් ප්ලේ කරන රටවල් නේ මේගොල්ලෝ නැතුව වර්ල්ඩ් කප් එකක් ගහලා වැඩකුත්
0: නැහෙනේ.
1: ඉතින් එක පැත්තකින් පොඩි රිස්ක් එකක් තියෙනවා මේ වෛරස් තත්ත්වයන් එක්ක මේක පැන්ඩමික් එකක් වගේ වුණොත් වර්ල්ඩ් කප් එකට ප්‍රශ්නයක් වෙයිද කියලා. ඒගොල්ලෝ නැත්තම් උතුරු ඇමරිකාවට එන එක ඒ මිනිස්සු කැමති නැහෙනේ. අහකින් ලෙඩ අරන් එනවට කට්ටිය ප්‍රශ්න වෙන්න පුළුවන්නේ. ඒ එකක්. අනිත් එක තමයි මේක මේ ආර්ථික ප්‍රශ්නයක්. හරිද දැන් අපි කලින් කිව්වා ටිකටින් වල ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ ඩයිනමික් ටිකටින් තාක්ෂණය ආපු නිසා එක්තරා අවස්ථාවකදී මේ පාර FIFA World Cup එකේ ෆයිනල් මැච් එකේ ටිකට් එකක් ඇමරිකානු ඩොලර් මිලියන 11ට ගිහිල්ලා තිබ්බා ඒ ෆයිනල් එකකට බලන්න වෙන්නේ
0: නැහැ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. එච්චර ගාණක් දීලා මේ මැච් එක බලන්න කට්ටි ඉන්නවද?
1: ඉන්නවද? දැන් ඒක වෙන්නේ දැන් බලන කට්ටි
2: ඉන්න හින්දානේ.
1: බලන කට්ටි ඉදී. හැබැයි මේ ෆුට්බෝල් කියලා කියන්නේ දැන් ලෝකේ ගම් දනව් වල මහ පාරවල් වල ලොකු කොලනි ජනපද ඇතුළෙත් ප්ලේ කරන ගේම් එකක් නේ.
0: හැමෝගෙම ක්‍රීඩාවක්.
1: හැමෝගෙම ක්‍රීඩාවක් නේ. බ්‍රසීල් වගේ රටවල්, අප්‍රිකා වගේ රටවල් අපි දන්නවා පාරවල් වල, යුරෝප් වල එහෙම මේ ෆුට්බෝල් ප්ලේ කරන එක ලොකු දෙයක් නෙමෙයි. අපි ක්‍රිකට් ගහනවා වගේ තමයි පොටු මේසේ
0: තියාගෙන.
1: ඉතින් දැන් වෙලා තියෙන ඔය ඩයිනමික් ප්‍රයිසින් කියන්නේ ඔය සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඔය මේ වැස්ස වෙලාවටම අපි ටැක්ස් එකක් දාද්දි වෙන වෙලාවල් වලට වඩා පොඩ්ඩක් ගණන් වැඩිනේ. ඒ ඩිමාන්ඩ් එක වැඩි හින්දා ගොඩක් අය එහෙම යන හින්දා ටැක්සි භාවිත කරන නිසා. දැන් ඒ වගේම තමයි ඔය ඩයිනමික් ටිකටින් තාක්ෂණය අරගෙන ඇවිල්ලා දෙනවා ෆුට්බෝල් වලට. ඉතින් ගොඩක් අය ටිකට් බුක් කරන්න එද්දි ගාන ටික වැඩි
2: වෙනවා. ඔය අර ගුවන් යානා ටිකට් පත් වලටත් ඕක වෙනවනේ.
1: ඕක වෙනවනේ.
2: ඔව්. දැන් ඔය මේ ෆුට්බෝල් ගැන කතා කරාම මම අර වචනයක් කියවනේ මේ හරියට කියන්න ඕනේ ෆුට්බෝල් පාපන්දුද සොකර්ද
1: කියලා.
2: දැන් මේ අයි මේ ෆුට්බෝල් වලට නම් දෙකක් ෆුට්බෝල් කියලා තියෙනවා. ෆුට්බෝල් නම් හරිනේ. මොකද ෆුට්නේ.
1: ෆුට්නේ.
2: පාපන්දුනේ ෆුට්නේ. එතකොට අපි දන්නවා පාපන්දු තමයි කියලා.
0: මේ
2: සොකර් කියන එකක්
0: කොහොමද?
2: ඔව් සොකර් කියන එකේ කකුල ඔක්කත් ලතක්වත් මොකක්වත් නැහනේ.
1: ඇමරිකාවයි මේ සොකර් ගහන්නේ.
2: ඔව් ඇමරිකාවයි සොකර් ගහන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. ඇත්තටම ලෝක මේ පාපන්දු සම්මේලනේ ඇසෝසියේෂන් එක බිහි වෙන්නේ ඇසෝසියේෂන් ෆුට්බෝල් කියන එක ද ෆුට්බෝල් ඇසෝසියේෂන් කියන එක බිහි වෙන්නේ 1800 ගණන් වල.
0: රයිට්.
2: මේ ඇත්තටම දැන් සොකර් කියන එක ඇමරිකාවනේ පාවිච්චි කරන්නේ. ඇමරිකන් වර්ඩ් එකක් විදිහට තමයි
0: සොකර්
2: පාවිච්චි වෙන්නේ. ඉතින් මේකට හේතුව හැබැයි හැදුනේ ඉංගලන්තේ. දැන් ඇමරිකානු මේ ඇමරිකන් වචන ගොඩක් හැදුවට සොකර් කියන වචන නම් හැදුනේ
0: ඉංගලන්තේ.
2: 1800 ගණන් වල ඇසෝසියේෂන් ෆුට්බෝල් එහෙම නැත්නම් ෆුට්බෝල් ඇසෝසියේෂන් එක පටන් ගත්තන් පස්සේ ඒ කාලේ පොඩි රැල්ලක් ආවා මේ හැම එකටම මේ ER දාලා කෙටි කරලා කියන මේ රැල්ලක් මේක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගෙන් තමයි පටන් ගත්තා කියලා
0: කියන්නේ.
2: උදාහරණයක් ඇරෙ රග්බි ෆුට්බෝල් කියන එකට දැන් සාමාන්‍යයෙන් කියන්නේ රග කියලා.
0: රග
2: නේද? හුක් කරනවට කියනවා හුකර් කියලා. අන්තිමට ER කෑල්ලක් එකතු කරලා නිකන් ඒකට වෙන නාම පදයක් බවට පත් කිරීමේ කලාවක් ආවා.
0: රයිට්.
2: ඔය ආනුව තමයි මේ ඇසෝසියේෂන් ඔෆ් ෆුට්බෝල් කියලා දැන් මේ තව ෆුට්බෝල් තිබ්බනේ. ඇමරිකන් ෆුට්බෝල් කියලා ඒගොල්ලන්ට ඕන විදියට එකක්
1: හදාගත්තා.
2: රග්බි ෆුට්බෝල් කියලා තව එකක් හදාගත්තා. දැන් මේකට ෆුට්බෝල් විතරක් පාවිච්චි කරොත් ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා ඇසෝසියේෂන් කියන එකේ ඒ අකුර අයින් කරාම එනවනේ SOCCE කියලා අකුරු ටිකක්. මේ යෝධයෝ ටික අරක අයින් කළා දැන් ඒකට දැන් ඒක කියන්න බෑනේ සෝර් කියලා කියන්න බෑනේ. ඒක හින්දා ඒකට ඇසෝෂියේෂන් කියන වචනේ හැදෙන ස්පෙලිංග්ස් වල ඒ අකුර අයින් කළා සොකර් කියලා කියන්න ගත්තා. මේ ඇසෝෂියේෂන් එකකින් ගහන මේ ෆුට්බෝලෙට ඒගොල්ලෝ කියන්න ගත්ත සොකර් කියලා. අන්න ඕක හින්දා තමයි ෆුට්බෝල් වලට සොකර් කියලා කියන්න පටන් ගත්තේ. ඉතින් කොහොම කරත් FIFA World Cup එකේ ෆුට්බෝල් උද්ඝානව සොකරුත් ගහනවා.
1: සොකරුත් ගහනවා. මේ පාර දැන් ඔය World Cup එකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ તો එක පැත්තකින් ටිකට් එක අනිත් පැත්තෙන් බ්‍රෝඩ්කාස්ටින් රයිට්. ඒ කියන්නේ චීනේ සහ ඉන්දියාව කියන රටවල් දෙකම FIFA World Cup එකේ හිටියේ නැතුවට පහුගිය අවුරුදු වල මේ බ්‍රෝඩ්කාස්ටින් ඩේටා ටික අරගෙන බැලුවම වැඩිම ප්‍රමාණයක් ඒ කියන්නේ නැරඹුම් වාර වලින් භාගයකට වඩා ඉන්නේ චීන කට්ටියලු ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ. හැබැයි මේ බාර ඒගොල්ලන්ට චීනෙට බ්‍රෝඩ්කාස්ටින් රයිට් දෙන්න ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ඉල්ලලා චීනෙ. එහෙම 300ක් දුන්නොත් තමයි දෙන්නේ කියලා.
2: මිලියන 300ක් ඇමරිකානු.
1: ඔව්. ඇමරිකානු ඩොලර්.
2: මොකක් කියන්නේ මොකක්ද අනේ ඒක.
1: ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ඉල්ලලා බ්‍රෝඩ්කාස්ටින් රයිට් දෙන්න චීනෙන්.
2: මේ හමාරයි මේ මිලියන 2.5කට නම් ඉන්න හදන.
1: ඉතින් චීන කියලා තියෙනවා. මේ කලින් අවුරුදු දෙකේම වර්ල්ඩ් කප් දෙකක් කරන්න අපිට ගියේ එකකට ඩොලර් මිලියන 300ක් නෙමෙයි 150.
0: 150
1: මේකෙන් භාගයයි. ඒ කියන්නේ දෙකක් කරා අපි 300. වර්ල්ඩ් කප් දෙකක් කරා 300. ඒකින්ද අපිට එකක් 300ට ගන්න බෑ. ඒකින්ද අපි බ්‍රෝඩ්කාස්ටින් රයිට් ගන්න නැහැ කියලා. ඉතින් චීනෙට රයිට් නොදී සහ ඉන්දියාවත් ඔක්කොම අනුගමනය කරනවා. ඉන්දියාවෙත් ලොකු ජනගහනයක් ඉන්නවා. රයිට් නොදී මේ වෙනකොට FIFA එකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වර්ල්ඩ් කප් එකට ඕනේ සල්ලි නැතුව.
2: සල්ලි නැතුව. ඕක දැන් මං ඉතින් මල්වත්ත පාර දාලා විකුණුවා ඒක. ඒ ගානට එනවා නේද?
1: ඒතකොට තේරෙනවා නේ කොයිතරම් බලපෑමක් චීනෙටයි ඉන්දියාවටයි ලෝකෙට කරන්න පුළුවන්
2: කියලා. කරන්න පුළුවන්ද කියලා දැන්
1: මිලියන ගානක.
2: දැන් ඔය ඉල්ලන ගානට දීලා දැම්ම නැත්තම් World Football Association එකට වෙන්නේ අපේ මල්වත්ත පාර දාලා විකුණුවා.
1: විකුණන්න තමයි ටිකට් ටිකයි බ්‍රෝඩ්කාස්ටින් රයිට් ටිකයි.
0: Yes.
1: ඉතින් World Cup කියද්දි නැත්තම් FIFA කියද්දි අපිට ඔය කාටත් වඩා මතක් වෙන්නේ Shakira.
0: Shakira.
2: Shakira ට මේ පාර chance එක දීලා තියෙනවා ඈ.
1: තියෙනවා.
0: මේ සරිතේ කියන්නේ එහෙම සින්දුවක් ඇයිද?
2: ඔව් මටත් ලියන්න කිව්වා මම බෑ කිව්වා.
0: එහෙනම් අපි ශකීරාගේ දැන් අහලා

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
2: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
5: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery ක්‍රියාත්මක වෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
6: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol Paracetamol විශේෂයකි
7: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයියක් වත් ඇදුනද
8: මේ Kiehl's products නේ හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
9: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel fiber වෙතින් දැන් limited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
12: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි.
13: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
16: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
17: මගේ නම කුමාරය හම්බන්තොට තමයි ගබ්බා අත්තයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ මාම කෙනෙක් කිව්ව මේ සේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා කිව්වා බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා ඒ ටික බීලා දවස් 14 ක ඉන්නේ කියලා තව දවස් 14 බෙහෙත් දුන්න දැන් ඉතින් කොමාරි වෙද මහත්මයා තමයි හොඳට හොඳ කරේ ගොඩාක් ස්තුතියි සින් වෙද මහත්මයාට
15: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
18: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
19: ෆ්‍රෙම්ස් අයෙක් ඔයාට ඔයාව මගේ ඇරෙන්න

0: උදේ 9යි විනාඩි 26යි අල්ගොට අවමේ වෙලාව. දැන් අටි.
1: ඔව් කියන්න.
0: කියන්න විස්තර.
1: කියන්න.
0: කියන්න කවුද ඔබ කියාද?
1: කියන්න තියෙන්නේ වයි යන්න ඕන.
0: කොහෙටද?
1: අසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: ඇයි
1: ඒකට යන්න හේතු කිහිපයක් තියෙනවා.
0: මොනවාද?
1: ඔයා ආවේ නැණි අපිත් එක්ක යන්න. ඔයා හිටියේ නැන් මායි නොයි.
0: ආවේ නැ කියන්නේ පහ හලලා ගිහිල්ලා
1: ආවේ නැ කියන්නේ පහ. සාරව අපි හලලා ගියේ. මායි නොයි තමයි ගියේ. අපි ගියා මේ අතුරුගිරිය තිබ්බා. හරිද? එතනට තමයි ගියේ. කඩු වෙලක් තියෙනවා. මාතලෙත් තියෙනවා. හැබැයි අපි ඔය හැමතැනටම ගියේ නැහැ. අපි ගියේ අපිට යන්න පුළුවන් ළගම තැනට. හරිද? ගියා. ඇත්තටම මේ මාර ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ඒගොල්ලෝ අපිට සෑහෙන්න උදව් කරනවා. අපිට ඕන දේවල් තෝරගන්න. ඊට පස්සේ අපිට දැන් ඒගොල්ලෝ මේ කියලා දෙනවා. දැන් සාමාන්‍යයෙන් අලුත් ප්‍රොඩක්ට්ස්
0: එනවානේ.
1: සුපර් මාකට්ස් වලටම අලුතෙන් ප්‍රොඩක්ට්ස් එනවා. සමහර වෙලාවට ඒවා අර රාක්ක ඇතුලේ තියෙනවා අපි දන්නෙත් නැහැ. ඒවා නිකන් ඔහේ තියෙනවා. එහෙම තියෙන ක්වොලිටි දේවල් තියෙනවා. ක්වොලිටි ප්‍රොඩක්ට්ස් තියෙනවා. එහෙම හැංගිලා තියෙනවා. ඒව ඇවිල්ලා ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. මේක ගන්න. මේක ගන්න කියන්නේ මෙන්න මේ මේ මේ මේ මේ ටික නිසා මේක මාරයි. ට්‍රයි කරලා බලන්නකෝ මේ ගිහිල්ලා සර් කියලා කියනවා.
0: මේක හොඳයි කියලා.
1: එහෙම සර් මිස් කට්ටියට හරි ආදරෙන් කතා කරනවා.
0: රයිට්.
1: මේ දැන් මම එතන දැකපු මම ඕක දැක දවසකුත් කිව්වා. මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකේ ඉන්නවා මේ ඔය පෙන්ඩින් රිසල්ට් තියෙන ඒ ලෙවල් කරපු කට්ටිය. අන්න අවුරුදු 18 19 ට වැඩි. දැන් ඒ ලෙවල්ස් කරලා මේ පෙන්ඩින් රිසල්ට් වලින් විශ්වවිද්‍යාලය යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට එක මල්ලි කෙනෙක් හම්බුණා. එයා මැත්ස් වලින් කරලා දැන් එයාට පොඩ්ඩක් මැත්ස් වලින් කරාට පස්සේ එහෙමනේ දැන් එකපාර ෆස්ට් ෂයි එක පොඩ්ඩක් තියෙනවා නිකන් ෂුවර් නෑ. සෙකන්ඩ් ඩේ එකටත් යනවා. තර්ඩ් ඩේ එකටත් යනවා. ප්‍රශ්නයක් නෑ. ෂයි තුනක් දීලා තියෙන යන්න තමයි.
0: තුනක් තියෙන්නේ තුනම කරන්න.
1: තුනම කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ මල්ලිත් දැන් එයා කිව්වා ඊළඟට මම මේ අයියේ බලාපොරොත්තු වෙනවා මේ මගේ සෙකන්ඩ් ෂයි එක කරන්න. එතකන් ගෙදට්ටලා නිකන් ඉන්න බෑනේ. කම්මැලි ගෙදට්ටලා ඉන්න සහ දැන් මට පොඩි පොඩි තියෙන මං ආස දේවල් ටිකක් ඩ්‍රීම්ස් ටිකක් තියෙනවා. ඒකින්ද මම ආවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: මම
1: මෙතන වැඩ කරනවා.
0: ඔකේ.
1: වැඩ කරන ගමන් ඈර්න් කරන ගමන් ඒ සල්ලි වලින් තමන්ගේ වැරිටිය කරගන්න ගමන් තමයි මේ ඉගෙන ගන්න දේවල් ටිකත් කරගෙන යන්නේ. එයා කිව්වා එයාට මේන්ලිම තියෙන්නේ දැන් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න කිව්වා. එතකොට ටිකක් ඔය ක්ලාසස් වලට එම ෆීස් වැඩිනේ.
0: එතකොට
1: ඒ ටික ගෙවන්න තමයි එයා මේ විදිහට වැඩ කරන්න ඇවිල්ලා තියෙන්නේ.
0: රයිට්.
1: දැන් ඒ එක පැත්තකින් ඒ කොල්ලගේ පැත්ත.
0: අනිත්
1: පැත්තෙන් බලන්න ඔය කසාගල ග්‍රීන් සුපර් මාකට් එක දීලා තියෙන chance එක ඉගෙන ගන්න ගමන් මේ විදිහට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් chance එකක් දීලා තියෙනවා. ඒවා හැමතැනින්ම හම්බ වෙන්නේ නැහැ.
0: Yes.
1: ඒ මම වෙන තව තැනක් තමයි මේ අපි දෙන්න ඉන්නේ. අපි දෙන්නා දන්නවා ඒක. ඒ මම වෙනවා කියලා. ඉතින් ඒ වගේ තැන් හරි අඩුයි.
0: ඒ
1: කියන්නේ තමන්ගේ කමියුනිටි එකට, තමන්ගේ පරිභෝගිකයන්ට වගේම තමන් ගාව ඉන්න එම්ප්ලොයිස් ලට දෙන්න පුළුවන් උපරිමයෙන්ම දෙන. ඒ මානව සම්පත පුළුවන් තරම් දියුණු කරන්න කැප වුණු ආයතන හරි අඩුයි. ඉතින් ඒක නිසා තමයි කියන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ අන්න ඒ වගේ තැනක්. ඉතින් ඇතුළේ ඉන්න අයට එහෙමනම් යනවාට සලකන විදිය ගැන ආයි කතා දෙකක් නැහැනේ. මේ වෙනකොට තියෙනවා ශාකාවන් 6ක් ලංකාව පුරාම. ඉස්සරහට තව එනවා. අපි අර කලින් කියපු තැන් තුන තමයි මුලින්ම තිබ්බේ. මේ වෙනකොට ඊට අමතරව ඇවිල්ලා තියෙනවා ගණේ මුල්ලට, නාරම් වලට වගේම ගම්පලට. ඉතින් මේ ශාකාන් වලට ගිහිල්ලත් මොනවද හම්බෙන්නේ වට?
0: මොනවද හම්බෙන්නේ?
1: මොහට අත්‍යවශ්‍ය භාණ්ඩ. ඊට පස්සේ grocery items මේ ඕන දෙයක් වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් මිලදී ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන්.
0: රයිට්. ඒ නිසා යන්න කසාගලට ගිහිල්ලා ඒකේ තියෙන වාසි ටික ඔක්කොම ඔයාගේ කරගන්න.
1: සියලු වාසි භුක්ති විඳින්න.
0: සියලු වාසි භුක්ති විඳින්න.
1: හරි. දැන් මේ අපි ඔය කතා කරේ නේ රැකියා අවස්ථා ගැන. දැන් රැකියා අවස්ථා ගැන කතා කරද්දී ඕනම ආයතනයක් රටක් ඇතුලේ තියෙන ව්‍යාපාරයක මේ මූලික කාර්යභාරයක් තමයි. ඒ කියන්නේ ඒක අර අපි ව්‍යවසායකය සහ බිස්නස්මන් කෙනෙක් කියන එක වෙන් වෙන්නේ කොහොමද කියලා කලිනුත් කිව්වනේ. ඒ කියන්නේ පුළුවන් තරම් රැකියා ජනිත කරන්න ඕන. රැකියා අවස්ථා. ජොබ් ඔපචුනිටීස් අරගෙන ඉන්න ඕන. ඉතින් එහෙම ජොබ් ඔපචුනිටීස් අරගෙන ආපු අපේ රටේ තියෙන විරකියාවට විසඳුම් හොයපු. ඒකට විසඳුම් දුන්නු. නිකන් හොයනවා කියලා ඔය කටවචනෙට කියලා නිකන් හිටියේ නෑ. කෙලින්ම මෙන්න ඔප්ෂන්ස් ටික දීලා තියෙනවා. විසඳුම් ටික සොලියුෂන්ස් ටික දීලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි සදාහරිත. දැන් සදාහරිත එක්ක කතා කරද්දී ඔයාලට පුළුවන්කම තියෙනවා සදාහරිතකේ වැඩට යන්න. ගිහිල්ලා ආගේ අලුතෙන්ම ඔයාගේ වෘත්තීය ජීවිතයේ සදාහරිතත් එක්ක එකතු වෙලා පටන් ගන්න. මේ මෙතන පොඩි දත්ත ඩේටා ටිකක් තියෙනවා. මේ ඩේටා ටික ඔයාලට කියන්න ඕන. හරිද? ඒ තමයි ලංකාවේ unemployment එක. රැකියා විරහිත භාවය සාරා ලක්ෂ 4ක් විතර වෙනවා. මේ වෙලාවෙත් ලක්ෂ 4ක් ඉන්නවා ලංකාවේ රැකියා විරහිත. රැකියා විරහිත කිව්වම හොඳට මතක තියාගන්න මේ මොහොතේ ආ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒක එයාගේ සුදුසුකමට වඩා අඩු මට්ටමක එකක්. ඒගොල්ලොත් මේකට ඇතුළත් වෙනවා.
0: ඒ කියන්නේ අර මේ අපේ ජීවත් වෙන කියාකාරී හොයා ගන්න ඕන නිසා මුකක් හරි කරනවා. හැබැයි තමන් ඉගෙන ගත්ත දේට තමන්ගේ දන්න ස්කිල් එකට ගැලපෙන දෙයක් නෙමෙයි.
1: නෙමෙයි. හරිද? ඒ වගේම තමයි මේ වෙනකොටත් උපාධි දහරින් ඉන්නවා 45000ක් විතර. 50000කට බොහොම ආසන්නයි. ඒගොල්ලන්ටත් රැකියාවන් නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ඔපචුනිටීස් ටික සදාහරිත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මතක් කරන්න ඕනේ කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා තනතුරු වලට වාට ආයතුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශ්‍රේෂ්ඨ ඉහළම වැටුප් හම්බෙනවා, දිරි දීමනාවන් හම්බෙනවා, අතිකාල දීමනාවන් හම්බෙනවා, ඔටි ඔටි. ඊට පස්සේ බෝනස් හම්බ වෙනවා, විදේශ සංචාර වාට හම්බෙනවා, ශිෂ්‍යත්ව හම්බෙනවා. ඔයා පෝස්ට් එකක් කරොත් ඒ පෝස්ට් එක හිතන්න කොහොමද නිකන් HR වගේ යනවා කියලා. HR සම්බන්ධ දේවල් ඔයාට පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. පිටරට විශ්වවිද්‍යාලවල, ඊට පස්සේ පිටරට තියෙන වෙනත් ආයතනවල, ගෝලීය සමාගම්වල කොහොමද මේ HR සම්බන්ධ කාරණාවන් සිද්ධ වෙන්නේ, ඒ තියරීස් කොහොමද ඒවා ප්‍රැක්ටිකලි කොහොමද යොදාගන්නේ. ඒ කියන්නේ මේ හියුමන් කැපිටල් එක, මානව සම්පත කියන එක දියුණු කරන්න සදාහරිත ලොකු කැපවීමක් කරනවා. අන්න ඒකේ කොටස් කරුවෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා සදාහරිතත් එක්ක එකතු වෙලා ඔයාගේ රැකී අවස්ථාව ආරම්භ කිරීමෙන්. ඉතින් ඔයාගේ CV එක දාන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp කරලා යවන්න. 076 441 1648 076 441 1648 කියන නම්බර් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න. එහෙමත් නැත්නම් වැඩි විස්තර දැනගන්න තියෙනවා නම් ඒත් ඔයාට ටෙස්ට් මැසේජ් එකක් මේකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් CV යවන ජෙනුවින්ම ක්‍රමවේදය මොකද්ද?
0: ඊමේල්
1: එක. හරිද? ඊමේල් එකක් ඔයාට යවන්න පුළුවන්. මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් ලිපිනයට CAREERS තමයි careers@sadaharita.com.
0: මට හිතුණා ජී, දැන් සදාහරිත කියුවහම ඒගොල්ල sadaharita.com එකත් ස්පෙල් කරන ඉඳ හිතනවත් දන්නේ නැහැ නේ. මොකද sadaharita SADHA කියලා හිතනවත් දන්නේ නැහැ.
1: එහෙම කට්ටිය හිතනවා වෙන්න පුළුවන් නේ. හරි, sadaharita ස්පෙල් කරන විදිහත් අපි ඔයාලට කියන්නම්. SADHA
0: SADHA
1: careers@sadaharita.com.
0: ඕකේ, දැන් ඔන්න මුළු ඊමේල් එකම ස්පෙල් කරා අපි.
1: ඔක්කොම ස්පෙල් කරලා දෙන්නේ. ඊමේල් වල අප කේස් නැහැ. හරිද? ඔක්කොම තියෙන්නේ සිම්පල් ලෝවර් කේස් විතරයි. ඒක ඔක්කොම කියලා දෙන්නේ නැහැ. දැන් තියෙන්නේ ඊමේල් එක ඔයාට දාන්න.
0: ඉතින්
1: ඔයාගේ වෘත්තිය, ජීවිතේ වෘත්තිය, ගමන් මඟ හරි තැනකින් පටන් ගන්න. එතකොට ඔයාට තරුණ කට්ටිය විවාහ වෙද්දී ඒගොල්ලන්ගේ ජීවිතේ හීනයක් තියෙනවානේ, මේ තමන්ගෙම කියලා ගියක්. ඔය දැන් ඔය දැකලා තියෙනවද මේ අලුත්ම ගෙවල් වල තියෙන ඩිසයින් එක කොහොමද එන්නේ කියලා?
0: ඔව්, ලොකු ඕපන් ෆිනිෂ් එකක් තියෙනනේ,
1: ලොකු බොක්ස් ටයිප් එකේ ගෙවල්. අර ලොකු මේ වින්ඩෝස් තියෙනවා, නිකන් පොලෝ මට්ටමේ ඉඳලා උඩට යනකන් තියෙනවා.
0: තියෙනවා. ඒක හදන්නේ ඇචි නැචරල් ලයිට් එතකොට වැඩිපුර එනවානේ අපේ ගෙදර ඇතුළට. එතකොට ඒක අමුතු පොසිටිව් වයිබ් එකක් එනවා ගෙදර ඇතුළේ. ඒ කියන්නේ අමුතු ඉන්න හිතෙන බවක්
1: දැනෙනවා.
0: එතකොට එහෙම කරන්න ඔයා දාන්න ඕනේ ඉතින් ඇලුමිනියම් ෆ්‍රේම්ස්. ලී ෆ්‍රේම්ස් දැම්මට ඒ අලුත් ගතිය, ඒවා එන්නේ නැහැ.
1: ඒ අර සිම්පල් ගතිය, ඒ මොඩර්න් ගතිය, ඒ දේවල් එන්නේ නැහැ. ඉතින් අර ඔයා ওই සාමාන්‍ය ගෙයක් හදනවා කියවම ඔයා ගිහිල්ලා එක එක තැන්වල බලනවානේ ප්ලෑන්ස්, එක එක තැන්වල පින්තූර බලනවානේ. ඒ පින්තූර වල ඔයාට පේන විදිහට ඔයා හීන දකින්න ගේ ඒ විදිහටම හදාගන්න නම් අනිවාර්යෙන්ම ඔයා යොදා ගන්න ඕන ස්විස්ටෙක් ඇලුමිනියම් තමයි. ඉතින් ඔයාගේ අලුත් ගේ වෙන්න පුළුවන්, නැත්නම් ඔයා මේ වෙනකොටත් තියෙන ගෙයක් රිනොවේට් කරන්න යනවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් කියුරේට් මේ ඔයාගේ ඉන්නවනේ දැන් ෆැබ්‍රිකේටර් කෙනෙක්.
0: ෆැබ්‍රිකේටර්ත්
1: එක්ක කතා කරලා ඔයාට පුළුවන්කම තියෙනවා පොඩි හදා ගන්න ඕන මොකද්ද කොටේෂන් එකක්. ඒ කියන්නේ මං අලුතෙන් හදන ගෙදරට, මගේ නැත්නම් තියෙන ගෙදරට මෙච්චර ඇලුමිනියම් ජනෙල් දොරවල් උලුහව ප්‍රමාණයක් එනවා කියලා කොටේෂන් එකක් හදා ගන්න. ඒ කොටේෂන් එක ඔයා යවන්න මෙන්න මේ WhatsApp නම්බර් එකට 076 780 7003 කියන නම්බර් එකට යවන්න. ඒ නම්බර් එකට යවුවට පස්සේ ඒගොල්ලෝ එක වෙරිෆයි කරගෙන ආට රෙෆරන්ස් එකක් එවයි, ID එකක් එවයි. එහෙමම තියාගෙන වැඩේ කරගෙන යන්න.
0: ඔව්, වැඩේ ඉවර කරන්න ඕන.
1: කොටේෂන් එකේ විදියට මේ සොයිස්ටෙක් ඇලුමිනියම් වලින් ජනෙල් දොරවල් උලුහව ඔක්කොම දාලා වැඩේ ෆිනිෂ් කරන්න. වැඩේ ෆිනිෂ් කරාට පස්සේ ඒගොල්ලන්ට කියන්න වැඩේ ෆිනිෂ් කියලා.
0: වැඩේ ෆිනිෂ් කියලා.
1: එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් ඉන්නවා. මේ සාර ඒගොල්ලෝ ඇවිල්ලා වාගේ සයිට් එකට ඇවිල්ලා වාගේ ගේ ගාවට ඇවිල්ලා වාගේ ව්‍යාපාරික ස්ථානෙද මොකක් හරි ගොඩනැගිල්ල ගාවට ඇවිල්ලා බලනවා. කොටේෂන් එකේ විදියටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද කියලා ඒ බලලා ඒ වෙලේම ඔයාගේ බැංක account එකට cash back එක transfer කරනවා. ඉතින් රුපියල් මිලියන 2.5ක් වෙනකන් ඔයාට හම්බ වෙනවා cash back transfer එකක්. ඉතින් ඒක දැන් ඔයා කරන job එකට අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා නිකන් එක ඇල්මිනියම් ප්‍රඩක්ට් එකක් සොයිස් ටෙක් ලගේ දැම්ම කියලා හිතමුකෝ. ඒත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ කැෂ් බෑක් එක දිනාගන්න. එහෙනම් ලොකුවට ගයක් මහදන්න ඕනේ කියලා එකක්
0: නැහැ. ඔව් කරන වැඩේ මොක වුණත් ඒකට ස්විස් ටෙක් ඇල්මිනියම් නම් දාන්නේ.
1: ඔයාට
0: කැෂ් බෑක් එක ගන්න chance එකක් තියෙනවා.
1: තියෙනවා. මේ කැෂ් බෑක් එක ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයාට අවුරුදු 30ක වොරන්ටි එකක් හම්බෙනවා ජීවිත කාලයේ පුරාවටම after sales service එකත් හම්බ වෙනවා.
0: Right. Okay. මේ opportunity එක ඔයාට තියෙන මේ වාසිය ඔයාට තියෙන ජුනි 30 වෙනකන් විතරයි. ඒක නිසා දැම්ම හිත හිත ඉන්නපා දැම්ම පටන් ගන්න මොකද වැඩේ ඉවර කරන්නත්
1: ඕනේ
0: කෝටේෂන් ගන්න ඕනේ වැඩ කීපයක් තියෙනවනේ නිසා අදම පටන් ගන්න ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න.

0: FM, anu hatırayı da şumata ne FM.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: දෙනමයි විනාඩි 41යි දැන්.
4: අලුත් තැන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මන් රපුන්සල් දුනාන කොන්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නෑ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
9: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
13: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 31 33 540.

0: ஹவுல் பீட்டிங் ஹவுலே ஹன்ன ஜானி எக்க தே துனு மாவத சத்ய தவாஸ்வல உதே தஹயட
1: ஜானியத் வெடி வெலா
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: Paha FM anu hatarai da jumata Net FM. Velava oba veta gene enne.
1: Cinderella wage mannan inne mama beel ganna kavurut tanaka.
2: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Udena me vinadi 49 ay dann.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක. කිරන්න ඕන නැති එක. ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීර්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහින්

0: රාජ්‍ය සේවකෝබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: Algo Town.
3: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
0: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
11: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
12: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ඇසීම අඩුත channel 10ක් සහ AI ක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777-76-76-10.
2: Algo

0: උදේ 9 විනාඩි 52යි යල් ගොඩවමින් වෙලාව අපි 3 දෙනාට යන්න වෙලාව හරි
1: මේ වෙලාවට මේ ඊයේ නම් අපි කණ්ඩිල්ලුවේ මොනවද
2: රොටි
0: පොල් රොටි ලුණු මිරිස්
1: මම හිතන්නේ අද හම් වෙයි වගේ නේද පොල් රොටි
0: ලුණු මිරිස්
1: ඔව් නයි මිරිස් දාපු ලුණු මිරිස් ඊළඟට
0: යෝ කෙල ගිලෙනවනවා
1: නේද විජය කෝපි
2: කෝපි
1: තමයි ඉල්ලුවේ අද මට හිතෙනවා හා
0: හා
1: අපි කොහමද උදේ කෑවන්නේ මොනවද බට
0: බටමිල්
1: බිස්කට් කෑවනේ නේද මේ කීල්ස් එකේවා තියනවා කියලාත් අපි මොකද අද ඇමරිකාව බටමිල් බිස්කට් ඩේ එක සමරන හින්දා ඒක කෑවා දැන් මම බ්‍රෙක්ෆාස්ට් ටයිම් එක වගේ එනවනේ
0: බ්‍රෙක්ෆාස්ට් ටයිම්
2: අපේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එක තමයි මේ ඉන්නේ
1: ඕ නිකන් පරාටයක් වගේ කන්න තිබ්බන මොකක්
0: හොඳයි නේ
1: ඒ පරාට සාමාන්‍යයෙන් කඩවල වල හදන්නේ හවසටනේ
2: නේ
1: දවසර චිකන් කරි එකක් එක්ක පරාට එකක් මේ වැස්ස වෙලාවේ කන්න තිබ්බට නේද
0: වැඩි හිතන්න එපා නෝවා
2: තියනවා දෙයක්
0: කීල්ස් එකට යන්න
1: කීල්ස් එකේ
0: තියනවා
1: රෙඩි කඩවල වල මේ පරාට
0: කොත්තු කඩවල වල තියෙන ඒවා කාලා වට ඉතින් මං අහන් කියන්න ඕනේ නෑනේ වෙන දේවල් ඊට පස්සේ දාන්න
1: ඒකේ ෆාමසියට යන්න ඕන ඊළඟට
0: ඒකනේ අපිට තියෙනවා කීල්ස් එකේ පරාට රොටි කෙලින්ම පැකට් කරලා තියෙන්නේ හරිද රෙඩි මේඩ් ඔයාලා අර පොඩ්ඩක් තාච්චිලා දාලා රත් කරගන්න විතරයි තියෙන්නේ
1: හරි ලේසියිනේ
0: පරාට විතරක් නෙමෙයි දැන් අර නුවා කිව්වනේ බ්‍රෙක්ෆාස්ට් කියලා රැප් එකක් හදාගන්නත් පුළුවන් අර ඒක මැදට චිකන් දාලා සලාඩ් ඩැප් පොඩ්ඩක් දාලා
2: රැප් කරගන්න පුළුවන්
0: ඉතින්
1: ඔක්කොම කීල්ස් එක ගන්න තියෙනවා.
0: ඒ ඔක්කොම කීල්ස් එක.
1: මම දැන් කල්පනා කර හිටියේ දැන් පරාට එකක් කන්න කොහෙද මේ සාමාන්‍යයෙන් හවසනේ මම්බල පිටිය හන්දියේ කඩවල තියෙන්නේ කියලා. ඒ උනාට බම්බල පිටියේ කීල්ස් එකේ මේ දැන් ගියත් පරාට තියෙනවා.
0: බම්බල පිටියේ කීල්ස් එකේ තියෙනවා. පරාට විතරක් නෙමෙයි නුවා ඇටි ප්‍රොඩක්ට්ස් 360කට වඩා දැන් කීල්ස් එකේ තියෙනවා. කීල්ස් ලේබල් එකකින් එන කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් එන. එතකොට ඔයා කීල්ස් එකට ගිහිල්ලා තෝරලා බේරලා මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් ටිකම ගන්න. මොකද අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10% කීල්ස් බඩු අඩුයි. එතකොට ඔයා බඩු ගොඩක් ගනින්දි. ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි ප්‍රමිතිය ගැන, එතකොට එක්ස්පයර් ඩේට්, කල්ලිකුත් වෙන දවස් ගැන. ඒ වගේම ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මොකද කීල්ස් එකේ බඩු හැමතිස්සෙම අලුත් වෙනවා.
2: අලුත් වෙනවා. ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ කීල්ස් එකට යන්න කියලා.
0: රයිට්.
2: ඉතින් අපි කිව්වා දැන් කීල්ස් එකට ගියාට පස්සේ ඔයාලට 10% ප්‍රයිස් ගැප් එකක් එක්ක මිල අඩු කිරීමක් එක්ක ඔයාලට ඕන කරන දේවල් ගන්න පුළුවන් කියලා.
0: රයිට්.
2: අපි මේ තරම් ඔය කනබොන

0: දේවල් වලට වියදම් කරන සල්ලි ප්‍රමාණය වියදම අඩු කරගන්න උත්සාහ කරන්නේ. එහෙම කන්සම්ප්ෂන් පරිභෝජනයට කරන දේවල් අඩු කරන්න වැඩිපුර අතලග අපේ ඉතුරු වෙනවනේ, සේව් වෙනවා, සේවින්ස් වැඩි වෙනවා. අන්න එතකොට ඔය සේවින්ස් ටික ගිහිල්ලා දාන්න ඔයා LB savings වල දාන්න. ඉතින් අලුත්ම ඒගොල්ලන්ගේ saving account එකෙන් ඔයාට 100%ක පොලිය අනුපාතයකට LB saving එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි LB sim map එකෙන් ඔයාට ලෝකේ ඕනම තැනක ඉඳලා ඔයාගේ saving account එක manage කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට ATM card එකක් හම්බ වෙනවා. ඔයාට ඕනම වෙලාවක withdrawal එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම withdraw කරා කියලා ඔයාගේ 100%ේ පොලිය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම ඔයාට අරගෙන ඉන්නේ අවුරුදු 50 පහක විශ්වාසයත් එක්ක LB finance එක. ඉතින් LB savings එක ඔය ඉතුරු කරන දේවල් හරි තැන හරි විදියට ඉතුරු කරන්න කියලා අපි මතක් කරනවා.
1: රයිට් ඔකේ, අපි තුන්දෙනාට යන්න වෙලාව හරි. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන රාජ්‍ය සේවකයන්ට දැන් BYD එකක් ගන්න පුළුවන් අනිත් අයට වඩා ලේසි විදියකට.
0: ලේසියෙන්. ඒ කියන්නේ මාසෙටම රුපියල්
1: 68000.
0: ඔව් 68000ක් දීලා ඔයාට BYD එකක් ගෙදර අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. BYD එක විතරක් නෙමෙයි ඔයාට නොමිලේ සේවා වාර පහක්, පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ හම්බ ඒ වගේම තමයි ඔයාලට ලංකා බැංකුවත් එක්ක විශේෂ ණය වාරිකයකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වාහනයක් ගන්න. ඒ වගේමයි ඔයාලට රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕන කරන අර චාර්ජින් යුනිට් එක, හෝම් චාර්ජින් යුනිට් එක. ඔව් හෝම් චාර්ජින් යුනිට් එක වගේම තව දෙයක් ඔයාලට නොමිලේ හම්බ
1: වෙනවා. වාහන ලියාපදිංචියත් ඔයාලට නොමිලේම ගන්න පුළුවන් ඔයා රාජ්‍ය සේවකයෙක් නම්.
0: ඔව් රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාලට නොමිලේ කරගන්න පුළුවන් ඔයා රාජ්‍ය සේවකයෙක් නම්. හැබැයි මේ ඔක්කොම ඔයාලට හම්බ වෙන්නේ BYD එකෙන් විතරයි. ඉතින් කෝල් එකක් දෙන්න යන්න කලින් ඔයාත් රාජ්‍ය සේවකයෙක් නම් වැඩි විස්තර දැනගන්න 0112125125 නම්බරයකට 0112125125 නම්බරයකට කෝල් එකක් දීලා ළගම BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයාගේ BYD එක ඔයාට ගන්න පුළුවන්.
1: ඕකේ, හරි. අපි
0: හරිනම් ඉතින් යමු.
2: ඔව් යමු නේද? ලස්සන සින්දුවකුත් අහගෙන ලස්සන මතකයකුත් එක්ක තමයි යන්නේ. දැන් මේ සින්දුව නම් මේ ඉන්ට්‍රඩක්ෂන් එක හැනකොටම දන්නවා මොකද්ද කියලා. ජීවිතේ මගේ ඔයා කියලා, සිඟාවි ඔබේ ආදරේ, ඔබේ රුවේ බැඳේ හදේ, කියා ලියා ඔබව පතාලා. මේ ලස්සන වචන ටික ලිව්වේ මේ සින්දුව ගායනා කරන්න ප්‍රියා සූර්යසේන මහත්මයා, එතුමාගේ ලොකු අයියා RB ජයසිංහ මහත්මය තමයි මේක ලිව්වේ. රංජිත් පෙර මහත්මයා තමයි සංගීතය. ඉතින් අද යන ගමන් මේ මෙච්චර ලස්සන සින්දුව ජීවිතය ගැන කියන සින්දුව අපි වාදනය කරන් යන්නේ එතුමා ජීවිත ගමන නිමා කරලා තියෙනවා. අවුරුදු 80ක් ආයු වලදලා ලංකාවට ලස්සනම සින්දු ටිකක් දුන්න RB ජයසිංහ මහත්මයා ඊයේ අපෙන් සමුගෙන තියෙනවා. ඉතින් එතුමාට එතුමා ප්‍රාර්ථනා කරන තැනක ඒ සතුට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ලස්සන සින්දුවේ තියෙන ජීවිත කතාව අපි වචන වලට පොඩ්ඩක් අද වැඩියෙන් කන් දීලා අහමු. අපි ගියා එහෙනම්.
0: අපි ගියා එහෙනම්. මම ජී,
1: මම සාරා,
2: මම නුවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hamatana anytime set when a flavor dela kiri padama. Will I make gana danuwa? Wasakala kiri fun ekak piri ela kiri kiri.
1: Good morning. වේලාව උදේ 10:00යි විනාඩියයි දැන්.

0: ලැබෙයි රටතට. ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබුවන් මේ පේ රටතොට සමගින් මම සමීර. පුත්තල මධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද දිනේ වසාදමා තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසාදමීමට පියවර ගත් බවයි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ IMTN ප්‍රසාද් මහතා පැවසුවේ. වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රසක් මෙන්ම මාර්ග භූමියක්ද ජලයෙන් යටවී ඇති බව net news වාර්තාකරු පැවසුවා. මේ අතර අද දිනේද බස්නාහිර, සබරගම, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසී හෝ ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරුවකින් පසු ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මේලඟ net news පෙරවරු 11ට
0: මේ පැය රටතොට

0: නූල් පිටින් හවුල අහන්න දේ තුනු මාවත දේ තුනු මාවත
1: නැතෙම් දේ තුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

සුබ දසනක් හලව් දසන 10යි විනාඩි 9යි අපි දෙදුණු මාවත වැඩ පටන් ගන්න හදන්නේ ජනියද නැහැ හරිද ඩීජේ අසත් එක තමයි දෙදුණු මාවත අහන්න තියෙන්නේ රසහඳ ජනී පොඩ්ඩක් තෙතබරිත වෙලා දෙන්න විදිහක් නැහැ කියලා ආරංචියක් ආවා ඉතින් එන්සට ගලම මේ පැත්තට ආවා හරිද අවුලන්නේ නැහැ දවල් එක වෙනකන් ආසම සින්දු ටිකක් අහගෙන මාත් එක්ක ඉන්න තියෙන්නේ පැය 3ක් තියෙනවනේ අපිට ඒ නිසා මැසේජ් කරන්න පුළුවන් කෝල් කරන්න පුළුවන් ආඩ කැමති විදිහට මේ පැත්තට ඇවිල්ලා මාත් එක්ක ආසම සින්දු ටිකක් ආදරය කරන කට්ටිය එකතු කරගෙන අහන්න පුළුවන්කම තියෙනවා අද උදේ ඉඳලා වැස්සනේ ආගේ පැත්තට වැස්ස කොහොමද ලොකු වැස්සක් වහිනවද නැත්නම් පොඩි චුරුචුරු වැස්සක්ද තියෙන්නේ නැත්නම් පායලද කොහොම වුණත් කමන්නේ වහිනවා නම් දෙයනේ කියලා පුළුවන් තරම් ගෙවල් ඇතුළට වෙලා ඉන්න දෙමෙන්න කරන්න යන්න එපා වැලට එනවා නම් කුඩේ අමතක කරන්න එපා හරිද ඊට පස්සේ ඔන්න කිව්වේ නැහැ කියන්න එපා අසනීපුණාට පස්සේ හරිද රයිට් හා කොහොමනත හද ලස්සන වැල ටිකක් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා 0711 95 95 95 නම්බර් එක තියෙනවා ටග්ගාල මේ පැත්තට message එකක් දාන්න පුළුවන් WhatsApp එකෙන් ඇතිතරම් message කරන්න ඕමම message කරන හැම වෙලාවෙම මතක් කරන්න හරිද ඊට පස්සේ call එකක් ගන්න chance එක තියෙනවා ඔයා දන්නවනේ hotline number එක ටග්ගාල මේ පැත්තට call එකක් දෙන්න අපි දෙන්නත් එක ටිකක් කතා කරමු නේද ඇස්ස වෙලාවට ආදරේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්න හම්බෙනවා කියන්නේ පොඩි වෙන එකක් නෙනේ ඒ නිසා මේ වෙලාවේ ලොකු වැඩක් නැත්තම් gedara hemi inna kattiya ude wedadi ki werakalla nan inne nidahase me patter call ekak ganna netfm official facebook page ekak thiyenawa follow karala e patte message ekak dannat puluwang right e nan api weda patan ganna hadanne lassana sinduwak ekka aadu de paandaram matak karanna deyak thiyenawa adawamama kalimma kiwana dawasa wen kala tiya ganna kiyala mokada vision kiya kaduwela shakawa visin sangvidhane karanu labana nomile yakshisayane mei maase 14 wenda ekenne ada dawase di dawasa purama kaduwela shaka parisraye pawath wenawa apita ආරංචියාවේ තමන්ගේ අස් දෙකට ආදරය කරන ගොඩාක් කට්ටිය උදේ ඉඳලා ඒ පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් එන්සා ඔයාට කඩුවෙල ශාකා පරිශ්‍රයට ගියොත් එහෙම මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව එක්ක වයස් කණ්ණාඩි දෙකක් එහෙම ගන්න අදහසක් තියෙනවා නම් ඔයාට සුවිශේෂී දීමනායක හොඳ වයස් කණ්ණාඩි දෙකක් ගන්නත් අවස්ථාව තියෙනවා විෂන් කියා කඩුවෙල ශාකා පරිශ්‍රයට ගියාම. කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔයා යන්න ඕන නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල හරියටම කියනවා නම් කමර්ෂල් බැංකුව ඉස්සරහා තියෙන්නේ හරිද වැඩි විස්තර දැනගන්න කෝල් එකක් එහෙම දෙන්න ඕනේ නම් 0773-05-85 ටග්ගල කෝල් එකක් දීලා විස්තර දැනගෙන මේ පැත්තට යන්න අපි තව පොඩි වෙලාවකින් මේ පැත්තේ ඉන්න කෙනෙක්වත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වෙද්දි මොනවාද මේ පැත්තේ වෙන්නේ කියලා දැනගන්න නේද රයිට් ඒ නිසා අනිවාර්යෙන් අද ඔයා යන්න ඕනේ තැනක් තමයි විෂන් කියා කඩුවෙල ශාකා පරිශ්‍රය කියලා කියන්නේ ලෙඩ රෝග ගැන කතා කරලා මුදේ පාන්දර වැඩ පටන් ගන්නවා කියලා හිතන්න එපා. හැබැයි මොනවාම හරි ඔයාලට අසනීපයක් එහෙම තියෙනවා නම් ඒක හොඳ කරගන්න හොඳම විදිහ ගැන කියන එක මගේ යුතුයකමනේ නේද? ආ දන්නවනේ ඉතින් මං ඔයාලට හරි ආදරෙයි කියලානේ. අනේ නිසා තමයි මම මේ මතක් කරන්න හදන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහන්දි ආයිමා වෙදමැදුර ගැන. සාමාන්‍යයෙන් කමල් බන්දුල විරප්පෙරුම ආයුර්වේද වෛද්‍යතුමා කියලා කිව්වහම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ නේද? ලංකාවේ හතර දිග් භාගෙම ඔය හොඳ කරන්න බෑ කියලා. සමහර වෙලාවට ගොඩාක් තැන්වලින් කියපු රෝගීන් ආයුමා වෙදමැදුරට ඇවිල්ලා බලාගෙන ඉඳින ලෙඩ හොඳ කරගන්නේ කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයා පිළිබඳව ලොකු විශ්වාසයක් මුළු ලංකාවෙම තියෙන්නේ අන්න ඒ නිසා තමයි හරිද දැන් ওই ගොඩක් වෙලාවට ඇවිද ගන්න බැරුව ඉන්න අංශභාග රෝගීන් මුලින් එන්නේ රෝදපුටුවෙන් හරිද ඊට පස්සේ හරි විදියට බෙහෙත් ටික කරගත්තට පස්සේ හිටියට වඩා හොඳට ඇවිදලා යනවා අන්න ඒ නිසා තමයි කියන්නේ වාට මේ වගේ රෝගී තත්ත්වයක් වාදන්න කෙනෙක්ට එහෙම තියෙනවා නම් පවුල කෙනෙක්ට හිතවත් කෙනෙක්ට එහෙම තියෙනවා නම් ආය යන්න ඕනේ තැන තමයි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි ඔපරේෂන් කරන්න නියම කරපු වැල් බ්ලොක් වෙච්ච හાર્ට් පේෂන්ට්ලා කී දෙනෙක් නම් සෙවනගල ආයුමා වෙදමැදුරට ඇවිල්ලා කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයාගෙන් බෙහෙත් අරගෙන ලෙඩේ හොඳ කරගෙන ගිහිල්ලා තියෙනවද නේ අපිට ඕන තරම් කට්ටිය හැම හම්බෙනවනේ ඒ විතරක් නෙවෙයි දියවැඩියාව වකුගඩු රෝග පිළිකා ඊට පස්සේ ස්නායු රෝග ගෑස්ට්‍රයිටිස් වගේ රෝග රසක් නිට්ටාවටම සුව කරන්න පුළුවන් එකම තැන තමයි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ හරිද ඒ විතරක් නෙමෙයි ඔය සමහර කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ දරුපල සීනේ සැබෑ කරගන්න බැරි වෙන එක නේද ඒකට අවශ්‍ය කරන විසඳුම් ඊට පස්සේ ප්‍රතිකාර ප්‍රතිකර්ම මේ සියල්ල ලබා ගන්න පුළුවන් ආයුමා වෙදමැදුර ගිහාම ඉතින් ඒ නිසා කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයාගේ අති දක්ෂ දීක්ෂණය යටතේ වගේම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ ඔයාලට මේ සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ සාහනයක් ලබා ගන්න පුළුවන්. ඔයා ආයුමා වෙදමැදුරට යනවා නම් මතක තියාගන්න ඕනේ එකම එක දෙයයි. ඔයා සඳුදායි අඟහරුවාදායි පොයේ දවස්වලයි යන්න එපා. සඳුදා අඟහරුවාදා පොයේ දවස්වල නිවාඩු. අනිත් ඕනම දවසක ගිහිල්ලා ඔයාට බෙහෙත් කරගන්න පුළුවන්. දුරබැහැරින් ඉඳලා එන කට්ටිය රස්තිය අදු වෙන නිසා තමයි ඒක පිළිබඳව මතක් කරන්නේ. ඔයාට දිනයක් වෙලාවක් වෙන් කරගෙන යන්න ඕන නම් 0777යි
තුන්සියයි නවසය හතලිය බිඳුව හත්සය හැතහතයි තුන්සියයි නවසය හතලිය හෙමන්නතම් බිඳුවයි හත්සය හැත්තතුනයි දෙසය හැත්තතුනයි පන්සිය හතලියට කතා කරලා ඔයාට පුළුවන් ආයිමා වෙද මැදුරෙන් බෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා බෙහෙත් අරගෙන ඔයාට තියෙන සියලු රෝග නිට්ටාවටම සුව කරගන්න. රයිට් වෙලාව උදේ 10යි විනාඩි 14යි දවල් 1 වෙනකන් දෙදුණු මාව දාගෙන ඩීජේ අසා ඉන්නවා මේ පැත්තේ. කෝල් එකක් අරගෙන මැසේජ් එකක් දාලා මේ පැත්තට සෙට් වෙන්න. දන්නවනේ මම ඩීජේ අසා.

0: Meltol. Hisaratia, una sempratishava, angapatavedanava, apasudina sadaha, ikman sanya, Meltol, parasitamol vishishaki.
1: Sadatan kavishwasya, sadaharita visitum wasrak. Sada noserana shaktia, sada akashanya pratilava. Sadatan kavishwasya samakin, sadaharita plantations limited api. Sadabimanania, visitum and wasava, messi samaramo.
2: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
4: මම ගාල්ලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවණ ගලේ කමල් බන්දුල මහත්ට කියලා එහේ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ගල්වා කරාපරින් කියලා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේනේ
2: කතා කරන්න 077-379-940
5: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක

උදේ 10යි විනාඩි 28යි දෙදුණුමාවත අහගෙන ඉන්න ගමන් මහා වැසි 10ක් වැස්සත් ඉතින් අපිව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ අන්නේ කට්ටිය WhatsApp එකට මැසේජ් කරලා තිනවා good morning කියලා අන්නේ කට්ටිය එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ good morning දෙදුණුමාවත අපිත් අහගෙන ඉන්නව ලස්සන සින්දුවක් දෙන්න කියලා ත්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩා මැසේජ් කරලා තිනු උදේ පාන්දරම good morning ඔයාව ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තින සින්දුවට එකතු කරගන්නම් සුබ දවසක් වේවා සා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර මැසේජ් කරලා තිනවා ඒ වගේම අසයි කොහොමද අපි මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා පූර්ණිමා සෙව්වන්දි සඳලංකාවෙන් මැසේජ් කරලා තිනවා ඒ වගේම ස්පෙෂලි අපිවත් එකතු කරගන්නකෝ සින්දුවකට කියලා ලසන්ත මැසේජ් කරලා තිනවා වයිෆ් රවින්දිවා ඊට පස්සේ යටියන්තොට මහවිලෙන් පවුලේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා ඕකේ බලන්න ඉතින් නේද උදේ පාන්දරම මෙහෙම මැසේජ් එනකොට මොනා කරන්න වෙයිදානි තැන්කියු ජය වේවා හරිද රයිට් දැන් තාමුව දවල්ට උයලා නැතුව ඇතිනේ නේද ආ කල්පනා කරනවා ඇති අද මොනවාද දවල්ට කන්නේ පොඩ්ඩක් වැස්ස දවසක් ටිකක් වෙන කැමරේස් බිහිකර යන්නත් ඕන ටිකක් වෙනසකටත් එක්ක රසම රස කැම එකක් හදනවා කියලා වාගේ හිතේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට මම මේ කියන්න හදන්නේ ගුඩ් අයිඩියා එකක් ගැන හරිද අද උයන්න ඔයා මං කියනකොට ළඟම තියෙන කඩේට ගිහිල්ලා මාතර ෆ්‍රීලන් සෝයා ගන්න හරිද සාමාන්‍ය මාතර ෆ්‍රීලන් සෝයා කියලා කියන්නේ අපි හැමෝම අඳුරන රසයක් නේ නේද මාතර රසට කන්න නම් අනිවාර්යෙන් මාතර ෆ්‍රීලන් එකෙන් තමයි දේවල් ගන්න ඕන නේද මස් මාළු කන්න අකමැති කට්ටිය ඉන්නවා නම් හරිද ඔය ගොඩක් කට්ටිය ඉන්නවනේ වෙජිටේරියන් කට්ටිය නේද හැබැයි උනාට මස් මාළු කන්න අකමැති අයට දැන් ඔන්න මාතර ෆ්‍රීලන් සෝයා පවුලෙන් රස වර්ග 13ක් එක්ක සෝයා වර්ග 13ක් හඳුන්වා දීලා තියෙනවා හරිද බැල්ලෝ ඊට පස්සේ කුකුල් මාස් ඉස්සෝ උම්බල කඩ ඊට පස්සේ චීස් ඊට පස්සේ බ්ලැක් කරි ඊට පස්සේ සර කළු පොල් ඊට පස්සේ ඩෙවිල් චිකන් කිරිමාළු වගේම හාල්මස් රසති සෝයා එකකුත් දැන් ඔයාලට මාතර ෆ්‍රීලන්ස් සෝයා පවුලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මස් මාළු කන්නේ නැති කට්ටියට මේක හොඳ තේරීමක්. ඊට පස්සේ රසට කන්න ආසයිට තියෙන හොඳම තේරීම තමයි මාතර ෆ්‍රීලන්ස් සෝයා කියලා කියන්නේ. ළඟම තියෙන කඩේට ගිහිල්ලා ඔයාත් නම කියලා මිල්ලන්න මුදලාලිට කිව්වා මාතර ෆ්‍රීලන්ස් සෝයා එකක් ඕන කියලා. එයා ඔයාලට මෙහෙම කළා පෙන්නයි රාක්කයක් පුරෝල එක එක ಜಾති රසෙන් සෝයා තියෙනවා. ඔයාට තියෙන කැමැතිම රසය තෝරගෙන ගෙදර අරන් ඇවිල්ලා හදලා දෙන්න දැන් සමහර වෙලාවට අද ගෙදර ඉන්නවා ඇති පොඩි අය එහෙම හරි ආසාවෙන් කයි දැන් ඔය ගොඩක් වෙලාවට අම්මලාට තියෙන ප්‍රශ්නයන්නේ පොඩි අයට බට්ටික කවා ගන්න අමාරු එක හැබැයි මාතර ෆ්‍රීලන්ස් ඔයා එක හදලා දෙන්නකෝ චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැහැ හරිද හරිම රසට බට්ටික ගන්න ඕනේ නම් අනිවාර්යෙන් මාතර ෆ්‍රීලන්ස් ඔයා තමයි අරගන්න ඕනේ හරිද ඉතින් ඒ නිසා හොඳම දේ තමයි දැන් අතිශය කාර්යබහුල ගෘහණියන්ට එහෙම මෙහෙම මෙහෙම කරද්දි සොයා එක හදා ගන්න පුළුවන් නේ අනේ ඒ නිසා තමයි ඔයාට කියන්නේ මාතර ෆ්‍රීලන්ස් ඔයා අරගන්න කියලා රස ගණනාවකින් එනවා ඔයාගේ අද දවල් කෑම එකට මාතර ෆ්‍රීලන්ස් ඔයා තියෙන්නම ඕනේ කාලයක් යනකොට අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි අපේම කියලා ගෙයක් හදාගන්න එක නේද? සාමාන්‍යයෙන් තමන් හම්බ කරන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ විවාහ ජීවිතේට ගියාට පස්සේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි තමන්ගෙම කියලා ගෙදරක ඉන්න එක. මොකද තමන්ගේ ගෙදරක තරම් නිදහස වෙන කොහෙවත් නැහැ නේද? හැබැයි වුණාට තමන්ගේ නිවාස සීනේ සැබෑ කරගන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සල්ලිනේ. ඔයා සල්ලි ප්‍රශ්නේ නිසා ඔයාගේ නිවාස සීනේ දවසින් දවස කල්දදා ඉන්නවනම් හැමදාම හවසට ගෙදරින ගමන් කල්පනා කරනවනම් කවදද අපේම කියලා ගෙදරකට යන්නේ? ඒකට ඔයාලට තියෙන හොඳම විසඳුම දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. කැදල්ල එන්ටර්ප්‍රයිසස් තමයි ඔයාගේ නිවාස සීනේ සැබෑ කරන හොඳම තැන. හරිද? ඉතින් ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ මහරගම කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට යන්න. ඔයාලට ඉඩමක් තියෙනවා නම් ලංකාවේ ඕනම තැනක ඔයාලට දැන් කිසි ප්‍රශ්නයක් නැතුව රුපියල් ලක්ෂ 50ක් වගේ මුදලකට කාමර දෙකක් එක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන්. හරිද? හරිම ලස්සනට පිළිවෙලට ප්‍රමිතියක් සහිතව ආයි ඔයාලට වද වෙන්න මහන්සි වෙන්න කිසිම දෙයක් නැහැ. විශ්වාසෙන් ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න නම් යන්න ඕනේ එකම තැන තමයි මහරගම කැදල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොදේ තමයි දැන් ගොඩක් කට්ටිය කල්පනා කරන්න පුළුවන් කපාර රුපියල් ලක්ෂ 50ක් දෙන්න තියෙනවා නම් අස අපිට මොනා කරන්න බෑද කියලා නෑ ඔයාට මේක එකපාර දෙන්න ඕනේ නෑ ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි ආ ටික ටික ගෙවාගෙන යනවා නම් අනිවාර්යෙන් ඕකට ඉවර වෙද්දි ලොකු පොලියක් ඇඩ් වෙලා තියෙයි නෑ එහෙම දෙයක්වත් නෑ ඔයාට රුපියල් ලක්ෂ 50ක් විතරමයි යන්නේ ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ නිවාස සීනේ කිසිදු බයක් සැකක් නැතුව සැබෑ කරගන්න යන්න තියෙන හොඳම තැන තමයි මහරගම කැදල් එන්ටර්ප්‍රයිසස් එක කියලා කියන්නේ හරිද හැබැයි මතක තියාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න කලින් ඔයා ඒගොල්ලන්ට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න මොකද සෑහෙන්න කට්ටියක් තමන්ගේ නිවාස සීනේ සැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට එනවා ඊට පස්සේ ඔයා ගියාට පස්සේ සෙනග හිටියොත් එහෙම ඔයා රස්තියාදු වෙනවනේ නේ ඒ නිසා කෝල් එකක් දුන්නාම යාළ වෙලාවක් වෙන් කරලා දෙනවා මෙන්න මේ නම්බර් එකට තමයි ඔයා කතා කරන්න ඕන 0794932050 ඒක කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන තමයි මේ විදිහට මතක් කරේ රයිට් ලෑස්ති කරගෙන තියෙන ලස්සනම ලස්සන සින්දු
සින්දුවකට ලස්සන ගෑනු ළමෙක් එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිද? වැඩ ගොඩාක් කරන ගමන් මාවත් අහගෙන ඉන්නවා මේ වෙලාවේ හරිම ලස්සන ගෑනු ළමෙක්. හරිද? මට මැසේජ් එකක් දාලා තිනවා මාත් ඔයාව අහගෙන ඉන්න කියලා. ෂනායා, good morning. මම ඔයාව ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට එකතු කරගන්න. ආදරෙයි ඈ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 10යි විනාඩි 40යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
5: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
8: හලෝ හලෝ
9: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਤਾਰਮ ਰੇ ਹਤਟਾ ਨੋਸਟਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: NetFM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
3: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250
5: උදේ 6යි විනාඩි 44යි දැන් නම් කොළඹට පොඩ්ඩක් පායලා ඔයාලගේ පැත්තට වැස්ස කොහොමද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දානවද රයිට් ඕකේ මේ වෙලාවේ මට WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මැසේජ් එකේ වල තියෙන්නේ ලලිත් මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ ශාමිනි ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් දාලා තිනවා ගුඩ් මෝර්නින් ශාමිනි මං ඔයාව ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් Thank you උදේ පාන්දරම මැසේජ් කරාට හරිද ඊට පස්සේ හයි කොහොමද අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අපිත් මේ වෙලාවේ බැදිගම්තොට සනස බැංකුවේ වැඩ කරන සෙට් එක කියලා තියෙනවා වැඩ කරන කට්ටියගේ නම් ටිකත් මට එවන්නකෝ අනේ මට එවලා තියෙන්නේ මුතුවයි ප්‍රියංකාවයි ඊට පස්සේ රසිකවයි විතරයි අනිත් කට්ටියවත් එවන්න හරිද ඊට පස්සේ දෙහිවල නැදිවල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ කට්ටියවත් එකතු කරගන්න ඕන ඊට පස්සේ සුබ දවසක් වේවා මමතවම හගින් ඉන්නවා කියලා නදී මැසේජ් කරලා තියෙනවා Thank you නදී මං ඔයාවත් එකතු කරගන්නම් Hi කොහොමද සායි Good morning අපිට නම් හොඳටම වහිනවා ගෙදරට වෙලා ඔයාව හගින් පාඩම් කරන ගමන් ඉන්නේ කියලා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අකුර ඇස්සෙන් සිතු මැසේජ් කරලා තියෙනවා ඔයා පාඩම් කරන ගමන් මාව හගින් ඉන්නවා නම් සිතු මට බය නැතුව කියන්න පුළුවන් ඔයාට පාඩම් කරන හැම දෙයක්ම මතක හිටිනවා හරිද Thank you මැසේජ් කරාට

වෙලාවදේ 10යි විනාඩි 48යි. අපි දැන් සාමාන්‍යයෙන් ජීවත්වනකොට අපි හම්බ කරන්න රස්සාවක් කරනවනේ නේද? හැබැයි වුණාට දැන් තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක එක රස්සාවක් කරලා හම්බ කරන පඩිය මදි සාමාන්‍යයෙන් ජීවත් වෙන්න නේද? අපිට ජීවිතේ පියවරෙන් පියවර ඉස්සරහට යන නම් හොඳ ආදායම් මාර්ග ගොඩක් තියෙන්න ඕන නේද? ආදායම් මාර්ග ගොඩක් හොයාගෙන යනවා කියලා ඔය අනම්මනම් කරලා හරියන්නේ නැහැ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට විශ්වාසවන්ත විදියට ඔයාගේ ජීවිතේ තව පියවර ගානක් ඉස්සරහට තියන්න තියෙන හොඳම ආයෝජනය ගැන මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයට කැමති කෙනෙක් නම් මේක තමයි ඔයාට තියෙන හොඳම අවස්ථාව. ඔයා බලාපොරොත්තු වෙන විදිය හොඳ ආර්ථික ශක්තියක් ගොඩනගා ගන්න. හරිද? ඔයා පෙරවගා කරන කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් ඔයාලට අවස්ථාව තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ පේරවගාවේ අස්වැන්න ඒගොල්ලන්ට ලබා දීලා හිතාගන්න බැරි තරම් හොඳ ආදායමක් ලබා ගන්න. හරිද? ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා පේරවගා කරන කෙනෙක් නම් ආයේ දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක කතා කරලා ඔයාගේ අස්වැන්න කෙලින්ම ඒගොල්ලන්ට ලබා දුන්නොත් ඔයාට හම්බ වෙන්න පුළුවන් හොඳම ආදායම ඔයාගේ අතටම හම්බ වෙනවා. හරි? දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. ඔයාට සින්නක්කර ඉඩමක් තියෙනවා. ඔයාට ඉඩමේ වගා කරන්නත් අදහසක් තියෙනවා කියලා. හැබැයි ඒ පිළිබඳව ඔයාට ලොකු අයිඩියා එකක් නැහැ. ඔයා දන්නවද? ඔයාට හොඳ ඉඩමක් තියෙනවා නම් ඔයාට වගා කරන්න අයිඩියා එකක් තියෙනවා නම් ඒක හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා හරිම ගයිඩ්ලයින් එකක් ඔයාට ලබා ගන්න නම් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි. හරිද? ඒගොල්ලෝ ඔයාට කෘෂි උපදෙස් ලබා දෙනවා විතරක් නෙමෙයි. ඔයාට වගාවට අවශ්‍ය කරන කෘෂි උපකරණ, ඊට පස්සේ උසස් තත්ත්වයේ පොහොර වර්ග, ඊට පස්සේ පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුමු ඔයාට ලබා දෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න ගමන් ඔයාගේ අනාගතයේ සාර්ථක කරගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ

දැන් ඊට අමතරව හිතන්නකෝ ඔයා වෙළඳසැලක් එහෙම කරන කෙනෙක් කියලා. දැන් මේ දවස්වල සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා එන ඩිලෙක්ටා බීම් එක, ඊට පස්සේ ඔයාලට පෝෂණ අතිරේක ආහාර, ඊට පස්සේ ඒ වගේම තමයි විවිධ ආහාර ආශ්‍රිත නිෂ්පාදන ලබාගෙන ඔයාගේ වෙළඳසැලේ විකුණන්න පුළුවන්. ඒකෙනුත් ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට ඩිලෙක්ටා නිෂ්පාදන සඳහා ලැබි හිමිකාරිත්වය ලබා ගැනීමේ හැකියාවක් දැන් ඔන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තව අවස්ථාවක් තියෙනවා. චීනෙන් ගෙන්වන ලද නවීන කෘෂි උපකරණ සහ ආම්පන්න රටපුදා බෙදා හැරීමත් මේ වෙද්දි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා සිදු කෙරෙනවා. ඉතින් බලන්න ඔයාට ආයේ ඉතින් අමුතුවෙන් ඔයාට ඔයාගේ ජීවිතේ අලුත් ආදායම් මාර්ගයක් හොයන්නේ කොහොමද කියලා හිත හිත ඉන්න දෙයක් නැහැ. ඔයාට හිතා ගන්න බැරි හොඳ ආදායමක් එක්ක ශක්තිමත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. හරිද? ඉතින් ඒ නිසා ඔයාට වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් 0111 437 12 50 0111 437 12 50 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න ඔයාට හොඳම ආයෝජන අවස්ථාවක් අරගෙන එන එකම තැන. ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ 11ට කලින් මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 10:55 දැන්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ

0: Urumaya 40 vasaraka abhimanaya sevanagala ayurveda 2047 31 33 540
1: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝතෝ මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
10: උදේ 10යි විනාඩි 57යි වෙලාව දෙදරුමාවත අහගෙන ඉන්න ගමන් පළවෙනි පැය වැඩි ඉවර කරලා අපි අලුත් පැයකට යන්න හදන්නේ. කලින් පැයෙම මම වැඩිපුර chance එක දුන්නනේ message කරපු කට්ටියරනේ. දැන් ඒතකොට call කරපায়ে පොඩ්ඩක් මාත් එක්ක නිකන් නොහොඳ නෝක්කාඩු වෙන්න පුළුවන්. ඔයා අපිට chance එක දෙන්නේ නැද්ද අසා කියලා නේද? 11 පැයදී මම වැඩිපුරම chance එක දෙන්නේ මට hotline එකට call කරන කට්ටියට. ටග්ගාලා මේ පැත්තට call එකක් ගන්න. අසන කොල්ලෝ කෙල්ලෝ set එක ටග්ගාලා කතා කරොත් ටග්ගාලා ඔයාම මතක් කරන්න.

0: ರೊಟ್ಟ ಒಬ್ಬ ವೆತ್ತಗಿನ ಎಣ್ಣೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත්වන අලුත් පැයි විමසුම
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසොනේ. බහමස් දූපත්වල සිට පියාසර කරමින් තිබේදී පෞද්ගලික ගුවන් යානයක් ෆ්ලොරිඩාහිදී මුහුදට කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටි පුද්ගලින් 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ. අමෙරිකානු සහන කණ්ඩායම් විසින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම සිදු කර තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එන්ජින් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. යානය මුහුදට කඩා වැටීමෙන් පසු එහි සිටි 11 දෙනා ජීවිතාරක්ෂක බෝට්ටුවක් ආධාරයෙන් පැය 5කට අධික කාලයක් මුහුදේ රැඳී සිට තිබෙනවා. ඒ වන විට අසල ප්‍රදේශයක අමෙරිකානු ගුවන් හමුදා යානයක් පුහුණු වීමකේදී සිට ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී බේරා ගැනීමේ මෙහෙයුම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. දවසමෙත වාර්තාකරණයේ දහවල් 12ට
0: Netnews BP රටතොට

විජයග්‍රාහි දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. හරිද? ඇයි මේක විජයග්‍රාහි දෙවනි පැය කියලා මම පටන් ගත්තේ? කෝල් කරන කට්ටියට ෂාන්ස් එක දෙන්න බැහැනේ. හරිද? රයිට්. ඒ නිසාම හාඩ මේ පැය පුරාම මට කෝල් කරන්න පුළුවන්. අපරාධ කියන්න බෑ එක කියපු ගමන් සෑහෙන කට්ටිය කෝල් කරා. ලියනාරච්චි කතා කරා සූර්යබැබේ ඉඳලා මේ වෙලාවේ. මනුදිගේ අද බර්ත්ඩේ කළු. ඒ කියන්නේ ලියනාරච්චිලාගේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්නවා ලස්සන චූටි මිඩ් වයිෆ් නෝන කෙනෙක්. හරිද? අද එයාගේ බර්ත්ඩේ කළු. හැපි බර්ත්ඩේ මනුදි. මම ඔයාට ගොඩාක් ආදරෙන් මිස් කරනවා. පරිස්සමින් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ. හරිද? කේකැලම්මට එවන්න අනිවාර්යෙන්. ඊට පස්සේ යටියන්දර පැත්තට ගියාම මේ වෙලාවේ ටයිටැනික් සලෝන් එකේ අපේ කොල්ල සෙට් එක මාව අහගෙන කොණ්ඩේ කපන ගමන් ඉන්නේ නේද? ඊට පස්සේ ටයිටැනික් සලෝන් එක ඉස්සරහම තියෙනවා ත්‍රී වීල් පාක් එකක්. හරිද? ඒකේ කොල්ල සෙට් එකත් මාව අහගෙන ඉන්නේ. අදරේයි මෙරිලත් පැයක්. හරි. සෙට් එක මිකුතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට තුෂාර කමල් ඊට පස්සේ ටිරෝන් එක සුන්දරම ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ. ඒ වගේම ශ්‍රියා දැන් බලන්න. හරිද? ශ්‍රියාට පොඩි අකරතැබ්බයක් වෙලාලු තියෙන මේ දවස් ටිකේ. මොකද දන්නවද? එයාගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් ලයාට WhatsApp එකේ යන විදිහක් නැල්ලු. හැබැයි කෙල්ල වැඩි යත ඇරියද? නෑ. කියපු ගමන් මට අනිත් අතට කෝල් එකක් ගත්තා. අන්න එහෙම තමයි හොඳ ගෑනු ළමයි ඉන්න ඕනේ නේද? Thank you Shriya. ඔයාවයි චූටි දෝනිමයි දෙන්නවම එකතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. Right okay. අලුත් පැය වැඩ පටන් ගන්නකොටම කෝල් කරපු කට්ටිය මතක් කරා. ඔයාට තාමත් කෝල් එකක් ගන්න බැරි වුණා නම් මේ පැත්තට අද ඉන්න chance එක තියෙනවා. අපි දෙන්න කතා කරන්න පුළුවන්. ටග් ගාලා කෝල් එකක් අරගෙන මේ පැත්තට එන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ අපි යන්න හදන්නේ ඔයාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෙඩක් හැදුනට පස්සේ ඔයාට වෙන්න පුළුවන්, පවුලේ කාට හරි වෙන්න පුළුවන් ලෙඩක් දුකක් හැදුනට පස්සේ. ඇත්තටම අපේ දෛනික ජීවිතේ සෑහෙන කඩා වැටෙනවනේ. දෛනික ජීවිතේ විතරක් නෙවෙයි අපේ අනාගත බලාපොරොත්තු, අනාගතේ කරන්න හිතාගෙන ඉන්න දේවල් හැම දෙයක්ම සුණු විසුණු වෙලා යනවා. මොකද එතනින් එහාට වා සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ඕන ලෙඩේ හොඳ කරගන්න නේද? තමන්ගේ වෙලාව ඊට පස්සේ සල්ලි හැම දෙයක්ම කැප කරගෙන ඔයා කොහොමරි ට්‍රයි කරන්නේ මේ ලෙඩේ හොඳ කරගන්න නේ. ඔයාට වෙන්න පුළුවන්, අම්මට තාත්තට වෙන්න පුළුවන්, පවුලේ කාට හරි වෙන්න පුළුවන්. ඔයා ට්‍රයි කරන්නේ කොහොමරි කරලා ලෙඩේ හොඳ කරගන්න. හැබැයි දැන් සමහර වෙලාවට ඔයාට ওই සමහර ලෙඩ රෝග හැදුනහම ඔයා යනවා කලබලෙට තැන් තැන් වලට බෙහෙත් ගන්න. ගිහිල්ලා සෑහෙන ලොකු ගාණක් වියදම් කරලා බෙහෙත් කරගන්නවා. හැබැයි වුණාට තව ටික දවසක් බලාගෙන ඉන්නකොට එක්ක තිබ්බර වඩා ලෙඩේ වැඩි වෙනව නැත්තම් පොඩ්ඩක්වත් හොඳ වෙලා නැහැ. අන්තිමට අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙලා තමයි නතර වෙන්නේ නේද? එහෙම වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවනේ. අන්න ඒ නිසා තමයි මං කියන්නේ ඔය තැන් තැන් වලට ගිහිල්ලා බොරුවට සල්ලි නාස්ති කරන්නේ නැතුව. හරිද? එකම ලෙඩේට 10-12 සතාවක් බෙහෙත් ගන්නෙ නැතුව නිතාවටම ලෙඩේ හොඳ කරගන්න ඔයා විශ්වාසයෙන් යන්න ඕනේ එකම තැන තමයි. සෙවනගල කිරිබන්නාර බෝගාහන්දිය අයිමා වෙදමැදුර කියලා කියන්නේ. හරිද? කමල් බන්දුල වීරප්පෙරුම වෙද මහත්මයා ගැන මං ආයි අමුතුවෙන් ඔයාට අටුවා ටීකා කියන්න දෙයක් නැහෙනි. ලංකාවේ ඉන්න අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයා තමයි කමල් බන්දුල වීරප්පෙරුම වෙද මහත්මයා කියලා කියන්නේ. හරිද? අපිට ඔය රටේ ලෝකෙ දෙක කට්ටිය කියන කතා වලින්. හරිද? එතුමාගේ දක්ෂතාවය ගැන ආයි අමුතුවෙන් එතකොට කියන්න ඕනේ නැහෙනි. දැන් සමහර වෙලාවට ඔය අංශභාග රෝගී ඉන්නේ හැම අනන්තවත් එනවා අයිමා වෙදමැදුරට. මේ රෝද පුටුවෙන් එන්නේ මෙන්න ටික දවසක් බෙහෙත් කරාට පස්සේ හිටියට වඩා හොඳට ඇවිදගෙන කරගෙන යනවා. ඒක තමයි කියන්නේ මේ විස්මිත ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල තියෙන බලය. හරිද? ඒ නිසා තමයි ඔයාලට මේ විදිහට හිතාගන්න බැරි විදිහට ප්‍රතිකාර කරලා ලෙඩ හොඳ කරගන්න විශ්වාසයෙන් යන්න ඕනේ එකම තැන ආයුමා වෙදමැදුර කියලා. දැන් ඔය ගොඩක් වෙලාවට ඔපරේෂන් කරන්න කියලා නියම කරපු වැල් බ්ලොක් වෙච්ච හાર્ට් පේෂන්ලා කී දෙනෙක් නම් කමල් බන්දුල වීරප්පෙරුම වෙද මහත්මයාව හම්බ වෙලා ලෙඩේ හොඳ කරගෙන ගිහිල්ලා තිනවද? කොච්චරනම් කතා කරලා පින් දෙනවද නේද? අනේ නිසා තමයි ඔයාලට මම කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ඊට පස්සේ ස්නායු රෝග, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් වගේ මොනවාම හරි රෝගී තත්වයකින් ඔයා හරි වාගේ පවුලේ කෙනෙක් හරි අඳුරන කෙනෙක් හරි සෑහෙන්න කාලයක් තිස්සේ පීඩා විඳිනවනම් තැන් තැන් වලට ගිහිල්ලා බෙහෙත් අරගෙන ලෙඩේ හොඳ වෙන්නේ නැතුව හෙම්බත් වෙලා ඉන්නවනම් අතේ තියෙන සල්ලි ටිකක් නැති කරගෙන තියෙනවනම් ආ විශ්වාසයෙන් කියන්න ආයිමා වෙදමැදුරට යන්න කියලා. ඔයාට ලෙඩේ හොඳ කරගන්න 100%ක් හරියටම හරියන තැන තමයි මේක. හරිද? ඉතින් ඒ නිසා ඔයාට ආයිමා වෙදමැදුර ගැන මතක් කරද්දී විශේෂයෙන් කියන්න ඕනේ සඳුදා ගහරුවද පොය දවස්වල හැරෙන්න අනිත් ඕනම දවසක ගිහිල්ලා ඔයාට බෙහෙත් කරගන්න පුළුවන්. මොකද අර දවස් තුනේම නිවාඩු වාදුරේ ඉඳලා ආවොත් එහෙම රස්තිය ආදු වෙනවනේ. අන්න ඒ නිසා තමයි ඔයාට මතක් කරේ 0777 300 940. එහෙමත් නැත්නම් 0773 273 540 කියන නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකට ඔයාට කෝල් කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා රෝග නිට්ටාවටම සුව කරගන්න ප්‍රතිකාර කරගන්න පුළුවන් ආයුමා වෙදමැදුරෙන්. ඉතින් ඒ නිසා දැන් කනස්සල්ලෙන් දුක් විඳ විඳ ඉන්නේ නැතුව ඔයා යන්න සෙවනගල කිරිබන්නාර බෝගාහන්දියේ ආයුමා වෙදමැදුරට.
කන කෑම බීම ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් රසට කන්න පුළුවන් දෙයක් හම්බ වුණොත් ඒක මම ඔයාට කියන්න දෙපාරක් හිතන්නේ නෑනේ නේද? අන්න ඒ නිසා තමයි මම මේ ඔයාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් ගැන. හරිද? ෆ්‍රීලන් ගැන කතා කරද්දී ෆ්‍රීලන් රසය කියලා කියන්නේ අපිට හුරු පුරුදු රසයක් නෙනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ෆ්‍රීලන් රසය කියලා කියන්නේ කෙලින්ම ඉතින් අම්මා හදන කෑම වගේ තමයි. ආයි කතා දෙකක් නැහැ. ඒ රසයේ ඒ විදිහටම ඒ ගුණේ පෝෂණය හැමදේම තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රීලන් නිෂ්පාදන මාතර රසට කන්න ආසාවට තියෙන හොඳම නිෂ්පාදනයක් තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. ඉතින් එන්සා 100%ක් ලංකාවේ අපේ දේවල් භාවිතා කරලා තමයි මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ. වසර 40කට අධික කාලයක් තිස්සේ වෙළඳපොළට හොඳම කුළුබඩු හඳුන්වා දීපු හොඳම නිෂ්පාදන අරගෙන ආපු තැන තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. ඉතින් එන්සා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ කෑම වේල නියම රසවත් කෑම වේලක් ගන්න නම් රසකාරක වර්ණකාරක කිසිවක් අඩංගු කරලා නැති මාතර ෆ්‍රීලන් තමයි අරගන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් ඉතින් ඒක ගැනත් මතක් කරලා අපි අලුත් පැය පටන් ගන්න හදන ලස්සන සින්දුවක් එක්ක මේ පැය කෝල් කරන කට්ටියට chance එක දෙන්න පැයනේ. එන්සට අග්ගල කෝල් එකක් ගන්න. මම WhatsApp එකේ කට්ටියවත් මතක් කරන්නම්. අපිට සෑහෙන වෙලාවක් තියෙන නිසා කෝල් කරන්න, message කරන්න මේ ඕනම දෙයකට ඇතිතරම් වෙලාව තියෙනවා. දවල් එකට කලින් මේ පැත්තට හැබැයි එන්න ඕනේ. හරි. ලස්සන සින්දුවක් එක්ක අපි අලුත් පැයක වැඩ ටික පටන් ගන්නවා. අතකමින්න

11 විනාඩි 16යි වෙලාව. බොරල්ල පැත්තට යන්නේ හදන්නේ මේ වෙලාවේ. මාලනී මට කතා කරා ජයන්තිවයි, ඊට පස්සේ මල්ලිවයි, නංගිවයි, ඊට පස්සේ යාගේ කොළඹ ඉන්නේ යාළුවෝ සෙට් එකක් ඉන්නවලු, ඒ කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වේ. ධාරානිපාත වර්ෂාවක් එක්ක බදුරලී ඉඳලා මට කතා කරා අශෝකා, thank you. මේ වෙලාවේ පවුලේ කට්ටිය ඔක්කොම යාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ පැත්තට නම් ඊයේ පොඩ්ඩක් ගම් වතුරලුනේ. පරිසංගල ගෙදරට වෙලා ඉන්නෝනේ, හරිද? ඊට පස්සේ මං යන්න හදන්නේ වහදිවල පැත්තට. ඉන්ද්‍රාණි කතා කරා හස්බන්ඩ් වයි, ඊට පස්සේ පුතාවයි, දුවවයි, ඊට පස්සේ ඉන්ද්‍රාණිගේ නංගිවයි, යාගේ චූටි දුවවයි, ගොඩාක් ආදරෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ජය වේවා, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මං එහෙම්ම එනවා බිබිල පැත්තට. මේ වෙලාවේ බිබිලෙන් නිලන්ති කතා කරා පවුල කට්ටියත් එක්ක සද්දෙරම net අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. Thank you ජය වේවා. ඒ වගේම මෙන්න මේක තමයි කෝල් එක, හරිද? කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකෙන් කතා කරා. අපේ ශාන්ත, හරිද? කතා කරලා කිව්වා එයාගේ ටේලර් ෂොප් එකේ ඉස්සරහම තියෙනලු විහංග හෝටල් එක, හරිද? විහංග හෝටල් එකේ ඉන්නවා කිව්වා. ලස්සනම ලස්සන ගෑනු ළමයි දෙන්නේ, හරිද? ඊට පස්සේ දැන් ඒ ගෑනු ළමයි දෙන්න මෙයාට කියලා තියෙනවා අද දේදුණු මාවතේ දෙන්නව මතක් කරොත් ශාන්ත ටේලර්ස් එකේ කට්ටියට හොටෙල් එකකින් දවල්ට ට්‍රීට් එකක් දෙනවා කියලා. බලන්න නේද කොච්චර හොඳ ගෑන් ළමයි දෙන්නේද කියලා. එන ඉතින් ඔය දෙන්නත් මාව අහගෙන ඉන්න ගමන් ශාන්තරිකේ කියන දෙයක් නැහැ. ඔයාට අග්ගාලමට 0711 95 95 95 මැසේජ් එකක් දාන්න ඕනේ, හරි? රයිට්, එහෙනම් ඔන්න මතක් කරා කට්ටියවම. ඔයා තාම්මට කෝල් එකක් ගත්තේ නැත්නම් ටග්ගාලමට කෝල් එකක් ගන්න. මං කියවනේ මේක කෝල් කරන කට්ටියට chance එක දෙන පැයක් කියලා. ඉක්මනට එන්න මේ පැත්තට.

0: සදා තනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ, සදා තනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන Vision Care නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් උන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: ඒ දීපෙන්දාට ඇබිලිටිය උන්නේ අමාරුවක් ආවා. පිළිච්චත්තා මට වේදනාව අඩු වුණේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළා ආයෙත් මම බෙහෙත්වලාවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා විරතරුම් මාත්‍ය මුණගෙන්න. මම වාර 4ක් වෙනකල් බෙහෙත්වත්තා. මාසෙ 3ක වගේ කාලයක් ඉන්නකම් රෝගීත්වය සුව වුණා.
8: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
12: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
8: Brought to you by අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
15: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
18: FM Algo.

11යි විනාඩි 29යි දේ දුණු මාව දහගෙන ඉන්න වෙලාව. අපි කෝල් කරපු කට්ටියට chance එක දෙන පැය මේක නිසාම මං ටට්ටක් ගාලා යන්න හදනේ. කෝල් කරපු set එකක් ඉන්නව මතක් කරන්න. හරිද? කහවත්ත පැත්තට ගියහම මේ වෙලාවේ ප්‍රසාද් මෝටර්ස් එකේ set එක මාව අහගෙන ඉන්නවා. වැඩ කරන කට්ටියයි වැඩ කරගන්න අවිලා ඉන්න කට්ටියයි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කතා කරලා කිව්වේ. Thank you ජය වේවා අදරේ මෙරිලත් පැයක්. හරිද? ඊට පස්සේ ගයනි කතා කරා මට මේ වෙලාවේ රංජයපුර ඉඳලා හස්බන්ඩ් වයි ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඒ වගේම මම ඊට පස්සේ යනවා දකුණු පැත්තට. ඉමදුවෙන් මේ වෙලාවේ චාන්දනිමා වහගෙන ඉන්නවා. පවුල කට්ටියත් එක්ක ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කතා කරලා කිව්වේ. Thank you. ආවත් එකතු කරගන්නම් චාන්දනි. හොරණට ආවහම මාලනී මේ වෙලාවේ සද්දරම නැතහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. මම ඔයාවත් එකතු කරගන්නම්. හොරණින් මං හැමම යනවා අලව්වට. අලව්වෙන් කරුමා වහගෙන ඉන්නවා. ඒ වගේම සේපාලීකා ඔයාවම තමයි ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕනේ. මොකද ඔයාගේ නම තියෙන සින්දුවක් තමයි මං ඊළඟට දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. හරි. ඊට පස්සේ දයරත්න කතා කරා. ඒ වගේම ලක්ෂ්මී ගාල්ලේ ඉඳලා මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා කිව්වේ. පුතාලා දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ආ කාල් එක දීලා කිව්වේ. ඕකේ අනිවාර්යෙන් මං ආව එකතු කරගන්න. හරිද? සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියා නම් හරි දෙයකට තියෙන හොඳම සොලියුෂන් එක තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙන එක. ජීවිතේ තරුණ කාලේ හරිද තමන්ට හම්බ කරන්න පුළුවන් කාලේ විශ්වාසවන්ත විදිහට සහ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන් විදිහට අපි ආයෝජනයක් කරන්න ඕන. නැත්නම් ඉතින් සෑහෙන්න කලකිරීමක් තමයි වාට ඉස්සරහට ලැබෙන්නේ. එක රස්සාවක් කරලා ජීවිතේ ගොඩදා ගන්නවා කියලා හිතාගෙන ඉන්නෝ නම් ඒක හීනයක් විතරයි. හරිද? ඔයා ඒ නිසාම තමයි මම කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ඔයා වගා කරන්න කැමති කෙනෙක් නම් ඒ පිළිබඳව පොඩ්ඩක් දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් නම් ඔයා විශේෂයෙන්ම peer වගාකරුවෙක් නම් ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. හරිද? සරල දෙයයි කරන්න තියෙන්නේ. ඔයා peer වගා කරන කෙනෙක් නම් ඔයාගේ අස්වැන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට දීලා ඔයාට හොඳ ආදායමක් ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාට සින්නක් ක්‍රම ඉඩමක් තියෙනවා. හරිද? ඔයාට වගා කරන්න අයිඩියා එකකුත් තියෙනවා. හැබැයි වැඩේ කරගන්නේ කොහොමද කියලා ඔයාට අදහසක් නැහැ. රයිට්. ඔයා ඒ කතා කරන්නත් ඕන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක තමයි මොකද මේ කෘෂි උපදේශක ඒ වගේම කෘෂි උපකරණ උසස් තත්ත්වයේ පොහොර වර්ග ඊට පස්සේ පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම් මේ සියල්ල ලබා දීලා ඔයාට හොඳ ආදායමකට මග කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක සූදානම් වෙලා ඉන්නවා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ ඉඩමක් නැහැ වාට. හැබැයි උනාට වගා කරන්න කැමතියි කියලා. බය වෙන්න දෙයක් නැහැනේ. ඔයා ඒත් කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි. මොකද ඒකටත් අයිඩියා එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. කඩයක් එහෙම කරන කෙනෙක් නම් ඔයාට හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ මේ දවස්වල. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා එනවනේ ඩිලෙක්ටා එක. ඩිලෙක්ටා කියන්නේ රසවත් බීම වර්ග රසක්. ඊට පස්සේ පෝෂණ අතිරේක ආහාර ඒ වගේම තමයි විවිධ ආහාර ආශ්‍රිත නිෂ්පාදන ඔයාට ලබා ගන්න පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා. ඉතින් එතකොට ඩිලෙක්ටා නිෂ්පාදන අරගෙන ඔයාගේ වෙළඳ සැලේ ඔයාට අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ඔයාට ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා චීනයේ ගෙන්වන ලද නවීන කෘෂි උපකරණ සහ ආම්පන්න රට පුරා බෙදා හැරීමත් සිදු කරනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලත් එක්ක ඔයාට සම්බන්ධ වෙලා ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේක ඔයාට හොඳ ආයෝජනයක්. හරිද? 011 437 12 50 011 437 12 50ට කතා කරලා ඔයත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක අදම එකතු වෙන්න ඕනේ. කෝල් එකක් ගන්න කට්ටියට තව සෑහෙන්න වෙලාව තියෙනවා. එයා කෝල් කරන්න අපි කතා කරමු ටිකක් නේද? වැස්ස වෙලාවේ මාත් එක්ක කතා කරාම පාළුවකුත් නැහෙනේ. ටග් ගාලා එන්න.

0: සුබෝදයසනක්
1: මං කැමති මුලින්ම දැනගන්න විෂන් කියා හරහා අද කඩුවෙල ශාකාවේ අති දැවැන්ත සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු.
0: අද දින අපගේ නවතම විෂන් කියා ශාකාව කඩුවෙල නගරයේදී විවෘත වුණා. මෙම අපගේ 82 වෙනි ශාකාව තමයි අද කඩුවෙල විවෘත වුණේ.
1: හහ්.
0: කඩුවෙල කොළඹ පාරේ තමයි කමර්ෂල් බැංකුව ඉස්සරහා තමයි අපේ ශාකාව තියෙන්නේ. එතකොට අද දින සිට අපගේ නොමිලේ සෞඛ්‍ය සායනය පවත්වන හැමෝටම ඇවිල්ලා තමන්ගේ ඇස් දෙක නොමිලේෙන් පරීක්ෂා කරගෙන තමන්ට අවශ්‍ය කණ්ණාඩි තමන්ගේ අතේ ඇති මුදලට ලබා ගැනීමේ පවසුකම දැන් විෂන් කියා එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද උදේ ඉඳන් ලොකු සෙනගක් එනවා පාරිභු ජනතාවත් දැන් ඇවිල්ලා ඉන්නවා අපේ කඩුවෙල මේ ශාකාවට. ඉතින් මෙම සුමානය පුරාම මාසය පුරාම අපේ තියෙන විශේෂ දීමනා විශේෂ වට්ටම් වගේ ලබා ගන්න පුළුවන් තමන්ගේ ඇස් කන්නාඩි ලබා ගන්න. වගේ මව් කන්නාඩි දෙනවා ජාත්‍යන්තර නිමාවෙන් යුතුව ජාතන මේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඕන කෙනෙකුට සෙලෙක් කරගන්න පුළුවන්. මිල පරාසයන් විවිධ මිල පරාසයන් තියෙනවා තමන්ගේ අතේ තියෙන මුදලට ඕන තරම් කන්නාඩි ගන්න පුළුවන් අවස්ථා මේ වෙලාවේ විෂන් කියා ආයතනයේ සලසා දීලා තියෙනවා.
1: රයිට්. එතකොට මට දැන් දැනගන්න පුළුවන් ද කඩුවෙල විෂන් කියා ශාකාවේ දැන් මේ තියෙන විෂන් කියා ශාකාවන් එක ගත්තාම පොදුවේ තියෙනවා මේන පාරිභෝගිකයන්ට සෑහෙන ලොකු පහසුවක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ.
0: විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම ශාකාවත් එක්ක ඉඩ පහසුකම් වගේම පාකින් ෆැසිලිටීස් තියෙන අපේ පාරිභෝග ජනතාවට, ඒ වගේම තමයි අපේ විශේෂක්ෂ අක්ෂි වෛද්‍ය සේවාව අපේ මේ පාරිභෝග ජනතාවට දෙනවා. අපේ සේල් ස්ටාෆ් එක ගත්තොත් එහෙම පළපුරුදු අපිට සේවක මඩුල්ලක් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඕගලන්ට ඕන මේ දේවල් ලබ් කරගන්න පුළුවන් සමගේ අක්ෂි සම්බන්ධව.
1: දැන් එතකොට මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තමයි කසුන් මහත්මයා අපි බොහොම කෙටියෙන් ඒ පිළිබඳව දැනුවත් කරමු. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් දැනට පෙනීම කිසිම ප්‍රශ්නයක් නැත්තම් ගොඩක් අය හිතනවා අක්ෂි පරීක්ෂාවක් කරගන්න ඕනේ නැහැ කියලා. හැබැයි උනාට මේක එහෙම නෙමෙයි නේද?
0: ඔව්. ඒ කියන්නේ අපිට තේරෙන්නේ අපේ ඇස් හරියාකාරවද පේනවද නැද්ද කියලා. يعني අපි 40 අඳුරිය කියලා ගත්තොත් එහෙම අපි අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම තමන්ගේ අක්ෂි ටිකක් තව දුර්වල වෙන්න පුළුවන්. එතකොට අපි ටිකක් පහු වෙලා මේ ප්‍රතිකාර ගන්නවට වඩා දැම්ම ඇවිල්ලා තමන්ගේ අක්ෂි ඇස් දෙක හොඳට තියෙනවද, තව මේකට මොකක් හරි අපි කන්නාඩියක් ගන්න ඕනද, විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් හමු වෙන්න ඕනේද කියලා උපදෙස් ගන්න පුළුවන් දැන් විෂන් කියා ශාකාවෙන් වෙලා අපේ සේවක මඩලෙන් හම්බ වුණොත්. ඒ වගේ උපදෙස් ගැනීමේ පවස්කම දැන් හැමෝටම ගන්න පුළුවන් විෂන් කියා කඩුවෙල ශාකාවේ.
1: ඔව්, අපි ආරාධනා කරමු එහෙනම් අද දවසේදී විෂන් කියා කඩුවෙල ශාකාව පරිශ්‍රයට එන්න කියලා. අපි වහගෙන ඉන්න කට්ටියට. හරි, ඒ පිළිබඳව අපි වැඩි විස්තර ඔබට කියන්නම්. ඒ නිසා තමයි යලිත් මතක් කරන්නේ මේ මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ අද දවස පුරාවටම කඩුවෙල විෂන් කියා ශාකා පරිශ්‍රය පැවැත්වෙන මේ නොමිලේ අක්ෂි සායනයට අනිවාර්යෙන් යන්න. මූලික අක්ෂි පරීක්ෂාව, ඒ වගේම අක්ෂි පීඩන පරීක්ෂාව එක්ක ඔයාලට ඇස් කන්නාඩි මිලදී ගන්න පුළුවන් සුවිශේෂී දීමනා රසක් එක්ක අද දවස පුරාම මේ නොමිලේ අක්ෂි සායනය පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා ඔයා යන්න ඕන නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කමර්ෂල් බැංකුව ඉස්සරහා තියෙන කඩුවෙල විෂන් කියා ශාකාවට. Hit the

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: 11 විනාඩි 42යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
7: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
8: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා තෑගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
9: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-3340
10: Music 3, 2, 1, let's go!
11: Friday, fun day.

රයිට් වෙලාවෙ 11යි විනාඩි 45යි මම මේවට මතක් කරන්න හදන්නේ ආයෙත් විෂන්කයා කඩුවෙල ශාඛාව විසින් සංවිධානය කරන ලබන නොමිලේ අක්ෂිසායනේ මේ වෙද්දි පැවැත්වෙනවා විෂන්කයා කඩුවෙල ශාඛා පරිශ්‍රයේදී තියෙන සාද දවසේ වාට ඒ පැත්තට ගියොත් මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන පරීක්ෂාව එක්ක ස්කන්නාඩි සඳහා සුවිශේෂී දීමන රසක් හිමි කරගන්න පුළුවන් නම්බර 511 7 කොළඹ පාර කඩුවෙල කමර්ෂල් බැංකුව ඉස්සරහා තියෙන කඩුවෙල විෂන්කයා ශාඛාවට ඔයත් අද දවසේ වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් යන්න වැඩි විස්තර දැනගන්න 077 83.585ට තග්ගාල කෝල් එකක් දෙන්න. හරිද? ෆ්‍රීලන් නිෂ්පාදන ගැන කතා කරද්දී මේ දවස්වල වැඩිපුරම ෆ්‍රීලන් ගැන අපි කතා වෙන්නේ ෆ්‍රීලන් සොයා මීට් එක නිසා නේද? විශේෂයෙන්ම රස වර්ග 13කින් සොයා වර්ග 13ක් දැන් ඔන්න ෆ්‍රීලන් නිෂ්පාදන හරහාවට හඳුන්වා දීලා තිනවා. විශේෂයෙන්ම මස් මාළු කන්න අකමැති ඔයාල වෙනුවෙන්ම දැල්ලෝ රසයේ කුකුල් මස් රසයේ වගේම ඉස්සෝ උම්බල කඩ චීස් බ්ලැක් කරි ඊට පස්සේ කොස්සර කළු පොල් ඒ වගේම ඩෙවිල් චිකන් කිරි මාළු ඒ වගේම හාල් මස් රසති සොයා මීට් ඔයාලට කැමති රසයකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ රසට මාතර රසයත් එක්ක ඔයාලට සෝයා මීට් එකක් රසට කන්න ඕනේ නම් දවල් කෑමට රස සෝයා මීට් එකක් එකතු කරගන්න ඕනේ නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි මාතර ෆ්‍රීලන් සෝයා කියලා කියන්නේ.

0: වරදක්
1: FM 95.8 Net FM දිවයින පුරා
2: 11 විනාඩි 54යි අපි යන්න හදන්නේ අලුත් පැයකට නිවුස් බ්‍රේක් එකට යන්න හදන්නේ වෙලාව 11:54ක් වෙනකොට මේ වෙලාවේ මාව සඳුන් අහගෙන ඉන්නවා ඒ වගේම තාරුකාව ඔයාවත් එකතු කරගෙන අපි සින්දුවක් අහලා නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා අලුත් පැයදී මේ පැත්තට එමු ඊකට මාව

0: වේ ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේර ගන්න කවුරුත්තනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
2: ඇසීම පරීක්ෂා කර ඊවී බයික් එකක් දිනාගන්න. වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: නැත්තෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
3: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I know gana danuwa. Wasa kala kiri fun ekak piri elakiri kiri.
7: The melawa dawal 12.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා.
0: Net News සිරස්තල.
3: ප්‍රදේශ රසකට තවදුරටත් තද වැසි වැඩිම වැස්ස පුත්තලමට. අතරංගුවට ගත් ගම්පහ ඔස්මන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි. චෝදනාවලට තමන් නිවැරදිකරු බවට යෝෂිතකින් අධිකරණයේදී ප්‍රකාශයක්. නවකමුවේදී සැකකරුවෙකුගේ පිහිපාරයකින් පොලිස් නිලධාරියෙකු රෝහලේ. පසුගිය වසරේ මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනේ ඉන්දියානුවන් 34කුත් ඒ අතර.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේද විටින් විට මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලප්‍රවිතා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවෙනින් සෙසු ප්‍රදේශවල පස්සරු එකින් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවේ.
4: දිවයිනට ඊසාන දිසාවෙන් මේ වෙනකොට පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එහෙම පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට හවස් වගේ වෙනකොට හෙටින් පස්සේ වගේ මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වෙලා දිවයිනෙන් බැහැරට යාවි කියලා. කෙසේ වෙතත් එම පද්ධතියේ මේ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා දිවයිනේ උතුරු වයඹ ඒ වගේම බස්නාහිර සබරගමුව දකුණු පළාත්වලත් මධ්‍යම පළාතේ සිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ඒ වයෙත් සවස් එකෙන් පස්සේ වගේ අපි බලාපොරොත්තු වෙනවා වැසි ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර සබරගමුව ඒ වගේම මධ්‍යම වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වැසිත් සමග තාවකාලිකව තද සුළං තියෙනවා අකුණු ඇති වෙන වෙලාවට. ඒ පිළිබඳව මේ මහජනතාවට අපි කියන විමසිල්ලෙන් ඉන්න කියලා.
3: දෙවින වටාවෙන මොහොතේ කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළා.
4: දේනට මොහොතේ කිමිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අඩුපීඩන කලාපයේ බලපෑම නිසා විශේෂයෙන් ගත්තොත් කංකසන්තුරේ ඉඳලා පුත්තලම කොළඹ ගාල්ල මාතර අම්මත්තට හරහා පොත්විල් දක්වා වෙලා ඩොබ්බෙන්න මොහොත ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට 60 කිලෝමීටර 50ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන්. මීට දිශාවෙන් හමන සුළඟ ඒ වගේම එම මොහොත ප්‍රදේශ විටින් විට රළු වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ධීවර සහ නායක ප්‍රජාවට අපි ධීවර නායක කටයුතු වල යෙදෙන්න කියලා තිල්ලා සිටිනවා.
3: මේ අතර ඇදහැරෙන මහවැසි හමුවේ වන් දුරට විවෘත කර ඇති ජලාශ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබෙනවා. යනුව අද පෙරවරු 6 වෙනි විට ප්‍රධාන ජලාශ 18ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 18කද වන් දුරට විවෘත කර තිබවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 256.2 පුත්තලමින් වාර්තා වේ තිබෙනවා. මේ හේතුවෙන් අද දිනේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසා දැමුණා. පුත්තලම සහ අවට ප්‍රදේශවල නවතම කාලගුණ තත්වයේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත සමගින්. අයිබන් ජූඩ්.
5: අයිබන්, ඊයේ දවස තුළ වැඩිම වර්ෂාවක් ලැබුණේ පුත්තලමට. ඒ කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම නගරයේ ආශ්‍රිතව තමයි ලැබුණේ. කලගුණ දෙපාර්තමේන්තුව සහ අපට කරුණාකරලා පවසන ආකාරයට ඊයේ පුත්තලම සහ ඒ අවට අප ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර 200ක් මෝ වැටි ලැබිලා තිබුණා. ඒ නිසා මුළු පුත්තලම නගරයේ සම්පූර්ණයෙන් වැටිලා ගියා. අපි වැටිලා ගිය ගම්මතු තත්ත්වයක් නෙවෙයි, වැටි ජලය නිති පරිදි දැක්ම බව අපි අවධානයෙන් යන්න ඕන. මේ නිසා පුත්තලම නගරයේ සිට ප්‍රධාන පාසල් ඔබ ගන්න දරුවන්ට මේ විදිහට පාර කලින් පිටස්සලා යන සිලුන. ඒ වගේම රජයේ ආයතන අධිකාරියල සියලුම වගේ පසාදම් නැතිදුලා මේ වෙන විට උත්තරම් නගරේ පාසල් කීපයක් පසාදම් නැතිදුලා මොකද ඊයේ සවස දිනේ කරේ උත්තරම් කලපත්‍ය අධ්‍යක්ෂකවරයා තියෙන ඉතින් මේ පවතින වැඩි සත්‍යය යම් ආකාරයක අලුවක් නොවුණු කලපේ සිල්ම පසල් පසාදම් නැට නමුත් වැඩි අඩුවීම නිසා මේ වෙනකොට කිසිය යම් ආකාරයක අඩුවීම නිසා උත්තරම් නගරේ පාසල් දෙකක් පමණක් පසාද තිබෙනවා අනුමබ්ලුව කරුණාකර වරන්තිල්ලුව කල්පිකී කියන ප්‍රදේශවල පාසල් සාමාන්‍ය ආකාරයට ආරම්භ විචේත බව අපිට මොහොතකට පෙර මම කළ විමසීමක ප්‍රමාපදා කරනවා කරන එකකේ සාරාංශයලා ඒ වගේමයි මේ වෙන විට දෙදුරු වඳුරට කියලා වසාදම් තිබෙන්නේ ඊරිමිටිය ජලස්සේ වඳුරට විවෘත කර තිබෙනවා තුනක් ඒ වගේම සම්බෝව ජලස්සේ වඳුරට හයක් විවෘත කර තිබෙනවා දෙදුරු ජලස්සේ වඳුරට විවෘත වෙනවා එම ජලය පහළට ගලා එන නිසා මියුරිස කලාවේ ජල මට්ටම ගිරියන්න පුළුවන් එනිසා එම විපස්ස ප්‍රතිචාරවන් දැඩි අවධානයට පත් වෙන්න ඕන ඊ සන්ධ්‍යා කාලයේදී ඇතු ජලය ගලා එන නිසා මදුරන් කුලිය පත්තායම කියන බව අඩි 15ක් පමණ පිළිගොත් වෙන බව දැන්ම මිනිසෙයිම ප්‍රදේශයේ පොල් කිප්පක් ගලින් යට වී තිබෙන බව තමයි වාර්තා දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේමයි මේ බව දැන්ම නැවත රෙස් සංස්කරණය කරන්න තියෙන නැවත යථාර්ථය පත් කරන්නට වල් මාර්ග නිලධාරීන්ට මිස්තන්ඩ ළඟාවීමට හැකියාවක් නොමැති බවත් අපදා කල්පනා කරන එක සඳහන් කළා. මේ වෙන විටත් උසල නගරයට සුළු වැස්සක් දැලෙනවා උත්තර නගරය ආශ්‍රිතව. හැබැයි හලාවත වෙන්නප්පු මාර්මිල රාත්සන්ලි වැනි ප්‍රදේශවලට වර්ෂාපතේ නැහැ පහි දු නොහයි දු කියන තත්ත්වයේ තමයි දෙති වෙන්නේ. අද වෙහි ඉස්සර කාලෙකට මට පැති තත්ත්වයක් නැහැ. විශේෂයෙන් මතක් කරන්න ඕන පුත්තලම නගරයේ ওই විදිහට ජලයෙන් යට වෙලා ලොකු අපදාවක් ඇති වුණා. පුත්තල දිශිකේ සාමාන්‍ය වැව්. ඒ කියන්නේ බගා කඩල් සඳහා යොදා ගන්න වැව් කිසිම වැවක් මේ වෙන විට ජලයෙන් සම්පූර්ණයෙන් පිරීලා නැහැ. පාන්දමන මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ වැව් පෙර ආකාරයමයි තිබෙන්නේ. ඒ තමයි වර්තමානයේ අද දවසේ තත්ත්වය.
3: ප්‍රබල සංවිධානාත්මක අපරාධ සමාජිකයෙක් වූ සංජීව කුමාර සමරත්න නොහොත් ගනිමුල්ල සංජීවන මෙත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙළිත පහ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගෝටගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාසය විසින් සැකකරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා කොළඹ අපරාධ කොට්ටාසය ඉදිරිපිට මේ වන විට රැඳී සිටින net news මාඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
6: අයිබෝවන්, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ අපරාධ කොට්ටාසය ඉදිරිපිට. ඊ රාත්‍රියේදී ගම්පහ පොලිස් සොසමේ ශ්‍රී බෝධිපාර ප්‍රදේශයේදී ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නැමැත්තා අත්තනකොට ගැනීමක් සිදු කරනු ලබනවා පොලිසිය විසින්. ඔහු මේ වන විට පැය 72ක රැඳවුණු නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරමින් තිබෙන්නේ. ගණේමුල්ලේ සංජීව ඝාතනය පිළිබඳව ඔහුට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි මේ සම්බන්ධයෙන් අප පොලිසියෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කලිය ගම්පහ බෝධිපාර ප්‍රදේශයේදී 69 හැවරදී පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බව ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙන බවට සඳහන් කරමින් තමයි මෙම සැකකරු ඊ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවේ. විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු කරුණක් තමයි කොළඹ අපරාධ කොට්ටාසය තුළ මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරමින් තිබෙන පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු මත සැකකරු ඊ රාත්‍රියේදී අත්අඩංගුවටගත් බව. තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි පසුගිය 10 වනදා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහත් බටුවත්තේ චාමර අත්අඩංගුවටගෙන දිවයිනට රැගෙන එනු ලැබුවා. අසර්බයිජාන්යේදී තමයි මොහු අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ. මේ වන විට මොවුන් දෙදෙනාම කොළඹ අපරාධ කොට්ටාසය තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බවට අපට වාර්තා වෙනවා. මෙයයි මේ වන විට පවතින තත්ත්වය. net news වෙනුවෙන් මම ලහිරු කපුගේ ඉෂාරා අධිකාරි සමගින් කොළඹ අපරාධ කොට්ටාසය ඉදිරිපිට සිට.
3: ස්තුතියි ලහිරු. සකකරු අතරංගුවට ගන්න අවස්ථාවේ ඔය සන්තකයේ තිබේ විදේශ රටක නිෂ්පාදිත රිබිටල් වර්ගයකින් යවියක් මැගසින් දෙකක් සහ එම ජීව පතරුම් 10ක් ද සුවගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට වෙති විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කොළඹ මහධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණී නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි. ඒ අනුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව කී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බවත් සඳහන් කළා. ඉන් අනතුරුව විත්තිකරු යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දීම සිදු කෙරුණා. මෙම චෝදනාවලට තමන් නිවැරදිකරුවවයි විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විත්තිකුඩුවේ සිට ප්‍රකාශ කළේ. ඒ අනුව නඩු විභාගය ආරම්භ වී තිබෙනවා. නවකමුව පල්ලිය පාර සුරුවම අසලතේ කාන්තා අතරංකුවට ගත් සැකකරුවෙකු සිදුකළ පිහිපාරකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එම සැකකරුද රෝහල්ගත කළ බවයි පොලිසිය පැවසුවේ. සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගෙන තිබුණේ නවකමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම සැකකරුවන් දෙදෙනා යතුරුපැදි දෙකක නංවාගෙන නවකමුව පොලිස් ස්ථානයේ වෙත රැගෙන එන අතරතුර එක් සැකකරුවෙකු විසින් ඔහු රැගෙනමින් තිබූ යතුරුපැදියේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ උදර ප්‍රදේශයට සහ පිටු ප්‍රදේශයට පිහි ප්‍රහාර එල්ල කර තිබවයි පොලිසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නවකමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව නැගෙනහිර මූලික රෝහල වෙත මාරු කර තිබෙනවා. තුවාල ලබා සිටි සැකකරුද රෝහල්ගත කළ බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරු නවකමුව පොලිස් ස්ථානයේ වෙත රැගෙන වෙත් තිබෙනවා. සිදුව සම්බන්ධයෙන් නවකමුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකි වී ඇති බව බරවා මර්ධන ව්‍යාපාරී අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පවසනවා. ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ පුද්ගලයන් 34 දෙනෙක්ද ඒ අතර වන බවයි ඔහු කියා සිටියේ.
7: බරවල් රෝගය ගැන කතා කරොත් එහෙම මේක නිකන් අර සද්ද නැතු වෙන රෝගී තත්වයක්. මේ රෝගී තත්වයේ අපි හරියට අඳුරගෙන හරි ප්‍රතිකාර නොදුන්නොත් එහෙම පසු කාලීන විවිධ අවයවවල ඉඳුමුම් සහිතව අපිට ආපස්සට හරවන්න බැරි විකෘති වීම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ගිය අවුරුද්දේ අපි රෝගීන් 68ක් ලංකාවේ අඳුර ගන්නවා. 34ක් ලංකාවේ, තව 34ක් ඉන්දියාවේ වැඩ කරන්න පැමිණි කණ්ඩායමෙන්. ඒකට ඒ රෝගියාගේ ඇඟෙන් ඒබීල යන මදුරුවෙක්ගෙන් තව පුදියට හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒ ආකාරයට රෝගය බෝ කරන මදුරුවොත් අපේ ලංකාවේ ඇති ප්‍රමාණයට ඉන්නවා. ඒතර එහෙම රෝගේ බෝ වෙන්න තියෙන අවදානම තාම අපේ ගාව තියෙනවා.
3: මෙම රෝගය විශේෂයෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක හතක වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා. වෙඩි හුවමාරුවක් හේතුවෙන් පිලිපීනයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වසා දමා තිබෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු පොලිස් ප්‍රධානියෙකු මෙන්ම වත්මන් සෙනෙට් මන්ත්‍රීවරයෙකු වන රොනල් ඩෙලා රෝසා අතරංකුවට ගැනීමට යාමේදී පිලිපීනයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුළ එම වෙඩිතැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම ගොඩනැගිල්ල වෙත හමුදා නිලධාරීන් ඇතුළු වීමත් සමග ඒ වසා දමා ඇති අතර එහිදී වෙඩි හඬවල් කිහිපයක්ම ඇසුණු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකලේ කවුරුන්ද යන සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. තමන්ව අතනංකුවට ගැනීම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඔහු මීට පෙර මහජනතාවගෙන් කළ ඉල්ලීමක් සමග මෙම තත්වය තවත් දරුණු අතරට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුත්‍රේ පාලන කාලයේදී ක්‍රියාත්මක වූ දරුණු මද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ ප්‍රධාන බලධාරියා වූ රොනල් ඩෙලා රෝසායි 2016 වසරේ සිට 2018 කාලය තුළ එරට පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහුට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සැකකරුවන් දහස් ගණනක් නීති විරෝධී ලෙස ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. හිටපු ජනාධිපති දුත්‍රේව පසුගිය වසරේ මාර්තු මාසයේදී අතඩංගුටගෙන හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත රැගෙන යනු ලැබුවා. ඉන්පසුව ඩෙලා රෝසාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ප්‍රසිද්ධියට පත් කෙරුණේ පසුගිය සඳුදායි. මාස කිහිපයකට පසු ඔහු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පැමිණ තිබුණේ එදිනයි. මේ වන විට ඔහු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුළ රැඳී සිටිමින් අතරංගුවට ගැනීම මගහරිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. net දවල් 12 නිමාව මේලක් net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩිතරතුර සඳහා පිවිසෙන්න net news.lk වෙබ් අඩවියට.
0: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. net news ඔබ වෙත ගෙන ආවේ අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

සුබදහවලා කලාව දවල් 12යි විනාඩි 21යි නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි දෙදුනුම අවුත පැතර තමයි ආයෙත් ඇවිල්ලා තියෙන්නේ ඔබයි මගේ ජීවිතේ. ඒ නිසාම තමයි ලස්සන සින්දු ටිකක් අහන්න දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නේ දවල් එක වෙනකන් අපිට වෙලාව තියෙන නිසා. මට මැසේජ් කරපු සෙට් එකක් කෙක් අපි ආයෙත් වැඩ ටික පටන් ගන්න හදන්නේ. සුබදහවලා කේවා සා අපි මේ වෙලාව ආවහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. නුවර වත්තේගමින් කාවින්ද්‍යා මැසේජ් කරලා තිනවා thank you. ඊට පස්සේ හයි කොහොමද සායියේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. රාගම රෝසි හිමාෂා මැසේජ් කරලා තිනවා. ඒ වගේම චතුරංග ඔයාවත් එකතු කරගන්නම් thank you. ජය වේවා. ඒ වගේම කටාන කොංගස්සන්දි අරොෂ් ටේලර්ස් එකේ සෙට් එකවත් එකතු කරගන්න ඕනේ. ප්‍රසන්න ධම්මිකා ෂෙවොන් තාරුක බෙවොන් අරෝෂ් අපි සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා thank you. ඒ වගේම දේදුණු මාවතට අපිවත් එකතු කරගන්න අසා අපි මේ වෙලාවේ වාවහගෙන ඉන්නේ වැහිබර කාලගුණේ නිසා වැස්සට තෙමි තෙමි ලස්සන සින්දුවක් කියලනවා කියලා තිනෝ සිරිමාන්න මොරොන්තුඩුවේ ඉඳලානේ වාද්දුවේ. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්න හැබැයි උනාට වැස්සට තෙමෙන්න එපා හරිද? රයිට් ඕකේ අපි එහෙනම් ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ආ හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන අද මේ මාසේ 14 වෙනිදා ඔයා කඩුවෙලවට ඉන්න කෙනෙක් නම් ඔයා යන්න ඕන තැනක් තමයි විෂන් කියා ශාඛාව කියලා කියන්නේ. මොකද අද අලුතෙන්ම කඩුවෙල විෂන් කියා ශාඛාව විවෘත කරනවා. ඉතින් එතකොට ඊට සමගාමීව ඔයාලට නොමිලේ අක්ෂි පරීක්ෂා කරගන්න පුළුවන් අවස්ථාව අද දවස පුරාම තියෙනවා. ඉතින් ඒ නිසා මූලික අක්ෂි පරීක්ෂාව ඒ වගේම අක්ෂි පීඩන පරීක්ෂාව එක්ක ඔයාට ඇස්කන්නාඩි දෙකක් මිලදී ගන්න උවමනාවක් තිබ්බනම් ඒ සඳහා සුවිශේෂී දීමන රසක් අද දවස පුරාවටම කඩුවෙල විෂන්ක්‍යා ශාඛාවේදී වාට ලැබෙනවා. ඉතින් එන්සා අනිවාර්යෙන් යන්න නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කමර්ෂල් බැංකුව ඉස්සරහා තියෙන විෂන්ක්‍යා අලුත්ම ශාඛාවට වැඩි විස්තර දැනගන්න කතා කරන්න 077යි 383යි 05යි 85 077යි 383යි 05යි 85ට ඔයා දැම්ම කතා කරන්න ඕනේ හරිද? ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ආයුමා වෙද මැදුර ගැන. මොකද දන්නවද සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් හැදුනට පස්සේ ඒකේ තියෙන අමාරුව දන්නේ ලෙඩේ හැදුණු කෙනානේ නේද? ඊට පස්සේ පවුලේ කට්ටියට අනිත් එක. හරිද? ඉතින් ඒ නිසා තමයි මම මේ වාට කියන්න හදන්නේ. දැන් ඉස්සර වගේ ලෙඩ වුණාම කල්පනා කර කර දුක් වෙවි කනස්සල්ලටපත් වෙලා තමන්ගේ හැම වැඩක් මත ඇරලා දාලා හරි අමාරුවෙන් ජීවිතය ගත කරන්න ඕනේ නෑ. ඔයාලට දැන් නිට්ටාවටම ඕනම රෝගයක් හොඳ කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි ආයුමා වෙද මැදුර. සෙවනගල කිරිබන්නාර බෝගහන්දි ආයුමා වෙද මැදුර කියලා කිව්වම දැන් මුළු ලංකාවම විශ්වාස කරන තැන. හරිද? කමල් බන්දුල වීරප්පිරිම ආයුර්වේද වෛද්‍යතුමා ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැහනේ. එතුමා ළඟට ඇවිල්ලා ඔය අංශභාග රෝගීන් ඊට පස්සේ ඇවිද ගන්න බෑ කියලා අතෑරලා දාපු අය ඕන තරම් හිටියර වඩා හොඳට නැගිටලා ඇවිදලා කරලා ඉන්නවා. හරිද? ඉතින් එන්සා මේ ප්‍රතිකාරවල තියෙන සුවිශේෂීතාවය ඒක තමයි නිට්ටාවටම රෝගය සුව කරනවා. හරිද? රෝගය මතු පිටින් නෙමෙයි නිට්ටාවටම සුව කරනවා. අනිත් එක තමයි ඔය ගොඩක් වෙලාවට ඔය ඔපරේෂන් කරන්න කියපු හાર્ට් පේෂන් ලා හැම ගණනාවක් සුව කරලා තියෙනවා. ඉතින් එන්සා තමයි මේ විශ්වාසයත් එක්ක තමයි ලංකාවේ හතර වටෙන්ම කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයාව හොයාගෙන ආයිමා වෙද මැදුරට ගොඩක් කට්ටිය එන්නේ. විශේෂයෙන්ම දැන් ඔය දියවැඩියාව වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් වගේ රෝග රසක් නිට්ටාවටම සුව කරලා දෙන හොඳම තැන තමයි ආයිමා වෙද මැදුර කියලා කියන්නේ. ඉතින් එන්සා ඔය ගොඩක් වෙලාවට දළුපළ පිළිබඳව ප්‍රශ්න තියෙන අම්මලා ඉන්නවනේ. අන්නේ අයටත් පුළුවන් කමල් බන්දුල වීරප්පිරිම වෙද මහත්මයාව හම්බෙලා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. හරිද? වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඔයාලට දවසක් වෙලාවක් වෙන් කරගන්න ඕන නම් 077යි 300යි 940ට ඒ මන් දැන් තම 0773යි 273යි 540ට කතා කරාමත් ඔයාලට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි ආයිමා වෙද මැදුරට යනවනම් සඳුදා අඟහරුවාද පොය දවස් තුනේ යන්න එපා. ඒ දවස් තුන ආයිමා වෙද මැදුර වහලා තින්නේ අනිත් ඕනම දවසක ගිහිල්ලා ඔයාලට ප්‍රතිකාර කරගන්න පුළුවන් දිනයක් වෙලාවක් වෙන් කරගෙන යන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි. අපි එහෙනම් ලස්සන සින්දුවකට යන්න හදන්නේ දවල් 12යි විනාඩි 25යි දවල් එකට කලින් 0711 95 95 95ට ආ මැසේජ් එකක් දාලා තියන්න මං වා මතක් කරන්නම්.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
3: කටුවෙන නගරයේදී මැයිතා 4 වන දින විවෘත වන විෂන් කෙයාර් නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා සීට 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 5117 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011-437-1250.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
8: හැලෝ. හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಸತತ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: NetFM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
3: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

දවල් 12යි විනාඩි 41යි දේදුරු මාවත අහගෙන ඉන්න ගමන් අපේ වෙලාවත් ඉවර වෙන්න කිට්ටු වේගෙන ඉන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ කට්ටියක් ඉන්නවා අපිට හයියෙන් වහිනවා අයියේ. රේඩියෝ එකේ සද්ද ඇහෙන්නේ තිගානට වහිනවා. ඒ උනාට කොහොම හරි මං ආව අහගෙන ඉන්නවා කියලා කුරැස්සෙන් යෂෝ මැසේජ් කරලා තිනවා. තව චුට්ටක් රේඩියෝ එකේ සද්ද වැඩි කරන්නකෝ. එතකොට හරි. හරිද? හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුමාරි මැසේජ් කරලා තිනවා. දුල්මිවයි ගයන්වයි දින්දුවයි හැමෝම එකතු කරගන්න කියලා. ආ අපේ ලක්මාලි හයි කොහොමද? මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සද්දෙම ආව අහගෙන ඉන්නේ සෙල්වන් මාමා, ඊට පස්සේ දර්ශන් මාමා, අනුරයියා, විමුක්ති අයියා, ඉසුරු එක්ක මේ වෙලාවේ කට්ටියම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. නියමයි ජය වේවා. ඒ වගේ මනුර ගාමන්ට් එකේ වරාගුණ නෑබඩ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ ජනේ සඳුනි නැතුව පාළුවිලු ඉන්නේ? හරිද? අනේ සඳුනි පාළුවෙන් ඉන්න පය ඉක්මනට. හරිද? ඊට පස්සේ කවුද මේ ඉන්නේ? හයි අසා, ලස්සන සින්දුවක් දෙනවද කියලා බදුල්ලෙන් ඉෂාරා මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් දෙන්නම් අනේ. ඊට පස්සේ අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. නිරෝෂා මැසේජ් එක දාලා තින්නේ. තැන්ක් යූ නිරෝෂා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? මට මැසේජ් එකවල තියෙන ගාල්ලෙන් සුජි, මම ආවත් එකතු කරගන්නම්. තැන්ක් යූ සුජි. ඒ වගේම හයි ගෝමද අසා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට ප්‍රභා හන්සි මැසේජ් එකක් දාලා තිනවා. තැන්ක් යූ, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් වහිනවා අයියේ කම්මැලි යන්නේ, ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගලු බත්කඩේ සෙට් එක චම්මි අක්කා, ඊට පස්සේ ශාන්ත අයියා, ඊට පස්සේ චානක, අමල්, කාන්ති කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. සුබ උදෑසනක් වේවා කියලා තිනවා. දැන් නම් උදෑසන නෙමෙයි, දැන් දවල් වෙලා. හරිද? පොඩ්ඩක් වයින්න්ද තාම නිකන් උදේ වගේ තමයි. එනේ දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසා කියලා තිනවා. පැටියෝ ගුඩ් මෝර්නින් නෙමෙයි දැන්, නිලු ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අයියේ කොහොමද අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා කෑ ගල්ලෙන් දිල්කි මැසේජ් කරලා තියෙනවා. පවුල හැමෝම මතක් කරන්න කියලා අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ දෙදෙනුම ආවද අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අලුත්ගම දර්ග ටවුන් එකේ A&W අපරල් ගාමන්ට් එකේ රංජනී අක්කා, ඊට පස්සේ සන්ධ්‍යා, චිත්‍රා, චම්පිකා, විජේ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රදීප් ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා කෞශල්‍ය මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මයුමි පබසරා දරණියගල ඉඳලා මැසේජ් කරලා තිනවා. ඒ වගේම කාංචරා මිස්වයි, නදියක් අවයි, නිල්මිනීවයි, මාලිවයි, නදීකවයි ඔක්කොම එකතු කරගන්න කියලා හඳපාංගොඩ දුනිති ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. තැන්ක් යූ. ඔයාලා ඔක්කොම එකතු කරගන්නම්. ටග්ගල මැසේජ් එකක් දාන්න. දවල් 12යි විනාඩි 43යිනේ. එකට කලින් මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්.

රයිට් වෙලාව 12:45 මම මේ වට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් මාතර ෆ්‍රීලන් ගැන කතා කරද්දී අපේ රසනේ තියෙන්නේ නේද මාතර නියම රසය ගන්න නම් අනිවාර්යෙන්ම ඔවා මාතර ෆ්‍රීලන් නිෂ්පාදන තමයි ගන්න ඕනේ මම මේ දැන් කතා කරන්න හදන්නේ මාතර ෆ්‍රීලන් සෝයා පවුල ගැන හරිද මස්මාළු කන්න අකමැති ඔයාලා වෙනුවෙන්ම හරිද මස්මාළු කන්න නැති කට්ටිය වෙනුවෙන්ම තමයි ඔන්න මාතර ෆ්‍රීලන් වෙතින් රස 13කින් සෝයා වර්ග 13ක් දැන් ඔයාලට හඳුන්වා දීලා තියෙන්නේ දැල්ල රසය ඊට පස්සේ කුකුල් මස් ඉස්ස උඹල කඩ චීස් බ්ලැක් කරී ඊට පස්සේ කොස්සට කළු පොල් ඒ වගේම ඩෙවිල් චිකන් කිරිමාළු වගේම හාල්මස් රසටත් දැන් ඔයාලට සොයා කන්න පුළුවන් මාතර ෆ්‍රීලන් සොයා පවුලෙන්. ඉතින් ඒ නිසා ඔයාලට රසට හරිද? බට් ටිකක් කන්න ඕනේ නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි මාතර ෆ්‍රීලන් සොයා කියලා කියන්නේ. ඒ ගැනත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ. ටග්ගාල මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් 12යි විනාඩි 50යි දැන්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
9: Music 3, 2, 1, let's go!
10: Friday, fun day!

0: වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 12 50.

රයිට වෙලාව 12:55 ඔයාට කියන්න බැරි වෙච්ච මොනම හරි තියෙනවා නම් හවස 4ට ලියලෙවන්න මං එනවා හවස 4 වෙද්දී 4 වටේ අරගෙන එනං ඉතින් මෙසේජ් කරපු කෝල් කරපු හැමෝටම thank you මං හවස 4ට හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න ඕනේ ගිහිල්ලා එන්න ජය වේවා මම DJ අසා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඇයෝ යම එන හැම තැන ඇනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලායින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
2: හයි වෙලාවේ කයි

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේපැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපසුම.
2: අයිබුවන් මේපැයි රටතොට සමගින් මම කේසර. ඇල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තින්ට විවිධ අපරාධ සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිය පෙමුතා සමග ඇල්ල 6-9 පාලම නැරඹීම සඳහා පිවිසෙන පාළු මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක් පොලිසියෙන් යයි පවසමින් රවටා කැලේට රැගෙන ගොස් දූෂණය කළ බවටයි එම එක් සැකකරුවෙකුට චෝදනා එල්ල වී තිබෙන්නේ. පසුගිය අප්‍රේල් 7 බදුල්ල ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශයට පැමිණි බාල වයස්කාර පෙම්වතුන් යුවළ දෙකක් පාළු මාර්ගයකදී පොලිසියෙන් බව පවසමින් එම ගැහැණු ළමුන් දෙදෙනා කැලේට රැගෙන ගොස් ඔවුන් සතු රුපියල් ලක්ෂ 5කට ආසන්න රන්භාණ්ඩ මුදල් සහ ජංගම දුරකථන පැහැරගත් බවටද එම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ ඇල්ල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇති හාලියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මීළඟ නිත් නිවුස් පස්වරු 2.
0: නිත් නිවුස් මේ පැය රටතොට

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ඉන්දර හැන්දෑවා
2: Brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
6: FM 95 94.8

0: Indra Handava with Bashi.
1: Hi, Davalekai, Vinari Pahai, Vilava. Vessi Sahita Davasaka, Adat Gindra Handava Patangana Yane. ඉතින් අද ඔයගලන්ට කෝල් එකක් දීලා WhatsApp එකේ chat එකට set වෙලා ඒ ඕන විදිහකින් ඉතින් ඔක්කොමලටම ලස්සන සින්දු ටිකක් dedicate කරන්න පුළුවන්. හරි. කෝල් කරනවා නම් 0112 55 33 63ට. දඩි විදිය කෝල් කරන්න. හරි. ඊගාවට WhatsApp එකේ chat එකට set වෙනවා නම් 0711 95 95 95 අපි ලගේ WhatsApp number එක තියෙනවා. message එකක් දාන්න මේ පැත්තට. ගොඩක් පැතිවලට මේ වෙද්දී ගම් වතුර හිම දාලා තියෙන්නේ. දැනටමත් මේ වෙනකොට අත ගොඩක් තදට වහිනවා. හැබැයි ඊට සාපේක්ෂව පොඩි වැස්සේ අඩුවක් තියෙනවා. පුත්තලමටම තමයි පහුගිය කාලය ඇතුළත වැඩිම වැසි ලැබිලා තියෙන්නේ කියලා නිවුස් වලටත් කිව්වා. කොමහරි වයින්න තනික පරිස්සමෙන් ඉන්න ඔය වැස්ස අවුව බලන්නේ නැතුව වැඩ කරන ජනතාවට අදත් ලස්සටම වැඩ ටික කරගෙන යන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද පොඩි වැඩි නිදිමත ගතියක් තියෙනවද මන්ද? කොමහරි ඔය කොම නිදිමත ඇලි මැලි දුබල ගති අහක දාලා පැය තුනක් එක දිගට ලස්සන සිංදු ටිකක් අහගෙන ඉන්න පුළුවන්. ඕකේ හා මම ඔහෙලගේ ගිනි දෙයියා වාශී.

දවල් එකයි විනාඩි 10යි වෙලාව. හයි. අපි දෙන්නටත් සින්දුවක් දෙන්න අපේ චාමර ස්ටෝස් පනා පිටියේ කල්ලතර. චාමර තනුජා දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. යක්කලට තද්දට වහිනවා. ගින්දර වගේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා යක්කල මුදන් නායක වෙළඳ සංකීර්ණයේ කටියේ කියනවා. නුවර පාර යක්කලින් ආදරෙන් එකතු කරගන්නවා. වැස්සෙන් කිසිම කරදරයක් වෙන්න එපා. පරිස්සමට ඉන්න ඉතින් අහරද. රම්පුතේ සුදහවලක්. ගින්දර හන්දාවට අපි තිනෝ මෙහිට වහිනවා දැන්ල. ලස්සන උමදක දෙන්න ආදරේ හතරක් හොඳේ කියලා කියනවා. NSD ටේලර් ෂොප් එකෙන් තමයි මෙසේජ් එක කියවල තියෙන්නේ. අනේ ආදරෙන් එකතු කරගමු. හයි භාෂ්‍යක. අද නම් ගින්දර හන්දාව අහන්න වෙන්නේ නැහැ. අපිට හොඳටම වහිනවා කියලා කියනවා. බලන්න කමක් නැහැ කෙල්ල ඒක කියලා හරියන්න ආවනේ නේද? හයි ඔක අපිට නම් අද පායනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අද රෙදි වෙලන දවසක්. ආවෝ. අකේ අපේ අම්මගේ යාළුවෙක් ඉනෝ කුවේටුල. එයාවත් එකතු කරගන්න නන්දනී ආන්ටි. එයා තාම අහනවා කියලා නෝරා කියනවා. නෝරා එයාගේ අම්මයි. නන්දනී ආන්ටි වයි කට්ටියම එකතු කරගන්න ජය වේවා. උම්ම කැටේ අදත් අපි වවාහගෙන ඉන්නේ හොඳට ඕම ඇස්ස කියලා දෙනියයි මලියක්ක කියනවා. පරිසමට ඉන්න දෙකක් ආදරය එකතු කරගන්නයි.

0: අලුතැන කටමමිලා කසාකල ග්‍රීන් සුපර් ශක මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුලකම් පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: මාස මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540. කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
5: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබලන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
7: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
0: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
12: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
13: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
14: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 77 76 76 10.
15: FM Algo Town.

0: ලෙකයි විනාඩි 18යි. අපි ලගේ ගින්දර හඳාවහගෙන ඉන්න වෙලාව. හොඳටම වැස්ස වෙලා වුණා තිතින්. හොඳ දේවල් නම් මතක් කරන්න ඕනි මහත්තයා. දැන් ඔයා එයාට ආදරේ කියුවේ කොහමද? අනේ බබා, ඔයාව මම්මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලාද? හැබැයි ඔයාගේ ඇස් දෙකවත් හොර ගෙඩිය එහෙම බලා ගන්නවද? නෑනේ නෑනේ. අන්නේ හින්ද තමයි කියන්නේ. ඇස් දෙක අල්ලලා පුරුදු දෙනවා නම් ඔයා ඔයාගේ ඇස් දෙක පරිස්සමට බලා ගන්න ඕනි කියලා. අන්නේ එහෙමනම් ඇස් දෙක පරිස්සමට බලා ගන්න. ඔයාට වඩා එක පරිසමට කරන කෙනෙක් තමයි විෂන් කෙයා කියලා. කියන්නේ අපි විෂන් කෙයා ගැන දන්නේ සෑහෙන කාලෙක ඉඳලා. අවුරුදු 30කට වැඩි කාලෙක පුරාවටම අපි විෂන් කෙයා ගැන දන්නවා. ලංකාව පුරාම සෑහෙන බ්‍රාන්චස් ගොඩාක් තියෙනවා විෂන් කෙයා. ඉතින් කඩුවෙල බ්‍රාන්ච් එකේ හරි ලස්සන වැඩක් කරනවා. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න තමයි සූදානම් වෙන්නේ. සන්නාම කලමනාකරු විෂන් කෑ ආයත දෙවිරුවෙන් මිස්ටර් කසුන් විජේසේන අපිත් එක්ක එකතු වෙලා ඉනෝ. අයබෝන්
1: අයබෝන්, සුබ දවසක්.
0: සුබ දවසක්. අඩුවෙලට අත ඇස්සද?
1: ඔව්, අද ගත්තොත් එහෙම අද විෂන් කඩු වැස්සක් තියෙනවා. එතකොට කඩුවෙල අපගේ නවතම ශාඛාව අද විවෘත වුණා.
0: හරි.
1: ඉතින් මේක අපේ 82 ශාඛාව අපේ ලංකාවේ ශාඛාව විවෘත තියෙනද කඩුවෙලට අස්සමයි අපි ආවේ. ඉතින් අද දින විශේෂ දෙයක් වෙනවා. ඉතින් අපි කඩුවෙලේ සියලු ජනතාවත් අපි නොමලේ අක්ෂි පරීක්ෂාවක් සමග කන්නාරතල අති විශේෂ වට්ටම් සමග විශේෂ දීමන අද දින ආවොත් ලබා ගන්න පුළුවන්.
0: ඒ වගේම තමයි කියනෝනි මූලික අක්ෂි පරීක්ෂාවක් ඉඳන්නේ අක්ෂි පීඩන පරීක්ෂාවක් මේ හැමදේම කරගන්න පුළුවන්.
1: අක්ෂේවන් අද දින අපේ ශාතාවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් උදේ 9 තම පටන් ගත්තේ. ඉතින් හවස වෙනකන් විෂන් කෑ ආයතනවත් ලබා ගන්න පුළුවන්. ඉතින් අද වගේ මේ සුමාන පුරාම අපේ නොමලේ අක්ෂි පරීක්ෂාන් වගේම විශේෂ දීමන
0: හරියටම තියෙන තැන ඔගලන්ට මං කියනවා නම් නම්බර 511 හත කොළඹ පාර කඩුවෙල නම්බර 511 හත කොළඹ පාර කඩුවෙල කමර්ෂල් බෑග් එක ඉස්සරහම තමයි තියෙන්නේ. හොඳේ වැඩි විස්තර දැනගන්න ඕනි නම් ඔයගලන්ට කෝල් එකකුත් ගන්න පුළුවන්. 0773 0585 0773 0585 ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

දවල්ලිකයි විනාඩි 24යි වෙලාව. බදලියා ශෝකක් කියනවා බදලියටත් හොඳට දෙනවලු. පහුගිය ටිකේම අහන්න බැරි වුණාලු. මොකද හරියට එක කිට්ටු කෙල්ලම අහින්න ගන්නවලු. අනේ ආදරෙන් එකතු කරගන්නවා පරිසමට ඉන්න ගාලේ ලක්ෂ්මී අම්මත් කතා කළා. ඒ පැත්තටත් හොඳටම වහිනවලු. කෑම හැම කාලා පොඩ්ඩක් නිදා ගන්න. අනේ ආදරෙන් එකතු කරගන්න. කඩවත රංජනී අම්ම කතා කළා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා නයනා රූපිකා නිරෝධ පඹෝදට එහන්ස රසනාදී තරු සඳු. ඊගාවට ජයනී මංජලා ප්‍රියන්ත සමර නායක හිමේෂ් සමන් අම්තා කවුදනේ අයිරංගිණී අම්ම එයාගේ ලේලි අයිරංගිණී රොහන් පුතා කටියම එකතු කරගන්නවා මෙන්න මේ මෙඩ්ලි කහනයන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව දවල් 1:35 වෙනිදා 5යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි ඔබව සමාජයෙන් කොන් කරාවි ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
6: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
5: නොවිනස්වන රසවත්ම රසය
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: ගින්දර හැන්දෑවා
9: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
12: Oh my god, this is original.
13: Nabu?
14: Meka apilage gindara handava bro.
2: Dawal ekai vinari 38 velawai. Mata hari complaints appa. වෙලාවකට කියනවා කැටිය අනේ නොන් ස්ටොප් දෙන්න නොන් ස්ටොප් දෙන්න කියලා හරිද නොන් ස්ටොප් දීලා සද්ද නැතුව හිටියම කියනවා කොහෙද ගියේ ප්ලේන්ටියක් බොන්නේ කියලාද දැන් වැඩි කරමු මොකද්ද කරන්න ඕනි නොන් ස්ටොප් දෙන්නද එපාද කෝචරවත් කියව කියව කියව කියව ඉන්නද දෙකෙන් එකක් කියන්න මහත්තයෝ මාත් මනුස්සයෙක්නේ රාජාංගනේ අනුරුද්ධ අය තමයි කම්ප්ලේන්ට් එක අරන් ආවේ හොඳේ අනේ ආදරෙන් එකතු කරගන්නව වහිනෝ හොඳටම ඔය පැත්තට නේද පරිස්සමට ඉන්න වයිෆ් ගීතාංජලි චාරුක තරුක්ෂී සතීෂ් කටියම එකතු කරගන්නව මම දෙකම දෙකක් ආදරේ ඊගවට ගාල්ලේ ඉරානි කියලා අක්කගෙන කතා කළා අදළු මාත් එක මුලින්ම කතා කළේ එයා කියනවා ගාල්ලෙන් ගොඩාක් අය කතා කරන නිසා හැමදාම ඔන්න යන් ඉඳලා හරියන්නේ නැහැ අදවත් කතා කරනවා කියලා කෝල් එකක් ගත්තලු මේ වෙලාවේ බබාලා තිස්කෝලේ ගිහිල්ලාලු හස්බන්ඩ් පැරට ගිහිල්ලාලු එයා විතරයිලු තනියෙන් ඉන්නේ ඉතින් අහගෙන ඉන්නවලු ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මම දෙකම දෙකක් ආදරෙයි හරිද ඊගවට යමු WhatsApp එක පැත්තට ඕ සුබ දහවලක් සංකුටේ හිරුමැකියයි නීලහසේ සින්දුව දෙනවනම් මේ වැසත් එක ඒකට චාන්ස් එක දුන්න අයියේ ඊයේ ඉල්ලන්න තිබුණා ඕක අද අපේ නෝනි අක්කගේ 31 වෙනි බර්ත්ඩේ එක එයාගේ නම දේවිකා යට ලස්සනම ලස්සන විශ් එකක් දෙන්න කියලා අකුරැසි අශෝ අක්ක කියනවා යශෝ අක්ක නෙවෙයි යශෝ වෙන්නේ නැති නේද නංගි කෙනෙක්ද කොහෙද ඕකේ අපි ලස්සන විශ් එකක් දෙමු Happy birthday to you Happy birthday to you Happy birthday නෝනි අක්ක අනේ ඔයාට ආදරෙන් විශ් කරනවා සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න නියම එකක් වේවා ජය වේවා ආදරෙන් එකතු කරගන්නම් හරිද Good afternoon ගිනි ගින්දර සූකිරි බෝලේ ගාල තියෙන බටර් ටිකක් ඉන්න වෙයිද යෝ ගොරෝනමලෝ මම ෆේස්බුක් එකේ කමෙන්ට් කරන්න දන්නේ නැහැ. ඒ වුණාට net ගින්දර හැම්දාව කියලා සර්ච් කළාට හොයාගන්න බෑ ෆේස්බුක් එකක්. ඔයා මාව බාෂි කියලා හොයන්න හරිද? එහෙම නැත්නම් net fm කියලා හොයන්න. net fm එකේ තමයි ගින්දර හැම්දාව පෝස්ට් එක දාලේ හරිද? ඒකේ තමයි බලන්න ඕනේ. හරි. රත්නපුරේ සුභාෂිනී අක්කා දෙකමා දෙකක් ආදරෙන් ආවේගත කරගන්න. ඊගාවට හයි වස්තු කැටේ. ගුඩ් ආෆ්ටර්නූන්. අහස තරහ වෙලා භාෂ්‍ය බොම්ම ගත්ත ගමන්ලෝ. හිටි ගමන් කරන්ට කියනවා. ඊට පස්සේ යනවාලෝ. කොමහරි කටිය අහගෙන ඉන්නවාලෝ. ඕ වහිනවනම් ගොරපනවනම් මාව අහන්න නැතුව ඉන්න හරිද? දනික තරහ වෙලා ඔයත් එක්ක යාට දැන් උඹ දෙන්නේ නැහැ කියලා. අද ඉස්කෝලෙත් නැහැ. ආදරෙන් එකතු කරගන්නවා හරිද? පස්සට ශම්බි තෙපල දෙවලේ ශශි එක අපේ දනිකා රංජී මාලියා කේනිය බාති සුමේදක්ක කටියම එකතු කරගන්නවා. ඒ වගේම කැනඩා වලින් චන්න ඇන්ජි මිෂෙල් ඇන්ජල් ඇඩ්‍රියන් එක පුංචි සොෆියා තහගෙන ඉන්නවලු. ඔක්කොමලාටම මම දෙකම දෙකක් ආදරේ ආදරෙන් ඉගත කරගන්නයි. හරි අපි යන්න හදන ලස්සන සින්දුරි කක අහන්න කොටම කලින් මම ඔයගලන්ට ෆේම්ස් ඇය ගැන කියලා ඉන්නම්. ඔයා පෑඩ් එකක් තෝරනකොට මොනවද බලන කාරණා? ගෙවන ගානට සාධාරණ වෙන්න ඕනි අංකයකටනේ. ලීක් වෙන්න බෑ ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි. ඔය කාරණා තුනම ඔයාට සම්පූර්ණ කරන පෑඩ් එකක් තියෙනවා නම් වෙලඳපලේ ෆේම්ස් ඇයම තමයි. හොඳේ ගානේ තාම සාධාරණයි. අපි ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ගානකට තමයි ෆේම්ස් ඇය වෙලඳපලට එන්නේ. ඉතින් ඒ නිසා ළඟම සුපර් මාකට් එකෙන් ෆාමසි එකෙන් ග්‍රොසරි ෂොප් එකෙන් උනත් ෆේම්ස් ඇය නම කියලා නම් බලලම ගමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව දවල් එකයි විනාඩි 44යි. යන හදනේ තව සින්දරිකක් අහන්න. ඒ අතරේ මම ඕගලන්ට KD Rice Motors Company Private Limited එක කියන ලස්සන ආරංචිය ගැන මතක් කරනවා. ස්කූටියක් ගන්නෝනි ගන්නෝනි ගන්නෝනි කොයි වෙලාවක හරි මං ඉතින් උකක් ගන්නවා කියලා හිත හිත හිටියනයි. ඒක ගන්න කාලේ දැන් ඇවිල්ලා හරිද? මේ වාසි ටික ඉවර වෙන්න කලින් ගත්තොත් තමයි හරිද? KD Rice Motors Company Private Limited එක වට අරගෙන එන්නේ 100%ක්ම Made in Sri Lanka කියලා කට ඇරලා කියන්න පුළුවන් විදිහේ නියම quality scooters. හැබැයි ලංකාවේ හදුවා කියලා quality එකේ චූටිවත් අඩුවක් කළා නෑ. quality එක උඩරිමේට තියෙනවා. ඒ නිසාම තමයි Europe countries ගොඩකට මේ වෙදේ තෙගල export කරන්නේ. ඉතින් export quality scooter එකක් ගන්නවනේ. ලංකාවේ නානා මාදලි scooters අතර වා ගන්නෝනි KD Rice Motors Company Private Limited එක ගේලා. KD Rice bike ම තමයි හොඳේ. දැන් ඔය KD Rice scooters ගන්නවන ready cash අත්පිට මුදලට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයකමාරක්. ෂා. ඒ වගේම තමයි ලීසින් එකක් දාලා ගන්නවන ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි ලීසින් සමාගමට මුල් මාස තුනේ වාරික තුන ගෙවන්නේ KD Rice Motors Company Private Limited එකෙමයි. ඒ හින්දා හිතට බරක් නැතුව ලීස් කරලා ගන්න පුළුවන්. ඔයා පදින්න ඒගොල්ලෝ ගෙවයි. ඉතින් මන් දන්නවාට දැන් ඒගොල්ලන්ට කතා කළ වැඩි විස්තර දැනගන්න ඕනි කියලා. එහෙනම් ඉක්මන් කරන්න තොග ඉවර වෙන්න කලින් දඩි බිඩි කෝල් කළ විස්තර දැනගන්න හරිද? මෙන්න නොම්බරේ 0777-406-4397 0777-406-4397 කතා කරන්න වැඩි විස්තර කොහොම ටිකම දැනගන්න පුළුවන්. KD Rice petrol scooter එකට පාවිච්චි කළ තියෙන 125cc අධිබලිත එන්ජින් එකක් හොඳේ. ඒ වගේම තමයි petrol ඉතිරි කරන EFI technology එකත් combine කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා petrol සුවඳට පවා දුවනවා. ඒ වගේම තමයි electric scooter එක හදලා තියෙන්නේ lithium ion phosphate battery එකකින්. ඒක මාර ඩියුරබල් හරිද? එනිසා ලෙඩ නැතුව වාත නැතුව අවුරුදු 5කට වැඩි කාලයක් වාට ලක්සන්ට දුවන්න පුළුවන්.

දවල් එකයි විනාඩි 50යි වෙලාව. අපේ ලගේ ගින්දර හඳාවේ පළවෙනි පැය අන්තිම සින්දුව තමයි අහන්න යන හදන්නේ. අද ගින්දර හඳාව Facebook post එක ඔන්න දැන් ටිකකට කලින් upload කරා සමවෙන අද post එක පරක්කු වුණාට අද අහලා තියෙන්නේ. ඔයා බලලා තියෙන ෂාරුක් ඛාන්ගේ ලස්සනම movie එක මොකක්ද? ඔයා බලලා තියෙන ෂාරුක්ගේ ලස්සනම movie එක මොකක්ද? ලස්සන කෙසේ වෙතත් අම්මෝ ටිෂෝ ගානක් ඉවර වෙනකන් අඬල ඉවර කරපු මූවිස් නම් සෑහෙන තියෙනවනේ. ඒ අතරින් ඔයාට ආයේ ආයේ ආයේ ආයේ කොච්චර බැලුවත් එපා නොවෙන මූවි එකක් ඇතිනේ නේද? ඒක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ෂාරුක් කියලා කියන්නේ මං හිතන්නේ නේද ලෝකෙ වැඩිම පෙම්වතියන් ඉන්න පිරිමියා දුකේද? නාලක බණ්ඩාර රත්නායක එයා බලලා තියෙන ලස්සනම මූවිස් වේර්සාරා කල් හෝ නහෝ කියලා කියනවා. ඔව් මා විශ්වාස කරන්න දැන් සති තුනකට මං අසනීප වෙලා හිටියේ. මං ගෙදරට වෙලා ඉතින් කරේ ෆිල්ම්ස් බලපේක. මම ආයෙම වතාවක් කල් හෝ නහෝ බලවා. හනේ අම්මේ පුදුම විදිහට ඇඬුවා. මං හිතන්නේ මගේ එම්බිඩිසාව දෙපිටින් යන්න ඇති. ඊගවට

වැදේ ගාන් රඟපාන්න ඕනි මහත්තය හොඳ ඒ ගවට නිලේෂ් කියල කෙනෙකි නො එයා කියනවා ශරුග්‍ය හැම්ම ෆිල්ම් එකම ලස්සනයි කියලා යස් මාර ලස්සනයි ඒවා ශාරුග්‍ය ඇක්ටිං වගේම තමයිනේ කාලි ෆිල්ම් සල පුදුම ලස්සන සිින්දු තිබුණා සමහර ෆිල්ම් සිින්දු හින්දම හිට්ටුනානේ අනිතික ස්ටෝරීස් වල ලස්සන දැන්න ගනේ මඳ මුණනායනවාදි කියල් තේරෙන්නේ නෑ ලකිෂා මදුෂානී එයා කැම්මතිම දේව් දාස් කියල කියනවා විශ්වාස කරන්න දේවදස් මම බල තිබෙන මේ මෑත් හක්වෙනකං පස්සේ මට ඊය ඔයා දේවදස් බල නැදැයි වීඩ් සාර බල තිබුණෙත් නෑමං හැවද ඉට පස්සේ මම වෙලාවක් වෙන් කරගෙන ඔය දෙක බැලවා අයෝ බල නැත්තය ප්‍රාධි කියලා හිතුනා ඉස්සර මතක දුව ටීවිය එකේ පැල් බැඳගෙන කට්ටිය බලනවානේ ගොඩක් ලවට ඉලෙක්ෂන් නයිට් එක ගෙහෙම දාන්නෙම ඔය දේවදස් වීඩ් සාර ඔය වගේව තමයි බලන්න දෙන්න ලොකු අයගේව කියලා අපි වෙලෝනවා ඉගවට ලක්ෂිති රෝෂණය කෙනෝ අප ශාරුග්‍ය ෆිල්ම් නම් බලන්නෑ මට සෙට්වෙන්නෑන අප අමිර්කාන් තමයි මං කැමති මාත් ඒ වගේනේ කන්නාඩියෙන් උදේ මූුණ බලවා දම්මා කවදනෑ කියන්නේ ඔයා ඒ වගේ තමයි ඔයා ඒ වගේ නෙවේ ඔයා එයාම තමයි එන්නේ අම්මෝ ආදරෙන් ලකි අයව එකතු කර ගන්නම් අපි අන්න හදන සිින්දුවක් කහන්න මේ පැ අන්තිම සිින්දුව උකෝටම කලය මතා කරන්න ඕනි සෙවන ගලා අයුරේදේ ගැන අහනදෝ දැන් අපේ අම්ම වගේ එයා කීයටවත් ඒකට සීනි දාලා බොන්නෑනේ අහරි පරිස්සන් ශුගවලේ මොකද එයාට ශුග තියෙන හින්දා හැබැයි එයා සීනි කාල තමයි කහට වන්නේ නෑනේ කියන සීනි කෑවට අවුලක් නෑ සීනි බිව්වොත් තමයි අවුල තියෙන්නේ අන්නේ අම්මේ මාංගිති මොකුත් කියන්නේ වයසට යන්න යන්න මේගොලු බබ්බු වෙනවද කියලා තේකට සීනි දාලා වන්නේ හැබැයි ඉතින් තේක වන්න මොනහරිය පැනිරහ දෙයක් තියෙන්න ඕනේ නේද ඔයාත් අපේ අම්මා වගේ ඔහොම කරන කෙනෙක් නะ සීනි හැදෙන්න තෝ තියෙයිද සීනි හැදෙනවා ළමයෝ අනේ හින්ද තමයි කියන්නේ නිට්ටාවට ඕක සුව කරගන්න එතකොට ගොඩනේ අපි අපේ අම්මලට ගෙනහිල්ල දෙමු සෙවනගල ආයුර්වේදෙන් හදලා තියෙන දිව්‍ය ඖෂධයක් නිට්ටාවට සුව කරගන්න හරිද මధుමේහ හරණී කැප්සූල්ස් මාත් ගෙනහින් දෙන්න ඉන්නේ ඔයාට ආගේ අම්මට තාතට එහෙම නැත්නම් හස්බන්ඩ් වෙන්න පුළුවන් වයිෆ්ට වුණත් ගෙනල්ලා දෙන්න ඒගොල්ලෝ සනීපෙන් සුවෙන් හිටියාම අපිටත් සතුටින් ඉන්නේ නේද නැත ඉතින් යාලට පෙන්න එයාලත් ආස දේවල් අපිට විතරයි කන්න වෙන්නේ ඒක හරිම දුකයිනේ නේද ඉතින් ඒ හින්දා මේ මధుමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒ වගේම තමයි කියන්න ඕනේ ලිවර් එකේ තෙල් නා ඒ කියන්නේ ෆැටි ලිවර් නා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න සෙවනගල ජීව ශක්ති රසායනීය ජීව බල අම්ල පිත්ත සෝය හන්දි රජ තෛලය මේ ඔක්කොම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි හැදෙන්නේ වැඩි විස්තර දැනගන්න ඕනේ නම් කතා කරන්න 047 31 33 540ට 047 31 33 540 වැඩි විස්තර

0: ඉහළ නගරයේදී මේදා හතරවන දින විවෘතවන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා සීට 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 5117 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැනන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
3: Music 3, 2, 1, let's go! Friday, fun day.

0: Hindi remix remake beat to beat mix vena
1: unlimited radio fun ka net fm dj fun ka to set vena tag dinanna net fm dj mesikurada renovator
2: aa patio kohomada
3: සින්දුවක් කහනවද
4: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: hey yo yana yana hamadana anytime set when the flavor delikiri padamak well i know
7: වෙලාව දෙකයි දෙකයි

0: අපේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම සචිනි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහ සැරෙන්වරයෙකුගේ එලෙස වැඩ තහනම් කර තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සිරමැරදි දෙකක සිටි සැකකරුවන්ට හෙරවින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට ඉඩ ලබා තිබ දුම්වැටි හා ලයිටර් දුම්කොල කැබලි ළඟ තබා ගැනීමට ඉඩ සලස්වා දීම එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එල්ලවන චෝදනා වනවා. පැලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සිරමැදිරි පරීක්ෂා කිරීමේදී මෙම තහනම් ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. මීළඟ නිවුස් පසර තුනට
0: මේ පැය රටතොට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95

0: Det här där var vi bashi.
1: අවසදක විනාඩි 6යි විලම අපි ලගේ ගින්දර හඳාව හන දෙවෙනි පැය තමයි පටන් ගන්න. ගින්දර හඳාව පෝස්ට් එකට ලයික් කළ කමෙන්ට් කළ ෂෙයා කළ ඉතින් සපෝට් එකක් දෙන්න පුළුවන් අහනද? අද අහලා තියෙන්නේ ඔයා බලලා තියෙන ෂාරුගේ ලස්සනම මූවි එක මොකද? උමයන් තරුණෝත් කියනවා ලව් ස්ටෝරි වලින් යා කැමතිම වීර් සාරා දිල්වාලේ මූවිස් දෙකටලු. ඇක්ෂන් මූවී එකක් විදිහට ගත්තොත් පතන්න එකට කැමතියි කියලා කියනවා. කමරු පිටියේ මාලක් අහනෝ ඔයා හින්දි කතා කරන්න දන්නවද? වචන වල තේරුම් දන්නවද? මම මන් දන්නවා එකක්. ඡෝඩ් දෝ මුජේ. අතාරින මම වගේ එකක් නේ තියෙන. ඡෝඩ් දෝ මුජේ. අන්න ඒවා යාළුවෝ එක්ක නම් ඔය ඉන්නකොට වීලුවට කියනවා. ඡෝඩ් දෝ මුජේ වගේව කියනවා. යරෙන මෙලෝ සංසාරයක් දන්නේ. හැබැයි අපේ තරංගක්ක ඉන්නව නේද? අන්න කියලා. සමහර වෙලාවට හොඳ ලස්සන හිතට ෆීල් වෙන මෙලඩි එකක හින්දි සින්දුවක් ඇහුනහම ගිහිල්ලා තේරුම ගන්න එයාගෙන් තමයි. එයා කියලා දෙනවා. එයාගේ වචනත් ඉතින් හරිම රොමෑන්ටික් ලස්සන ඒවා තියෙනවනේ. ඒව අදාල කියලා දෙද්ද ඉතින් අම්මා. ඒවනේ පාඩම් පොත්වල තියෙන තිබ්බ කියලා හිතෙනවා. ඔයාගේ හින්දි දැනුම නම් සුපර්බ්. ඊට පස්සේ ලකිෂා මදුෂානේ අපේ තාතයි මමයි තමයි ඔව අහන්නේ. වැඩියෙන් කැමති අනේ හිනාවේ හිනාවේ වී අහනවලු ඔයාගේ කෝල වගේ කෝලා. මාය අපේ පොඩ්ඩ දෙන්නයි තා එකතු කරගන්න කියලා කියන ආදරෙන් කට්ටියම එකතු කරගන්න අනේ මුං ඕගොල්ලෝ කෝටම ආදරේ. ඊගාවට රම්මනි සුමේදාක කියනවා අනේ වස්තු කැටේ වීර්සාර දෙව්දාස් කුච් කුච් හොතා හේ දන්නවද මැනිකේ? අද්දහරි පෙන්නෝ සේ රූම වැඩ පැත්තක තියලා මම ටීවී එක ඉස්සරහා ඉඳන් ඉන්නවල ටිෂු බොක්ස් එක වංගානේ හරබ ස්වර්ණ හේරාත්. අනේ මං ෂාරුගේ ෆිල්ම් බලන්න කැමති නෑ. මං කැමති සල්මන් ඛාන්ගේ ෆිල්ම් බලන්න. එහෙනම් ඔයා අපේ සචිනිගේ බෝට්ටුවේ. සචිනීත් කැමතිම සල්මන්ට. හැබැයි මං වාරි කියන මට පෙන්නන්න බැරි සල්මන්. මට එයා හරි ෆේක් අප්පා. මං එයාගේ ඇක්ටින් වලට ආස නෑ. මං ආස නෑ කියලා ඉතින් එයා මොකෝ දැන් සුපර් ස්ටාර් කෙනෙක් නුවී තියෙනවද? එක එක්කෙනාගේ කැමැත් අකමැත්ත නේද? ඉම්මානි තෙන්න කොන්න මං නම් ආසම හැපි නිව්‍ය ෆිල්ම් එකට කියලා කියනවා. එකත් ලස්සනයි. අමීෂා රංගික ඔක්කොම ටිකම ලස්සනයි කියලා කියනවා. සඳුන් කුමාර කියනවා අර සපත්තු සෙරෙප්පු අලවන ගම් එක කබි කුචි කබි ගම්. නියම්මේ ඇති අදට කමෙන් කියව ඇති. ආදරින් ඔය ඔක්කොම එකතු කරගන්නවා මේ කෆිලගේ ගින්දර හම්දාවේ දෙවෙනි පැය.

0: වෙලාවව සදිකයි විනාඩි 15යි.
1: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි. එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 විතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-76-10.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: හිත ඉල්ලන සිල්ලු ඇහෙන කින්දර හැන්දෑව විද්භාෂී

අවසර දෙකයි විනාඩි 24යි වෙලාව. කෝල් කරපු කට්ටිය ගොඩක් ඉන්නව එකතු කරගන්න. මුලින්ම අම්මා අපේ බලංගුඩ හෙළපන්දිණියේ ජයපාලාය වල්ල ගන්න හරිද? මේ හොර ගෙඩියා උදේ ඉඳන්ම වහිනවා කියලා හේ ඉඳගෙන මට කෝල් කරගෙන ඉන්නවා. අරහේ අර සිරියලතා ආමිනේ තනියෙන් ලිපත් එක්ක ඔට්ටු වෙනවා දවල්ට කන්න උයන්. උයලිවරුනාම ඉතින් මං ගිහින් කනවල. නේ ඇත්තමයි මෙහෙම මහත්තුරු. පොල් ගන්න, ලුණු සුද්ධ කරන්න, මෑකරල් කඩන්න, බොංචිවල නූල් අරින්න. තමුණාද ඔය තියෙන තරමක් දේවල් කරගන්නක්කේ? මං කරගෙන පෙන්නන්නම්කො මගේ මහත්තයාගේ. අරි කම්මැලියුනේ පිරිමි අය. ඔබට දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා ඉසුරිකා, ශාලිකා, චාරුක, ඊගාවට සෙනුර, තේනුක, මේනුක කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම බලංගොඩ අපේ සමරසිංහ ග්‍රොසරි එකේ මගේ මුදලානි මහතුරු දෙන්න, ලක්මාල් අයවයි, සුමිත අයවයි දෙන්නවා ආදරෙන් එකතු කරගන්නවා. Thank you මව හංගින්න ඕට. මාබිම කාන්ති අම්ම කතා කළා හරිද? එයා කියනවා එයා බලද්දි එනුක තනියෙන් හිනාවෙවි ඉන්නවල ඇඳ උඩට වෙලා. ඇහුවලු ඇයි කියලා. මාෂ කියනේවට හිනා යනවල. අනේ එනුකා, ආදරෙන් කාන්ති අම්මවයි, එනුකවයි, දුව මදුෂිකාවයි, ගවට මොල්ඩියුසලින් අපේ සංගීත් කොල්ලොවයි කටිය මේකද කරගන්නවා. පරිස්සමට ඉන්න මම දෙකම දෙකක් ආදරේ. හරි, රන්දිනී ශ්‍රියාණි අක්කා මාස ගානකට පස්සේ අද කතා කළා. එයා කියනවා කුඹුර වැපිරුව විතරයිලෝ වැස්සල්ලවලු පපුව හෝදගෙන ගියා වගේලු. වැස්ස කියන්නේ හැමෝටම සුන්දර මතකයක් නෙවෙයි නේද? වැස්සේ සුන්දරත්වය විඳින්න හැමෝටම බෑ. හේතුව මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා යාන්තම් වීටික වපුරගෙන ගස් ටික හැදෙනකම් බලන් ඉඳලා නේද අසන්නක් ගන්න හිතනකොටම වැස්සක් ඇවිල්ලා ඒ සේරම ටික හෙදිලා යනවා. ඊට පස්සේ මුල්කුණු වෙන්න ගන්නවා. හරියට ගොයන් ගහ හැදෙන්නේ නෑ. ප්‍රශ්න ගොඩයි නේ. කොමහරි ඔය මහන්සි වෙන මහන්සි ඉල්ලකට දවසට උතුරන්න, දවසක උතුරන්න හරියන්න ලැබෙන්නේ කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මගේ ශ්‍රේණි අක්කමයි එයාගේ හස්බන්ඩ් ළමයි ටික ඔක්කොමලම ආදරෙන් එකතු කරගන්නවා. කාලෙකින්ද කතා කළේ නේද? ඔයාට ණය තියෙනවා මං සෑහෙන්න. අනේ ආදරෙන් එකතු කරගන්න මේ සිඳුවයි ඉතිරි සිඳු ඔක්කොම ටිකමයි අහන්න. හරි, අපි අමු මේ සිඳු අහන්න. ඔකෝටම කලින් ඔගලන්ට මතක් කරනවා ෆිම්ස් ඇය ගැන. ඔන්නම ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් ෆිම්ස් ඇය වාට ගන්න පුළුවන්. මේ තරම් සාධාරණ ගානකට නම් වාට කිසිම පෑඩ් එකක් වෙන එකක් ගන්න බෑ හරිද? ලීක් වෙන්නේ නෑ, ඇඳගෙන ඉන්නත් පහසුයි. ගෙවන ගානට උපරිම සාධාරණයි. එහෙම පෑඩ් එකක් තෝරනවා නම් අර ගන්න තියෙන ෆිල්ම් සෑයම තමයි නම කියලා නම් බලලම අරගන්න. අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි සෙවනිකල ආයුර්වේදය ගැන. ගොඩක් ගැල් ළමයින්ට කොණ්ඩේක ලুকু ප්‍රශ්න තියෙනවානේ. කොච්චර මොන ගණන් දීලා ෂැම්පු ගත්තත්, කන්ඩිෂනර් ගත්තත්, එහෙම නැත්නම් එක එක හෙයා ටොනික් වර්ග ගත්තත්, හෙයා මාස්ක් ගත්තත් කොණ්ඩේ හදා ගන්නම බෑනේ. ඉක්මනට කොණ්ඩේ හැලිලා හැලිලා හැලිලා හැලිලා යනවා. සමහරු හිතනවා මේ වතුර හින්දා තමයි ක්ලෝරින් ගතියට තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒකේ ඉෆෙක්ට් එකක් ඇති නැතුව නෙමෙයි. හැබැයි ඇත්තටම හොඳ තෙල් සාතුවක් දීලා බලන්නකෝ. තෙල් ගානවා කියලා ඔහේ අනම්මනම් ගන්න යන්න එපා හරිද? දැන් අපේ සිංහල ආයුර්වේදයේ ඔය දේවල් වලට හොඳ ඖෂධ ගොඩාක් තියෙනවානේ. ඒව ගැන හොඳටම දන්න කෙනෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමා කියලා. කියන්නේ එතුමගේ අධීක්ෂණයෙන් තමයි සෙවනකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සියලුම නිෂ්පාදන හැදෙන්නේ. ඒ අතර හදනවා අර මම කියන සෙවනකල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක පාවිච්චි කරලා බලන්නකෝ. ඒ වගේම තමයි ගැස්ට්‍රයිටිස් තියෙනවා. තෙල් පිටි සැරජාති කන්න බැරි නම් ආස ඒව තියෙනවා. ඉතින් කන්න විදිහක් නැහැ කියලා හොල්ල හොල්ල ඉන්නවනම් අපි නිටවට සනීප කරගමුකෝ ගැස්ට්‍රයිටිස්. එහෙමනම් ඔයගලන්ට කියනවා සෙවනකල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි හන්දිපත් කැක්කුම් එනවා නේද?
නිතර නිතර ওই දේවල් නම් එනවා පොඩි බරක්වත් උස්සන්න බෑ අපිට. අනේ මන්ද අපිට මොනවා වුණාද කියලානේ. ඉතින් ඒ නිසා ගෙදර තියෙන්න මොණි එකක් තමයි සෙවනගල හන්දි රාජ තෛලය. මේ ඔක්කොම ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් කතා කරලා ගෙන්න ගන්න පුළුවන්. 047 31 33 540 ට කෝල් කරලා ඕඩි කරලා ගෙන්න ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අපි ලගේ ගින්දර හඳෑ වහන වේලාව 2:34.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: විජය නූඩ්ල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු අපේ රසය රටේ සැමට.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447-21-33-540.
7: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
6: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
8: Net FM Alpha Studio with Kasani and Lehansa.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: කින්දර හැන්දෑවා
4: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

අවශ්‍ය දෙකයි විනාඩි 40යි විලාව. එයා බලලා තියෙන ෂාරුක්ගේ ලස්සනම මූවි එක මොකක්ද? එයා බලලා තියෙන ෂාරුක්ගේ ලස්සනම මූවි එක මොකක්ද? අද අපිලගේ ගින්දර හැන්දෑව Facebook post එකට ඇවිල්ලා තියෙන comments කියවන්න තමයි last වෙන්නේ. චරිත නානයකර. එයා කබියල් දනා කෙහෙන කියලා කියන ෂාරුක් රාණියක ඉන්න ඕන ෆිල්ම් එකකට කැමතිලා. මං ඇත්ත කියන්න. ඇත්තටම රාණි මුඛර්ජී කියන්නේ next level acting. මං ගොඩක් බොලිවුඩ් වල නළු නිළියන්ගේ දැකලා තියෙන දෙයක් තමයි තාත්වික මදී යන්නේ. හෙන ෆේක්. ඒගොල්ල ලස්සනට ඇඳලා කියලා ඉන්නව තමයි මොකක් හරි දෙයකට ඒගොල්ල ලස්සන හින්දා ෆේමස් උත් වෙලා තියෙනවා තමයි. හැබැයි රංගපවනකට හින ෆේක් ඕවර් ඇක්ටින් වගේ හිතල තියෙන වෙලාවල් ගොඩාක් තියෙනවා. හැබැයි රාණි මුඛර්ජිගේ මූවීස් බලන්නකො එක්ස්ප්‍රෙෂන්ස් අම්මා මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම මම රාණිගේ ඩයි හාර්ට් ෆෑන් කෙනෙක්. මම හිතන්නේ චරිතුත් එහෙමයි. ලක්මාලි ප්‍රියදර්ශනි එයා කියනවා කවි කුෂි කවි ගම් කියලා මම මාරමාසයි කියලා කියනවා. නදී රුහණගේ හැම එකක්ම ලස්සනයි භාෂියෝ එකකට එකක් වෙනස් නෑ. ඉතින් ඔක්කොට මාසයි කියලා. මහේෂික රත්නායක ඩර් කියලා කියනවා. මදු ලංකා විවර්ධන කම්බි කුෂි කවි ගම් කියලා කියනවා. ඊ ගාවට සඳුන් කුමාර කියනවා අනේ අදවත් ලයිව් වෙනකෝ. ඒ ඇත්තට මං කාලිකින් ලයිව් එකක් ආවේ නෑ නේද? හැබැයි මං හිතන්නේ මේ වැසත් එක්ක උගලන්ට ලයිව් මාව බල බල ඉන්නවට වඩා වැඩ තියෙනවනේ. ඒ හින්දා අපි පොඩ්ඩක් මේ වැහි දවස්සෙම පහුවෙලා හිමීට ලයිව් එකක් එමු. කොහොමත් අපි ලගේ ගෙන්දර හැන්දාවේ අවුරුද්දේ ඇනිවර්සරියත් එනවා හොඳේ ළඟ. මතකයිද? ළඟ ඉන 19 වෙනිදාට ගෙන්දර හැන්දාවට අවුරුද්දක්. හරියටම මැයි මාසේ 19 වෙනිදාවක ගිය අවුරුද්දේ ගින්දර හැන්දෑව පටන් ගත්ත. අද වෙනකොට ගින්දර හැන්දෑව අහන පිරිස මම දන්නේ කී ගුණයකින් වැඩි වෙලාද කියලා සෑහෙන දෙනෙක් අහනවා. ඒ වගේම තමයි මගේ හිතට සතුටුම කාරණේ අවුරුද්දකට කලින් පළවෙනි දවස්වල කෝල් කරපු කට්ටිය පළවෙනි දවස්වල ගින්දර හැන්දෑව ආසාවෙන් අහනවා කියපු කට්ටිය අදටත් ඒ විදිහටම කතා බහ කරන එක. ඉතින් ඒ නිසා අපි 19 වෙනිදාට සමරමු හරියා. දම්මි බටගුඩ ෂාරුගේ හැම ෆිල්ම් එකම ලස්සනයි නංගේ කියලා කියනවා. උදයන්ගේ නෙතුමි කල් හෝ නා හෝ කියලා කියනවා. ලකීෂ කියනවා ලයිව් වෙන්න නැද්දානේ ඔයාව දවසක් බලලා අපේ අම්මා කිව්වා අනේ ලස්සනයි ඔයා හරි ආදරේ ලස්සනයි ඔයා හරි ආදරේ ඔයාට. හරි ලයිව් එකක් එන්නම් දවසක හරිද? ඉගාවට සුජානි චන්දිමා thank you podcast එක comments වලට එයා ආස දේ උදාස්ට කියලා කියනවා. ඔහොම කමෙන්ට්ස් තියෙනවා. අරත් පුළුවන් කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න අපි ලගේ net fm official fan page එක පැත්තට එන්න. අහන්නද? ඔය කොමලම එකතු කරගෙන අපි හැමනම් යමු මේ සින්දු අහන්න. ඒ අතර මම ඔයගලන්ට KD රයිස් එක අර මතක් කරන විශේෂ වාසිය ගැන කියනවා. අහන්නද? ස්කූටරයක් ගන්න හීන දැක දැක හිටියනම් මේක තමයි හොඳම වෙලාව. ඔයා අත්පිට මුදලට ස්කූටර් එකක් ගන්නව නෑ. ඔන්න පුතේ රෙඩි කෑෂ් ගන්න ඔයාට ඩිස්කවුන්ට් එක ලක්ෂ එකමාරක්. ඒ වගේම තමයි ඔයා ලීස් එකක් දාලා ගන්නව නම් ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලීසින් කම්පැනි එකට මුල් මාස 3 වාරික 3 ගෙවන්නේ ඔයා නෙවෙයි KD රයිස් කම්පැනි එකෙන්. ඔයා පදින්ම එයාලා ගෙවයි. ඇත්තටම මේක තමයි ඔයාට KD රයිස් ස්කූටරයක් ගන්නව නම් නියම චාන්ස් එක. මේක ලංකාවේ හැදුවා කියලා නෑ මොනවාද එක්ස්පර්ට් ක්වලිටි එකට හදලා තියෙන ස්කූටරයක්. යුරෝප් කන්ට්‍රීස් ගොඩක මේ ස්කූටර් එක අලෙවි කරනවා. ඒ නිසා ඔයාටත් පුළුවන් ගන්න. හරිද? අපේ සල්ලි වලින් වෙන වෙන රටවල් පෝෂණය කරන එක ගැන දෙපාරක් හිතන්න ඕනි කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද බලාගෙන ඉඳෙද්දී ලෝකෙ ගොඩාක් රටවල් දියුණු වෙනවා. හැබැයි අපි හැමදාම එකම තැන. මොකද අපි වෙන වෙන රටවල් වල හදන දේවල් හොඳයි කියලා හිතලා මෙහෙ ගන්නවා. අන්තිමට ගරාජ් ගානේ රස්තිය අද වෙනවා නේද? ඉතින් ඒ නිසා ලාංකිකයෙක් විදිහට අභිමානින් ගන්නවා නම් මෙන්න ගන්න KD රයිස්.
එයාලගේ මාදිලි ගොඩක් තියෙනවා. හරිද? කෙඩි රයිස් ලීඩර් 1-5 බයික් එක. හැමෝම ගන්න අඩුම අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුළුවන් නිසා. පෙට්‍රල් සුවඳට පවා දුවන හින්දා. ඒ වගේම තමයි මේකට එකතු කරලා තියෙන E5 ටෙක්නොලොජි එක. ඒ හින්දා තමයි පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලා කියන්නේ. හරිද? ඒ වගේම තමයි තවත් තියෙන විශේෂ දෙයක් තමයි ඉස්සරහයි පස්ස රෝදෙයි දෙකේම ආරක්ෂිත ඩිස් බ්‍රේක් තියෙනවා. ඉතින් ඒ නිසා ගමනාන්තය වෙනකම් පරිස්සමට යන්න පුළුවන්. ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට දෙගොල්ලන්ටම ගැලපෙනවා. කෙඩි රයිස් ලීඩර් 1-5 බයික් එකේ මිල වෙන්නේ රුපියල් 796,500යි. හරිද? 796,500යි. ඒකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. අර බං කලින් කිව්වා වගේ ඔයාලා ලීස් කරලා ගන්නවා නම්. හරිද? ඒ වගේම තමයි ඒ විදිහට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ලැබුණාම 796,500 ඔයාට 696,500ට ගන්න පුළුවන්. මේ ගානක් දීලා මේ ගානේ ඩිස්කවුන්ට් එකකුත් දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනකුත් කෙඩි රයිස් ගෙවනවා කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න තොග අවසන් වෙනකම් විතරයි. එනිසා ඉක්මන් කරන්න දිවයිනපුරා මාළි විජාලයක් තියෙන සේවා නියෝජිතයින් අමතර කොටස් ඕන තරම් දිවයිනපුරාම ගන්න තියෙන කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත දැම්ම කතා කරන්න. 0777-46-43-97 0777-46-43-97 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වෙලාව 2:50. අපි යන්න හදන්නේ ශාරුක් ඛාන් මහත්තයාගේ සින්දුවක් අහන්න. රබ්නි බනාදි ජෝඩි. මේකේ සින්දුව අගහරද? හා ඒක අහන්න කලින් අපි වට්සප් එකේ මෙන්න මේ කටියව එකතු කරගමු. අපි හැලිගුරු චමින්ද මෝටර්සිකේ කටිය අහගෙන ඉන්නෝ. බොස් චමින්ද හෂිනි, එයාගේ කැම්පස් එකේ යාළුව කොමී ගවට, කුරුවිට කඹුරාවේ බින්ති මාලින්ද, තනුෂ ශාඛ්‍යා විහාරා, ඉගවට කුට්ටම් පිටියේ නිලෝ සමන්ත මන්දාරා, හුලංගස් තලුවේ චාරිකා රුවන්, එයාගේ තරුෂිදුව, ඉගවට මැකිනන්දා වර්ක්ෂොප් එකට බයික් හදා ගන්න අපු කොම ආදරින් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සින්දු ඔක්කොම ටිකම අහන්න. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුලොලුවේ රංජිත් දිසානායක අය කියනවා. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න බාෂි. අපි තහගෙන ඉන්නේ අපි උඩල මත සනස බැංකු වෙන්න කියලා කියනවා. මගේ ලස්සන මිස්ල තුන්දෙනාම ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ පුසලාව BF ජනපදයේ අනුරයි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. හා ඒ අතරේ කැදල්ල ඉන්ටර්ප්‍රයිසස් ලා ගැන මතක් කරන්න ඕනේ. පහුගිය කාලේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. වෙන තැනක මං හිතන්නේ ගම් පහ වෙන්න ඕනේ තිබුණු කැදැල්ල කියලා ආයතනයක් සම්බන්ධව. හැබැයි මතක තියාගන්න නෙතෙෆෙම් එකෙන් ගින්දර හැන්දෑවෙන් මේ කියන කැදැල්ල ඉන්ටර්ප්‍රයිසස් තියෙන්නේ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරමයි. හරිද? වෙන වෙන ව්‍යාජ ආයතන සෑහෙන තියෙනවා තමයි ලංකාවේ කැදැල්ල නමින්. හැබැයි මතක තියාගන්න රැවටෙනවද කියන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා විශ්වාසයෙන් ඉන්න පුළුවන් තැනක් තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලා කියලා කියන්නේ. අවුරුදු මං හිතන්නේ 40කට වැඩි කාලයක් පුරාවට ඒගොල්ලෝ මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. ඉතින් එයාලට හොඳ පළපුරුද්දක් තියෙනවා නිවාස ඉදිකිරීම සම්බන්ධව. ඔයාට ඉඩමක් තියෙනවා නම් මේ විදි ලංකාවේ ඕනම තැනක වාගේ ඉඩමේ ප්‍රමාණයට ගැලපෙන, වාගේ බජට් එකට හරියන, වාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ගෙදර ඩිසයින් කළා ඔයාට ඕනි කාලෙදී ගේ වැඩ ෆිනිෂ් කරලා දෙනවා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලා. ඉතින් ඒ නිසා ඔයාට අත උඩින් වාසිය අලට ඔයාගේ ගෙදර හදන ප්‍රොජෙක්ට් එක බාර දෙන එක. අනිතක තමයි දැන් කම්බර දෙකක ගයක් අද කාලි වියදමේ හැටියට ලක්ෂ 50ක් වගේ මුදලකට හදාගන්න පුළුවන් කියලා කිව්වා. ඔව් ඒගොල්ලෝ ඒ වැඩේ කළා දෙනවා. අනිත් එක තමයි කියන්න ඕනි සම්පූර්ණ ගාන මේකපාර ගෙවන්න ඕනි නෑ. ඔයාට පොලි රහිතව ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි

එකපාරක් කියනකොට හරියට හගෙන ඉන්නේ නැහනේ. ඉතින් කෝල් කරගෙන අනිභාෂේ ආයි කියන්නකෝ, ආයි කියන්නකෝ, ආයි කියන්නකෝ ගානවා. මෙහෙමයි හරද? අත්පිට මුදලට ඒ කියන්නේ ආ එකපාර සල්ලි දීලා ගන්නව නම් KD Rice ස්කූටරේ ඔයාට ගන්න පුළුවන් ලක්ෂ එකහම මාරක ඩිස්කවුන්ට් එකකට හරද? හැබැයි ඔයා ලීස් එකක් දාලා ගන්නව නම් ඔයාට ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි මාස තුනේ ලීසින් කම්පැනියකට වාරිකය ගෙවන්න ඕනි නෑ. ඔයා ඒක කම්පැනි එකෙන් කරනවා. ඒ කියන්නේ KD Rice ඉලෙක්ට්‍රික් මෝටර්ස් පුද්ගලික සමාගමෙන් ඒ ලීසින් වාරික තුන ගෙවනවා. හරිද? ඉතින් මතක තියාගන්න මේ වාසිය තියෙන්නේ තොග අවසන් වෙනකම් විතරයි. ඒක ඉක්මන් කරන කෙනාට තමයි වාසනාව ලැබෙන්නේ. හරිද? සමනෙන් KD Rice ලීටර් 1-5 බයික් එක වෙන්නේ 796,500. ඕක ලීස් එකක් දාලවා ගන්නව නම් ගාන හදලා බලන්න ලක්ෂකම මිලාඩුවක් වෙනවා. ඒ කියන්නේ 696,500 වට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පෙට්‍රල් සූදට පවා දුවන හොඳට පෙට්‍රල් කරන නියම ස්කූටියක් ගන්නව නම් ඔන්න චාන්ස් එක. වැඩි විස්තර ඔයාලා දැනගන්න පුළුවන් 077-406-43-97 කතා කරන්න. KD Rice Motor Company Private Limited within ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: Yes, fortune soy.
1: Alutma rasaguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: කටුවෙන නගරයේදී මේදා හතරවන දින විවෘත වන විෂන් කියන නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාම

0: සඳහා 112ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 517 හත කොළඹ පාර කඩුවෙල. අමතන්න 077 383 0585.
1: ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
3: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: හැලෝ. හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಒಟ್ಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎಣ್ಣೆ
1: ರಸವತ್ ಕರಾಯ್
2: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනි. තේතලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවල් ලැබූ කාන්තාවන් පස් දෙනෙකු භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. භගවන්තලාව කර්ක්ස් වෝල් වතුයායේ ඉහළ කොටසේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹර වදේට උකුස්සෙකු පහර දී කඩා ගිනියමින් පසු එම බඹර කූඩුව ඇවිස්සී ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. එය අනුව තුවාල ලැබූ වතු කාන්තාවන් එම වතුයායේ ගිලන් රථයෙන් භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
0: මේ පැය රටතට

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: films eric ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
5: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
7: FM 95

0: Dere hen der var vi bashi.
1: අවසතනයි විනාඩි 4යි වෙලාව අපි ලගේකින්දර හැන්දෑව හගදී අන්තිම පැය තමයි පටන් ගන්නෙ. දැන් කලින් නිවුස් එක ඇහුණා නේද? ඒත් තමයි මගේ ඇඟ හීතල වෙලා ගියා. නිවුස් මීවල අර මට කතා කරන මගේ අක්කලා ටිකව මතක් වෙලා. තේ දළු නෙලන කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් කියලා කිව්වහම. අනේ අම්මෝ ඉන්න තැනක පරිස්සමට ඉන්න ආදරෙම එකතු කරගන්නවා. දැන් වෙලාව 3යි 5යි කියන්නේ ඒගොල්ලෝ දැන් නම් දළු කිරන වෙලාව. කොමහරි අහගෙන ඉන්නව නම් අපේ ගීතයක් අන්තෝනියෝ අයියා ශ්‍රියාමාලා කට්ටියෝම කට්ටියෝම ඔක්කොම ඔන්නම ආදරෙන් එකතු කරගන්නවා. සමහරවිට වැස්ස නිසාද දළු කැඩුවේ නැද්ද දන්නේ නැහැ. කට්ටියටම මම ආදරේ හදේද ගෞර දෙදියගල ගුණසේන අයියෝ මට කතා කළා. දවස් දෙකක් තිස්සේ ගන්න ට්‍රයි කළලු අද ගත්තේ වරුසා විවරකුත් නෑලු. දවස් දෙකක් පායන්න කියලා වැහිදෙයන්ට පයින්ඩයක් යවන්න බැරිද කියලා අහනවා. මං කිව්වා තහයිලෝ. ඒ ඉස්සර දැන් ඒගේ හරි ගණන් ඒයි. කොහොමහරි ආදරෙන් එකතු කරගනවා දෙදේගල ගුණසේන අයවයි ෆැමිලිකේ ඔක්කොම. ලාස්තිකල්ල තියෙන සිංදු ඔක්කොම ටිකම අහන්න දුවල යන වට්සප් එක පැත්තට. සුබ දවසක් වාශි නංගි අපිත් එකතු කරගන්න කියලා උහන තිස්සපුර නිලන්තයි කියන දුව ඉසුරිකා දුව ඉසුරි ශානිකා වයිෆ් සුමිත්‍ර කැටිය මේකතු කරගන්නවා. හයි ගිනි මැණිකේ අපිට හොඳ ගින්දර සිංදු ටිකක් දෙන්න කියලා රිකි ලගස්කර ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අයියා කියනවා. ආදරෙන් රිකි ලගස්කර ත්‍රිවිල් පාකේකේ කොල්ල ටික ඔක්කොමයි ගරාජ් එකට ආපු ත්‍රිවිල් කොල්ල ඔක්කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේමක් ගහන ත්‍රිවිල් කොල්ල ඔක්කොමයි එකතු කරගන්න උම දෙකකු තෝනි ඉතින් හාද කියලා අහනවා. හා හා හා හා භාෂී අපි අදත් අවහගෙන ඉන්නේ අපි නදීම එපර කටුනායක තුෂාර අයියගේ මහමායවරුනේ සින්දුව දෙන්නකො අපිට කියලා කියනවා. අපි ට්‍රයි එකක් දෙමු හරිද? කන්නන්තට එහෙලගම බේකරේ රසික කොල්ලගේ මෙසේජ් එක මෝල්ියුසලින් සංගීත් මල්ලේ පැලන්පිටිය හිරාරියක් නිලෝ ගමටගේ පැත්ත ඇතුළු කටිය ඒ වගේම කෙළු මඩලේ රේනුවක් මත්තමගුඩ සුනිල් කඩේ අයියාක කටිය මේකතු කරගන්න කියලා කියනවා. ආදරේ කොල්ලෝ ආදරෙන් එකතු කරගන්න වැසව කියලා නෑ ඉතින් බේකරිය වැඩ නන්ද මහරගම දුලානියකගේ මෙසේජ් එක ආවත් එකතු කරගන්නවා. මම සෞදි අරාබිවල ඉඳන් රස්ලාන් ගිරිතලේ ඔයාගේ ගමේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. හයි මාෂාකා අපි වැලිමඩ රම්දික බේකරිය කියන්නේ මයි නැන්දයි මේ වෙලාවේ වැඩ මම හංසි කියලා කියනවා. අනේ ඔය දෙන්නට චෝරිවත් මහන්සියක් දැනෙන්න පහ උතු රම්ම හරියන්න ඕනි මහතේ. ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් හරි. වාශි කොහොමද අපිට නම් හොඳ ටෝම ඇස ඇයි අපිට නෑ කියලා හිතුවද? ආදරේ යනේ රඹුකන පොලේ සිසිරයියා ඒ වගේම සියලුම වෙළඳ මහත්තුරු නෝනල කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ආදරේ දෙක තුනක්ලු මාත ආදරේ වැසව බලන්න නැතුව නේද ජීවිතේ ගොඩදාගන්න ගේමක් ගහන මගේ පොලේ බිස්නස් කරන කොමලාම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා ඌ පරණගම ප්‍රභාහන් සීමාවයි දුවයි ලස්සන සිංදුවකට එකතු කරගන්නල ඌකේ ආදරෙන් එකතු කරගන්නම්. හයි භාෂි මැනික හොඳටම වහිනවා අපිට අද සිංදුවකට එකතු කරගන්න ඇහැලියගොඩ හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලේ ඔපීඩී ටියු එකේ හැමෝම එකතු කරගන්න කියලා ලාලනි ජයලා තක්ක තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ජය වේවා වැස්සව බලන්න නැතුව නේද නිවාඩු දවස් අනම්මනම් මුකුත් බලන්න නැතුව ඔක්කොම පැත්තකින් තියලා වැඩ කරන රෝහල් කාර්ය මණ්ඩලය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඉගවට නිගම්බ වලින් ධනංජය බණ්ඩාර යස නැන්තනී ශ්‍රෝඩිකින් ආදරෙන් එකතු කරගන්නවා. අද අපේ කුකු අයියගේ බර්ත්ඩේ එක වාශී ආනන්ද අයියා අජිත් ආඳුර මීනා අපි ඔක්කොමලාම කුකු අයියට විශ් කරා කිව්වා කියන කුකු අයියා Happy birthday to you. Happy birthday to you. Happy birthday kuku aye. Ane wata subama suba upan dinayak wewa. Niduk nirogi suwa labewa. Karadareyak nathuwa lassanta jeevath wenna labewa. Adarin ekathu karaganna oyawa. යටයන්තුට දේශනී ස්ටුඩියෝ එකේ සෙට් එකත් අදත් අහගෙන ඉන්නෝ. බුසු බුසු කොල්ල මත ආදරෙන් එකතු කරගන්නෝ. මෙහිට හොඳ ටෝම වහිනවා කියලා කියනෝ. පරිස්සමට ඉන්න. හරිද අපේ බුසු බුසු කොල්ලෝ පරිස්සමට බලා ගන්න. අපි නම් හරි කූල් එකේ ඉනෝ භාෂියෝ. රත් වෙලා යන දෙන්නක හොඳ සින්දුවක් කියලා කියනවා. සොහද ග්‍රුප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල ඔස්ට්‍රිෂානියගේ වයි ෆිෂංකයි ගාවට දසර මේ වෙලාව ෂොප්පිකීන හැමෝමයි භාෂුවාව එකතු කරගන්නවා කියලා නිශාන්ත රත්නායකයි තමයි කියන්නේ. ජය වේවා.

තුනයි දා හතරයි. තවකටයක් දාගමු මේ සිින්දුව අහන්න. සුබ දහමලක් භාෂ අපිට හොඳ ටෝම වැස්ස. හෝ ගාන සද්‍යයන්සේ භාෂිගේ මිනිකින්කිනි හඳ වැස්ස පරාදයිලා. අවෝ ඇස්වාක් නම් වදින්න එපා හොඳේ. සිින්දුවක් හෝනි පුතා ඔමිරෝ වයිෆ් සුරේනි. මමත් එකතු කරගන්න කියලා මිලාන් මාලක අයියා ඉබ්බාගමුවේ මෙසේජ් එකක් එවලා තිනවා. ආදරේ ආදරේ ඔක්කොටම ආදරෙන් එකතු කරගන්න. වාශි මංගෝව අහනවා. ඒත් මං කවදාවත් ඔයාලට මෙසේජ් එකක් දාලා නැහැ. අද තමයි මෙසේජ් එකක් දාලා පළවෙනි මැසේජ් එකක් දාන පළවෙනි දවස. මාවත් මගේ චූටි දුවත් එකතු කරගන්න කියලා හොරණ සමන්ති කියනවා. අනේ ආදරේ ආදරේ thank you so much. අද මැසේජ් එකක් දැවලා ඒක කිව්වට හරිද? අපි දෙහිවල නදිමල ඇන්ඩර්සන් රෝඩිකි චන්දන ස්ටෝසෙකි චන්දනයයි චන්දනි අක්කයි. මහරගම චමුද් මල්ලි හෂාන් මල්ලි මහින්ද අංකල් මේ කට්ටිය මේකතු කරගන්න අද අපිට උම්ම තෝනි කියලා කියනවා. ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්න හරේ. ඒ ගවට භාෂි මැනික අපේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටියන්තට ත්‍රීවිල් කොල්ල ටික ඔක්කොම අනේ පරිස්සමට ඉන්න ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්නවා. උතු රන්න හරියන්න ඕනි මහතයෝ. මේ ත්‍රීවිල් කොල්ල හැමෝටම දවසක මේ කන කට්ටට හරියන්න. වැහිබර දහවලක් භාෂයෝ බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්න එපා සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි ඊයේ තමයි මේ වැස්සට ගැලපෙන සින්දුව ඇහුවේ. අද දෙන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? ගාල්ලකොටෝගම චරිතු ආදරෙන් එකතු කරගන්න. අපිත් සද්දිට මහගිනේ ඉන්නේ අම්පාර පරණ ගාමන්ට් හන්දේ හෙල්මට් ජැකට් කඩියත කරලා ඉවත ආදරෙන් එකතු කරගන්න. ජය වේවා.

0: මුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD-Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD-Rice Motor Company Private Limited. 077-406-4397.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940.
5: Music 3, 2, 1, let's go! Friday, fun day.

හවස තුනයි විනාඩි 22යි වෙලාව. හරිනේ මම කිව්වනේ හවස තුන විදි නිවුස් පියවල මගේ දලු කඩන කෙල්ල ටික දලු කිරනවා කියලා. ඒ වෙලාවේ ඒගොල්ල දලු කිරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් නම් ගෙවල් වලට යන ගමන්ලෝ. අද වැස්සයි කූඩල්ලොයි එපා වෙලාලු හිටියේ. අනේ දෙයනේ කුමාරි කුමාරි ගෙදර දුවලා හොඳට නාලා කුණ්ඩි හොඳට වේල ගන්න හරිද? ඊට පස්සේ රස්නිට දෙකක් හරි කෝපි එකක් හරි බීලා ඇඟේ මහන්සිය අරින්න ආදරෙන් එකතු කරගන්නවා. දවසක ඔය ගන්න මහන්සියට ඇත්තමයි උතුරන්න හරියන්නේ නැතුව තිබුණොත් ඇත්තට වැඩක් නෑ. ආදරෙන් එකතු කරගන්නවා. ශ්‍රී අමාලක් අන්තෝනි ෂෙනල් සඳුන් සෞම්‍ය ගීතිකා ප්‍රසාද් ඇතුළු දලු කඩන කොල්ලු කෙල්ලොක්කෝම පොළොන්නරුවේ රමණී අක්කා කෝල් කරා. ඔයවත් ආදරෙන් එකතු කරගන්න. ඉගාවට පිටපැද්දට සඳමාලි අද තමයි මං හිතන ෆස්ට් ටයිම් මට කතා කළේ. එයාගේ හස්බන්ඩ්ගේ අද බර්ත්ඩේ කළු. කීර්ති අයියා හැපි බර්ත්ඩේ ටු යූ. හැපි බර්ත්ඩේ ටු යූ. හැපි බර්ත්ඩේ අනේ. මගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබම සුබ නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. ඉස්සටි තිමාෂ දුවලා දෙන්නයි ඔයාගේ ලස්සන වයිෆ් සඳමාලී තමයි ඔයාට විශ් කරන්න එකතු වෙන්නේ. ඔය කටිය මේකතු කරගෙන අපි යමු මේ සිඳුව අහන්නේ. අතරම මම ඔයගලන්ට ෆෙම් සෑ ගැන මතක් කරනවා. පීරියඩ්ස් දවස්වලට සාමාන්‍යයෙන් නෙදිනදා කරපු කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැනේ. ආසාවෙන් කරපු දෙයක් උනත් කරන්න එපා වෙනවා. හැබැයි ඉතින් යුතුකම් වගකීම් එක්ක ඉන්න අපිට ඒ දේවල් මගහැරලත් බෑ. ඒ දේවල් කරගන්නත් වෙනවා නේද? ඉතින් ඒ නිසා ගෑල් ළමයින්ට ගෑනු අයට කාන්තාවන්ට මම මතක් කරන්නේ ඔයාට ගෙවන ගානට සාධාරණම ඇඳගෙන ඉන්න ඉතාම පහසු ලීක් වෙන්නේ නැති පෑඩ් එක ෆෙම් සෑය ගන්න. ඔයාට ළඟම ෆාමසි එකේ ග්‍රොසරි ෂොප් එකේ සුපර් මාකට් එකේ වුණත් තියෙනවා. මේ තරම් සාධාරණ මුදලකට වෙන පෑඩ් එකක් නම් ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ගේමක් නේ ගහන්නේ නේද? හම්බ කරන ගෙදෙට එන සල්ලි ටිකනේ හැම තැනටම රෝල් කර කර රෝල් කර කර වියදම් කරන්නේ. ඒ නිසා ෆෙම් සෑය ඔයාට පුදුම ලාභයි. ඒ වගේම වාසි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:30යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
10: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
11: කෘතිම රසකාරක වර්ණක හා ලුණුවලින් තොර විජය තුන පහ ලොව ස්තරම් කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
10: මුළු තැන් ගෙටම විජය
11: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
12: ඇයි ෂුගර් කියන මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
9: Oh my god this is original
10: නැතු
3: මේක අපිලගේ කිඳර හැන්දෑව bro

සවස්‍ය තුනයි විනාඩි 35යි වෙලාව. කට්ටියක් දාගමු මේ සින්දු අහන්න. ඉස්සර බැඳිපෙමු ඕනි. කෝල් එකක් ගන්න එක්ස්ට. අන්නේ ඉස්සර බොයි. ආදරෙන් එකතු කර ගන්නවානේ. බලනන් ඉස්සර බැඳිපෙමු දෙන්න. හරිද? බාෂි මම අම්පාර මුවන්ගල රම්ය. මගේ මමයි මගේ හස්බන්ඩ් සනත් කුමාරයි. පුතා ශෂික පොඩිපුතන් සඳයෝ ගවට දුව ගාල්ලි ඉහලින් සමාධි ෂනුදි අක්ක ඉන්ද යගදව හැම අපි කුමලම ගිදර හැඳෑ වහගෙනන්න ලස්සන සිදුරිකක් ෝනේ කෙන ෝකේ අදරින් එකතු කරගන්න. උදයන්ගේ කා මමතරකින් කිරි චතුමි අසාර ජයන්ත අය කට්ටියමත් එක්කම යවත් එකතු කරගන්න ඒගුලන්ටත් වහිනවාලු. ඊට පස්සේ දුම්බර ලලිත අයි ආදරින් ඕවත් එකතු කරගන්න. සුබදහමනත් භාෂයෝ ලස්සන සිදුවක් දෙන්න කියල කියනවා සේජකෙවල තියෙන අම්පාරෙ කමලා ආදරින්ම එකතු කරගන්න හරද? අකුණු ගහන නිසා ගොඩාක් දවසකේ නොවහන්නේ වැලිමඩායිකේ රස ෆුඩ් ප්‍රඩක්ට්ස් එකේ කොල්ලො ටික. අකුණු ගහනවා නම් රස තදයි නම් මාව නැහුවට කමන්නේ නැහැ. හරි, ආදරෙන් එකතු කරගන්නම් පරිස්සමට ඉන්න කොල්ලෝ. ජය වේවා. කටහඬ වෙනස් අසනීපෙන්දා එනං අසනීප වෙන්න එපා කියලා කියනවා. කටහඬ වෙනස් දානේ මම බයයි කියන්නේ උනට අද සනීපෙන්. හයි භාෂා, කවියොත් සිංදුවකට එකතු කරගන්න. පූජ පිටියේ සචී ෆර්නිචර් එකේ මගේ කොල්ල සෙට් එක දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. එහෙටත් මෙන්න වාහිනවල ඉගවට ත්‍රිකුණමලේ පහේ කනේ පුංචි බණ්ඩායියයි ෆැමිලිකෙ ඔක්කොමයි එකතු කරගන්න. මෙන්න දෙල්ගොඩ තත්වේ කියලා ලකී අයියා කියනවා. හොඳටම වාහිනවනේ. අද ඔෆිස් එකේ ඉන්නේ ඉනෝක අක්කයි අචිනි නංගී ඔයාගේ ආදරණීය ලකී අයියයි විතරයි. ඇත්තට ඉනෝක අක්කටයි අචිනි අක්කටයි චූටිවත් පාළුවක් නම් දැනෙන්න දෙන්න එපා කොල්ලෝ. වගකීම ඔහේගේ අතේ.

හවස තුනයි විනාඩි 40යි වෙනව. අපේ ෂාරුක් ඛාන් කොල්ලාගේ තවත් ලක්ෂණ මූවී එකක සිංදුවක් අහන්න තමයි යන්න හදන්නේ. ෂාරුක් වගේම තමයි මෙව්වත් ඇවිල්ලා වයසට නොයන සිංදුව. මේකහමු. මේක අහන්න කලින් මම මතක් කරනවා මගේ ලස්සන ගෑනුමයින්ට. ජීවිතේ අමාරු දවස් කොච්චර නම් තියෙනවද? ඒ දවස් අතරටම අමාරු දවස් එකම වුත් පීරියඩ්ස් කොහොමද? හරි ෂොක්. හැබැයි අපිට වුණත් වෙන්නේ ඔහොම දේවල්ම තමයිනේ. ඉඳලා ප්ලෑන් කළ ට්‍රිප් එකක් යන්න දාගන්නකෝ. ඔන්න ඉතින් පීරියඩ්ස් පටන් ගන්නවා. හැබැයි යන ගමන වුණත් සැහැල්ලුවෙන් යන්න පුළුවන් අඩුම ලීක් වෙන්නේ නැත්තම්. ඇඳගෙන ඉන්න පෑඩ් එක පහසු එකක් නම් නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා යන තැන නම බලලා නම කියලා ෆෙම් සෑම ගන්න. SLS ISO තත්ව සහතිකත් එක්කම එන ෆෙම් සෑය ගාන සාධාරණයි වගේම තමයි හොඳටම කලිටි. ඉතින් ඒ නිසා වැඩි ගානක් දීලා අනම්මනම් ගන්නෙ නැතුව ෆෙම් සෑය ගන්න කියලා අදරින් මතක් කරනවා. සෙවනිකල ආයුර්වේදය ගැනත් කියන්න ඕනේ. පොඩි දුරගමනක් එහෙම ගිහින් ආවයින් පස්සේ ආයේ ඩෙඩ් බොඩි එකක් වෙලා ඉන්න වෙනවනේ සෑහෙන වෙලාවක් යනකන් නේද? කන්දිපත්‍ර දාවයි ඉඳගෙන ඉඳලා මත් අමාරුයි හිටගෙන හිටිය මත් අමාරුයි මොකද අප්පා කරන්නේ? අපි වයසට කලින් වයසට ගිහිල්ලා අනේ හින්දා තමයි මං කියන්නේ වාට පුරුද්දට ගෙදර තියාගන්න සෙවනගල හන්දිරාජ තෛලය චූටිත්තක් තවල කරලා උලාගත්තනම් පොඩි නින්දක් දාලා නැගිටිනකොට ආයේ ඉතින් උද්දලු ගාත හැකි අක්කර භාගයක්. ඒ හින්ද තමයි සෙවනගල හන්දිරාජ තෛලය පුරුද්දට ළඟ තියාගන්න කියන්නේ. හරිද? මං ඔය විහිළු කරණේම ගණන් ගන්න එපා වැඩි උන්නේ. ඒ වගේම සෙවනගල ජීව බල අම්ල පිත්තසෝය සෙවනගල ජීව ශක්ති රසායනය මෙව්ව ඇවිල්ලා අපේ ඇඟට හොඳට පත්තියන් වෙන එව්වා. මොකද අපිට හුරුපුරුදු අපේ වෙදකම අපේ උරුමයනේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් මේ විදිහට අරගෙන එන්නේ. වැඩි විස්තර දැනගන්න පුළුවන් නෝටි කෝල් එකක් දීලා 047 31 33 540 ට කතා කරන්න. ඔක්කොම විස්තර ටික ඔයගලන්ට දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3යි විනාඩි 47යි විලව. හා යන්න වෙලාව වැවිල්ලයි තියෙන්නේ. යන්න කලින් ගොඩාක් කට්ටි ඉන්නවා එකතු කරගන්න. අපේ ජයන්තය දිගම සේජ් එකක් හෙවල තියෙනවා. මං එක කියවලා ඔට රිප්ලයි එකක් දාන්නම්. හරිද සුජීවක්ක නම්යක්ක කසුනි ආයිගාමට ආනන්දය උදයන්ගයක්ක ෆැමිලිකි ඔක්කොම ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. ඉගාවට මාකුළු ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත අයියා සපුගස්කන්ද සෙන්ට්‍රල් එකේ අසූ එක බැජ් එකේ යාළුව කොමත් එක්කම එකතු කරගන්න කියලා කියනවා. සිඳුවක් අහන්න ගින්දර හන්දාවට අපි තින්නවා. මොන ගින්දරක්වත් නැහැ. හොඳටම වහිනෝ සීතලයි. ගාලිගවේ ගයාඩි හිටිය ආරච්චියක හස්බන්ඩ් සරත් දුව දේවාංජනා ඉගාවට පුතා සස්මිත මේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ගින්දර සිඳුවක් දෙන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මොරොන්තොඩුවේ ඉන්න රොෂාන් ශ්‍යාමා සිනුකර් රෝෂිකා එක ලක්ෂ්මන් ලස්සන්ට වැඩි කරනවා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. හරි හයි සඳමාලි අක්කා, ආපිකෝ එකේ වැඩ කරන සෙට් එක එක වැඩ කරන ගමන් අහගෙන ඉන්නවලු. කොහේ ආපිකෝ එකද? ගාලි නෙළුවේ වෙන්නේ නැති කියලා මං හිතනවා. ආදරෙන් එකතු කරගන්නවා වැඩ කරන කොමලාටම. ජය වේවා. අස්වින් ඉගාවට ශ්‍රීලන්ත මුම්ටාස් ඉෆ්රාන් සදාර රුවන් මෙන්ඩිස් රකි ප්‍රින්ස් කීඩින් ෂාන් ගස්ලේ ෆස්ලේන් නිරෝධ ගමගේ ඒ වගේම MCG මෙම්බර්ස්ලා කොහොම එකතු කරගන්න කියලා කියනවා. සින්දුවක් අහන්න දෙකම දෙකක් ආදරය ඔක්කොටම ආදරෙන් එකතු කරගන්න. භාෂය අපිට හොඳටම වැස. ඉක්මනින් අපේ මෙසේජ් එක කියන්න. අයියෝ 2:30 ඉවපු එක දැනුවිනි කියන්නේ. මේ වෙද්දි වැහලා රේඩියෝ ඕෆ් කළා දන්නෙත් නෑ. බෝකුන්දර 10:90 මංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත ඔක්කොමල්ලම ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ ගාල්ල උඩල මත සමන් ස්ටෝස් එකේ සමන් මුතුලානි මහත්තයා කොහොමද? ඔයාගේ වයිෆ් ගීතානේ දුව නිමේෂිකා පුතා දනුද්ර මාටිනය සහන් පුතා එක්ක ඔක්කොම එකතු කරගන්නවා. අයියස් උතු රන්න හරියනෝනි මහත්තයෝ ජය වේවා. භාෂයක්කේ අපිටත් සිංදු ගොඩාක් ඕනී කියලා කියන අම්ම සුනේත්‍ර අක්ක සංචල තාත ලක්මල් තාතගේ වැඩපල රද්දොලුගම ඇනාඩිකෝ එකේ වැඩ කරන කොමලමත් එකතු කරගන්න කියලා කටනායක නිම්න තමයි කියන්නේ. ආදරෙන් එකතු කරගන්න. හරිද අපිවත් එකතු කරගන්න. කැගල්ලේ පුෂ්පාංගනී අක්කා පුතා චමුත්ති ඉන්නවලු. තුෂාර පොඩි අක්කා සුභාද්‍රා කුමාරි කටියම ආදරෙන් එකතු කරගන්න. භාෂියෝ මං හිතන් හිටියෝ ඔයා හරි ආඩම්බරයි කියලා. ඒ මම නම්බර් එක නෑ කියද්දී ඔමට වට්ස්ඇප් එකට වට්ස්ඇප් නම්බර් එක මෙසේජ් එකක් දාලා තිබ්බානේ. තැන්ක්යූ ආදරේ. අනේ ඔලි මැනිකත් ඔයාව අහගෙන ඉන්නවා කියලා කියනවා. තැන්ක්යූ ආදරෙන් එකතු කරගන්න. හරිද හයි මම ගම්පොල යටි පියන්ගලින් නින්දික සංජීව පුතා උදේශ දුවල දෙන්න දුලීෂ මනීෂ අම්මයි තාතයි කට්ටියම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලෝකේ ආදරෙන් එකතු කරගන්න. හයි ලස්සන සින්දුව කෝනි මොනට වෙන්නේ සුජානි අක්කගේ මෙසේජ් එක. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. හයි භාෂ්‍ය කොහමද? ලෙංගතුකම වැඩි හින්ද වැඩ කරන ගමන් අහගෙන ඉන්නවලු. අව අව කුමාර මිස් දොල්මි ගයන් දිනිදු මේ හැමෝම එකතු කරගන්න කියලා කඩවත ලක්මාලියක්ක තමයි කියන්නේ. ආදරෙන් එකතු කරගන්න ඈ. වාෂ ඔපි අවිසවිල zigzag අපරලකින් චම්ප මිස්ගේ බර්ත්ඩේ එක අපි හැමෝම යාට විශ් කරා කියන්නේ කියලා කියනවා. චම්ප මිස් happy birthday to you, happy birthday to you, happy birthday අපා. අට සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනි. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙලා නිදුක් නිරෝගී සුව ලැබෙන උපන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරිද? අනේ අකේ ආයේ නම කියන්නක නන්දට ඇහිලා නෑ. යා බනිනෝ මට බොරු කිව්වා කියලා. වැලිමඩ රන්දික බේකරි මයි නැන්දයි මේ වෙලාවේ සද්දට හගින වැඩ. හංසි අකවයි නැන්දවයි ආදරෙන් එකතු කරගන්නවා දෙන්නටම මම ආදරේ. හයි භාෂ, අපි බිනුවන්කොට හිරෝ හා හිරෝ අමා ස්ටෝසිකෙන් අපිවත් සිින්දුවකට එකතු කරගන්න කියලා කෙනවා ෂා. අද නේද මුලින්ම මට මෙසේජ එකක් කිව්වේ. ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්නවා. චූරියොත් මහන්සියක් දැනෙන්න පා ජය වේවා. අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් ටීම් එක වැඩ කරන ඔක්කොමයි ෆැමිලි කී ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා නියමයි. වාශි කැටේ අපිට දෙන්නක සින්දුවක් දේදු කළ නිරෝෂා, මගේ පුතා වගේෂ, දුව ඩිෂ්මි, හස්බන්ඩ් නසේල කැටේම එකතු කරගන්න ඉංගලන්ටත් වහිනවා කියලා කියනවා. පරිසුමට ඉන්න වාශි නංගිව ලස්සන්ට මෙසේජස් කියවනවා. මම බුත්තල චමින්ද එන්නේසාරස රෙදි පිළිය අතින් වැඩ කරන ඔක්කොම ළම එකතු කරගන්න කියලා කියනවා. බුත්තලට වහින්න ඔන්න මින්නලු. ආශියෝ උම්මයික ඕනේ දෙවෙනි උම්මයික හොඳේ කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ආශි නංගිය මම නුවන්. අපිට උදේ ඉඳලා වහිනෝ යලට තේමදි කියලා හනෝ ඌ ටිකකින් වහිනෝ ටිකකින් පායනෝ. කොමාරි දැන් ඉබ්බාගමේ ගොඩාක් අය ඉන්නව නේද කියලා කියනවා. සෑහෙන ඉබ්බාගමේ කටිය තහනවා. නුවන් අය නුවන් අයන් වර්ක්ස් එකෙන් කටිය මාදරෙන් එකතු කරගන්නවා මහින්ද අසංක. ඊගාවට සුගන්ධගේ ෆැමිලි කී ඔක්කොමයි, දුව යනුලේ, පුතා ඉකේෂ, වයිෆ් ප්‍රියංගි මේ කටිය මේ එකතු කරගන්න කියලා කියනවා.

கமல் சஜு எகத்துக்கிறக்க அன்னைக்கு இலக்கியனும் ஜாயவேவா நியம காலே ஹரிது முதலட்ட ரெடி கேஷ் பாரு சலிதில ஸ்கூட்டரி கண்ணோன லக்ஷக மாறக்கம் இல்லாடுவாக்கோ அட்டு கண்ணு புலுவன் கமத்தேனோ லீசிக்கா தால கண்ணோன ලක්ෂයක මිලවඩුවක් එක ගන්න පුළුවන් ඒ වගේම තමයි ලීසින් කම්පැනි එකට මාස 3ක් වෙනකන් වාරික ඔයා ගෙවන්න ඕනේ ඒක KD Rice Motor Company Private Limited එකෙන් ගෙවනවා ඉතින් ඒ නිසා අදම ඔයාගේ ස්කූටරේ වෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න KD Rice Motor Company Private Limited එකට දැම්ම කෝල් කරන්න 077 46 93 97 077 46 93 97 කතා කරන්න මතක තියාගන්න තොග සීමිතයි ඒ නිසා ඉක්මන් කරන අයට තමයි ලැබෙන්නේ හරි එහෙමනම් ඉහිං එනම් අපි හිට හම්බ වෙනවා දවල් එකට එතකන් ඔක්කොම අල්ලම පරිසමෙන් ඉන්න ඒ වගේම කල්පනාවෙන් ඉන්න හරිද මොකද පොඩ්ඩක් වහිනවා පොඩ්ඩක් නෙමෙයි ටිකක් සැනට වහිනවා කියලා කියන්නේ වෙන වෙන ප්‍රශ්න එන්න පුළුවන් නේ එහෙනම් ඔක්කොම ලොම පරිසමෙන් සතුටින් ඉන්න මම උගලකටම දෙකක් ආදරේ

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: කටුවෙල නගරයේදී මේ දා 4 වන දින විවෘත වන විෂන් කියන නවතම ශාකා

0: වෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා 112ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
2: හලෝ ഹലോ ഹലോ മറ്റാ ഹാനുഗുഡാക് ദേവാൽ തിബുനട് എയാടിക്ക് അന്ന മുക്കുത്മ തിബിലാനാ.

0: ಸಿಹಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yamena hama tane anytime set when a flavor delakiri padama. Well I ne gana danuwa. Wasa kala kiri fun එක piri ele kiri kiri.
1: සුබ සන්දේවක්. හවස 4යි දැන්.

0: Net News. Me pay Rutherfordda. Oba vetagina enne. Seni hasin adarin. Medoli. Sam mohotak man rasavat karai. Net News. Me pay Rutherfordda. Payan pay alutwana. Alut pay vipasuma.
1: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනි. කොත්මලේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ B431 ප්‍රධාන මාර්ගයේ අද පසර්වේ සිට තාවකාලිකව වසා තමා තිබෙනවා. මීට ප්‍රථම නායකීය පාරගම්මන ප්‍රදේශයෙන් මාර්ගයේ අලිත් ඉරිතලා නායාමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගයේ තාවකාලිකව වසා දැමූ බවයි කොත්මලේ පොලිසිය පැවසුවේ. මේ අතර පවතින වැසි තත්ත්වය හෙට දිනින් පසු තරමක් අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. Net News පසරු පහට.
0: Net News. Me pay Rutherfordda.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0776-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

Sanka now on air. සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 9යි වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. උදේ ඇරියස් ටික දැන් කවර් කරන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඉතින් උදේ ඉඳලා මාව අහගෙන ඉඳලා ඊට පස්සේ දැන් හවසරෝ අප දෙන්න සෙට් වෙන වෙලාවනේ මේක නේද? ඉතින් සා උදේ මැසේජ් කරපු කට්ටිය මැසේජ් ആയി ඉන්නවා නะ. ඔයාලා මේ පැය දෙකක් තියෙනවා. එතිතරම් මැසේජ් කරන්න පුළුවන්. ඔය ආදරය කරන කට්ටිය එකතු කරන්න පුළුවන්. අද ටිකක් වැඩිපුර වහින දවසක් නේ නේද? ඒ නිසා වැඩිපුර ආදරෙන් මැසේජ් එවන්න ඕනේ. ඕකේ. තොර මං ආව ආදරෙන් මතක් කරන්න බලාගෙන ඉන්නවා. මේක වාගේ මගේ පැය දෙකනේ නේද? ඒ වගේම තමයි තව පොඩි වෙලාවකින් Facebook wall post එකක් දානවා. ආඩේ එකට comment කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරන කට්ටියට chance එක තියෙනවා. අපිට වැඩ ගොඩක් කරන්න තියෙන පැය දෙකක් මේක නේද? ලස්සන සින්දු ගොඩක් තියෙනවා. හවස 6 වෙනකන් ඔයාලට අහගෙන ඉන්න. ඒ නිසා darling ඔයාලට අගාලා මේ පැත්තට ආවොත් ඔයාලට ආදරය කරන කෙනෙක් එක්ක ආසම සින්දුවක් අහන්න chance එක තියෙනවා. හරි එනිසා ඉතින් මේ පැය දෙකෙන් විනාඩියක්වත් ඔයාවිස් කරන්නත් එපා. මම miss කරන්නෙත් නැහැ. අපි දෙන්නා ළඟටම වෙලා ඉන්න ඕනේ. හරිද? Right. එහෙනම් ඉතින් වැඩ ටික පටන් ගන්න තියෙන 0711 95 95 95 නම්බර් එක තමයි තියෙන්නේ අපිට කතා කරන්න. මෙසේජ් කරන්න WhatsApp එකේ ඊට පස්සේ කතා කරනවා නම් හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න පුළුවන්. ඔයා කොයි විදියට මංගාවට ආවත් අද ඔයාට මේ පැය දෙකේම මංගාව chance එක තියෙනවා. හරිද? Right. ඊට පස්සේ වැඩේ පටන් ගන්නකොට මම මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මුලින්ම ධන නිධානය ලොතරැය ගැන ඔයාට කියලාම මම වැඩේ පටන් ගන්නම්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැය කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ සීන යථාර්ථයක් බවට පත් කරන එකම ලොතරැය. හරිද? වැඩි වැඩියෙන් ඔයාට වාසනාව අරගෙන ධන නිධානය ලොතරැය දැන් වෙනදා දීපු තෑගි බලට අමතරව Sunday bonus හරහා වට රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව අරගෙන අවිල්ල තියෙනවා. මේ වගේ දවස්වල රුපියල් 10000ක් හම්බෙනවා කියලා කියන්නේ කොච්චර වටිනවද නේද? අන්න ඒ නිසා මේ chance එක ඔයා miss කරගන්න එපා. ඔයාට කරන්න තියෙන්නේ ධන නිධානයේ ලොතරැයි වැඩි වැඩියෙන් අරගන්න. එතකොට ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් 10000 තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. දැන් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන 2026 අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් ගත්තාම රුපියල් 120 වාසනාවන්ත ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නත් ඒ වගේම අලුතෙන් හඳුන්වා දීපු Sunday bonus අවස්ථාව හරහා මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකන් ජයග්‍රාහකයන් 581 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරන්නේ තවත් බලවල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන ධන නිධානයේ ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ මාසයේ වාසනාවන්ත කෝටිපති ජයග්‍රාහකෙක් 20 ලක්ෂපතියෙක් වගේම සුපුරුදු තෑගිවලට අමතරව ඔයාලට වාසනාවන්ත Sunday bonus ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම කරන්නේ. දැන් අද 14 වෙනිදානේ මම පහුගිය දවස් ටිකේම මතක් කරා ඔයාලට 14 වෙනිදා වෙන මුකුත් වැඩදා ගන්න එපා. මොකද විෂන් කෑ එකේ කඩුවෙල අලුත්ම ශාඛාව විවෘත වෙනවා. ඉතින් එතකොට ඊට සමගාමීව ඔයාලට හැකියාව ලැබෙනවා කියලා නොමිලි අක්ෂි පරීක්ෂාවකට යොමු වෙන්න. ඉතින් ඒ නිසා උදේ ඉඳලා ගොඩක් කට්ටිය සෑහෙන මේ වැඩේට ඇවිල්ලා තිබ්බා. ඒ ගැනත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. තාම ගිය නැත්නම් ඔයාලට වෙලාව තියෙනවා. ළඟම තියෙන විෂන් කෑ කඩුවෙල ශාඛාවට ළඟම ඉන්න කට්ටිය ඉක්මනටම යන්න ගිහිල්ලා වගේ මූලික අක්ෂි පරීක්ෂාව කරගන්නත් අමතක කරන්න එපා. හරිද? රයිට්. ඒකමත් මතක් කරලා අපි වැඩ පටන් ගන්න හදනේ. හවස 4යි විනාඩි 12යි දැන්. හවස 6 වෙනකන් වැඩිපුර මාදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන්න මේ පැත්තට එන්න. දන්නවනේ මම DJ Azar.

කතා කරන්න 0111552563 WhatsApp 0111 95 95 95 4 වටේ

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wate
1: Right, Velava, House Hatarai Vinadi Dase, Mevelava, Nilanti Mava Hagrino, Kiela Katagar Lego, Bibi Leng, Mangoya, Guda Kadaring, Ikatukaragana, Nilanti, Eva Game, Saju Katagara, Balangodin, the Mangoya, Tikatukaragana, Nitabase, DJ Asa, Goma, the Lassan Sindhika, Mava Tikatukaragani, Chandanika, Chandani, Message Kalatina, Eva Game, Yasho, Eva Tikatukaragana, Eva Game, Apit Hatravate Haganini, Abed Lassana, Sindhu, then Kiela Mata, Sasandi, Message Kalatino, thank you, Sasandi, Eva Tikatukaragana, Mamalastik again. තින සින්දුවට ඒ වගේම මට WhatsApp message කරලා තිනවා තාරුකා මම ඔයාවත් එකතු කරගන්නම් thank you darling tag ගාලා අනිත් කට්ටිය message කරන්න පැය දෙකක් තියෙනවානේ
0: හතර

0: Meldol. Hisaratya, una sempratishava, angapathavedanava, apasudina sadaha, ikman sanaya. Meldol, parasitamol visheshaki.
1: Masamada mechara maduganne kohomada? Lotharai akkottadanada? Me Kiehl's products ne hama deyakma hondama quality eken ganna Kiehl's nishpadana tiyenawa. Shopping karanna gihilla adu wedi ganan hadapu kale dan iwarai.
2: Kiehl's eken cart ekata dakka gatta. Obata onuma de adu milata hondama tatpein. Kiehl's nishpadana wetin.
3: Vishwasayen obage pratilabha red karaganna. CBC Finance samaga masa 37 ga ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත Plantations Limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber
7: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
8: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
9: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: අම්මකොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
14: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
18: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
19: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333.
20: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
21: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
22: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
23: Net FM.

හවස 4 විනාඩි 28 වෙලාව අනේ බලන්නකෝ WhatsApp එක පැත්තට ගිය ගාම දාලා තියෙන මැසේජ් එක දැක්කාම හිත පොඩ්ඩක් මෙව්වා වෙලා ගියා. හරිද? අසාද Facebook live එකක් එන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. මම පොඩි try එකක් දෙන්නම්. හරිද? ඊට පස්සේ මට වගේ නම එවන්න කොටක් ගාලා අනුරාධපුරෙන් සඳලි නේද? මං ආව එකතු කරගන්න. මං දැනගත්ත මෙච්චර ලස්සන ගෑනු ළමෙක් නම් අනිවාර්යෙන් අනුරාධපුරෙන් සඳලි තමයි කියලා. හරි. ඊට පස්සේ අපිට සැරටම වහිනවා යි. අපි net එක තමයි ඉන්නේ. මේ වෙලාවේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. WMM stores එකේ set එක බලංගුඩනේ. right ඔක්කොම එකතු කරගන්න. වහිනවනම් එළියට පහලට යන්න එපා. හරිද? පුළුවන් තරම් ඇතුළටම වෙලා ඉන්න ඕනේ. හරි තෙමෙන්න එපා. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා කියලා බුත්තලින් චමින්ද message කරලා තියෙනවා. okay අනිවාර්යෙන් එකතු කරගන්නම් චමින්ද. thank you ජය වේවා. right ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ සෑහෙන්න කට්ටියක් මට මැසේජ් කරනවානේ නේද? ඒ නිසා මම ඔයාලට socially මතක් කරන්නේ මට මැසේජ් කරන ඔයාලට ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි Exide Automotive battery එකක් අරගන්න එක. Exide Automotive battery එකක් අරගත්තොත් ඔයාලට ඔන්න සතිපතා අඟල් 55 UHD smart TV එකක් වාය කරගන්න ඔයාලට chance එක තියෙනවා. වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. ඉතින් ඒ නිසා සති 24ක් කියන්නේ අපි මේ වැඩේ පටන් ගත්තේ පෙබරවාරි මාසේ. අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් මේ දිනුම් මැදීම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනකන් සති 24ක් ඇතුලේ හැම සතියකම වාසනාවන්ත ජයග්‍රහකෙක් තෝරගන්න ඔන්න Exide battery එක සූදානම් වෙලා ඉන්නවා. හරිද? ඉතින් ඒ නිසා Exide වෙතින් හොට වටිනා TV එකක් වාය කරගන්න නම් හරිම පුංචි දෙයක් කරන්න තියෙන්නේ Exide Automotive battery එකක් අරගන්න. බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් Browns මධ්‍යස්ථානයකින් හරි Exide Automotive battery එකක් මිලදී ගත්තාම එයාලා ඔයාට ඊවරන්ටි එක ඇක්ටිවේට් කරලා දෙනවනේ නේ. බ්‍රවුන් සීකියා පද්ධතිය හරහා වාට ඊවරන්ටි එක ඇක්ටිවේට් කරලා දෙනවා. එතකොට වාට නිකම්ම දිනුම් මැදීමේ අවස්ථාවක් හම්බ වෙනවා. හරිද? ඉතින් එතකොට දිනුම් මැදීමේ ජයග්‍රහකෙක් වුණොත් ඔයාට ඔන්න හැකියාව තියෙනවා අඟල් 55 LED UHD smart TV එකක් වාය කරගන්න. හරිද? ඉතින් එතකොට මේ බ්‍රවුන් Exide Automotive battery එක ගැන කතා කරද්දී වාට බය නැතුව විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක තමයි ලංකාවේ බැටරි සන්නාමයන් අතර ප්‍රමුඛයා. හරිද? ඒ කියන්නේ අවුරුද්දක දෙකක ඉඳලා නෙමෙයි දශක ගණනාවක් තිස්සේ බැටරි සන්නාමයන්ගේ ප්‍රමුඛයා තමයි Exide කියලා කියන්නේ. හරිද? ලංකාවේ විශේෂයෙන් කියන්න ඕනේ රාජ්‍ය අංශයේ බැටරි අවශ්‍යතාවෙන් 95%ක්ම සපුරාලන්නේ Exide මගින්. ඉතින් ඒ නිසා ඔයාටත් මම බය නැතුව කියන්නේ ඔයාගේ වාහනේට බැටරි එකක් රීප්ලේස් කරන්න හිතාගෙන ඉන්නවා නම් හරිද? වාට තියෙන හොඳම තේරීම තමයි Exide Automotive battery එක කියලා කියන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලංකාව වගේම සංවර්ධිත රටවල් 140කට අධික සංඛ්‍යාවක Exide සන්නාමය මේ වෙද්දි ප්‍රචලිත වෙලා අංක 1 තියෙනවා. අනේ නිසා ඒ විශ්වාසයත් එක්ක තමයි මම ඔයාලට කියන්නේ Exide battery එකක් බය නැතුව මිලදී ගන්න කියලා. Browns විශ්වාසයත් එක්ක ඒ නිසා ඔයාලට කොහොමත් බය වෙන්න දෙයක් නැහැ. හරි. Exide Automotive battery එකක් අරගෙන ඔයාගේ ලක් එක charge කරගන්න ඔයා මතක් කරන්න එපා. right ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ CBC finance ගැන. මොකද ජේෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම තියෙන CBC finance ස්ථාවර තැන්පතුව කියලා කියන්නේ ජේෂ්ඨ පුරවැසියෙක් විදියට ඔයාගේ ජීවිතේ ඔයාලට කරන්න පුළුවන් හොඳම ආයෝජනය. හරිද? සාමාන්‍යයෙන් ටිකක් වයසට ගියාට පස්සේ ජීවිතේ සැඳෑ සමයට ලං වුණාම අපි හරි කැමතිනේ නිදහසේ ඉන්න නේද? තරුණ කාලේ වගේ රස්සාවක් කරන්න හිම බැරි වුණාට ඒ වගේම අතට සල්ලි ටිකක් හම්බ වෙලා ඒ සල්ලි වලින් තමන්ගේ දරුමුණු පුරන්ටත් උදව්වක් කරන ගමන් තමන්ගේ වැඩ ටිකක් කරගන්න තියෙනවා නම් ඒකට අපි හරි කැමතියි නේද? හැබැයි ඒකට අපිට තියෙන්න ඕනේ හොඳ plan එකක්. මං කියන්නේ මේ වෙලාවේ වාර තියෙන හොඳම plan එක තමයි CBC finance එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවකට යන එක. විශේෂයෙන් කියන්න ඕනේ ඔයාගේ මුදල් වලට නියම වටිනාකමක් ඔයා විශ්වාස කරන්න 13% අති දැවැන්ත පොලි අනුපාතයක් ඔයාගේ ස්ථාවර තැන්පතුවට හම්බ වෙනවා. අනිත් එක තමයි මේක කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක්නේ. අන්න ඒ නිසා විශ්වාසය 100%යි. හරිද? හොඳම දේ තමයි ජේෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම පොඩ්ඩක්වත් රස්තියාදු වෙන්න ඕනේ නෑ. වාට කරන්න තියෙන්නේ 0.76 800 700 0.76 800 700 නම්බරයකට කතා කරලා මේ විස්තර ටික වාට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා CBC finance එකේ නියෝජිතයන් ගෙදරටම ඇවිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරලා වාට හැමදේම කරලා දෙනවා. ඒ නිසා රස්තියාදු වෙන්න දෙයක්වත් නෑ. අන්න ඒ නිසා තමයි මම වාට කියන්නේ ජීවිතේ සඳහා සමය වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය තමයි CBC finance ස්ථාවර තැන්පතුවකට යන්නේ.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: හවසහතරයි විනාඩි 35යි. කෝල් කරපු සෙට් එකක් මතක් කරන්න, මේක තමයි හොඳම වෙලාව. මොකද අද වැඩිපුරම කෝල් කරන, මැසේජ් කරන කට්ටියට චාන්ස් එක හම්බ වෙන දවසක් නේ. උපාලි කතා කරා වල්පිට මුල් ඉඳලා ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා. ඊට පස්සේ අනේ ලස්සන කියුට් චූටි ගෑනලා මේ කතා කරා. ඉස්කෝලේ 7 වසරේ අපේ මල්ෂා කොහොමද යාසම් සබ්ජෙක්ට් එක සිංහලලු. ඊට පස්සේ යාගේ හොඳම යාළු ඕෂදීපත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. Thank you. හෙටත් කතා කරන්න ඕනේ, හරිද? ඊට පස්සේ කිතුල් කොටේ පැත්තට ගියාම ප්‍රේමසිරිමාව අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අනුර ත්‍රිවිල් පාක් එකේ මේ වෙලාවේ පාලම ළඟ. මට වාගේ ගමේ නම් නම් චුට්ටක් මිස් වුණා, සෝරි ආ. මේ වෙලාවේ සද්දරම් මාව අහගෙන ඉන්නේ. හරි, සුදු බේබි ත්‍රිවිල් එකේ කියලා කිව්වා. මොන දන්න කෙනෙක් නැහැ නේද? අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේ සින්දුවට ආ 0711 95 95 95 නම්බරයකට ඇතිතර ඕන තරම් මෙසේජ් කරන්න. ආව හවස 6ට කලින් මම මතක් කරනවාම තමයි. හරිද? ටග්ගල මෙසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4:40යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01121125125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
3: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.02.35.375 011.75.75100.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බෑන්ක් එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. 13% පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0.76 8 700 700. 0.76 8 700 700. ෆික්ස් ඩිපොසිට් එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා.
8: Music 3 2 1 let's go.
9: Friday fun day.

0: இந்தி ரீமிக்ஸ் ரீமேடி டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே நைட் ඔබ වෙතගෙන එන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරිය විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් කලරක් තමයි
5: කවදත් අලුත් කාගෙත් නෙත්
6: අවස 4යි විනාඩි 44යි මම ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් අපිට ගයක් හදනවා කියලා කියන එක ආවට ගියට කරන්න බෑනේ නේද සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපිට ඒක පිළිබඳව ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඒකට භාවිතා කරන දේවල් උදාහරණයක් විදියට අපි වහල ගහන්නෙම නැන්ද ඊට පස්සේ සිවිලිම ගහන්නෙම කෙන්ද ඊට පස්සේ ගෙදරට දාන ලී බඩු ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ කොහොමද මොන විදියටද ගන්නෙ ඔය දේවල් ගැන අයිඩියා එකක් තියෙන්න ඕන නේද මොකද ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකපාරක් කරන විශාලතම ආයෝජනයක් හරිද දවසකට දේ කරන මේක પરම්පරා ගානකට ගැලපෙන්න හදන්නත් ඕනනේ නේද රයිට් එතකොට ඔයා සාමාන්‍යයෙන් ගෙදරට ගේන ගෘහ භාණ්ඩ ඊට පස්සේ විදුලි උපකරණ ඊට පස්සේ ඒවා වහලට දාන ෂීට් එක ඊට පස්සේ උළු හවු ජනෙල් මේ හැම දෙයක් ගැනම හිතනවා ගෙදර ලස්සනට දාන ලයිට් එක ගැන පවා හිතනවනේ හැබැයි ඔයාලට මිස් වෙන දෙයක් තමයි ඔයා පොඩ්ඩක් හිතන්නේ නැහැ නේද ගෙදර වහලට දාන සීලින් ෂීට් එක මොකද්ද කරන්නේ කියලානේ හැබැයි ඔයා දන්නවද ගෙදර සිවිලිම හරියට තිබ්බේ නැත්නම් ඔයා ඔය කොයි දේ කරත් අර ගෙදරට ඔයා බලාපොරොත්තු වෙන ලස්සන නිමාව ගන්න බෑ විශේෂයෙන්ම හොඳ ෆිනිෂින් වහලක් විදියට පේන්න නම් හොඳ සිවිලිමක් තියෙන්න ඕන නේද අද කාලේට ගැලපෙන ඩිසයින් එකකින් අනිවාර්යෙන් තියෙන්න ඕනනේ රයිට් අනේ නිසා තමයි මම මේකට තියෙන හොඳම විසඳුම ගැන කියන්න හදන්නේ අනිත් එක තමයි සිවිලින් ෂීට් එක කරවා වියදම් කරන ගාණ ගැන පොඩ්ඩක් හිතන්නත් ඕනනේ නේද එන්සයි තින් එකපාර හරිම එකක් දාගන්න ඕන ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඔයා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකකට මාරු වෙලා බලන්නකෝ මේක ඇවිල්ලා ඔයාට දිගු කාලීන පැවැත්ම තහවුරු කරන්න පුළුවන් අංකකේ සීලින් ෂීට් එක හරිද කලර් අප් සීලින් ෂීට් එක ගැන කතා කරනකොට මේක ඇවිල්ලා අර බැලු බැල්මටම පේනවා ස්වභාවික ලීයම්ම නිර්මාණය කරා වගේ කියලා මොකද මේ තියෙන කලර්ස් ඊට පස්සේ ලී මොස්තර කැටයම් අර උදාහරණයක් විදිහට අපි වඩු වැඩ කරන මහත්තුරු දන්නවා වඩු කාර්මික ශිල්පීන් දන්නවා මේක අර ලී වගේ වෛරං එකක් තියෙනවා හරිද එතකොට නියම ස්වභාවික ලීයෙන් හැදුවා වගේ තමයි ආයෙත්ින් කාටවත් හඳුර ගන්න බෑ හැබැයි ඔයාලට තියෙන සුවිශේෂීම දේ තමයි මේක ඇත්තලී වගේ නෙවේ ඒ කියන්නේ ඇත්තලී වගේ හන්දා පෙනුමත් ලස්සනයි හැබැයි ඒ වුණාට ඔයාලට ඇත්තලියෙන් කරා වගේ ඔය වේය කන ප්‍රශ්න ඊට පස්සේ තෙමුනහම හැඩේ වෙනස් වෙන ඒවා දිරණ ඒවා ඊට පස්සේ ඔය වගේ දේවල් වලට මූණ දෙන්න වෙන්නේ නැහැ හරිද වගකීමෙන් කියන්න පුළුවන් ඔයාලට දිගු කාලීන පැවැත්ම පිළිබඳව තහවුරුවක් දෙන්න පුළුවන් අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපනේ පාට ෆේඩ් වෙන්නේ නැහැ කලර් එක ෆේඩ් වෙලා යන්නේ නැහැ දිගු කාලීන පැවැත්මක් තහවුරු කරනවා කියන්නේ අන්නේ ඒකයි හරිද වසර 5ක වගකීමක් ඔයාලට මේ මතුපිට තින්තාලේපනේ සඳහා හම්බ වෙනවා ඊට පස්සේ සීලින් ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකකට අනිවාර්යෙන් ඔයා යන්න කියලා ගෙදරට ලස්සන නිමාවක් ගන්න නම් අනිවාර්යෙන් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ විශේෂයෙන්ම ඔයාගේ ගෙදරට ගැලපෙන පාට වලින් තෝරගන්න පුළුවන් ඔයාලට කොස් ඊට පස්සේ මහෝගනි තේක ඊට පස්සේ බුරුත තේක කියන ආකර්ෂණීය පාට හතරකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දැන් නිකන් හරි තන්නකොට ටික කාලයක් ගියාම දූවිලි බැඳිලා මකුණු දැල් බැඳිලා දුර්වර්ණ වෙලා වගේ තියෙනවා කියලා. සරල දෙයයි කරන්න තියෙන්නේ බය නැතුව ඔයාලට සීලින් ෂීට් එක තෙතරෙද්දකින් පියදල්ලා දාන්න පුළුවන්. මේක තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයාලට විශ්වාසයෙන් ගෙදරට ලස්සන පෙනුමක් අරගන්න දිගු කාලීන පැවැත්මකට ඔයාගේ මුදල් ඉතිරි කරගන්න තියෙන හොඳම තීරීම තමයි කලර් අප් ස්ට්‍රික් සීලින් ෂීට් එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 0115 748 738 ඔයා කෝල් එකක් දෙන්න ඕන. ගෙදර ලස්සන නිමාවක් තියාගන්න නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ඔය ගෙවල් හදන්න නම් මනම් හැමදේම කරන්න සල්ලි තියෙන්න ඕනනේ නේද? අපි හම්බ කරන ගානට වඩා අපේ ජීවිතේ වාසනාවත් එක්ක අපිට අතට කීයක් හරි වැඩිපුර හම්බ වෙනව නම් මාර වටිනවනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා පුළුවන් හැම වෙලාවකම ධන නිධානයේ ලොතරැය අරගන්න. මොකද මේක ඇවිල්ලා ඔයාලට වෙනදා දෙන තෑගිවලට අමතරව දැන් Sunday bonus සරහා වාසනාවන්ත රුපියල් 10,000 ජයග්‍රහකයෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. මොකද මේ පහුගිය කාල සීමාව ඇතුළේ 10,000 ත්‍යාගලාභින් 581 දෙනෙක් තෝරගන්න හැකියාව ලැබුණා ධන නිධානයේ ලොතරැය හරහා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිය අරගෙන වැඩි වැඩියෙන් ජයග්‍රහකෙක් වෙන්න ඔයාලට පුළුවන්. හරිද? රයිට්. ඒකනත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 4:49 වෙලාව. හවස 6ට කලින් ඔයා මැසේජ් එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්.

නම් ඊට පස්සේ සලොන් දින ශ්‍රීයගේ සෙට් එකවත් මේ වෙලාවේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you message කරාට ශාමම ඊට පස්සේ නංගිලා දෙන්නවයි ඊළඟ සින්දුව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපි මෙහෙම යන්න හදන්නේ අලුත් පැයකට. WhatsApp එකේ කට්ටියට තමයි මුලින්ම chance එක දෙන්නේ ඊළඟ පැයේ. ටග්ගාල message එකක් දාලා තියන්න මම එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:58 යි.
4: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
2: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
7: රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 500

0: 스마르나야.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yamena hamatana anytime set when a flavor delakiri padamak. Well I know gonna danu wale wasakala kiri fun එක piri elakiri kiri.
2: සුබ සන්දේවක්. හවස පහයි දැන්.

0: නැත් නිවුස් මේ පැය රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. අද දින උදෑසන දත්ත විශ්ලේෂණ අනුව ශ්‍රී ලංකාවට ඊසන දෙසින් පිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය දිවයිනින් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ඌව පළාතේ ඇතැම් ස්ථානවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේ පැය රටතොට

0: සුබසන්දේ ඔබ කවුස පහයි විනාඩි 6යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ගැම්මඩ සින්දුරිකක් අහගෙන ඉන්නවාද? පොඩි වැහිගතියකුත් තියෙන නිසාම ලස්සන සින්දුරිකක් තමයි ඔයාලට අහන්න දීලා තියෙන්නේ. ඇස්සලවට සින්දු අහන්න කැමති කට්ටියට ඉතින් මේක තමයි හවස්වරුවේ තියෙන හොඳම පැය දෙක. හරිද? ඉතින් ඒ නිසා ඔයාලට ඇති තරම් මැසේජ් කරන්න පුළුවන් කියලා මං කිව්වනේ. මං කියලා කටවරද්ද ගත්තද මන්ද සෑහෙන මැසේජස් ඇවිල්ලා තියෙනවා. හරිද? මුළු දවසම නෙත් අහගෙන ඉන්නේ. කෝපි කෝපියා බොන ගමන් අසා ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බලන්න නේද? ඒක ඇවිල්ලා වෙනම ෆීලින් එකක් ලස්සන සින්දුවක් අහගෙන ආදරය කරන කෙනෙක් එක්ක නේද? මාව අහගෙන ඊට පස්සේ කෝපි කෝපියා බොන ගමන් ඉන්නවා කියලා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. හරි. ඊට පස්සේ ගම්පොළ මුගිරි වෙන සංජීව පවුල හැමෝමතික ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අසා කියලා හිඟුරාණ දිනේෂ් ටේලර්ගේ සෙට් එක මැසේජ් කරලා තිනෝ. තැන්ක් යූ අනිවාර්යෙන් ඔයාලා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ අසායි කොහොමද අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා නෙළුවෙන් සඳමාලි මට මැසේජ් කරලා තිනෝ. තැන්ක් යූ සඳා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම එහෙම මම යනවා බැලිබඩ පැත්තට. මේ වෙලාවේ හන්සි මාව අහගෙන ඉන්නවා. අසන ගෑල්ලමෙක් මම ආව එකතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හන්සිලගේ පැත්තට වහිනවද? ඊට පස්සේ ගම්පොළ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුර. මම ආවත් එකතු කරගන්න අසා අපිටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා චමින්ද මෝටර්ස් එකේ හැලියගොඩ සෙට් එක මැසේජ් කරලා තිනවා. ශිහාන් විහිරංගගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. හා අනිවාර්යෙන්ම මම දෙන්නම්. දිගටම ආව අහගෙන ඉන්න. ඊට පස්සේ අසායි අපිටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තිනවා අනුත්තරා. ආවත් එකතු කරගන්නම්. තැන්ක් යූ. රයිට්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම තියෙන CBC ෆයිනන්ස් ස්ථාවර තැන්පතුව ගැන. ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කියලා කිව්වට මං කියන්නේ ජීවිතේ හම්බ කරන කාලේ තමන්ගේ ජීවිතේ සැඳෑ සමය වෙනුවෙන් පොඩි ප්ලෑන් එකක් තියාගෙන ඉන්නත් ඕන නේද? මොකද ටිකක් වයසට ගියාම අපිට ඔය වගේ මහන්සි වෙලා සල්ලි හොයන්න බෑනේ. ඊට පස්සේ සල්ලි හොයාගන්න බැරි වුණාම අපි සෑහෙන අසරණ වෙනවා වයසට ගියාම නේද? ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ CBC ෆයිනන්ස් එකත් එක්ක එකතු වෙලා දැන් ඉඳලම ස්ථාවර තැන්පතුවකට ඔයා ගියා නම් ඔයාට වයසට යන එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයා මේ දැන් ඉන්නවා වගේම ජීවිතේ සැඳෑ සමයේත් හරිම සතුටින් නිදහසේ ඉන්න පුළුවන් විදිහට ඔයාට හැමදේම කරගන්න පුළුවන් CBC ෆයිනන්ස් ස්ථාවර තැන්පතුවත් එක්ක එකතු වුණාම. මොකද ඔයා අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට ස්ථාවර තැන්පතුවකින් වැඩිම වටිනාකම ගෙවන්නේ CBC ෆයිනන්ස් එක. හරිද? ඉතින් ඒක උඩ විශේෂයෙන් කියන්න ඕනේ 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් ඔයාට හිමි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජේෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගත කරන්න ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි CBC ෆයිනන්ස් එකේ ස්ථාවර තැන්පතුවකට යන එක. හරිද? අනිත් එක තමයි දැන් කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා ඔයාට ඔයාගේ සල්ලි ගැන බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසයේ උපරිමයි. ඒ නිසා ඉතින් ඔයාගේ ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගත කරන්න නම් අද හෙටම CBC ෆයිනන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවකට යන්න. හවස 5 විනාඩි 9යි වෙලාව. ඔයාට පුළුවන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. මම ඔයා මතක් කරන්න ලයිව් මික්ස් අප් එකක් අහන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මේක අහලා මේ පැත්තරෙමු.
1: හතර වටේ

0: Meltol. Hisaratya una simpratishava. Angapathavedanava apahasudinasadaha. Ikman sahanaya. Meltol. Paracetamol visheshayaki.
1: Then hemomaganni apem rate nishpadane karana KD Rice Leader 125 petrol bike eka. EFI thakshane. Petrol suwandata duwanawa. Oya padinna. Api gewanawa warika 3k lakshayaka discount ekak. KD Rice Motor Company Private Limited. 077 406 43 97.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: සදාතනික විශ්වාසය සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත plantations limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු
4: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි Tag දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
5: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112125125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
8: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක් එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC Finance සූදානම් ඉන්නවා. කතා කරන්නකො 0766 8700 700 0766 8700 700.
9: සහෙලි හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0766 7700 700 WhatsApp කරන්න.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
1: I don't need

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මංගිතන්නේ වැස්සහන්දද දන්නෙත් නෑ ශිහාන්ගේ සින්දු වැඩිපුර දෙන්න කියලා මට ගොඩාක් කට්ටිය මැසේජ් කරලා තියෙනවා. හරිද හතරවට යහගෙන ඉන්න ගමන් කුමුදු රුවන්වැල්ලේ මැසේජ් එකක් දාලා තිනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ උමගිරි උයනේ සංජීව මං ඔයාව මතක් කරානේ. මං හිතන්නේ ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ පළවත මිරිස්සත් එන්න තිලිනි හයි ගෞමද අම්මා දම්මිබයි තාත්තා පියල්බයි නංගි රශ්මිබයි ඩුබායි ඉන්න මල්ලි කුමුදුබයි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. ඒ වගේම හයි කොහොමද අයියේ මටත් ලස්සන සින්දුවක් ඕනේ. පවුලේ හැමෝමයි මගේ යාළුවා සෙව්වන්දි තමාෂා දිල්කිවත් එකතු කරගන්න කියලා උපේක්ෂා මැසේජ් කරලා තිනවා. ඒ වගේම හයි කොහොමද සායියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා අම්පාරෙන් සඳලි මැසේජ් කරලා තිනවා. Thank you සඳලි ඔයාගේ මැසේජ් එක නිකම්ම බලාගෙන හිටියා. හරිද ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ මට මේ දවස් ටිකේ වාව චුට්ටක් අහන්න බැරි වුණා කියලා තින අයියනේ. හරි වාවත් එකතු කරගන්නම් ටග්ගාලා නමේ වන්න. හරිද ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ඔයා සාමාන්‍යයෙන් දැන් ගයක් දොරක් හදනවා නම් මතක ඇතුව හිතන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි ඔයා වහලය ගහලා ඉවරලා ඊට පස්සේ ගෙදර සිවිලිම ගහනවනේ නේද? සිවිලිමට පාවිච්චි කරන සීලින් ෂීට් එක මොකද්ද කියලා ඔයා පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ඕන. හරිද? මන්නම් කියන්නේ අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. දන්න අය දන්නවා සහ දාපු කෙනෙක්ගෙන් අහලා බලන්න. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මහම කොච්චර ගෙදරට ලස්සනයිද කියලා. අනිත් එක කොච්චර හොඳ කල්පවැත්මක් තියෙනවද කියලා. මොකද දන්නවද? කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ ලී මොස්තර කැටයම් කරලා තියෙන නිසා නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සීලින් ෂීට් එකක්. හරිද? ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරාම වගේ තමයි. හරිද? ඊට පස්සේ කලර් අප් සීලින් ෂීට් එක දැන් වේව කන ඊට පස්සේ දිරණ ඊට පස්සේ කාලයත් එක්ක පරිසර උෂ්ණත්වයත් එක්ක හැඩේ වෙනස් වෙන ওই ප්‍රශ්න වලට ඔයාලට මුණ දෙන්න වෙන්නේම නැහැ. හරිද? දිගු කාලීන ප්‍රවත්මක් තියෙනවා කියලා මම ඒකයි බය නැතුව කිව්වේ. අනිත් එක තමයි මේකේ කලර් එක ෆේඩ් වෙන ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ නිකන් අවර්ණ වෙලා යන ওই ප්‍රශ්න නැහැ. ඔයාලට නිකන් හරි දූවිලි බැඳිලා ඊට පස්සේ මකුළු දැල් බැඳිලා මොන හරි එහෙම වුණොත් එහෙම තෙතරෙද්දකින් පිය දාලා ආයි තිබ්බ විදිහටම තියාගන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි අනිවාර්යෙන් දාන්න ඕන. විශේෂයෙන්ම මේ සිවිලිමට නියම නීට් ලුක් එකක් එනවා. හරිද? ඊට පස්සේ ස්ට්‍රිප් දෙකක් අතර හිඩසක් ඇති වෙන්නෙම නැහැ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දැන් ඔයාලට ලී සිවිලිමකට ආදේශකයක් විදිහට ඔයාලට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම දැන් ලී පෙනුම එන කලර්ස් තියෙනවා එනනේ ඔයාගේ ගෙදරට ගැලපෙන ඒවා තියෙනවනේ. කොස් මහෝගනි තේක බුරුත කියන ආකර්ෂණීය පාට හතරෙන් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් එක. ඊට පස්සේ වැඩි විස්තර දැනගන්න ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන් 0115 748 738. ඉතින් ඒ නිසා ඔයාලට කාලයක් ගියාට පස්සේ ආයි වියදම් කරලා සිවිලිමක් ගහන්න ඕන වෙන්නේ නැහැ. කාලෙකට හරියන්න එකම එක සිවිලිමක් ගහලා ඔයාලට ගේත් ලස්සනට තියාගන්න පුළුවන් කලර් අප් සීලින් ෂීට් එකකට ඔයා මාරු වුණොත්. හරිද? රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ධන නිදානේ ලොතරැය්‍ය ගැන. ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න තියෙන හොඳම ලොතරැය්‍ය තමයි ධන නිදානේ කියලා කියන්නේ. දැන් ධන නිදානේ ලොතරැය්‍ය ගත්තාම වෙනදට හම්බෙන්න තෑගි ටික තියෙනවනේ නේ. කෝටිපති ජයග්‍රාහකෙක් ඊට පස්සේ 20 ලක්ෂපති ජයග්‍රාහකෙක් වගේ වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවනේ. දැන් ඊට අමතරව හැම ඉරිදම සන්ඩේ බෝනස් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න තුවාට අවස්ථාව තියෙනවා. ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න හැකියාව තියෙනවා. ජාතික මහා ධන නිදානයේ ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ විශේෂ මතක් කිරීම.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට වෙලාව හවස පහයි විනාඩි 28යි. අසා කොහොමද අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා දෙමෝදර ඉඳලා. මට කංචන තමයි මැසේජ් එක දාලා තින්නේ. ඒ වගේම අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට ආයුෂි මැසේජ් කරලා තිනවා. ඒ වගේම කසුන් ඔයාවත් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවටම හවස 6ට කලින් ඔයාලා මැසේජ් ටිකක් එවන්න ඕනේ. හරිද? මම බලාගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 32යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදමම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
5: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-36-36
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: නවලෝක රෝහල සමගාමීව විෂන් කෙයා ප්‍රධාන ශාඛා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0772-35-375 0112-75-75-100
7: බ්‍රෑන්ඩ් නිව් ත්‍රී වීලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින්. අමතන්න 0112-25
8: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනේ
11: ගයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250ට හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
13: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

රයිට පෙලාව හවස පහයි විනාඩි තිස්නමයයි ටක්ගාල කට්ටියක් එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද පොඩ්ඩක් අහන්න පුළුවන් සින්දු සෙට් එකක් එක්ක තමයි වැඩේ යන්නේ. හරිද? වැස්සත් එක්කනේ තියෙන්නේ. වාගේදර යන ගමන් ඉන්නේ. එන්සා චාමර ස්ටෝස් එකේ පණපිටිය කළුතර චාමර එක තනුචව එකතු කරගන්න ඕනේ. ඒ වගේම ස්තුති පෙරදාම ඇවුසිනා සින්දු දුන්නාට කියලා හැලිගඩු චමින්ද මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ආදරේ මෙරිලත් පැක් දෙයියෝ. හරිද? ඊට පස්සේ මාකොල්ල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you message. Get out of here.

රයිට් වෙලාව හවස 5යි විනාඩි 42යි මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිය Exide Automotive battery එකක් අරගන්න ඊට පස්සේ ඔයාලට අඟල් 55 LED smart TV එකක් ඔයා කරගන්න ඔයාලට chance එක තියෙනවා මේක ඇවිල්ලා පෙබරවාරි මාසේ ඉඳලා ඔයාලට අගෝස්තු මාසේ වෙනකම් හැම සතියකම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න තියෙන අවස්ථාව තියෙන නිසා බලයලා තලවි නියෝජිතයෙක්ගෙන් හරි මම නැත්තම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි ඔයාලට Exide battery එකක් ගත්තොත් ඔයාගේ ලක් එක charge කරගන්න පුළුවන් හරිද විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයාගේ e-warranty එක activate කරාම ඔයාව නිකම්ම ජයග්‍රහකයෙක් වෙන්න දිනුම් වැඩිම සඳහා තේ අවස්ථාව හම්බ වෙනවා හරිද ඉතින් එතකොට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සාමාන්‍යයෙන් බැටරියක රීප්ලේස් කරනවා නම් වාහනේ ඔයාලට තියෙන හොඳම තේරීමනේ Exide Automotive battery කියලා කියන්නේ මොකද දිවෙන පුරා විහිදුණු ඡාලයත් එක්ක ඒ කියන්නේ Exide සතු අලෙවි නියෝජිතයන් 800කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට අවශ්‍ය සේවාවන් හරිම පහසුවෙන් ලබා දෙන්න පුළුවන් හැකියාව Exide සතුව තියෙනවා. ඒ වගේම තමයි Batmobile සේවාව හරහා පාරිභෝගිකයෙක්ට ඕනෑම තැනකදී බැටරි ආශ්‍රිතව ගැටලුවකට මුහුණ දුන්නොත් විශ්වාසනීය Exide සන්නාමයේ යටතේ ක්‍රියාත්මක වන Batmobile සේවාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක ලංකාව පුරා රට 50කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කරලා තියෙනවා. යට කරන්න තියෙන්නේ 0117 714 714ට කතා කරන එක විතරමයි. ඉතින් ඒ නිසා මේ වගේ අති දැවැන්ත වාසි ගොඩක් එක්ක ඔයාලට Exide Automotive battery එකකට යනවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ සෑහෙන්න වටින දෙයක් මේක නේද? ඉතින් ඒ නිසා Exide Automotive battery එකක් අරගෙන ඔයාගේ ලක් එක charge කරගන්න දෙපාරක් හිතන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5යි විනාඩි 48යි.
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-77-10.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768-800-700. මහ බැංකුව විසින් බලපත්‍ර කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-36.
8: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
11: Music 3, 2, 1, let's go!
12: Friday, fun day.

0: to beat mix vena
1: unlimited radio fun neka net fm dj fun nekata set wenna tag dinanna net fm dj mesikurada renovate
2: hatara wate ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්න සම්පත තන නිධානයේ වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් වෙනදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම්

වෙලාව හවස 5යි විනාඩි 55යි. අදට මට යන්න කියලා වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරිද? කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි අද සෑහෙන දේවල් කතා කරන්නේ නේද? එන්සයි තින් හෙටත් හරියටම උදේ මම එනවා 10 වෙදි දෙදෙනු මාවතෙන්. අපි එතකොට හම්බෙමු ඊට පස්සේ හෙට රෑ 9ට ඔයා net fm dj night එක අහන්න බලන්න අමතක කරන්න එපා. මොකද හෙට ඔයා මෙතෙක් දැකපු නැති අතිරවන්ත වෙනසක් net fm dj night එකේ අරගෙන එන්න බලාගෙන ඉන්නවා. හරියටම රෑ 9 වෙද්දි ඔයාලට ඒකත් බලන්න පුළුවන් net fm official facebook පිටුවෙන්. හරි, දෙකනත් මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්න. අපි හෙට හම්බෙමු. පරිස්සමින් ඉන්න. ජය වේවා. මම dj aza. good night.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: මාසෙ මැද මෙච්චර මනු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බල්පත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. පෙප්සි ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක්. බබල් රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 25ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බල්පත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන්චි ඇසේකර. ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: අඩු පීඩන කලාපයේ බලපෑම තවමත් හෙටින් පසු තද වැසි අඩුවන බවට අනාවැකි. හිමිකරුවෙක් නැති මල්වානේ නිවස අන්තරෙන් අල්ලයි. ආණ්ඩුවේ අභියෝගයේ බාරගෙන පාටලී ගල් අඟුරු කොමිසම හමුවට. ශානි ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් තීන්දුව කල්යයි. ඉරානය ගැන ඇමරිකා චීන නායක හමුවේදී එකඟතාවක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net Weather News. Net Weather News.
3: ශ්‍රී ලංකාවට ඊසාන දිසෙන් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 48 තුල දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තදවැසි තත්වයේ හෙටින් පසු අඩුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
4: කාලගුණය කරේ ඇත්තන බලපාමින් පවතින ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පවතින මේ අඩුපීඩන කලාපය හැසිරීමත් එක්ක තමයි දින කිහිපයේ කාලගුණ තත්ත්වය තීරණය වෙන්නේ. දැන් අද දිනේ තත්ත්ව විශ්ලේෂණ අනුව ගත්තොත් එම මේ අඩුපීඩන කලාපයේ තද්දුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින විශේෂයෙන් ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් වන්නට පවතිනවා. මේ පද්ධතිය ඉතා සෙමෙන් තමයි ඉවතට ගමන් කරමින් තියෙන ශ්‍රී ලංකාවෙන්. මේ නිසා අද සහ හෙට දිනවලත් විශේෂයෙන් දිවෙන පුරාම වගේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ආසදවල් කාලයේ සාසවල කුලෙන් බරව පවතිනවා. තමග විශේෂයෙන් ගත්තොත් මධ්‍යම සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්ේ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල තමයි ස්ථාන මෙහෙම 100ට වැඩි තරමක තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. තදවැසි වල බලපෑම බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා ඉතින් පසුව අවම වේ කියන එක. නමුත් දිවෙන හරහා නිර්තුතික සමන සුලම් ප්‍රවාහයක් පවතින නිසා නිර්තුතික කොටසේ කර්මක වැඩි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් තදවැසි සහිත කාලගුණ තත්ත්වයේ ක්‍රමයෙන් අවම වේ කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් පසුව.
3: දිවයිනාශ්‍රිත මුහුදු ප්‍රදේශවලට අපේක්ෂිත කාලගුණක තත්ත්වයේ සම්පන්නයෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කරුණු දැක්වුවා.
4: විශේෂයෙන් ගත්තොත් හලාවතේ නම් කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළොබ්බෙන මුහුදු ප්‍රදේශවල වැසි තියෙනවා. ඒ වගේම විතුලම් වේගය 60 කිලෝමීටර 50-55 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම රළ උසක් මීටර 2-2.5 දක්වා ඉහළ යාමේ හැකියාව තියෙන නිසා විශේෂයෙන් මේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු කෙලෙදෙන අය සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරමු.
3: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට මුල් අවස්ථාවේදී කියවුණු, පසුව හිමිකරුවෙකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට වූ මල්වානේ පිහිට ඉඩම සහ නිවස ඇතුළු දේපළ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යබල මණ්ඩලය විසින් අද සියභාරයට ගනු ලැබුවා. ඒ එම දේපළ විශ්වවිද්‍යාලය ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වෙමින්, එහිදී ඔවුන් ඉල්ලා සිටියේ එම දේපළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජන පරිහරණය සඳහා පවරන ලෙසයි.
5: පෞගේ කාලේ පුරාණව අපි දැක්ක මේ ආණ්ඩුව දිගටම කිව්වේ ජනතාවගෙන් හොරාගාපු ධනය නැවත ජනතාවට පවරනවා කියලා. ඒත් අපි දන්නවා මේ ඉඩම කාගේද කියලා. ඒත් මේ ඉඩම කාලයක් බැසිල්ගේ කිව්වා. කාලයක් මේ රයිතිකාරයෙක් නැහැ කිව්වා. ඒත් මෙතන අක්කර 16 ක ඉඩමක් මේ වගේ වාණිජ වටිනාකමක් තියෙන භූමියක් සම්පූර්ණයෙන් ජනතාවගෙන් හොරාගාලා ඊට පස්සේ දැන් රජයට පවරන විශ්වාස කරනවා. මේක රජයට පවරන ඇත්ත කියලා ඔබට ප්‍රශ්නය පුළුණු කරන්න ඉඩකඩ ලබා දෙන්න අඩුම තරමින් මේ කොළඹ අවට දින විශ්වවිද්‍යාල හරි මේ භූමිය පවරා ගත යුතුයි. ඒක එහෙමනොත් තමයි ආණ්ඩුව බලයට එන්නෙම පොරොන්දුවක් දීලා ජනතාවගෙන් හොරාකාපු ධනෙ නැවත වටකින් ජනතාවට දෙනවා කියලා. 2020 ගෝල්පේ සරකලි. තවමත් අපිට පේන්නේ නැහැ ඒක වෙනවා. ඒ නිසා තමයි අපි අන්දර විදිහට ශනික සටනක් ආරම්භ කරලා අද දවසේදී කාලයක් තිස්සේ බැසිකිය කියපු හැබැයි දැන් අයිතිකාරයෙක් නැති මේ ඊටම අන්දර විදිහට අල්ලගත්. හරිද? ඒ නිසා අපි විශ්වාස කරනවා අපි අද මෙතන කඳුරු බඳිනවා. අපේ ඉල්ලීම් දිගටම අපි රජයට කියනවා ජනතාවාදී ආණ්ඩුවක් නම් ආණ්ඩුවට දැන් ඔප්පු කරන්න පුළුවන්. මේ දේවල් නිශ්චිත විශ්වවිද්‍යාලයේ ඉඳලා අපි අරගල කරලා මෙතෙන් ඩවිලා දිනවා වගේ මෙතෙන් එහාට ගිහිල්ලා මේ ඉඩම් ටික විශ්වවිද්‍යාලවලට බෙදලා දෙනකම් මේ කට නතර වෙන්නේ නැහැ.
3: එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු විදුලි බල අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අද ගල්ලඟුරු අණයන් සහ ඒ ආශ්‍රිත ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිස සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී විශේෂිත කරුණු ගණනාවක් පිළිබඳ කොමිස සභාව වෙත කරුණු ඉදිරිපත් කළ බවයි පාටලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.
6: ජනාධිපතිතුමා මේ විදිහට විශේෂ ජනාධිපති කොමිසමක් දාන දෙක පෞගියමයි පළවෙනි ජනාධිපතිතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් පිලින් සිල්වා මැතිතුමා මේ කොමිෂන් සභාව ගැන ප්‍රකාශ කළා. මේ කොමිෂන් සභාවෙන් ඒගොල්ලෝ නිදොස් වෙනවා, අනික් අය වැරදි කරනවා. මේක මේ කොමිෂන් සභාව පනතට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දෙයක්. ඒ අනුව කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, කොමිෂන් සභාවට බලපෑමකින් තොරව කටයුතු කිරීමට කියන හැකියාව වගේ කරුණු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවේ. ඒ පිළිබඳව අපි දියුරුම් ප්‍රකාශයක් කොමිෂන් සභාවේ අවධානය යොමු කළා. මේ කරුණු සම්බන්ධයෙන් වාර්තා කරන හැටි එකක් බොහොම පැහැදිලිව තියෙනවා. ඉදිරි කාලයේදී රටේ බලශක්ති සුරක්ෂිත භාවයට අනතුරක් සිදු වුණොත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් බාරගත යුතුයි. මේ ගල්ලඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මේ කාරණේ සම්බන්ධයෙන් පැමිණිල්ල කළේ අපි. විත්තිකරු තමයි රජය. ඒකට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ ඔවුන්. ඒ වෙනුවට ඔවුන් මේ අපිව විත්ති කූඩුවට නංවන්න හදන එක ගැන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. ගල්ලඟුරු ගැන විවිධ මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. 2014 දී මම විසින් රචිත කෘතිය. මේකෙන් තමයි ප්‍රථම වතාවට 2009 ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ තියෙන තාක්ෂණික ගැටලු, මූල්‍ය ගැටලු ප්‍රථම වතාවට රටට හෙලිකරලා මේ පිළිබඳ මහජන මතයක් ඒ අවස්ථාවේ ඇති. ඒ වගේම මේ විගණකාධිපති වාර්තා. මේකේ තියෙනවා මා දුර කාලයේ දරපු 2010, 11, 12 කාලයේ පිළිබඳව, 2015 කාලයේ පිළිබඳව ඇතිවෙච්ච ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ පිළිබඳව.
3: කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අතනඟුඩගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමට කොළඹ අපරාධ කොට්ටාශය විසින් ගන් ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබුවා. මේ පෙත්සම් කැඳුන් ලැබුවේ අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, අචල වෙංගප්පොලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවලදී ව්‍යාජ ලෙස සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් තම සේවාදායකින් කොළඹ අපරාධ කොට්ටාශයේ මගින් අතරංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමට එසේ සිදු කිරීම නීතියට පටහැනි බවට තර්ක ඉදිරිපත් කළා. මේ තුළින් සිය සේවාදායකින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් නීතිඥවරුන් පෙන්වා දී තිබුණා. අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පෙත්සම් කරුවන්ව අතනඟුවට ගැනීම සිදු කළේ අධිකරණය විසින් කළ නියෝගයකට අනුව බවයි. සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයේ අවසන් කිරීමට තීන්දු කළ අතර ලිඛිත දේශන තිබේ නම් ඒවා අද සිට මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියම කළා. ඉන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල්තබන බවයි විනිසුරු මඩුල විසින් නිවේදනය කළේ. මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේ දවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමද පසුවට කල් තැබුවා. ශානි අබේසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එන් ප්‍රේමසිංහ යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
2: පන්සලකට ගියාම වන්දනාමාන අවසන් කරලා පින් කැටයට කාසියක් හෝ නෝට්ටුවක් දාන එක ගොඩ දෙනෙක පුරුද්දක්. ඒ යහපුරුද්ද දියුණු වූ ඩිජිටල් තාක්ෂණය සමග අලුත් ආකාරයකින් අත්විඳින්න සැදැහැවතුන්ට අද සිට අවස්ථාව ලැබෙනවා. ඒ කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී සහ රුහුණු කතරගම මහා දේවාල පරිශ්‍රයේදී. ජාතියේ මහා පහන් තැඹ ලංකා බැංකුව විසින් එම පූජනීය පරිශ්‍රයන්හි අපට හුරුපුරුදු පින් කැටය වෙනුවට ඩිජිටල් පින් කැට ස්ථාපිත කර තිබෙනවා. දෙස් විදෙස් බැතිමතුන්ට දැන් BOC ඩිජිටල් වේදිකා භාවිතයෙන් QR කේතයක් ඔස්සේ සිය පුණ්‍යාධාර එලෙස ස්ථාපිත කෙරුණු ඩිජිටල් පින් කැටවලට පහසුවෙන් හුවමාරු කළ හැකි. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව රටේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ඩිජිටල් මාවතකට රැගෙන යාමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව ලංකා බැංකුව පවසනවා. කාසි හෝ නෝට්ටු භාවිතයෙන් තොර මුදල් පරිහරණ සංස්කෘතියක් ඇති කිරීම මෙහි අරමුණක්. ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී YA ජයතිලක මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වුවා.
7: ඩිජිටල් කරණයට ලංකා බැංකුව විශාල දායකත්වයක් දෙනවා. ඉතින් මේ ඩිජිටල් කරණය අස්සක් මුල්ලක් නැර රටේ කොහොමද ගෙනියන්නේ කියන එක සාක්ෂියක් විදිහට අද ඇත්තටම මේ රුහුණු මහා කතරගම දේවාලයේ අද අපේ බැතිමතුන්ට ඩිජිටල් ක්‍රමයට පුණ්‍යාධාර ලබා දීමට හැකියාව ලැබෙනවා. මේ ඩිජිටල් පින් කැටයක් ඇත්තටම අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම අද කිරිවෙහෙර මහා විහාරස්ථානයටත් අපි ඒ වගේම මේ වගේ ඩිජිටල් පින් කැටයක් ලබලා දුන්නා. ඇත්තටම අපේ දෙස් විදෙස් බැතිමතුන්ට මින් එහාට ඩිජිටල් කරණයත් එක්ක මුදල් භාවිතයෙන් තොරව පුණ්‍යාධාර ලබා දීමේ හැකියාව ලැබෙනවා.
2: ඓතිහාසික කිරිවෙහෙර සෑරදුන් අභියස සහ කතරගම දේවාල පරිශ්‍රයේ ඩිජිටල් පින් කැට ස්ථාපිත කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ ඇති ගෙවීම් යදවුම් මගින් ඩිජිටල් ක්‍රමයට ඒ හරහා පඳුරු පූජා කළ හැකි.
3: චීනය නිල සංචාරක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් බීජිං නගරයේදී සිදුව තිබෙනවා. ඒ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ තිරනාත්මක හැරුම් ලක්ෂ්‍යයක් සැනිටුවන් කරමින් ලොව වඩාත්ම වැදගත් දීපාර්ශ්වික සම්බන්ධතාවය චීනය සහ අමෙරිකාව අතර පවතින සම්බන්ධතාවය බවයි චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී අවධාරණය කර ඇති. විදේශ වාර්තා පවසන්නේ මෙම හමුව ඉතා සුහද මට්ටමින් පවත්වාගෙන ගොස් ඇති බවයි. රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම විශේෂ සභාව ඇමතු චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරටේ බිලියන 1.7 ජනතාවක් සුභසිද්ධිය මෙන්ම ලෝකවාසී බිලියන 8 ජනතාවගේ අනාගතය මෙම සම්බන්ධතාව මත තීරණය වන බවයි. තමන්ට චීනෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. දෙරටතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත් එය තමන් ලැබූ විශාල ගෞරවයක් බවත් ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා. එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 24 වනදා දවල මන්දිරයේ සංචාරක නිරතවන් ලෙස ඔහු චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ ඔහුගේ බිරිඳට නිල වශයෙන් ආරාධනා කර ඇති බවද විදේශ වාර්තාවල දැක්වෙනවා. දවල මන්දිරයේ නිකුත් කළ නිවේදනයකට අනුව දෙරටතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා. විශේෂයෙන් අමෙරිකානු සමාගම්වලට චීන වෙළඳපොළ විවෘත කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ශාස්ත්‍රයේ චීන ආයෝජන ව්‍යාපෘති පිළිබඳ දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. අමෙරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවලට එක්ව සිටීම විශේෂත්වයක්. කලාපීය ආරක්ෂා පිළිබඳ අදහස් දක්වමින් නායකින් දෙපළ අවධාරණය කර තිබෙන්නේ ඉරානය කිසිලෙසකින්වත් නැෂ්ටික අවියක් නිෂ්පාදනය නොකළ යුතු බවයි. එමෙන්ම ලෝක බලශක්ති සැපයීම සුරක්ෂිත කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් නාවික ගමන් පතයක් ලෙස විවෘතව තැබිය යුතු බවටද නායකින් දෙපළ එකඟ වී ඇති බව දවල මන්දිරය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. net news නිමාව මිලඟ net news හට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා net news total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබ රාත්‍රියක්.
0: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011128363 076 716 7672.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
11: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
12: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
13: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
14: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න
15: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 076-780-7700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: Excite ගන්න, ලක්කක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: පැය ගානක් drive කළා, office එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: උත්තම වූ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: rẻ,
1: quán ta rắm rẻ.
2: මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Hey yo!
6: Music. 3, 2, 1, let's go.
7: Friday, fun day.

0: මූණ දැක්කාම හිතෙනවා අනේ කමන්න ඇන පරක්කුණාට කියලා. අනේ සමාව දෙන්නේ නෑ යන්නේ. පය දෙකක් ඔය හිත හැරවල කතා කරනවා. ඒක තමයි දඬුවම. මම මගේ ජීවිතයේ කියන්නේ අනන්ත නිවේදිකාවන් දැකලා තියෙනවා. මම මගේ රූපයත් ඇතුළුව. ඒ හැමෝටම තමන්ට ලස්සන හරි සුන්දර ලාලිත්‍යයක් තියෙනවා ඒක ගැන සැකයක් නෑ. හැබැයි මගේ ඇස් දෙක දැකපු කටහඬට ගැළපෙන රූපය සහිත සුන්දරම නිවේදිකාව මාව්‍යස නිශාන්ති දිල්රුක්ෂි ලංකාව ඇතුළේ අතිශය සුන්දර මිනිසුන් සංඛ්‍යාතයකගේ හිත තවමත් නිවන සුන්දර කටහඬේ අයිතිකාරි. මං කියවනවා වැඩි දිල්ලක්කා. ඔය කටහඬ දැන් නිතර ඇහෙන්නේ නැහනේ. ඉතින් කියන්නකෝ වැස්සේ දුර ඉඳන් එනකොට මොකද හිතුනේ?
1: වැස්සේ දුර ඉඳන් එනකොට කියන්නේ මගේ මේ පපුව ගැහෙන්න ගත්ත ලබ්ඩබ් ශබ්දෙටත් වැඩිය එහා කියලා. මොකද මන් දන්නවා දැන් වැඩසටහනක ඔය වෘත්ති මම ඔය පුටුවේ හිටියා නම් එන්නේ ඉන්න කෙනා ප්‍රමාද වුණාම කොයිතරම් අමාරුවක වැටෙනවද කියලා. ඒ ගැන තමයි මම මුලින්ම සමා වෙන්නේ කියලා කිව්වේ. ඒකයි කුටිම මම දැන් මෙතන ආයතනෙට ඇවිල්ලා පහලින් මේ ඉහළට එන ලිෆ්ට් එක කියන වචනේත් මට අමතක වුණා. මොකද මම දැනගෙන හිටියා තරංගනන්ගේ අමාරුවේ වැටිලා යැත්ති කියලා. ඒ කියන්නේ මේ වැඩසටහන මෙහෙම ගන්න පිළිවෙලක් තියෙනවානේ.
0: මට කවල් කරලා කියනවා තරංගනන්ගේ මම්මේ මේක ළඟ ඉන්නේ. මොකද ලිෆ්ට් එක ආවෝ ලිෆ්ට් එක ලිෆ්ට් එකට කියලා මමතක වෙනවා. මට දිල්ලක්කව ආගන්තුක හැටියට නොදැනෙන්න මහා හේතුවක් හින්දා අපි ඒවකට එක්කම ආයතනයක රාජකාරී කටයුතු කරපු හින්දා ඉතින් ඒ නිසා මට දුරස් බවක් දැනෙන්නේ. මට හිතෙන්නේ අර එදා සුහදශීලී සිනාවෙන් මම ආධුනිකයෙක් හැටියට බාරගත්ත ඒ ආදරණීය අක්කා ඊට පස්සේ ඒ සහෝදරකම වසර ගණනාවක් මට දුන්නා. මං ඇතුළ ඇතන හිටපු හුඟක් අයට බොහෝ අයට හැමෝටම එහෙම කිව්වත් හරි. ඒ නිසා ඉතින් මට ගෙදරට අක්කවිල වගේ තමයි දැනෙන්නේ.
1: ඔය අර කිව්වත් ගැබටත් අපි හිතුවත්කම සහෝදරත්වයේ තියෙන එක සතුට ලොකු සතුට.
0: චිර සිරියාවන්ත ඉනාවක් හදාගත්තේ අනේ කියන්න කොහනේ.
1: මට හැබැයි මේ තරංගනන්ගේ අර පෝස්ට් එකක් දාලා තිබ්බනේ මෙහෙම මේ හිත නිවන මොකක් කරේ
0: කිනාව ගැන.
1: ඔව් ඒ උනන මම මගේ හිතේ පත්තු වෙලා මොකද වෙලාවට මෙතෙන්ට එන්න බැරි
0: වෙයි කියන. එහෙනම් දැන් නිවෙන්නකො සුදු නෝනා.

0: මම ගීතේ ප්‍රචාරය කළේ ඇත්තටම ඔබට දිල්ලක්කේ සිහිල් සුරං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කියලා. ඒ කියන්නේ ඔබ හරිම සිහිල් සුළඟක් වගේ. අනේ පැත්තෙන් අද කාලෙකින් ඒ මතක සුවඳ හැරෙන දවස. ඒ මට දැනෙන විදිහනේ. දැන් ඒ ගීතය ඇහෙනකොට ඔබට දැනෙන්නේ කොයි වගේ දෙයක්ද?
1: ඒ ගීතය ඇත්තටම තරංග නංගි මේ ඇස් දෙක පියාගෙන අහගෙන හිටියාම කඳුකරයක් මැවෙනවා. මං හිතන්නේ ඔය ඔය තනු නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම ඒ අදහසින්ම තමයි. ඇත්තටම පදවලට පණ එන්නේ තනුවත් එක්ක. ඒකට ජීවයක් ලැබෙන්නේ ගී හඬත් එක්කනේ. ගායකයා රචකයා තනු නිර්මාපකයා කියන තිදෙනාගෙම සාර්ථකත්වයකට බලපානවා. ඇස් දෙක පියාගත්තාම මට නම් කඳුකරයක් මැවෙනවා. මොකද අර වයලින් පාට් එකක් තියෙනවා, ඒක ඇත්තටම අපිව කඳුකරයකට අරගෙන යනවා. සහ ඒ හඬ මං හිතන්නේ ගී පදවලට ජීවය දෙන්න පුළුවන් අපූර්වතම හඬක් තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන්ට තියෙන්නේ.
0: අතෙන් තව මොනවාරි කියන්නකෝ ඒකට.
1: නෑ ඇත්තටම ගීතයකින් ගොඩක් වෙලාවට අපිට අපි මේ නිකන් විනෝදයට අහනවා විතරක්ම නෙවෙයි තරංග නංගි, මේ අපේ හිතට ලොකු, ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් පීඩාවක් දැනුණු වෙලාවක නම් අපිට ගීතයකින් පුළුවන් ඒ පීඩාව සමනය කරගන්න. අපිට ලොකු සතුටක් ඇති වෙච්ච වෙලාවක වුණත් පුළුවන් 6-8 එකක් ටිකක් වේග රිද්ම ගීතයක් අහලා ඒක සතුට තව තීව්‍ර කරගන්න. අර ඒ වගේ ගීතයකට ලොකු හැකියාවක් තියෙනවා මිනිසුන්ගේ හැඟීම් සමබර කරන්න, සමතුලිත කරන්න, එහෙම නැත්නම් ඒක විඳගන්න ලොකු උදව්වක් වෙන්න. කොටින්ම කියනවා නම් ඇත්තටම දැන් අපි හුඟක් වෙලාවට මේ සමහර දේවල් පිළිබඳ ක්ෂණික තීරණවලට එනවා, සමයින ෂණික ප්‍රතිචාර දක්වනවා. අර ඒ වගේ තමන්ට එන ආවේගශීලී දෙයක් වුණත් පාලනය කරගන්න ගීතයක් අහලා පුළුවන්. මම හිතන්නේ අර තරහවක් ගිය වෙලාවක සුමට බොහොම සුමිහිරි ගීතයක් ඇහුවොත් ඒ අර බොහොම උද්වේගකාරී එහෙම නැත්නම් තරහ ගිය ස්වරූපය වෙනස් කරගන්න පුළුවන් වෙන ගීතයකට එහෙම ලොකු හැකියාවක් තියෙනවා.
0: එහෙනම් කියන්නකෝ අර කඳුකරය දැනෙනවා කියලා කිව්වනේ. මේ අර ගීතය ඇහෙද්දි සිහිල් සුළං රැල්ලේ ඒ කඳුකරයත් එක්ක තියෙන මතක කොයි වගේද කියලා.
1: කඳුකරය කියන එක මට මතකයක් කියන්නේ මේ පොඩි කාලේ ඉඳලා මගේ අම්මගේ ගම නුවරඑළිය. ඒ නිසා මේ පොඩි කාලේ දැන් නම් මෑතක නම් කෝච්චි යන්න හම්බුන්නේ නැහැ. ඒ තරම් අපි කාර්යබහුල වෙලානේ. පොඩි කාලේ ගම යන්නේ මේ කෝච්චියේ.
0: හා
1: හා. උඩරට මණිකේ දොම්රියේ කොළඹ පිටකොටුවේ නැගලා නානුවෙන් බැහැලා යනවා. ඉතින් ඇත්තට මේක හරි සුන්දරයි ඒ අත්දැකීම. මම හිතන්නේ අද දරුවන්ට ඒ වගේ අත්දැකීම් නැති එක කනගාටුදායකයි. එතකොට ඒකෙන් අපිට විඳින්න ලැබෙන දේවල් ගොඩක් තියෙනවා නංගි.
0: එතකොට ඒ කෝච්චි යන ගමන අම්මයි තාත්තයි එක්ක.
1: ඔව් අම්මයි තාත්තයි මයි කෝච්චි යන ගමනේ හොඳ අත්දැකීමකුත් තියෙනවා අමතක නොවන.
0: කියන්නකෝ.
1: දැන් සාමාන්‍යයෙන් පාන්දර පහමාරට තමයි උඩරට මෙනිකි දොම්රිය පිටකොටුවෙන් මේ කොටුව දොම්රිය වලින් පිටත් වෙන්නේ. එතකොට අද වෙනකොට ඉතත් වෙනස් වෙලා ඇති. සමහරට ඒ දවස්වල මම මේ කියන්නේ සාමාන්‍ය ටිකක් සෙනග ඉන්නවා ඒ කාලේ. මොකද මේ නිවාඩු කාලේ වගේ අල්ලලා තමයි අපි යන්නේ ගම යන්නේ. එතකොට හුඟ දෙනෙක් ගම යන කාලේනේ. එතකොට ඉතින් සෙනග කියන්නේ බොහොම මේ සෙනග පිරිච්ච දුම්රිය ස්ථානයක් තමයි ඒ වෙනකොට තියෙන. ඉතින් නගින්න දුම්රියට ගොඩ වෙන්න ටිකක් අපහසුයි එකවර. ඉතින් තාත්තා කරන්නේ අපිට කලින් අර ගම යනකොට ඉතින් බඩු මලුත් අරගෙන යන්නේ තෑගි බෝගි අරගෙන. ඒ ටිකත් එක්කම ආවයි අම්මමයි දුම්රිය මේ වේදිකාව මත රඳවලා අදාළ කරන මේ අපිට අදාළ මේ මැදිරියට තාත්තා යනවා කලින් ගිහිල්ලා ඊට පස්සේ තමයි අපිව ගෙන්න ගන්නේ. කොහොම හරි දෙයක් පණ්ඩිතකමට පොඩි කාලේ පොඩි පණ්ඩිතකමක් තියෙනවා. තාත්තා වගේම කෙනෙක් අතවනනවා දැකලා තාත්තව දැක්ක කියලා මම ගියා අම්මගේ අත අතෑරලා. දැන් අම්මට බඩු ටික තියලා මම පස්සෙ යන්නත් බෑ. තාත්තා හරියටම ඉන්න තැන මම දැක්කද කියලා අම්ම දන්නේ නැහැ. කොහොම හරි මම එහෙම ගිහිල්ලා මට දැන් හොයාගන්න බැරි වුණා. තාත්ත හිටපු මැදිරිය කෝක දිකල මට අතපහුණ. ඉතින් දැම්මන් අඩන්න ගත්ත බය වෙච්ච නිසා. ඊට පස්සේ මේ මගේ නිවස ආසන්නයේම හිටපු හිතවත් කෙනෙක් තාත්තගේ හිතවතෙක් එන්න පුතේ මං තාත්තව දන්නව මං ඔයාගේ අම්මා ළඟට ඇරලවන්නම් නැත්නම් තාත්තව හොයලා දෙන්නම් කියලා අතින් අල්ල ගත්තම් මං අත ගසනවලු.
2: බයට
1: බයට නෙවෙයි. මොකද කියලා තියෙනවනේ දන්නේ නැති අයත් එක්ක යන්න
2: නෑ.
1: කොහරි
2: වයස කීයදද
1: කටත් කොට ඉස්කෝලේ යන්නෙත් නෑ මට මතක හැටියට. මේ ඒ පස්සේ කොහොම හරි මේ මං දැන් බය වෙලා කියලා දැනෙස කොහොම හරි මාව එක්කන් ගිහිල්ලා අම්මට බාර දීලා ඊට පස්සේ දැන් මැදිරිය හොයාගෙන අම්මා දැන් තාත්ත ඇවිල්ලා බඩු ටිකක් අරගෙන මාව එක්කන් ගිහින් මැදිරියට ගොඩ උන. සමයි ගොඩ උනාට පස්සේ මේ තාත්තා මට සත්තමක් දාලා ජීවිතේට කාපු එකම ගුටිය ඒක මට පොඩ්ඩක් පාරක් දීලා. මොකද තාත්තා හොඳටම බය වෙනවා නැති වුණොත් කියලා. ඊට පස්සේ එතන ඉඳලා නුවරඑළියේ මිනානෝය ස්ටේෂන් එකට යනකම් මම ඔළුව තියාගෙන නිදිලු.
2: දුක්කට
1: ඒක නිසා දුම්රිය අත්දැකීම නම් අමතක වෙන්නෙම නෑ.
2: ඒක හරි ලස්සන මිහිරි අතීතය හරහා හමායන සුන්දර සුගීතවත් මතකයක මිහිරක්. අපි පියමැන යමු ඒ මාවත් දිගේ ජීවිතය ගැන කියන්න.

0: ප්‍රවීණ සුන්දර නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂි සමඟ මේ කතා කරන්න මං හරි ආසාවෙන් එනම කියනවා. මොකද මගේ වකට ප්‍රියතම නිවේදිකාව අදටත් එහෙම තමයි යන්නේ. ඒකනේ ඔය කතා හදාගින්න ආසම. හරි, මං යන ආයි දිල්ලක්කත් එක නුවර එළියට. මේ වෙලාවේ නම් නුවර එළියට සමහරට වැස්ස ඇති නේද?
1: වැහි
0: කාලෙට නුවරලේ කොයි වගේ ලස්සනයිද දිල්ලක්?
1: වැහි කාලෙට ඈත කඳු දිහා බලන් හිටියම නම් හරිම සුන්දරයි. ඒක හැඟීම කොයි වගේද කියන වචන වලින් මට නම් තේරෙන්නේ නැහැ අදටත්. කොහොමද අපිට වැස්ස හරි අමුතු හැඟීම් දැනවන මේ කාරණාවක්? නුවරලියේ ඇත්තට මේ කන්දින්ද ලෙහා කැන්ද බලාගෙන ඉන්නකොට වැස්ස කියන්නේ අමුතු මෙතර මිහිරි අත්දැකීමක්. ඒක හැබැයි කඳුකරේට වැස්ස වැටුණට පස්සේ, කියන්නේ වැස්සෙන් පස්සේ ටිකක් එහා මෙහා යන්න අමාරුයි. හේතුව ටිකක් අර සීතල ගතියත් එක්ක මඩ වෙලා අර පොඩි මේ අපහසුතා ටිකක් මතු වෙනවා.
0: කූඩැල්ලු
1: සමහර පළාත් වල
0: ඉන්නවා.
1: හැබැයි ඉතින් හරි සුන්දරයි. මොකද ඒක වෙනමම පරිසරයක්නේ. ඇතරම තරංගනන්ගේ අපිට වාසනාවකට ලංකාවේ හැම දේශගුණයක්ම විඳගන්න ඉඩකඩ ලැබිලා තියෙනවානේ. වාසනාවන්ත රටක්. ඉතින් නුවරඑළිය කියන්නේ වෙනමම අත්දැකීමක්. වෙන වෙන රට රටවල් වල යන්න අවශ්‍යත් නැහැ. හැම රටකම ස්වභාවය අපේ රට ඇතුලේ තියෙනවා එක එක පළාත්වල.
0: ඒකනේ දැන් මට කියනක චූටි දෝනියක් වෙලා අම්මයි තාත්තයි මැද නිදාගෙන ඉන්න අතරේ සරින් සරේ ලයිට් දදා ඇහැරිලා වෙලාව බැලුවයි කියලා.
1: මෙහෙමයි තරගනඟි. දැන් මම තනි දරුවා නිසා මට හිටපු හොඳම යාළුවෝ දෙන්න අම්මයි තාත්තයි. නෑදෑයොන්ට හිටියත් ගෙදර ඒ දෙන්න තමයි. කියන්නේ හැම දෙයකම ඒ දෙන්න තමයි. හැබැයි ගමේ මාමලගේ නැන්දලගේ පුංචිලගේ ඔය හැමෝගෙම මේ දරුමල්ලු ටික, කියන්නේ අයියල නංගිල මල්ලිලක් කළා සෑහෙන පිරිසක් ඉන්නවා. බොහොම මේ බොහොම සමගි සම්පන්න මේ දැවැන්ත පවුලක්. කියන්නේ මේ අම්මගේ පවුලේ 8 දෙනයි තාත්තගේ පවුලේ 8 දෙනේ. ඉතින් අම්මගේ පවුලේ 8 දෙනාගේ දරුවෝ සහ වැඩිහිටියෝ හැමෝම එකතු වුණාම ඒක මගුල් ගයක් වගේ.
0: නෑ ෂොක් නෑ.
1: හරිම සුන්දරයි. ඇත්තටම අපි ඒ ගමේ ගියාම කියන්නේ දරුවෝ ටිකේ අපි අයියල නංගිලා අක්කලා ඒ හැමෝම එකතු වෙලා තේ කැලේ ඇවිදින්න යනවා. ඔය ඒ යන අතරේ අපි ගඟවල් වල, දිය ඇලි වල හැම තැනම අපේ අත්දැකීම් තියෙනවා. අපි හරි නිදහසේ ගත කර තරංගනන්ගේ. ඒක හරිම වටිනවා. කියන්නේ අදටත් ඒවා ඒ අත්දැකීම් නිසා අපිට තව සමහර දේවල් තේරුම් ගන්න හැකියාව ලැබුණා.
0: මට වැවිලා පේනවා කොළපාට කඳුකරේ ආස්සේ දුවන ලස්සන දරුවෝ රෑනක්. කී දෙනෙක් ඉතර යනවද ඔය ට්‍රිප් එකට?
1: ට්‍රිප් එකක් කියන්නේ පයින් යන්නේ.
0: ඔව්, පයින් යන ලස්සන චාරිකාවක්.
1: කී දෙනෙක් ඉන්නවද? මන්ද සමනේ එක මම ඇරෙන්න අනිත් හැම පවුලකම දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ දරුවෝ. එතකොට අපි එකතු වුණාම හිතන්නේ 15ක් විතර
0: ඉන්නවා. නෑ, වැඩි හිටියෝ යන්නේ නැහැ.
1: නෑ නෑ නෑ. කිසිම අපිට මේ සීමාවන් පනවල මුකුත් නැහැ. මොකද ගමේ හැමෝම ඒව දන්නා නිසා අපිට ආරක්ෂාවකුත් තිබුණා. අද වගේ නෙමෙයි කාලේ මේ ආරක්ෂාව ගැන උනත් ලොකුවට හිතන්න දෙයක් තිබුණේ නැහැ. මොකද අනතුරුදායක වුණේ නැහැ.
0: සහ ගම්මානවල හැමෝම නේද?
1: ඇත්තටම හරිම සුන්දරයි. සහ ඒවා මේ මතකෙන් ඈත් වෙන්නේ නැති අත්දැකීම්. හැබැයි ඉතින් අදටත් සහෝදර සහෝදරිය එකතු වුණා වර පොඩි කාලේ වගේ
0: තමයි. තමයි යනවා දැවිදින්න.
1: යනවා. හැබැයි දැන් අඩුයි ටිකක්. ඉතින් කාර්යබහුලකමත් එක්ක ගියොත් නම් ඉතින් අර ඒ පොඩි කාලේ වගේම සමගිය තියෙනවා.
0: එහෙම කියනකට හිතෙන්නේ කාලයයි වියපත් වෙන්නේ අප නොවේ කියලා.
1: අපි හදවත් තාම ඒ තැන්වල තියෙනවා.
0: ඕ, එහෙනම් යංකෝපිය විදගෙන

0: Prime Colombo.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
0: ප්‍රයිම් කොළඹෝ
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
4: Music 3, 2, 1, let's go! Friday, fun day.

0: නිෂාවේ අන්තය.
1: හිමිදිරි උදෑසන.
0: නිශාන්ති. ඒ නම ලස්සනයි. ඒ කටහඬ ලස්සනයි, රූපේ ලස්සනයි. සුන්දර දේවල් හැබෑවටම අගය කරන්න ඕනේ. එහෙම නොකර යනවා නම් අපරාධේ. සබා දහම අපේ ආදරණීය දිල්ලක්කට ඇති වෙන්න හැමදේම දීලා තියෙනවා. ලස්සන බාල කාලයකුත් තියෙනවා. දැන් අපි පුංචි කාලේ ගැන කතා ඉස්සර කතා කරුවානේ. මට දැන් කියන්නකෝ, ඉස්සර වෙලා මේ මොහොතට આવොත්, වර්තමානයට આવොත්, දැන් අර පූසි පැටවුන්ට මොකද දැන් ආදරෙන් සලකනවානේ. ගොඩාක් සතුන්ට gedara ඇති කරන අයත් ඉන්නවා. එතකොට කොහේ හරි පාර දිගේ ඇවිදගෙන යන අහිංසක සතුන්ටත් මහ පුදුම ලෙන්ගතකමක් තියෙනවා. දැන් ඔය අසනීප වෙලා ඉන්නේ gedara එක්කෙනාද?
1: මගේ පූසු නෙවෙයි, තරංගනාංගි කොහෙන් ආපු අයද දන්නේ නැහැ. දැන් කන්න බොන්න දීලා අපේ ගෙදර පදිංචිකාරියෝ බවට පත් වෙලා මේ දවස්වල දෙන්නේ තදබල අසනීප තත්ත්වේ ඉන්නවා. දැන් මම මෙහෙ එන්න කලිනුත් ඒ දින එක්කන් ගිහිල්ලා බෙහෙත් හේත් කරලා සේලා ඉඳිලා ඔක්කොම ටික ඉවර කරලා ආවේ. මොකද පොඩි වෙලාවක් ඇතිනේ ලොකු දෙයක් වෙන්නේ නිසා, ඉතින් ඒ කරන්න ඕන ටික කරලා තියලා ආවා. දැන් තරමක් දුරට හොඳයි.
0: මට මතකයි ඉස්සර ඔෆිස් එකේ ගේට්වෙන් ඇතුල් වෙන තැන ඉඳන් ඉන්න බල්ල පූස දිල්ලකත් එක හරි අලුයි. ඒගොල්ලන්ට යෝගත් කෑම හරිම සොයන් පෝෂිත යුගයක් තමයි දිල්ලක් ඔෆිස් එක ඉන්න කාලේ. මේ සත්තුට විතරක් නෙවෙයි, ඔෆිස් එක ඉන්න හැමෝන්ටම, අපි හැමෝන්ටම. මට පුදුම හිතන්නේ පවුල එකම දියණියනේ. එතකොට ගොඩක් දුරට දැන් වගකීම් අඩුවෙන්නේ බාර වෙනවා ඇත්තේ. ඉතින් හුරතලේට හැදෙනවන්නේ. එහෙම තියාගෙන තොම කොහොමද රසට කෑම හදන් පුරුදු වුනේ?
1: අම්මගෙන් තමයි. ඉතින් අම්මගෙන් තමයි.
0: අම්මයි කියන්නේ වගකීම් දීලා.
1: ඔව්, අම්මා මෙහෙමයි. මට ලොකුවට වැඩ කරන්න දුන්නේ නැති වුණාට තරංගනංගි, ඒ ලොකුවට වැඩ කරන්න දුන්නේ නැහැ කියන්නේ අම්මා හැම වෙලේම උදව් කරා මගේ ඉගෙනීමේ කටයුතු වලට. හැබැයි අම්මා කවදාවත් මට කුස්සිය වැඩ එපා කියලා නැහැ. අම්මා දෙනවා මට පොඩි පොඩි වැඩ දෙනවා. මොකද ගෑනු ළමෙක් කියලා පුරුදු වෙන්න ඕනේ කියලා.
0: ඉස්සෙල්ලා මොන වැඩේද කළේ?
1: මම මතකෙන්නේ
0: පොල් ගහන්න නැති මට.
1: පොල් ගහන්න කිව්ව තර අනිත් හැමෝම වගේ මාත් කළා. පොල් ගහන පොඩි පොඩි දේවල් දුන්නා. හැබැයි ඇත්තට මේ නිසා ඒව හුරුවක් ලැබුණා. මම හිතන්නේ ඕනම ගෑනු දරුවෙක්ට ඒක වටිනවා. මොකද මේ අර සමහර වෙලාවට තේකක්වත් හදන්න දන්නේ නැණි කියලා සමහරු ආදම්බරීට කියනවා. මං හිතන්නේ ඒක ලැජ්ජාවට කරා.
0: ඔව් නේ, දැත්තට මොදෙල්ලක් හරියටම හරි. මං කටපුරා දිල්ලක්ක කියලා කිව්වට ඊටත් එහා තියෙන මහ ගෞරවණීය ආමන්ත්‍රණයක් ඇයට දෙන්න ඕනේ. අපි සින්දුවකුත් කියන්න ඕන නේද? කොයි වෙලාවටද සින්දුවක් කියන්නේ?
1: මේ වැඩසටහන අහන්න දෝනේ, වහන්න දෝනේ.
0: අහන්න අහන්න දිගට වහන්න හසිතේ ගීතයක් ඇහුවම ඇතර මේ කටහඬ ඇතුලේ නිවේදිකාවක්, ගායිකාවක්, ඒ වගේ මට හිතෙනවා කවුරුත් දන්නේ නැති සමාජ සේවිකාවකුත් ඉන්නවා.
1: ඒ වගේ දේවල් වලින් අපිට ලොකු සතුටක් ලැබෙනවා තරංගනාංගි.
0: ඔව්, ඒ වගේම සුන්දර පියකරු බිරිඳක් වගේම ලස්සන අම්ම කෙනෙක් ඉන්නවා. අපි අහමුකෝ.

0: ජීවිතය බොහෝ දේවල් කියා දෙමින් අද වෙනකොට එක්තරා තැනක ඇවිල්ලා නැවතිලා නෑ ඒත් අපි ගමන් කරනවා ඉලක්කට මොකද හිතන්නේ
1: අපි ඉතින් මෙරණකම්ම ගමනක් තමයි මං හැබැයි ඒ ගමන රේස් එකක් වෙනවට නම් කැමති නෑ සාමාන්‍ය ගමන සාමාන්‍ය දේ අත්විඳිමින් යන්න කැමති එක හැල්මි දුවන්න නම් මට ආස නැහැ.
0: ඒක
1: හදි වැටෙනවා.
0: ඒක කටහඬේම තියෙනවා. ඒක හිනාවෙම තියෙනවා. ඇත්තටම ඒක ක්‍රියාවෙත් තියෙනවා. ඔව් නේද? වේගවත් ජීවිත අන්තිමට මුකුත් විඳලා නැතුව ඇතිනේ.
1: නේ අපිට වේගවත් රේස් එකක යනකොට තරංග නම් ඉම හැම වෙලෙම කියන දෙයක් සහ තේරුම් ගත්ත දෙයක් අපිට හුඟාක වටින කියන දේවල් මග ඇරිලා යනවා අතපහ වෙලා යනවා අපි අර හොඳට වටපිට බලමින් අර කෝචිය ගමන වගේ තමයි වටපිට බල බල ගියොත් අපිට විඳින්න දේවල් ගොඩක් තියෙනවා සතුටු වෙන්න දේවල් ගොඩක් තියෙනවා එක හැල්ම එක හුස්මට දුවනකොට අරවා අපිට මග ඇරිලා පහ වෙලා යනවා දන්නෙත් නෑ
0: පහු කළාද කියලා දන්නෙත් නෑ
1: ආපස්සට හැරිලා බලන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ එතකොට
0: ඕනේ එහෙම නිවිහන හිල්ල ගිය කෙනෙක්ට අපස්සට හැරිලා මතක් කරන්න මතක තියෙයි.
1: සතුටු වෙන්න පුළුවන් මතක ගොඩක් හිතුවා.
0: මහා වේගවත් ගමන ගිය කෙනෙක්ට ඔව් ආයි මතක් කරන්නේ මොනවද? පහුනේ මොනවද කියලා දන්නේ නැහැ නේ.
1: එදියේ.
0: ආදරණීය මගේ සහෝදරියෝ ඒ දෙන්නටම සුබ මන්දාරම් රැයක්. අද හරි අපූරු රැයක්. දෙවියන්ට කන්නලව් කළා දකුණු ගහන්න එපා කියලා. මගේ හඬට දෙවියෝ කන් දීලා තරංග. වැස්ස අඩු වෙලා අහන්න පුළුවන් ඔය දෙන්නව. දිල් කාලෙකින් පරණ මතක බොහොම අයියේ හඬ එක්ක ඒ සේරම හැඟීම් ටික දෙන්න බැරි වුණත් ටිකක් හරි දීලා යන්න දිල්ලක්කේ කියලා කියනවා රමණි සුමේදා අපේ සුන්දර හිතවතිය.
1: ස්තුතියි රමණි.
0: එහෙනම් දැන්

0: ඇත්තටම
1: එතුම අපේ අතර නැතිවනත් තාමත් ජීවත්ව ඉන්නවනේ.
0: ඇත්තට
1: ඇත්තටම ඉතින් මිය ගියත් ජීවත්වල ඉන්න කෙනෙක් වෙන එකයි වටින්නේ.
0: ඇරත් මිල්ටන් මලවරාජ මහත්තයන්ගේ කටහනේ මහ මොකක්ද කියාගන්න මේ විරහවක්
1: විරහවක් තියෙනවා, දුක්බර බවක් තියෙනවා. ඒක අර විරහ ගීතයකට හොඳ පණක් දෙන.
0: ඇත්තට අනිත් පැත්තෙන් මර සතුටු ගීත ගායනා කළත් අමුතු විරහවක් දැනෙන්නේ නැද්දක්ක?
1: ඒක තමයි ඒ හඬ ඇතුළේ මේක
0: තියෙනවා.
1: පොඩි අර බිඳුනු ස්වරූපයක්
0: එක්ක දෙන්නව හගෙන ඉන්නේ. සීතල සුළං හමන අද වගේ දවසක හොඳම සුසංයෝගයක් ලෝ ඔබ දෙපළ. දිව්‍යා ගමගේ තමයි එහෙම කියන්නේ.
1: ස්තුති දිව්‍යා.

0: சொன்னா அடி சத்திட்டே.
1: ලස්සන අයිබෝන් තරංග දිල්ලක්කගේ හඬ ඉස්සල්ල මැහුණේ අපි අවුරුදු 14-15 කාලේ. අපේ අම්මා කැමැතිම රේඩියෝ නිවේදිකාව ඇය. අම්මායේ ලස්සන වැඩසටහන ඇහුවේ ගීත අහන්නේ නෙවෙයි. ඒ කාලේ ඇය කිව්වා මොන හේතුවද දන්නේ නැහැ මං ඒ කෙල්ලගේ හඬට හරි ආදරෙයි. ඇයි අම්මා අද අපි අතර නැහැලු. අක්කට එහෙම කිව්වා ආදරණීය අම්මා. ඇයි අද අප අතර නැහැ. තරංග හැකිනම් දිල්ලක්ක එක්ක සතියන්ත ගීතිල්ලී වැඩසටහනක් ඉදිරිපත් කරන්නලු. ඇයට ප්‍රිය කරන ශ්‍රවණාගාරය ඉතා විශාලයි. අපේ කාලයේ ලෑන් විත හඬ නිලියට නිදුක් නිරෝගී සුව දිවියක් පතමි කියලා සම්බුත්තේ ගමින් නාලක කියනවා.
2: නාලක බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබේ මෑණියන් මට ආදරය කළා කියපු එක ලොකු සතුටක්. ඇයට ඉක්මනින් ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඉතින් කියන්නකො මේ වැහි ගීතය හැනකොට වැස්ස ගැන දැනෙන හැඟි.
2: මං කිවි තරංග වැස්ස කියන්නේ වචනින් කියන්න තේරෙන්නේ නැහැ. අමුතුම හැඟීමක් ඇති කරන දෙයක්. මං ඔය අපේ මම ඒ දවස්වල වැඩ කරද්දී ඔෆිස් එකේ ජනේලයක් තිබ්බ. ඈත වෙල් පේනවා, වෙල් යායක් පේනවා. වහින වෙලාවට මං එතනට ගිහිල්ලා බලාගෙන ඉන්න හරි ආසයි. ඇත්තට මේක දැනෙන්නේ මොකද්ද කියන්න මට අදටත් තේරෙන්නේ නැහැ. අමුතු හැඟීමක් දැනෙනවා.
1: ඒ වැස්සත් එක්ක දැනෙන හැඟීම නිකන් ඒ කියන්නේ කම්මැලිකමද උද්‍යෝගයේද කියලා හිතා ගන්න බෑ.
2: ආදරණීය වගේම හරි පාළුවක් දැනෙන එක එක හැඟීම් මිශ්‍රණයක්.
1: පාළුවද ආදරේද කියලා හිතා ගන්නත් බෑ. ඔව් ඇත්ත තමයි. ඉංග්‍රාණි දිනේෂ් ටේලර්ස් එකෙන් හිතවතෙක් මැසේජයක් දීලා තියනවා. ගොඩාක් ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා. අතීත මතක ගොඩාක් ඇහැරෙනවා කියලා කියනවා. දිල්ලක්කයි කටහඬ ඇහෙනවත් එක්කම මම දන්නවා මේ වැහිබර හසයට ඉඳගෙන අද මේ ගීතවත් හඬ අහගෙන ඔබ නිවෙනවා කියලා. ඔබ කියන්නේ මන් නිවෙන්නේ නැහැ කියලාද? මාත් එච්චර තමයි.

0: ඇත්තටම හැම මතක තියෙන ගැහැණු ළමයි ඇති නේද දිල්ලක්ක?
1: ඔය ගීතයත් ඒ වගේ එකක් තමයි. මේ අත්දැකීම අපි අහලා තියෙන විදිහට දන්න තරමින් සුජතත්නායක මහත්මියගේ අත්දැකීමක් තමයි කියලා තමයි මම දන්නේ. ඇයත් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා අවසානයේ ඇය විවාහ කරගත්තේ ඒ වැස්සට උදව් වෙච්ච කෙනාව තමයි කියලා තමයි ඇය මේ අහගෙන හිටියොත් ඇත්තටම මේක ඇත්තද නැත්තද කියලා අහගන්න පුළුවන්. මම එහෙම තමයි අහලා තියෙන්නේ මේක ඇයිගේ අත්දැකීමක් කියලා.
0: මහා වැස්සක ගෑන ළමෙක් ඉන්නවා. එයාගේ අතේ දෙතකට කුඩේ තියෙන්නේ
1: නෑ නෑ
0: නෑ නෑ පිරිමි ළමයාගේ අතේ. අනේ කියන්න කොයිද?
1: ඇයට ඉතින් වැස්සෙන් මුවාවිලා යන්න උදව්වක් ලැබිලා තියෙනවා. එදා ඉඳලා ඉතින් මග බල බල ඉඳලා තියෙන මේරුව නැවත දකින්නක.
0: දැන් හොඳ වැඩේ කියන්නේ හොඳ වෙලාවට වැස්සේ නැත්තම් ගෑනු ළමයි සමානේ ලේසියකින් එහෙම කුඩේ යටින් අරන් යන්න අමාරුයිනේ.
1: ඔව් ඒකටත් මොකක් හරි සංසාරික හේතුවක් තියෙන්නේ නැති
0: නේද? එදාටම වහින්න කුඩේ ගෙනියන්න නැති වෙන්නේ. දැන් ඒව සමානේ චිත්‍රපටිවලන වෙන්නේ නැහැ අත් ජීවිතෙත්. ඒක සංසාරික හේතුවක් නම් ඒවට ඉඩකඩ තියෙනවා නේ. දිල්ලක්කගේ කටහඬට ගොඩාක් ආදරෙයි කියලා කියන දිනේෂ් 0711 95 95 95 එන්න කතා කරන්න දිල්ලක්කා ගැන හිතන දේවල් කියන්න. සුබ සන්ධ්‍යාවක් ආදරණීය තරංග. අද මැදිරියට පායපු හඳ දිල්රුක්ෂි මෙනවිය. දිල්රුක්ෂි මෙනවිය ඒ කාලේ ඔබ වගේම අපි ආදරයෙන් රසවිඳපු කතිකා වදන් පෙළක් එක කාලෙක. යම් නාලිකාවක් හොල්ලපු කටහඬක් හැමදාම ආදරේ. නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා සංදීප නුවරඑළියෙන්. ඔන්න දිල්ලක්කගේ ගමෙන් අද මෙහෙට වැස්සයි හුලගයි හොඳටමලු.
1: එහෙමද සංදීප? මේ ස්තුතිය ඇත්තට මේ ප්‍රතිචාරයට ගමේම කෙනෙක් වෙච්ච එක තවත්
0: සතුටුයි. මට නම් ඔක්කට වැඩිය සතුටුයි. මට හිතනවා දැන් මේ වැඩසටහන මෙහෙ දාලා දිල්ලක්කත් එක්ක දුවන්නේ නුවරඑළියට. අද මෙහෙට වැස්සයි හුලඟයි හොඳටම. දැන් මම ඒක හරිම චමත්කාරයෙන් හිතුවට දැන් එහේ නිකන් දවසට සීතලයිනේ.
1: ඔව් ටිකක් හුලං වැස්ස තියෙනකොට එළියට බයින් අමාරුයි තරංග. දැන් ඇත්තම කියනවා නම් අපි දවස්වල විහිළුවට වගේ කියන දේක් තමයි නුවරඑළියේ හැමදේම හොඳයි ඔක්කොම හොඳයි. කොච්චර ලස්සනට ඇන්ද ස්විට එකක් දාගන්න ඕනේ එකට උඩින්.
0: ඕනේ ඇත්ත නේද?
1: ඒ කියන්නේ නැත්තම් ඉන්න අමාරුයි. හැබැයි දහවලට ටිකක් අර හරි සනීප රස්නයක් කියන්නේ ඉරව්ව සනීපේට දැනෙනවා. නමුත් හවස් ජාමේ මීදුම බැහැලා සීතල ටික ටික වැඩි වෙනවා. කොටින්ම කියනවා නම් බිත්තියක අත තිබ්බත් බිත්තියත් සීතලයි නයිස් කැටර්.
0: ඒ ඔක්කොම මට විස්තර කරද්දි මම බලාගෙන ඉන්නා එකේ හිනාව අර පේලියට කිසිම අඩුවක් පාඩුවක් නැතුව මේ හැදිලා තියෙන දත් පේලි ටිකක් තියෙනවා. කිරවියෙක් වගේ කතා කරන නිල්ලක හරිම ලස්සනයි. ඒ කටහඬට ඔබින පෙනුමම හිත නිවනවා. ඉතින් මේ අද දැන් මේ ප්ලේලිස්ට් එක ඔය 8න් විතර පස්සේ සුන්දර නිවේදිකාව නිශාන්ති දිලරුක්ෂි තමයි තෝරන්න මේ ගීතාවලිය විඳින්නම්.

0: මගේ ආරාධනා හැමදාම හරිම ආදරෙන් පිළිගන්නවා මේ සුන්දර නිවේදිකාව. තරංගා හොරා වගේ ඉඳගෙන එතුමියගෙන් ගොඩක් දේවල් හොරා අරගෙන, නැත්තම් එතුමිය ලෝභ නැතුව ඔයාට දීලා අද පැය දෙක දුන්නා වගේ. ඉහළ කළමනාකාරීත්වයට කියලා අඩුම ගාන හැමදාම පැයක්වත් වෙන් කරලා දෙන්නලු. අත නවය පැය ඔය දෙන්නම ඉන්න ඕනේ විදියට. ලස්සන හිනාවට වෙනමම ගුවන් කාලයක් දෙන්න කියලා ඉන්දික සමරනායක කියනවා. කිරිවලට කිතුල් පැණි වගේ තකට තකළු. හරි ලස්සනයි ඒ උපමා, කිරිවලට කිතුල් පැණි. හරි හරි, මන් දන්නවා කිරි කවුද කියලා. කිරි දිල්ලක්ක, මන් තමයි කිතුල් පැණි. මම මේ පැණි වෙනවා. දිල්ලක්කත් එක වැඩසටහන ඉදිරිපත් කරනකොට මට හිතෙන්නේ නැහැ මම නිවේදිකාව කියලා. මම තරංග නංගිමයි. ඉතින් කියන්නක දැන් දිල්ලක්කා, නිවේදිකාවක් වෙන්නද හීනයක් තිබ්බේ?
1: අනේ නෑ, මට මොකක් සම්බන්ධවත් හීනයක් තිබිලා නෑ තරංග.
0: ඉතින් හීන ඕනේ නෑනේ. ඒ කියන්නේ හැම හීනයක්ම හැබෑ කරලා දෙන ලස්සන අම්මෙකුයි තාත්තෙකුයි දෙපැත්තේ නිදියකින් මැදින් ඉන්නකොට දුවෙක්ට වෙන හීන මොකටද?
1: එක හේතුවක් තමයි මට එහෙම විශේෂ හේතුවක් නොතිබ්බේ. මේ අර මට නිදහසේ හැදෙන්න ඉඩ දීලා තිබුණා. ඒ නිසා මට අර අවශ්‍ය ගමනම නොදැනුවත්වම සැකසුණා ඒ නිදහස නිසා. ඒ නිසා ඇත්තටම අමුතුවෙන් දැන් ඇත්තටම දැන් දරුවන්ට ඊට වැඩි සෑහෙන වෙනසක් තියෙනවනේ. එයාලට මේ අරමුණු තියෙනවා, ඇත්තටම කියනවාගේ හීන තියෙනවා, තමන්ගේ ටාගට් එකට යන්න මේ උනන්දුව කැපවීම හැමදේම තියෙනවා. බොරු කියන්න ඕනේ මන්නම් පුංචි කාලේ මේ පුළුවන් තරම් ජීවිතේ ලැබෙන හැම තැනම වින්දා, නිදහසේ භුක්ති වින්දා. මේ එහෙම හීනයක් නම් තිබුණේ නැහැ වෙයි.
0: දිල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ආදරේ ගොඩක් ආදරණීයම හඬක්. කෑගල්ලෙන් නදී කියන්නේ.
1: ස්තුතියි නදී. සතුටු එහෙම අහන්න
0: ඇත්තට.
1: අපි පෘථග්ජන මිනිස්සු විදිහට අපිව අගේ කරනකොට වචනෙන් නොකිව්වත් හදවතින් එන ලොකු සතුටක් නේද?
0: ඔව් මටත් සතුටුයි. දිල්ලක්කට වැඩිය මගේ හස් දිලිසෙන්න ගන්නවද මන් දන්න. ආදරණීය තරංගා, ඔබ අපිට මේ සමීප කළ ඔබේ හිතවතිය අපිට දෙන අත්දැකීම් බොහොම වටිනා. නිකවැරටියෙන් චම්පික ලලිත් තමයි ඒ විදිහට දිල්ලක්ක ගැන කියන්නේ.
1: ස්තුතියි චම්පික.
0: දැන් මේ ප්ලේලිස්ට් එකට මේ තෝරපු සින්දුවත් හරිම, කියන්නේ නොස්ටැල්ජියානු මතක අතීතයත් එක්ක හාරා විසින මේ සංගීතය හෙනකොටම දැනෙන්න ගත්තා. ඉතින් කියන්නක දිල්ලක්ක මේ ගීතයේ විශේෂත්වය?
1: මේ ගීතය නංගි මේ නීලා කියන චිත්‍රපටයේ මම ওই දර්ශනේ දැක්ක මම ටිකක් පොඩි ඒ කාලේ. හැබැයි අදටත් ඒ කාලේ නම් ඒකට ආස හිතුණා කියලා විශේෂයක් තිබුණ නැහැ. හැබැයි පහු කාලීනව ඒ සින්දු වල අපි එක එක විදිහටනේ ගීත රස විඳින්නේ. සමහරවිට වචන, සමහර වෙලාවට ඒකේ ගීත තනුව. අර ඒ විදිහට මේ ගීතේ මේ වචන තනුවත් කියන දෙකම මේ හරි අපූරුයි. ඒකට හොඳ සුසංයෝගී වෙන හඬ පෞෂයන් දෙකකුත් තියෙනවා. අහන්න ආස හිතෙන.
0: දැන් මේ චිත්‍රපටය නරඹනකොට කුඩා කාලයේද?
1: ඔව් පුංචි. මම මතක හිටියට රූපවාහිනි ආපු නාලිකා ආපු
0: කාලේ.
1: ඔව් මුල්ම කාලේ චිත්‍රපට වරින් වර පෙන්වන්නේ. ඒක මට ලොකු චිත්‍රපටයේ පිළිබඳ ලොකු මතකයක් නෑ. හැබැයි ওই ගීතේ ගැන යන්තම් මතකයක් තිබුණා. රමී ඒ කියන්නේ මිය ගිය තැනැත්තියක් පෙනී හිටිනවා මේ ගීතේ. රමී මොනද ජනිල් රෙදි හුලගේ පාවෙනවා රාත්‍රියක දර්ශනයක්. පෙම් ප්‍රාර්ථනා ඉටු වීතියේ මේ රාත්‍රිය කියලා ගීතේ කියන ඒ වගේම ඇත්තටම රාත්‍රී දර්ශනයක් තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා නෙමෙයි ගීතයට ආස කරේ. මට මේ ගීතේ හරියට දැනෙනවා. හරි ලස්සන විඳින්න පුළුවන් ගීතයක් කියලා හිතෙන.
0: ඔව් සමහර ගීත හරි ආත්මීයයිනේ. හේතුවක් නැහැ ඒ සංගීතයේ වචනයේ කටහඬවල් එක්ක. අපිට මොකද්ද අපිවත් දන්නේ නැති අමුතු සාංසාරික හුරුවක් තියෙනවානේ.
1: විඳින්න පුළුවන්
0: වටිනාකම්. එහෙනම් විඳින්නක

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: பாரம்பரிக ஆயுர்வேத வட்டுருவக் அனுசாரேன் சித்தாலேப கேக்குலோ பேபி சபன் බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahan Jani Ek De Dunu Mavata Satye Davaswala Ude Dahayata
0: Jani Yat Vedi Vela
2: Mandaram Re
3: මතක අතරේ අපිව ජීවමාන කරවන ගීත ලියන්නේ ඇත්තටම ගේය පද රචකයන් නේද දිල්ලක්කා
4: අනිවාර්යෙන් ඇත්තටම ඒ පද වලින් කරන්න පුළුවන් ලොකු පෙරලි තියෙනවානේ අපේ හිත ඇතුලේ
3: ඔව් දැන් අපේ මේ net fm කණ්ඩායමේ ඉන්න පූර්ණ කියලා සහෝදරෙක් හැබැයි ඔහුගේ වාසගම වම දේශබන්දු කියන වාසගම ඇහුවට පස්සේ ඒ නමත් එක මතක් වෙන සුවිශේෂී නමක් තියෙනවා ඒ තමයි ශාන්ත දේශබන්දු කියන ගේය පද රචකයා. ඒ තමයි ලියපු ගීත ගොඩක් තියෙනවා.
4: තියෙනවා ලස්සන අපූරු ගීත තියෙනවා. මට ඔහු මුණ ගැහිලා තියෙන වාසනාවකට.
3: ඇත්තද?
4: ඔව් අපේ කාර්යාලයට ආපු ගියපු වෙලාවල් වලදී මුණ ගැහිලා තියෙනවා. දැන් එතුමාගේ පුතණුවන්ව මේ මැදිරියේදී මම දකින්න ලැබුණාම එකවරම මේ
3: තාත්තගේ මූණෙන් ඉතින් පුතාගේ මූණෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් මට හිතන අද මේ අපේ පූර්ණ සහෝදරයාටත් මැදිරියට එන්න කියලා ශාන්ත දේශබන්දු මහත්මයාගේ ලස්සන ගීතයක් ප්‍රචාරය කරන්න. හැබැයි මේ ගීතේ ප්‍රචාරය කරමු කියන ඉල්ලීම කළේ දිල්ලක්කා.
4: ඒකට හේතුවක් තියෙනවා තරංග මේ අපි තරංග නංගිත් මමත් අපිත් එක මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝමත් දන්න හිතවතියක් තමයි අනුරාධා පෙරේරා. ෂෙල්ටන් පෙරේරා මහත්මයාගේ දියණිය සශි පෙරේරා මහත්මියගේ ෂෙල්ටන් පෙරේරා මහත්මයාගේ දියණිය ඇය අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ නාලිකාවේ කටයුතු කරන අතරවාරයේදී අලුත් ගීතයක් නිර්මාණය කළා අපේ ආයතනයෙන්. මේ කියන්නේ ඒ නාලිකාවෙන්ම තමයි ඒ ගීතය නිර්මාණය කළේ. ඒ වැඩේ බාර දුන්නේ ශාන්ත දේශබන්දු මහත්මයාට තමයි ගියේ පැද්ද සංකල්පනාව ගොනු කරන්න. ඉතින් අපූරු ගීතයක් නිර්මාණය වුණා. ඇය අපූරුවට ගායනා කරලා තියෙනවා. මට හිතුණා ඉතින් අපි දන්න හිතවතියක් මේ කාරණා ඔක්කොම ගලප ගත්තාම මේ ගීතය තෝරගමු කියලා.
3: ඔව්වනේ. ඒ විතරක් නෙමෙයි මේ ඉතින් පූර්ණ සහෝදරයා යෝජනා කළා මගේ තාත්තා ලියපු සින්දුවකුත් අපි වැඩසටහනේ දාමුකෝ කියලා. එහෙම යෝජනා කරන්නම දෙයක් නැහැ. ඒ ගීත අපි ප්‍රචාරය කරන සහ ප්‍රචාරය විය යුතු ගීත. තාත්තගේ වචන පෙළේ ආයි ඇහෙනකොට පුතෙක්ගේ මූණ කැඳෙන සතුටත් බලාගෙන අපි මේ පැත්තේ ඉඳන් මේ ගීතය අහනවා. ඔබත් අහන්න.

0: අද ප්ලේලිස්ට් එක ගොඩක් ලස්සනයි කියලා කියනවා. කෝ කවුද? ඉතින් නමකෝ ලස්සන ගෑනුලාම ප්‍රොෆයිල් පික්චර් කියන ලස්සන පින්තූරයක් තියෙන හා කමන්න. ඔන්න අද මන්දාරම් රාත්‍රිය හරිම සුන්දරයි. ඔබලා දෙදෙනාව ආදරෙන් අහගෙන ඉන්නේ. දිල් සොයරියට සුබ අනාගතයක් වේවා කියලා කන්තලේ ජයන්තිපුරින් සන්ධ්‍යා කියනවා.
1: ස්තුතියි සන්ධ්‍යා.
0: ඔන්න කැමැතිම කටහඬක් ඇත්තටම හිතන වෙනවා කියලා මාදිපල ඉඳගෙන තරංග හර්ෂණී කියනවා ආදරණීය දිල්ලක්කට.
1: ස්තුතියි තරංග. නිකන් අමුතු පණක් කෙනවා
0: ඇහෙනකොට. බලමු ගම්පල ඉන්දික සංජීව දිලෘක්ෂයක්කට කැමතිම සින්දුවකින් කොටසක් කියන්නලු. මට කියාගන්න බැරුව තිබ්බ එකක්. දැන් කියමු ඉතින්. හරි අසරණ.
1: අපි කතා කරමු කකේ මේලිමිටු කරමු. මේලිමිටු කරමු. මම ගීතයක් ඔලුවට එන්නේ.
0: හරි හරි හරි. කොහොමත් කිව්වනේ කලබලෙන් දුවන ජීවිතයක් නැහැ කියලා. එතකොට සින්දුවේ එළියට එන්නේ හැමින්. සින්දුවක් ඔලුවට එන්නේ හැමින්. තේරුම් ගන්න යන්නේ කට්ටිය. මන්දාරම් රටයි විනාඩි 32. වෙලාව යනවා දැනෙන්නත්. කාලෙකින් යාළුව දෙන එකම් වෙලා කතා කර කර ඉන්නා වගේ තමයි දැනෙන්නේ. දිල්ලක්ක කියන්නකො මේ සත්තා සීපාවට මේ තරම් බැඳෙන්නේ ඇයි කියලා. අම්මයි තාත්තයිත් ඒ වගේ ආදරය කළාද?
1: ඌ අම්මයි තාත්තයි විතරයි නෙමෙයි තරංග, මගේ ආච්චි අම්මත් එහෙමයි. අපේ පවුලේ ගොඩක් අය එහෙමයි. මම හිතන්නේ ඒක මේ ජානවලින් ඇවිල්ලාද මන් දන්නේ. හැබැයි ඒක අපේ ඔක්කොගේම තියෙනවයි පුරුද්ද. අපිට ඇත්තටම මේ මන්ද මට ඒක විස්තරකම් තේරෙන්නේ. එහෙම ආදරයක් කරුණාවක් හිතට එනවා. ඉතින් පාරක දැක්කත් ඉතින් ඒක එහෙම තමයි.
0: ඒගල් පව් කියලා හිතනාද?
1: ඔව්. මෙහෙමනේ මිනිස්සු වෙච්ච අපිට කන්න නැති වුණු තිල්ල ගන්න පුළුවන්. සතා සීපාවට එහෙම ඉල්ලන්න බෑ. අපිට තේරෙන දේ අපි ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕනේ.
0: නෑ ඇස්සල කඳුළු දෙයියනේ. බලන්නකෝ මේ සබහා දහම මවපු සුන්දර කාන්තාවක් ඇතුළේ තියෙන හෘදයාංගම ගතිය, ඇස් වලින් එන විදිය, සත්තා සීපාව ගැන කියද්දි ඇස් දෙකක් අඳුලින් තෙමෙනවා කියන්නේ හිත ගැන කවර කතාවද? ජීවිතේ මං හිතන්නේ කාන්තාවකට ලැබිය යුතු මෘදු බව සහ ප්‍රේමණීය බව, ස්ත්‍රීත්වය කියන එක හරිම මනාව මං දකින කෙනෙක් දිල්ලක්ක. මං ඒක හැමතිස්සෙම ඒක කියන්නේ මං කැමති දිල්ලක්ක වගේ කාන්තාව මේ රට ඇතුලේ වැඩි වෙනවට. මාත් පොඩ්ඩක් ඒ වගේ වෙන්න උත්සාහ කරනවා. ඒ තරම් බෑ. ඉස්සර මම නිවේදිකාවක් වෙන්න හීන දකින කාලෙත් මම දිල්ලක්කගේ කටහඬට හරි ආසයි. ඒ ආසාව හින්දම කාලයක් තිස්සේ මං කතා කරද්දි මගේ කටහඬ අස්සෙන් දිල්ලක්කගේ කටහඬත් ඇහුණා. වෙන හේතුවක් නෙමෙයි, මම දිල්ලක්කට තිබ්බ රසිකත්වයේ හින්දා. ඒ වගේ මම වගේ තව අංකුර නිවේදිකාවන් ගණනාවක් ඒ කාලේ දිල්ලක්කට ආසාවෙන් මේ ශේෂ්ත්‍රයට එන්න තිනේ. මේ අපූරු ගීතයක් දිල්ලක්කගේ තේරීමක් කියන්න ටිකක් විස්තර ටික
1: තරංග. දැන් ඇත්තටම අපි ගීත අහනකොට ඒ කාලේ මේ කාලේ එහෙම කාලෙවල වෙනසක් වෙන්නේ නැහැ. අපිට ගීතේ විඳින්න පුළුවන්ද කියන එක විතරයි වැදගත් වෙන්නේ. නවකද, ප්‍රවීණද, මොනවත් එහෙම විශේෂණ පද අවශ්‍ය වෙන්නේ නැහැ. ගීතයක් කියන්නේ විඳින්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. එතකොට මම තෝරාගත්ත මේ ගීතයත් විඳින්න පුළුවන් කියන තැන තියෙන ගීතය. මොකද චාමර වීරසිංහ කියන අති දක්ෂ ගායන ශිල්පියෙක් මෑත කාලයේදී අපිට එකතු වුණු. මං හිතන්නේ අති දක්ෂයි කියන එක තේරුම් ගන්න පුළුවන් බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ හදවතේ ගායකයා කියලා. ඇත්තටම ඔහු ඒ ගී හඬ මුලින්ම ඔහු වෙනත් ගීත ගායනා කළාට පසු ඔහු ඔහුගේ අනන්‍යතාවයක් ඇතුව ගායනය කරන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මිනිසුන්ගේ හිතවලට කතා කරන්න පුළුවන්, අමතන්න පුළුවන් හැඩක් බවට පත් වෙලා තියෙනවා.
0: දැන් එතකොට අසන්නගේ ඉල්ලීම ගීතේ
1: අකිමු.
0: මේ ගීතේ පස්සේ අමතක කරන්න හැලේ නේද?
1: නෑ. සින්දු කියන එක ඉතින් මගේ පිස්සුවක්. මේ වෙලාවේ සින්දුවක් මතක් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
0: හරි, දැන් එමුට ඔලුවට ඒ පොඩ්ඩයි මොකක්

0: ඔන්න අපිත් රෝසපති අතුරාල වේදිකාව සූදානම් කළ තියෙන්නේ. ආදරණීය නිවේදිකාව නිශාන්ති දිල්රක්ෂිත වේදිකාව බාර දෙන්න යන්න ඊට කලින් මේ මැසේජ් එක කියලා ඉන්නම්. දිල් සහ තරංගා දෙදෙනාම හඬ අවකාශයේ ස්තරම් සන්නාම යුගලක්. අද එහෙම ඒවා නැති තරම් මන්දාරම් රැ එක්ක මේ ගෙවෙන ලස්සන රාත්‍රිය මොන තරම් අපූර්වද කියලා කියන නාලක. ඒ වගේම ඌ කියනවා දිල්ලක්ක දවසක් ඉන්ද්‍රාණි පෙරේර මහත්මියගේ ඉරට අගිකරු ගීතය සජීවීව රහාට ගැයුවලු අදත් පුළුවන් වෙයි කියලා කියනවා. දැන් ගීතයක් ඔන්න මතක් කරලා දුන්නා. දැන් ඔළුවට සින්දුවක් ආවේ නැහැ. ඔන්න දැන් අසන්න මතක් කරලා දෙනවා සින්දු.
1: ඉන්ද්‍රාණි පෙරේර මහත්මියගේම ගීතයක් කියන්නේද තරංග?
0: අනේ කියන්නකෝ.

0: ఆకలు కిల్లు మమై.
1: ఇచ్చరదు సుదుకెళ్ళే కలుకెళ్ళే కానీ ඉතින් කියන්නකෝ ඒ කාලේ කී දාහක් මේ කෙල්ලව හොයන්න නැද්ද? ඒක ගැන අහන්න නැතුව යන්න බෑනේ හැමදාම. මං හිතනවා නෑ නෑ දිල්ලක් අගෙන් මම නංගි කෙනෙක් විදිහට අහන්න ඕනේ නෑ. මම අද පණ්ඩිත ප්‍රශ්නයක් අහන්න. ටිකක් කියමුද ඒ ගැන?
0: එහෙම කවුරුත් එහෙම එහුවද මම දන්නේ තරංග.
1: ඒ වුණාට කෙනෙක් හම්බුණා නේද?
0: හොයලා දුන්නා.
1: ඇත්තටම හොයලා දුන්නා නේ. මට පේන්නේ ඇත්තටම අම්මයි තාත්තයි එක හරි ආදරෙන් උස්මහත් වෙච්ච පවුලේ එකම දියණියා හරිම ලස්සනට ගෙදර චාම්ම හුරුවට හැදිලා ඊට පස්සේ ප්‍රේම සම්බන්ධතාවයකුත් නැතුව ඉඳලා බලන්න ඇත්තටම ඕනේ මම්මෙක් තාත්තෙක් කැමතිම විදිහ දුවෙක්කොම ගෙදරින් හොයලා දුන්න යෝජනාවකට අනුව තමයි විවාහ වෙන්නේ. ලස්සන පුතාලා දෙන්නගේ අම්මා කෙනෙක් මේ වෙනකොටනේ. අපි හැමෙන් විස්තර කතා කරමු. හැමෙන් විස්තර කතා කරන්න වෙලාවකුත් නැහැ දෙයනේ. ඇයි යන මෙච්චර වේගෙන් වෙලාව යන්නේ?

0: Mandaram Ratriya Agnina Velav Atai Hatalis Pahai
1: Velava Oba Veta Gena Enne
2: Cinderella Wage Mannan Inne Mama Bera Ganna Kavurut Tanakam
3: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් කෙනා, මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්යක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
2: කතා කරන්න 0777 300 940.
4: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
7: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
8: තාමත් සීට්ටුවට ගෙවනවද?
7: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
8: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
9: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011 52.3.
10: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
11: ඉගෙනුමට හොඳ මාතෘකාවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336.
12: ඇයි සුගර් කියලා මූණෙල්ලගෙන සෙවණගල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 3131 540.
13: Music. 3, 2, 1, let's go.
14: Friday, fun day.

0: Nelumie. Mama tharima asani wedi kawak. Handa heddi thawama maaru huru purudu bawak danenawa. Harima adaraniyai kiyala kiyanawa Lakmali. Ape sundara dillakkata.
1: Lakmali stuti.
0: Taranga adaraniya katha bahaye kathada ahunath මේ හිත නිවන තරම් කියලා කියනවා දීපිකා ඩුබායි වල ඉඳලා.
1: ඉතිරි ඉඳලා සතුටුයි ස්තුති.
0: දැන් හරිම ලස්සන කතාවක් මෙන්න මෙහෙම කිව්වොත්. එකමත් එක දවසක එකමත් එක රටක ලස්සන සුදු දූ කුමාරිකාවක් හිටියා. එයාට හිටියා හරිම ආදරබර තාත්තා කෙනෙකුයි හරිම සුන්දර අම්මා කෙනෙකුයි. එයාට සහෝදර සහෝදරියෝ කවුරුත් හිටියේ නැහැ. අම්මයි තාත්තයි ඒ දෙන්නට තිබුණ ලොකුම වත්කම හැටියට සැලකලා මේ දුවට පුළුවන් තරම් ආදරය දුන්නා. මේ ආදරයට හැදී වැඩුණු මේ ලස්සන දියණිය තව ආදරයක් හොයන්නේ නැති තරමටම ආදරෙන් පිරීලා හිටියා. ඊටත් පස්සේ එකමත් එක රටකින් ආව කුල කුමරුවෙක් ඇව කැඳගෙන ගියා. ඊටත් පස්සේ ඒ ලස්සන කැදැල්ලට රෝස කුමාරයෝ දෙන්නෙකුත් ආවා. පුතුන් එක උස් මහත් වෙද්දී එකමත් එක දවසක ජීවිතය කියලා කියන්නේ විශේෂයෙන් දිල්ලක්කට පවුල එකම දියණිය හින්දා ලොකු බර දේවල් අම්මයි තාත්තයි දෙන්න නැතුව ඇතිනේ. සරලව සැහැල්ලව ගෙවියන්න ඇති. දැන් මම මේ වැඩසටහන ඉවර වෙන තත්පරෙම වෙනකල් හිටියා තාත්තා ගැනයි මේ අහන්නේ මං. තාත්තා අසනීපෙන් ඉද්දි මමත් දැක්ක අකකොයි තරම් ලොකු කැපකිරීම් ගොඩක් කළාද කියලා. මම දැක්ක මහා සුන්දර ආත්මීයව සාංසාරික වෙන පියසෙනෙහස රකින්න දියණයක්. මොනවා හරි කියන්න තියනා දැක්කේ.
1: ඒක අගට හපු එක හොඳයි. මොකද මේ ඕක ඊට පස්සේ මට වචන අමතක වෙනවා තරංග. ඒක ඇත්තටම ලොකුවට දිගට කියන්න බෑ. මං දන්න තරමින් තාත්තමට දෙවි කෙනෙක් වගේ. මට පුළුවන් උපරිමෙන් රැකබලා ගත්ත එක තමයි මම කලි. මගේ වගකීම යුතුකම විදිහට. මං හිතනවා මගෙන් උපරිමේ ඒ කටයුත්ත කෙරුණා කියලා.
0: එතකොට අද මේ වෙනකොට රැකියාවෙන් තිවත් වෙලා අම්මව බලාගෙන ගෙදර ඇත්තටම ඒ කියන්නේ මමත් ඒක කල්පනා කරනවා. අපි ජීවිතේ අපිට පුංචි කාලේ අම්මේ අම්මේ තාත්තේ තාත්තේ කියන වචනත් එක්ක මහ පුදුම ආරක්ෂාවක් මේ හැමදේම හම්බ වුණා. හැබැයි අපි උස් මහත් වෙද්දී අපේ ලෝකය විශාල වෙලා වගකීම් එක්ක අපි ඉන්නවා. හැබැයි අම්මලා තාත්තලාටත් හිතෙනවා ඇති අර වයසට යනකොට ඒගොල්ලෝ දරුවෝ ළඟ හිටියානම් කියලානේ.
1: මං හිතන්නේ දරුවන්ගේ යුතුකමක් එක. එයාලව හැමදාම ජීවතුන් අතර ඉන්න තුරාවට සතුටින් පහසු වෙන්න රැකවරණය දෙන එක.
0: අද අම්ම ළඟට වෙලා ජීවිතේ ලස්සන කාලයක් විඳිනවා නේද අපහු?
1: වැඩි වැඩි.
0: බෑග් එක ඇතුලේ තියෙන ටිෂු කඩදාහිය වැඩසටහනේ දෙපාරක ඕනේ වුණා. එකක් සත්තු ගැන හද්දි, බල්ල පූසු ගැන හද්දි. ඊට පස්සේ ආදරණීය අම්මයි තාත්තයි ගැන කියද්දි.
1: අද මේ වෙනකොට තරංගා මේ අම්මා මේ වචනයක් පාසා අහගෙන ඉන්නවා. මම දැන් ගෙදර ගියාම මෙහෙම කිව්වා නේද, මේ මෙහෙම කිව්වා නේද කියලා අකුරක් නෑර මගෙන් ආයිමත් අහනවා.
0: අනේ අම්මගේ නම කියන්නකෝ.
1: මාලි ජයසිංහ.
0: ලස්සන නමක් මාලි ජයසිංහ.
1: මට මතකයි ඉස්සර තාත්තා ඔය මාලි කියන කොටස පාවිච්චි කරලා තියෙන ගීත විහිළුවට වගේ අම්මට කියනවා. ඒක හරි සුන්දරයි.
0: ඔව්නේ හරි
1: දෙන්න දවසට.
0: ඒ කියන්නේ හරි ලස්සන අතීතයක් ඒක ඇත්තටම. මේක ඇත්ත සුරංගනා කතාවක් වගේ.
1: මම හිතන්නේ තරංග ওই ගීතයට එහෙම නැත්තම් මේ මේ මේ පැත්තට යොමු වෙන්නේ නැත්තේ මේ අම්මයි තාත්තයි දෙන්න හොඳ රස විඳින්න දෙන්නෙක්. හොඳ අසන්න දෙන්නෙක්. ඒ හුරුව වෙන්නේ නැති මට ලැබෙන්නේ
0: නැත්තේ. ඔව් ඉතින් ආයි තව දිව්‍යමය ඒ කියන්නේ දිව්‍ය ලෝකෙන් එනව දිව්‍යමය ලක්ෂණ ටිකකුත් තියෙනවා. මාලි ආදරණීය අම්මට කියන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන දෙව් දුවක් ඔබ දෙපළ අතරට.

0: හා කියා දෙන්නකො එනම් ප්‍රේමය නම් කිමැයි කියා.
1: ප්‍රේමය ගැන නිර්වචන හරි අමාරු දෙන්න. ඒක මන්ද ඒක හදවතින් උපදින එකක්. කොටිම කියනවා නම් ඒක අවංක සිතුවිල්ලක්. එහෙම ව්‍යාජනං ඒවැ පැවැත්මක් නැහැ. මම හිතන විදිහට තරංග ආදරේ ප්‍රේමය කියන දේ හැමදාම අලුත් වෙන්න ඕනේ. දැන් අර කතාවට කියනෝ නෙමේ විවාහ වුණා නම් විවාහයෙන් පස්සේ ආදරේ කියන කිවරයි පලා යනවා කියලා කතාවට කියනවා. හැබැයි එහෙම කියන්නත් බෑ. ආදරවන්තීන් දෙදෙනෙක් මුණ ගැහුණාම තියෙනවා නම් මොකක් හරි විශේෂත්වයක් දැනීමක්, ඒ පිළිබඳ ලොකු හැඟීමක්. ඒ හැඟීම හැම දවසකම පවත්වා ගන්න අපිටම තමයි පුළුවන් වෙන්නේ. අර හැමෝම කතාවට කියනට විවාහ වුණෙන් පස්සේ ඔකීවර හැමෝම කියනවට කියනවා. හැබැයි එහෙම වෙන්න දෙන්න ඕනේ නැහැ. මම කියන්නේ හැම දවසක්ම ආදරෙන් හමු වුණ දවසක්, ඒ කියන්නේ ආදරය ප්‍රකාශ කරාම ඒ ඇතිවන හැඟීම, අලුත් බව, පිබිදීම හැම දවසකම තියෙන්න ඕනේ. එතකොට තමයි ආදරය හැමදාම පවතින්නේ කියලා මම විශ්වාස කරනවා.
0: ඔවුනේ ඒක ඒකේ අනිත් පැත්ත කිව්වෙදින් හරියටම නිශාන්ති දිලරුක්ෂ කියන සුන්දර නිවේදිකාව අපි ඉස්සරහට ඇහෙන්න ආවහම, පේන්න ආවහම ඒ දැනෙන හැඟීම හැමදාම නැව. ඒකට කියන්නේ ආදරය කියලාමයි දිල්ලක්කා.
1: උස්තැන් වල තියෙන ආදරය හිස්තැන් වෙන්නේ නැති වෙන්න අපි තමයි වග බලා ගන්න ඕනේ.
0: තැන්ති කොහොමද කියන්නකො මේ වැඩසටහන ඉවර කරන්නේ මං. ඇයි මෙච්චර වේගෙන් කාලය ගියේ?
1: මටත් අද හරි සතුටුයි. මොකද කාලෙකට පස්සේ මැදිරියකට වෙලා ගීත පෙළක් අහන්න ලැබුණ, තෝරන්න ලැබුණ. ඉතින් තරංග නම් ඉදන්නව මටත් පොඩි සින්දු පිස්සුවක් තියෙනවානේ.
0: පොඩි නෙමෙයි, ලොකු ලොකු.
1: මැදිරියේ වැඩ කරද්දී ගීත ගයමින් තමයි ගීත ප්‍රචාරය කළේ ඒ දවස්වල. ඉතින් ඒක තාම එහෙමමයි. ඉතින් අද මට ඒකටත් අවස්ථාවක් ලැබුණේ ගැන සතුටුයි.
0: අවස්ථාවක් ලැබුණා නෙමෙයි දිල්ලක්ක, ඒක ලැබිය යුතු දෙයක්. ඉතින් දිල්ලක්කගේ කටහඬ අහන්න ගීතයක් විදිහට, ඒ වගේම නිවේදිකාවක් විදිහට ආස මම විතරක් නෙවෙයි මේ රටේ හුඟක් අය. ඒ නිසා දිල්ලක්ක ආයෙ දවසක අපේ මැදිරියට එයි, මේ වගේ කතා කරයි, අපි නැවත හමු වෙයි, නැවත වෙන් වෙයි, නැවත හමු වෙයි, නැවත වෙන් වෙයි. ජීවිතේ ගලාගෙන යයි නේද?
1: දුර ගියත් වෙන් නොවෙන නොබිඳෙන හිත්වල තමයි හැමදාම ආදරය තියෙන්නේ. අත බැඳුණු අත්වලම නෙවෙයි, හිත්වල තමයි ආදරය තියෙන්නේ.
0: එහෙනම් හිත්වල ආදරේ පුරවන්න පුළුවන් මේ ලස්සන හඬේ අයිතිකාරිට අපි අද දවසට විතරක් සමුදෙමුද හිතවතුනි?
1: ඇත්තටම අද ගොඩ දෙනෙක්ගේ ආදරේ මට විඳින්න ලැබුණා. මොකද මේ තරංගනංගී ඒ ලැබුණු පණිවිඩ කියවනේ මම හද පිරෙන්න මේ ආදරේ වෙන්ද. ස්තුතියි හැම දිනටම තරංගනංගී ඇතුළුව.
0: එහෙනම් දැන් වැඩසටහන නිමා කරන්නේ මන් නෙමේ දිල්ලක්කා.
1: මන්දරම් රාත්‍රියකදී මම වගේම තව කවුරු හරි එක්ක තරංගනංගීව මුණ ගැහෙන්න අපි එහෙමනම් ඉඩක් හදාගමු තව දවසක නේද?
0: නෑ, තරංගනංගී දැන් පැඳිරියේ නැහැ.

0: Nella kainne.
1: එමට උසදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
0: මාධ්‍යයන්නේ.
1: ඇත්තරමිතින් ගොඩාක් වචන කිව්වේ නැති වුණත් වචනක දෙකක ලොකූ දෙයක් ගැබ්වෙලා තියෙන්න පුළුවන් ඒ නිසයි ඇති. නිහඬ භවේ තමයි ගොඩාක් අරතක් තියෙන්නේ. හඬට වැඩියේ.

0: ti papuku.
1: FM Anupaha 94.8 Net FM Divaina Pura.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
4: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වැනි දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන මෙවරත් නෙතෆෙම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක කරන්නේ බලන්ගොඩ ඓතිහාසික කූරගල පින්බිමේ සිටයි. ඉතින් අපි ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසුව දවස පුරා අෂ්ටාංග සීලය සමාදන් වීමෙන් අනතුරුව ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා සහ ආශිර්වාද පූජාවන් ඇතුළු නේකවිද පින්කම් සමගින් එක්කාසු වන්න ඔබට ආරාධනා කරනවා. රාත්‍රී 10:00 සිට ඔබට අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ කරන තුන්යම් රැයක් පුරාවට පැවැත්වෙන සජීවීව දේශනා කරන සනරාම රාත්‍රිය සමගින් එක්කාසු වන්නට පුළුවන්. එනිසා අපි ආරාධනා කරනවා වෙසක් පුර පසළොස්වක පොහෝ දා බලන්ගොඩ ඓතිහාසික කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයට පසු දිනේදීත් මෙවන් වූ සජීවී වැඩසටහන් මාලාවක් ඔබ වෙනුවෙන් පවත්වන්නට නෙතෆෙම් අපි සූදානම්. ඒ වගේම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වච ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ දැකබලාගෙන වැඳපුදාගෙන නමස්කාර කරන්නට අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා බලන්ගොඩ ඓතිහාසික කූරගල පින්බිමට පැමිණෙන්න කියලා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසු වන්න. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව දැකබලා ගන්න සියලු දෙනාට පැමිණෙන්න කියලයි අපි මෙලෙස සිහිපත් කරමින් ආරාධනා කරන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ami pancako etang bhikkave virechanam sampajjati ti vipajjati ti. සදහවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම අප සුපුරුදු පරිදි ප්‍රාර්ථනා කරන්නේ උතුම් කායික මානසික සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීමට ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම අපි හැම දිනාටම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් මේ උතුම් සදහම් දේශනාව මුළු මහත් ලෝකයටම සන්නිවේදනය කරන්නට, එහෙම නැත්නම් බෙදා හරින්නට තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. නොම්බර 616 ප්‍රයිම් රෙසිඩන්ස් ඇතුල් කොට්ටේ පදිංචි මාලිනී සෙනවිරත්න, ඈපා රණවිර පින්වත් මහත්මිය සහ පංචාවි දියණිය, තාරක පුතා, දිල්ෂිනී ලේලිය, අයන් මුණුවරා, ලියානා මිනිබිරිය කියන පින්වත් පිරිස තමයි අද විශේෂයෙන් මේ සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. මේ වසර 13කට පෙර පරලෝ සැපත් තිස්ස රණවීර ස්වාමි පුරුෂයාට, පියාණන්ට, ආතාට පින් දීමත්, දෙපාර්ශ්වයේම පරලෝ සැපත් දෙමව්පියන්, සහෝදරයන් දෙදෙනා සහ පරම්පරානුගත සියලු දෙනාටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දක්වාසි ලෝකවාසී සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාටමත්, හිතවතුන්ටත්, නෑදෑ සියලු දෙනාටමත්, ලක්පාසි ලෝකවාසී සියලු දෙනාටමත් සෙත් පතන්ටත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් නෙත් FM අධිපති නිහල් සෙනවිරත්න ඈපා සහෝදරය ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් පතන්ට බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටම, ඒ වගේම පවුලේ ජීවත්වන හැම දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් නැවත වතාවක් අපේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න කැමැති. බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනීචි අන්තරායෝ ඛාතුං, බුද්ධානං චබ්බන රන්සීනං නසක්කා කේනීචි අන්තරායෝ ඛාතුං, බුද්ධානං ද්වන්තිස මහා පුරිස ලක්කනානං නසක්කා කේනීචි අන්තරායෝ ඛාතුං, බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානං නසක්කා කේනීචි අන්තරායෝ ඛාතුං, ඉමේසං චතුන්නම් අච්චරියානං නසක්කා කේනේචි අන්තරායෝ ඛාතුං, ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අශේෂතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු තේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට කිසිදු කෙනෙකුට අන්තරාවක් කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ රශ්මියට, ඒ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට වගේම ලෞතර බුදුරජාණන් වහන්සේට ලැබෙන්නා වූ සිව්පසේටද කිසිවෙකුටත් අන්තරායක් කරන්නට හැකියාවක් ඇත්තේ මේ උතුම් සත්‍ය කාරණාවක් බවට පත් වෙනවා. මේ උතුම් සත්‍ය බලයෙන් ඔබට ජීවිතේට සියලු දිනාගිම ජීවිතවලට බලපවත්නා සියලුම කරදර බාධක දුක් දොමනසෙන් දුර වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දීර්ඝායුම ලැබේවායි කියලා තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ සත්‍ය මේ වෙලාවේදී පිහිටමින් ඔබ සියලු දෙනාටම අපි ආශිර්වාද කරන්න කැමැතියි. ඊයේ බදාදා දවස අලුයම කාලයේදී උතුම් මහා සෑය වන්දනා කළා. ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන ජීවමාන ලෝතුරා භාග්‍යතුන් වහන්සේ වැඩඉන්වායයි කියලා කියන හැඟීම අදහසින් යුක්තව, සංඥාවෙන් යුක්තව බුදුගුණම වඩමින් ඒ අලුයම කාලයේදීත් පාන්දර 3:00 සිට 5:00 දක්වා බුද්ධ වන්දනාවත්, පဋාණ දේශනාවත්, ඒ වගේම භාවනාවත්, ඒත් සමගම කිරියහර පූජාව මේ ආදී වශයෙන් අප සිදු කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය අපේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවෙත්, ලෝකෙත් කොතනක ඔබ ජීවත් වෙලා සිටිනවා නම් ඔබ සියලු දෙනාටම මේ පින අනුමෝදන් කරනවා. හැමදෙනාගේම ජීවිතේට යහපතක්ම වේවා. මේ උතුම් පරම ගම්භීර ධර්මයේ අවබෝධ කරගන්නට ඔබට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ උතුම් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශාසනය ලෝකයේ තුල පවතිවායයි කියලත් අපි මේ මැයි මාසයේ තුල ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් අසිරිමත් සිදුවිච්චි, එහෙම නැත්නම් වහන්සේගේ ජීවිතයේ තුල
අසිරිමත් සිදුවීම් මිච්චි මේ කාල ප්‍රාසය තුළ අපි ප්‍රාර්ථනා කරන්න කැමැති. සෑම බුදුරයන් වහන්සේ නමක්ම ලෝකයට ධර්මයේ දේශනා කළේ අපේ ජීවිත යහපත් මාර්ගයට ළඟා කරගන්නට. ශාසනය කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවමයි. මූලික වශයෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ශාසනය පිළිබඳව විවිධ අර්ථකථනයන් තිබෙනවා. නමුත් මූලික වශයෙන් කෙනෙකුගේ අවබෝධය සඳහා මා දේශනා කරන්න කැමැති අපි කවුරුත් දන්නා අහලා තියෙන ගාථා පාඨයක් තමයි සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන සාසනං කියලා කියන එක. බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව බුද්ධාන සාසනං කියලා කිව්වට පස්සේ අනුශාසනාව තමයි අපි ශාසනීය විදියට සලකන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව තමයි කුමක්ද? මේ ශාසනය කියලා කියන්නේම සියලු අකුසල් කරන්න එපා, කුසලයේ වඩන්න, සිත දියුණු කරගන්න, එහෙම නැත්නම් චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න. මේ තමයි ලෝතුරු බුදුවරු අපිට දේශනා කරපු ප්‍රධානතම කාරණාව. අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තුල උත්සාහවත් වෙන්න අවශ්‍ය වන්නේ අකුසලය පුළුවන් තරම් අපේ ජීවිතයේ තුලින් දුරු කරන්නටත්, කුසලයේ පුහුණු කරන්නටත්, ඒ වගේම චිත්ත පාරිශුද්ධත්වය ඇති කරන්ට, එම නැත්නම් හිත දමනී කරගන්නට, කෙලෙස් නැති කරන්න තමයි අපි කවුරුත් මහන්සි ගත යුතුවන්නේ. එය තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව, එම නැත්නම් බුද්ධ ශාසනයේ විදිහට අපි හඳුනා ගැනීම සිදු කරන්නේ. පින්නත් මේ කාලපරාසය තුළ අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාවක් තිබෙනවා. අපි ධර්මීය කොයිතරම්නම් අපි ශ්‍රවණය කළත් ඒ අහන ධර්මය, කටපාඩම් කරගන්නා ධර්මය අපි හොඳට මතක තියාගන්න ඕන අපේ ජීවිතේට. ඒ පුහුණුව නම් තාමත්ම අත්‍යවශ්‍ය වෙන කාරණාවක්. අපි ත්‍රිවිධ ශාසනයේ විදියට ත්‍රිපිටකය තුළ අපි කාර්තා කරන, එහෙම නැත්නම් සාකච්ඡා කරන වැදගත් කාරණාවක් තිබෙනවා. පරියාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද කියලා අපි සඳහන් කරනවා. මා මේ දේශනාව ආරම්භයේදීම මෙවිනි කාරණාවක් පිළිබඳව ඔබට දක්වන්නේ ඔබේ ධර්මඥානය දියුණු කරගන්නට. අපි හැමදාමත් උත්සාහ කරන්නේ අපේ ජීවිතය තුළ මේ ධර්ම මාර්ගය ඔබට නිවැරදිව පෙන්වා දෙන්නට, ඔබේ හිත සුවපත් කරන්නට. 11 ගින්නකින් ලෝකේ ගිනි ගන්නකොට, අපේ සිත් ගිනි ගන්නකොට, ඒ සිත් නිවන්ට අවශ්‍ය කරන මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඔබේ හිත නිවන්ට නම්, එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ සුවපත් භාවය ඇති කරගන්න නම්, පින්වත්නි බලන්ට මේ පරියාප්ති, පටිපත්ති සහ ප්‍රතිවේද කියලා කියන කාරණා තුන ඉතාමත්ම වැදගත් වෙනවා. පරියාප්ති කියලා මෙතනින් සඳහන් කරන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ 45 වසක්, එහෙම නැත්නම් අවුරුදු 45ක් තිස්සේ දේශනා කළ උතුම් සී සද්ධර්මයයි. ඒ උතුම් සී සද්ධර්මයේ අපි දන්නවා කවුරුත් සූත්‍ර විනී අභිධර්මයේ කියලා මේ කොටස් තුනකට බෙදලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය වෙන් කිරීමක් කරලා තිබෙනවා. ඒවා තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ, ඉන් පස්සේ භික්ෂුන් වහන්සේලා සංගායනාවන් පවත්වලා බහනක පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිල්ලා පාතලි අලි විහාරයේදී ඒවා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු කළා. ඒතරග තමයි ත්‍රිපිටකය කියලා අපි සඳහන් කරන්නේ. එතකොට අපිට ත්‍රිපිටකය ඉතාමත්ම වැදගත් වෙනවා, අවශ්‍ය වෙනවා. මොකද හේතුව අපේ සමහර බොහෝම දැනුගත් ස්වාමින් වහන්සේලා, රේණුකාණී චන්දිමල වගේ ස්වාමින් වහන්සේලා සඳහන් කරලා තිබෙන්නේ මේ ශාසනයේ අවුරුදු 5000ක් නෙමෙයි 10000ක් යනකම් උනත් පවතිනවා. මේ පරියාප්තිය තිබුණොත්, එහෙම නැත්නම් අපි සඳහන් කරන ත්‍රිපිටකය යම් කිසි වෙලාවක තිබුණොත් ඒ ත්‍රිපිටකයේ තියෙන නිසා මේ ශාසනයේ පවතිනවා යයි කියලා උන්වහන්සේලා සඳහන් කරනවා. වෙද මහත්තෙක් නැති වුණත් වෙද මහත්තයා ලියපු බෙහෙත් තුන්ව තිබෙනවා නම් කඩේට ගිහිල්ලා බෙහෙත් ටික ගන්නට පුළුවන්කමක් තියෙනවා. කවුරු නැතත් මේ ත්‍රිපිටකයේ තිබෙනවා නම්, ඒ ජීවමානව තිබෙනවා නම්, පින්වත්නි අපිට පුළුවන්කමක් තිබෙනවා එය අධ්‍යයනය කරන්න. හැබැයි අපිට කියලා දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාව ඉතාමත්ම දැඩි ලෙස අපිට එතන දැනෙනවා. ඒත් මේ ත්‍රිපිටකය අපි කටපාඩම් කර ගැනීම වගේම ධර්මයේ තුල වඩාත් අවධාරණය කරන්නේ ප්‍රතිපත්ති කියලා කියන කාරණාව. ප්‍රතිපත්තියක් නැත්තන් අපිට ප්‍රතිවේදයක් ළඟා කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා අපි අර ඉගෙන ගන්නා ධර්මය, අපි තේරුම් ගන්නා ධර්මය අපේ ජීවිතය තුළ අපි පුහුණු කරගන්නටම අත්‍යවශ්‍යයි. ඒ පුහුණුව නම් පින්වත්නි ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව
භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔබ නිරන්තරයෙන්ම ඔබට ඔබේ ජීවිතයේ තුල බොහෝසෙයින් බහුලී කතාය ඥානි කතාය වත්තු කතාය කියලා අපිට මේ දේශනාවල පැහැදිලි කරනවා. අර නිරන්තරයෙන්ම ඔබ මේ අහන ධර්මය මේ අදාළ වෙන හැම තැනකදීම තමන්ගේ ජීවිතයේ තුල පුහුණුව ඇති කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා. එතකොට අපිට පේනවා අපේ පුහුණුවේ අඩුවක් තමයි බොහෝ වෙලාවට අපිට තිබෙන්නේ. එතකොට අපි ප්‍රතිපත්තියකට අපේ ජීවිතේ හුරු වුණොත් අපි උදාහරණයක් විතර ගත්තොත් අදත් ඔබට මා දේශනා කරන්න බලාපොරොත්තු වෙන මේ දේශනාව ඇතුළෙහි සඳහන් වන ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතේහි පුහුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. කුසලතාවක් විදිහට වඩා ගන්න පුළුවන්කමක් තිබුණා නම් අර තමන්ගේ තියෙන ආත්ම විමුක්තිය එහෙම නැත්නම් මේ ජීවිතය තුළ තියෙන සැනසීම ඔබටම තමයි උදා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒතකොට මේ ප්‍රතිපත්තියක් පුරණ නිසා තමයි එහෙම නැත්නම් යම් කිසි ආකාරයකට පුහුණුවක් ඇති කරගන්න නිසා තමයි පින්වත් අපිට පටිවේදය එහෙම නැත්නම් ප්‍රතිවේදය එහෙම නැත්නම් මේ ධර්මයේ අපිට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒතකොට තමයි මාර්ගඵලවලට පත් වෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ප්‍රතිපත්තියක් නැතුව අපිට පුහුණුවක් නැතුව මේ ධර්මයේ ඔබේ මනස තුළ යම් කිසි ආකාරයකට පළපදියම් වීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි කවදාරි දවසක ජීවිතයේ මේ ධර්මයේ අහලා මේ ධර්මයේ හොඳට පුහුණු කරනවා යයි කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් ඔබ මේ පුහුණුව ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ ආරම්භ කරන්නේ නැත්තම් ඔබට මේකේ ප්‍රතිඵල ළඟා කරගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තුල මේකට ලොකු උනන්දුවක් අවශ්‍ය වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල මහා අසිරිමත් සිදුවීම් ගණනාවක් මේ මැයි මාසයේ පුරාවටම එහෙම නැත්නම් වෙසක් පුර පසළොස්වක පොහොය පදනම් කරගෙන ඇතිවිච්ච මේ කාලපරාසය තුල අපි හැම වෙලාවක තුලදීම උත්සාහ කරන්න අවශ්‍ය වන්නේ මෙන්න මේ ධර්මයේ තුල උගන්නන කාරණාවන්. ඒ ධර්ම කාරණාවන් හැකිතාක් දුරට තමන්ගේ ජීවිතයේ තුල පුහුණු කර ගැනීම තමයි තාමත් වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ අර උත්තාන කියලා කියන වචනය. උත්තත නිසීදත කුවත්තු සුපිතීනව මහණෙනි ඔබ නැගිටින්න කියලා කිව්වා. අර මහන්සි වෙන්න කියලා කිව්වා. දැන් ඒකට අපි මහන්සි වුණොත් නැගිට්ටොත් තමයි අපි මෙතනදී සඳහන් කරන්නේ කර්මස්ථානීකර තමන් ගීත යොමු කරගෙන භවනා කරන්න කියලා කියන කාරණාව. ප්‍රේ විදර්ශනාවක් වඩන්න. එතකොට තමයි ඔබට මේකේ ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. මේ ධර්මීය තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍යයි. දැන් බලන්න අපි ධර්මයේ තුළ තියෙන ಗುಣ පිළිබඳව ඔබට කියලා දෙනකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියලා අපි සඳහන් කරනවා. මේ පඬිතුය විසින් මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එයා පුහුණුවක් ඇති කරගන්නවා. ඒ පුහුණුව තුළින් එයා මේ ධර්මයේ තුළ තියෙන නියම රසය මොකක්ද කියලා තමන්ගේ ජීවිතය තුළ හොයා ගන්නවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්න අවශ්‍ය වන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යදුණු මේ ධර්ම කාරණාවන් පිළිබඳව, ඒ ධර්මතාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ ලබා ගන්නා දැනුම, ඒ ලබා ගන්නා ඥාණය තමන් හැම වෙලාවක තුළදීම පුහුණු කරන්න අවශ්‍යයි. ඒ පුහුණුව ඇති කර ගැනීමම තමයි ඔබේ මනස තුළ පරිවර්තනයක් ඇති කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් චීවරයක් හෝ එහෙම නැත්නම් සුදුරෙද්දක් දාගත්ත පමණින්ම එයාගේ ජීවිතය තුළ පරිපූර්ණත්වයකටපත් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය තුළ එයා විශාල මානසික පරිවර්තනයක් ඇති කරගන්න, අභ්‍යන්තර පරිවර්තනයක් ඇති කරගන්න ඕනේ. ඔබ දන්නවා සමහර ලාවට සමනලෙක් බිහි වෙන්නේ දලබුවෙකුගෙන්. ඒ දලබුවාගෙන් තමයි මේ පරිවර්තනය ඇති වෙලා සමනලෙක් විදියට ලෝකයේ ඉගිලීම සිදුවන්නේ. ඒතර සත්‍යෙක් විදියට ඒ ඉන්න සත්‍යයාගේ පරිවර්තනයක් ඇති වුණේ එයාගේ ධර්මයේ තුළ, එහෙම නැත්නම් එයාගේ ජීවිතයේ තුළ මේ ධර්ම මාර්ගය කියලා කියන එක හොඳට පුහුණු කරගත්ත නිසා. ඒ නිසා අපිට තාමත් වැදගත් වෙනවා උත්සාහවත් වීම. ඒ උත්හාන වීර්යය ඇති කරගත්තට පස්සේ ශ්‍රද්ධාව එක්ක උත්හාන වීරියක් ඇති කරගත්තට පස්සේ පින්වත්නි ඔබට මේ ජීවිතයේ තුළ මේ වෙනස, පැහැදිලි වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒතර අපි දන්නේම නැතුව අපට අපේ ජීවිතයේ තුළ අර සතර ඉරිදිපාද කියලා කියනවා වැඩෙනවා. අපි දන්නවා බෝධිපාක්ෂික ධර්මතාවන් පිළිබඳව කතා කරනවා. මේ අවබෝධය සඳහා යන ගමන තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන්, ඒතරේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් තුළ සඳහන් වන සතර ඉරිදිපාද, අර ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා කියන ඒ කියලා කියන අපේ කැමැත්තක් ඇති වෙලා, වීරිවන්තකමක් ඇති වෙලා, ඊළඟට සිතක් ඇති වෙලා, ඊළඟට හොඳ නරක මොකක්ද කියලා තීරුම් ගන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තට පස්සේ අන්න යාගේ ජීවිතය තුළ අර දන්නේම නැතුව බෝධිපාක්ෂික ධර්මතාවන් ගොඩනැගීම සිදු වෙනවා. ඒ නිසා අපි මේ කාලපරාසය තුළ
මේ ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ලෝකයේ තුළ යම් යම් ආකාරයේහි සිදුවීම් ඇති වෙනවා, ස්වාභාවික විපත්තීන් ඇති වෙනවා, මිනිසුන්ගේ පරිවර්තන ඇති වෙනවා, දේශපාලන වශයෙන් වෙනස් වීම් ඇති වෙනවා, යුද්ධ ඇති වෙනවා, ස්වාභාවික විපත්ති නිරන්තරයෙන් අපට අහන්ට දකින්ට ලැබෙනවා. හැබැයි අපි ලෝකයේ පින්වත්නි ඔබට නතර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේ අගක් මුලක් හොයන්නට පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. එනස අපි ලෝකය පිළිබඳව හිත හිත කල්පනා කර කර තමන්ගේ ජීවිතේ ගත කරනාට වඩා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ තමන්ගේ ජීවිතය තුළෙහි ඒ පරිවර්තනය ඇති කරගන්න කියලා කිව්වා. තමන්ගේ ජීවිතය තුළෙහි වෙනස ඇති කරගන්න කියලා කිව්වා. අපි බොහෝ වෙලාවට ජීවිතය තුළ අපි උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන දේවල් අපි වෙනස් කරන්නට. ලෝකයේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැ පින්වත්නි. සමහර වෙලාවට ඔබට ආයතන ප්‍රධානියෙක් විදියට සමහර පුච්චලියන්ගේ තියෙන අදහස් ඇටිටියුඩ් සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්, සංකල්ප වෙනස් කරන්න පුළුවන්, යම්කිසි ආකාරයකට අරමුණකට ඔබ ආයතනය ගෙනියන්න පුළුවන්. නමුත් සමහර දේවල් පින්වත්නි අපේ යම්කිසි ආකාරයකට අපේ තියෙන පාලනින් තොරවයිව තිබෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ලෝකයා වෙනස් කරන්නට යනවට වඩා අපි වැදගත් වෙන්නේ ඔබ වෙනස් වීම. ඔබ අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට, වැඩිහිටියෙක් විදිහට, දරුවෙක් විදිහට තමන් තමන්ගේ ජීවිතයේ තුළ මේ නිවැරදි මාවත තමන් හොයාගත්තොත් ඒ නිවැරදි මාවත තුළ තමන්ගේ ජීවිතේ බොහොම පරිපූර්ණ මිනිසෙක් බවට පරිවර්තනය කරගන්න ජීවිතේ උඩනගා ගන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කළේ අපේ තියෙන ප්‍රඥාව දියුණු කරගන්නටත්, ඒ වගේම අපේ සෝවන් මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙන්න, නැත්නම් සෝවන් අංගයක් විදිහට අපිට සදාහන් කරපු සත්පුරුෂ සංසේවණිය, හොඳ යහපත් මිනිස් අපේ ජීවිතර අපි ආශ්‍රය කරන්න ඕනේ. සද්ධම්ම සවණං, තාමත් හොඳ වටිනා දේශනාවන් අපිට කොච්චර නම් තියෙනවද මේ ශ්‍රවණය කරන්නට. ලෝකයේ තුල මොනතරම්නම් ඔබට වටිනා ධර්මයේ තිබෙනවද, වටිනා දේශනාවන් තිබෙනවද, ඒ සද්ධර්මිය ඔබ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම යෝනිසෝ මනසිකාරින් යුක්ත බොහෝ හොඳ සීකල්පනාවෙන් යුක්තව, තාමත්ම හොඳ සීකල්පනාවෙන් යුක්තව පින්වත්නි මේ කාලය අපි ගත කරන්න ඕනේ. අපේ හිතට එන්නේ මොනවද, ඇතුළේ ඉන්නේ මොනවද, යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියලා කියන එක ඉතාමත්ම හොඳින් දැනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. යෝනිසෝ මනසිකාරී කියලා කියන එක තාමත් වැදගත් වෙනවා. මොකද යෝනිසෝ මනසිකාරී පිළිබඳව අපිට වෙනම ධර්මදේශනාවක් කරන්න පුළුවන්. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපත්තියට අනුකූලව අර ධර්මානුකූලවම තමන්ගේ ජීවිතය ගත කිරීම ඔබේ ජීවිතයට ලොකු ආධ්‍යාත්මික වශයෙන් රැකවරණයක් බවට පත් වෙනවා. දැන් එතකොට මම මේ මෙතුවක් වේලා මේ දේශනාවේහි මූලික කොටසේදී ඔබට මා පැහැදිලි කළේ පී අර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ අපි අනුගමනය කරන විට අපි අර ප්‍රතිපත්තිය වැඩිපුරම අපි ජීවිතය තුළ පුහුණුවක් ඇති කර ගන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙකුට භාවනා කරන්න ඕනේ කියලා හිත හිටියට කවදාවත් ඒ භාවනාව කවදාවත් කරන්න හම්බින්නේ නැහැ. දැන් සමහර ඇත්තු හිතාන ඉන්නවා මං කවදරි දවසක ලොකු පොතක් ලියනවා කියලා. පොඩි පොතක් නෙමෙයි ලොකු පොතක්. ලොකු ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. පින්වත්නි යාට කවදාවත් ඒ ව්‍යාපාරේ පටන් ගන්න වෙන්නේ නැහැ. කවදාවත් ඒ ලොකු පොත ලියෙවෙන්නේ නැහැ. අපි පුංචි තැනකින් පටන් ගන්න ඕනේ. පොඩි තැනකින් පටන් ගත්තාම අපට අපේ ජීවිතය යම් කිසි ඉලක්කයක් කරා අපිට ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි අපි අර ධර්මයේ තුලත් සඳහන් කරන්නේ පුංචි භාවනාවකින් ඔබේ ජීවිතේ පටන් ගන්න පුළුවන් නම්. අපි උදාහරණයක් විතර ගත්තොත් ආනාපාන සති භාවනාවකින් තමන්ගේ ජීවිතය ආරම්භ වුණොත් ඒ හුස්ම ඉහළට පහළට ගැනීම සිහි කල්පනාවෙන් යුක්තව සිදු කිරීම. එය තැනින් පටන් ගත්තොත් ඔබට ඔබේ ජීවිතයේ ඔබට නිවීම හොයාගන්නට පුළුවන්කමක් තියෙනවා, ඔබේ විමුක්තිය හොයාගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත්වන මිනිසුන්ගේ හිත් සුවපත් කරන්නටම දේශනා කරපු දේශනාවක්. දැන් ලෝකේ මොනතරම් බාධක කරදර බාධක තිබුණත් ධර්මයට, ශාසනයට හෝ යම් කිසි ආකාරයකට තරජන තිබුණත්, මොන තරජන තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නම් කිසිදු ආකාරයකට තර්ජනයක් ඇත්තේ නැහැ. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ 45 වසක් දේශනා කරපු 300 ධර්මයේ නවලෝකුතර 300 ධර්මයේ බෝධිපාක්ෂික ධර්මතාවන් අපි සඳහන් කරන චතුරාරි සත්‍ය ධර්මයේ පටිච්ච සම්පදාය මේ ලෝකේ යම්තාක් දුරට පවතිනවාද, මේ සත්ත්ව පුජ්‍යල වශයෙන් පවතිනවාද, ඒ පවතින තාක්කල් ඒ උතුම් සද්ධර්මයේ ලෝකයේ තුල පවතිනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයට කිසිදු ආකාරයකට තර්ජනයක් වෙන්නේ නැහැ පින්වත්නි. අපට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ ධර්මය අපි හොඳට නිවැරදි ආකාරයකට තේරුම් ගැනීම. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මය අපි ඉතාමත්ම හොඳට අධ්‍යයනය කරලා බලනකොට
මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේම අපේ මනස පිළිබඳවම කියන කාරණාවක්. අද අපේ ප්‍රධානතම මාතෘකාවට මම පිවිසෙන්න කැමැති. අද ඔබට මා සඳහන් කරපු තිකිච්ඡකා භික්ඛවේ විරේචනං දෙන්ති පිත්ත සමුත්ථානනම්පි ආබාධනම් පටිඝතයි කියලා කියන මේ සූත්‍ර පාඨය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතෙහි තිකිච්ඡක කියලා කියන සූත්‍රය. එහෙම නැත්නම් චිකිත්සාව, එහෙම නැත්නම් වෛද්‍යවරයා, එහෙම නැත්නම් තව පැත්තෙන් ගත්තොත් එහෙම මනෝචිකිත්සකවරයා විදිහට සඳහන් කරන්න පුළුවන්. බලන්න බොහොම ලස්සන හරි අපූරු දේශනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මා හිතනවා ඒ ධර්මයේ ඔබටත් මටත් අහගෙන ඉන්න හැම කෙනාටම ලොකු කුඩා කාටත් එකසේම තමන්ගේ ජීවිතේට එකම ආකාරයකට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේම අපි හැමදාම සඳහන් කරන්නේ මේ ලෝකය පිළිබඳව කතා කරනවා කියලා කියන එකමයි. මේ ලෝකයේ පිළිබඳව කතා කරනවා කියලා කියන්නේ වෙන ලෝකයක් පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි මේ නාම රූප ධර්මතාව පිළිබඳව. එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ පිළිබඳවමයි කතා කරන්නේ. එතකොට මේ දේශනාව සම්පූර්ණයෙන්ම අපිට පේනවා මේ රූප විදියට සඳහන් කරන මේ සතර මහා භූතයන්ගෙන් සකස් වූ මේ පංචස්කන්ධයත්, ඒ වගේම වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන මේ ස්කන්ධ ටිකත්, එහෙම නැත්නම් මනස හා සම්බන්ධ වෙච්ච මේ පංචස්කන්ධයේ නාම රූප ධර්මතාවන් විදියට සඳහන් කරන මේ කොටස් පහක් පිළිබඳව තමයි ලෝකයා විදියට අපි හඳුනාගෙන කතා කරන්නේ. දැන් මේ පංචස්කන්ධය තුල තිබෙන කාරණාවන් වලදී අපේ රූප කියලා කියන කොටස අපි අයින් කළාට පස්සේ ඉතුරු හතරක්ම අපිට සම්බන්ධ වෙන්නේ වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන එක අපේ නාමයට, එහෙම නැත්නම් අපේ සිතටමයි මේ කොටස සම්බන්ධ වීමක් සිදු වන්නේ. දැන් බලන්න එතකොට අපිට මේ ධර්මයේ තුල හමුවන හැම කාරණාවක්ම අපට හමුවන්නේ මේ මනස හා සම්බන්ධව තමයි වැඩිපුරම අපිට ධර්මයේ තුල අවධාර්ණය කිරීමක් කරන්නේ. එතකොට මේ ශරීරය තුල තිබෙන මේ ඉන්ද්‍රිය පද්ධතිය අපි කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියලා කියන මේ පංච ඉන්ද්‍රියන් හරහා ලෝකී අපි යම් කිසි ආකාරයකට ගනුදෙනු කිරීමක් සිදු කරනවා. මේ ගනුදෙනු කිරීම තුළ තමයි අපේ හිත ඇතුලේහි කෙලෙස් හට ගැනීම කියලා කියන එක තියෙන්නේ. එතකොට ධර්මයේ තුල පෙන්නුම් කරන්නේ මේ ඉන්ද්‍රියන්ගේ යම් කිසි ආකාරයකට සංවරශීලී ස්වභාවයක් ඔබ ගොඩනගා ගන්නවා නම් ඒ ඉන්ද්‍රියන්ගේ සංවරශීලී ස්වභාවය ගොඩනගා ගන්නා තරමටම, එහෙම නැත්නම් එක පාලනය කරගන්නා තරමටම ඔබේ මනසට ඇතුල් වන මේ කෙලෙස ධර්මයන්, එහෙම නැත්නම් අපි සඳහන් කරන අංගන, ඕග, ක්ලේශ ධර්මයන් විතර සඳහන් කරන අපිට බොහෝ සෙයින් අපිට වළක්වා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ලෙඩ වෙනවා කියලා කියන්නේ බොහෝ වෙලාවට අපි දන්නවා අපේ මනස තමයි ලෙඩවීම සිදුවන්නේ. හේතුව මොකද? ලෞතර බුදුරජාණන් වහන්සේ පවා රෝග සූත්‍රයේදී අපිට දේශනා කරන්ට යෙදුනේ දේමේ භික්ඛවේ රෝගා කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ. මහණනි මේ ලෝකයේ තුල ලෙඩ වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි කායික වශයෙන් නැතිවෙන්නා වූ රෝගකාරක තත්ත්වය. කායික රෝග ගණනාවක් අපට අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ කායික රෝගකාරක තත්ත්වයේ ඔබටත් මටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත්, ඒ වගේම මහා රහතන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ජීවිතයේ තුල ඒ කායික රෝගකාරක තත්ත්වයන් තිබුණා. අපේ ජීවිත තුලත් තිබෙනවා. ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල සංඛ්‍යාත්මක විදියට මේක අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ කායික වශයෙන් නැතිවෙන රෝගකාරක තත්ත්වය අපිට වළක්ව ගන්නට තාවකාලික වශයෙන් පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒවා සදාකාලිකම අපිට වළක්ව ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. හේතුව මොකද? කාලින් කාලයට මේ රෝගාබාධයන් නැති වෙලා අපේ ජීවිතය ව්‍යාධි තත්ත්වයකට පත් වෙලා, ජරාවකට පත් වෙලා අපේ ජීවිතේ විනාශයකට පත් වෙනවා. අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ කාල පරාසය තුළ විශේෂයෙන් චේතසික වශයෙන්, එහෙම නැත්නම් චෛතසික වශයෙන්, එහෙම නැත්නම් මානසික වශයෙන් අපිට ඇතිවෙනව රෝගාබාධ තමයි මේ කාලයේදී බොහොම බහුල වශයෙන්ම අපිට මුණගැහෙන්නේ, දකින්න ලැබෙන්නේ. අපි විශ්වවිද්‍යාලයේහි සේවය කරන විටත් අපිට මුණගැහෙන දැනුගත් ළමයි දහස් ගණනක් අපිට මුණගැහෙනවා. ඔවුන් සමහර වෙලාවට තමන්ගේ නිවෙස් වලින් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අවුරුදු 13ක් පමණ කාලයක් පිට අධ්‍යාපනය ලැබලා අවුරුදු 20ක් 22ක් විතර කාලයක් තමන්ගේ දෙමව්පියන් යටතේ හැදුණු වැඩුණු සමහර දරුවෝ විශ්වවිද්‍යාලයට ආවට පස්සෙත් ඔවුන් සමහර ලාවට අම්මගේ තාත්තගෙන් වෙන් වෙලා
ඔවුන්ට ජීවිතයේ උදකලාවේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඒ උදකලා භාවයකට පත් වෙන මේ දරුවන්ට සමහර වෙලාවට පිරිසත් සමග ජීවත් වෙන්න හැකියාවක් නැහැ. එනිසා ඔවුන්ගේ කටයුතු සමහරලාට ඔවුන්ට තනියම කරගන්න පුළුවන්කමක් නැහැ. එනිසා අපිට පේනවා බොහෝ අවස්ථාවලදී විවිධ මානසික ව්‍යාධි තත්ත්වයන්ට පත් වෙන අවස්ථා. අනයත් එක්ක ජීවත් වෙන්න බැ ගැටුම් ඇති කරගන්නවා, ප්‍රශ්න රාශියක් ඇති කරගන්නවා. මානසික වශයෙන් විශාල ආතතියකට පත් වෙනවා. ප්‍රශ්නයක් ගැටුවක් තේරුම් ගන්න බැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකට තිබෙන බොහොම බරපතල දේවල් තමන්ගේ මනසට දරා ගන්න හැකියාවක් නැහැ. මේ බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් අපිට පේනවා මේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ජීවිතය තුළත් තිබෙනවා වගේම බාහිර ලෝකයේ තුළ ජීවත් වන දැනුගත්යයි කියලා අපි සම්මත කරගෙන තියෙන බොහෝ දෙනෙකුගේ ජීවිත තුළත් මේ මානසික ස්වභාවයන් අපිට නිරන්තරයෙන්ම මුණගැහෙනවා දකින්න ලැබෙනවා. සමහර වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ආයතනික ප්‍රධානියෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක් සමහර වෙලාවට අපිට පේනවා බාහිර වශයෙන් ලෝකේට ලස්සනට හිටියට ඔබ වාහනයක් පදිනවා වෙන්න පුළුවන්, ඉවල් දරවල් තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්, ඔබ ඉතාමත්ම වටිනා සුවඳ විලවුන් නොයෙක් අයකාරයේහි ඇඳුම් පැළඳුම් නොයෙකුත් දේවල් වලින් ඔබ සැරසිලා හිටියත් අපිට පේනවා ඔබේ මනස ඇතුලේහි යම් කිසි ආකාරයකට තෙරපීමක් තියෙනවා. මේ මානසික ස්වභාවය අපි ලෝකයට පෙන්වන්නේ නැහැ. අපිට පේනවා අප නිරන්තරයෙන්ම ආශ්‍රය කරන දහස් සංඛ්‍යාතෝ පිරිසක් අපිට මුණ ගැහෙනකොට බොහෝ දිනක් හිනා වුණාට ඒ හිනාව ඇතුලේහි තමන් බොරුවට ලෝකයට තමන්ගේ සැබෑම ස්වරූපය පෙන්වන්න නැතුව ව්‍යාජව අපි සමහරලාට හිනා වෙනවා. අපි මිනිසුන්ට ලෝකයට සමහර වෙලාවට සිද්ධ කරන්නේම බොරුවක් බව පේනවා. අර ධර්මයේ තුළ සඳහන් කරන වංචනික ධර්ම අපේ ජීවිතය තුළ තිබෙනවා. අපි හිනා වුණත් අපේ දුක තද කරගෙන අපි හිනා වෙන්නේ. අපේ ප්‍රශ්න රාශියක් තිබුණත් අපේ ප්‍රශ්න කොයිතරම්නම් තිබුණත් අපි ඒවා ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න අහන්න කවුරුත් ලෝකයේ මිනිස්සු සූදානම් නැහැ පින්වත්නි. මිනිසුන්ගේ දුක අහන්න කවුරුත් ඇත්තේ නැහැ. අපි කියන්නේ අපේ දුක අහන්න ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ පමණමයි අපේ දුක අහන්න මේ ලෝකයේ තුල ඉන්න කෙනා. එනිසාම තමයි තථාගතයන් වහන්සේ සමීපයට ගියපු බොහෝ දෙනෙකුට පටාචාරවන් වගේ පිරිසලට පවා ඔවුන්ගේ ජීවිත යහපත් තත්ත්වයට සුවපත් තත්ත්වයකට ජීවිතයේහි සම්පූර්ණ විමුක්තියකට පත් වෙන්න පුළුවන්කමක් තිබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා අපි දුකහන්ට ලෝකයේ ඉන්න අය සූදානම් නැහැ. ඔබේ දුක සමහර වෙලාවට ඔබ දරුවෙක් විදියට ඔබේ අම්මට තාත්තට කියනවා වෙන්න පුළුවන්. අම්මා තාත්තා දුක අහගෙන ඉන්නවා අපි. සමහරලාට වයසටම ගියපු නැඳේ ඉන්න අම්මා තාත්තා සමහරලාට ඔබ ඔබේ බලපුලුවන්කාරකම් කොච්චර තිබුණත් ජීවිතේ අසරණ වෙනකොට අම්මා ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා ඔබේ දුක කියනවා. මේ ලෝකේ දුක අහන්න බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ ඉන්නේ අපේ ආදරණීය අම්මයි තාත්තයි දෙදෙනා. අම්මට තාත්තටත් මේවට උත්තරයක් ඇත්තේ නැහැ. ඔවුන්ගේ ආදරේ කරුණාව සෙනෙහස විතරයි අපිට ඇතැම් වෙලාවට අපට ජීවිතේට ලැබෙන්නේ. එහෙත් පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම මිනිසෙකුට තමන් ජීවිතයේ බොහොම අසරණ භාවයකට පත් වෙනකොට දුක්ඛිත භාවයකට පත් වෙනකොට ඔබේ දුක හඬ කෙනෙක් මේ ලෝකයේ තුල ඉන්නවා. ඔබ ජීවිතයේ කවරම දාක්වත් තනි වෙලා නැහැ කියලා කියන හැඟීම ඇති කරගන්න. ලෝකයේ මොනතරම් දේවල් ඔබට නැති වුණත් තථාගත ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා. ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කළේ මේ ධර්මයේ කියලා කියන එක තමන්ගේ ගුරුවරයා විදිහට සලකන්න කියලා කිව්වා. ලෝකයේ ඔබ ළඟ ධර්මයේ තිබෙනවා නම් ඒ ධර්මය ඔබ ජීවිතයට පුහුණු කරනවා නම් ඒ ජීවිතයට පුහුණු කරන හැම මොහොතකම ඔබට ජීවිතයේ තනිවීමක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ සියලු දෙනාම ඔබ අත්හැරලා දාලා ගියත් මේ මුළු ලෝකෙම ඔබට එරෙහි වුණත්, ඔබේ දරුවෝ එරෙහි වුණත්, ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ එරෙහි වුණත්, ඔබේ අත උදව්වට ඉන්න කෙනා ඔබට එරෙහි වුණත්, නෑදෑයෝ එරෙහි වුණත් ඒ ධර්මය ඔබට එරෙහි වෙන්නේ නැහැ. ධර්මය තිබෙන තාක්කල් ඔබට ජීවිතේ තනි වෙන්නේ නැහැ. හුදකලා භාවයකට පත් වෙන්නේ නැහැ. අනාථ භාවයකට පත් වෙන්නේ නැහැ. ඒ ධර්මය අපි ඒ විදිහට ශක්තිමත් විදිහට අපි ගොඩනගා ගන්නේ පින්වත්නි මොන ක්‍රමය හරහාද? මේ ධර්මයේ තුල තියෙන විශිෂ්ට ස්වභාවය තමයි මේ ධර්මය ඔබ හොඳට පුළුවන් තරම් තාමත්ම හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ ජීවිතයේ තුල ඒ මනසට මේ ධර්මය තාමත්ම හොඳින් කාවද්දා ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ ධර්ම මාර්ගය හොයාගෙන යනකොට
බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මේ දසක නිපාතේ සඳහන් කරපු තිකිච්ඡක කියලා කියන සූත්‍ර දේශනාව බලන්න. බුදුහාමුදුරගේ දේශනාව මොනතරම්නම් ප්‍රායෝගික දේශනාවක් බවට පත් වෙනවාද? මේ අපි අහන හැම බණපදයක්ම අපි පුරුදු වෙන්න ඕන ජීවිතයේ තුළ බොහොම ප්‍රායෝගිකව අත්විඳින්න. මොකද හේතුව තථාගතයන් වහන්සේ චිර ජීවමාන කාලයේ වැඩ ඉන්න වෙලාවේදීත් භාග්‍යතුන් වහන්සේටත් මුණ ගැහුණේ විවිධ තරාතිරම්වල පුජ්‍යලයන්. විවිධ මනෝභාවයන්ගෙන් යුත් පුජ්‍යලයන් තමයි මුණ ගැහුණේ. ඇතැම් වෙලාවට භාග්‍යතුන් වහන්සේට අදට වඩා බොහොම දරුණු මිනිසු ජීවිතයට මුණ ගැහුණා. අදට වඩා මහා ප්‍රශ්නකාරී රාශියක් එදා ජීවිතය තුලත් බුද්ධ ශාසනය තුලත් සමාජය තුලත් තිබුණා. මේ ඔක්කොම කෙලිස් බද්ධ වෙච්ච මිනිසුනි පින්වත්නි, අපි ජීවත් වෙන්නේත් ඔබත් මමත් ජීවත් වෙන්නේත් මේ කෙලිස් බද්ධ වෙච්ච ලෝකයක් තුල. කෙලිස් එක තමයි අපි ගනුදෙනු කිරීමක් සිද්ධ කරන්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ කෙලිස් වල තියෙන ස්වභාවයේ தත්ත්වය. එමන තමයි මිනිසුන්ගේ මේ කෙලිස් කියලා කියන්නේම මිනිසුන්ගේ ජීවිතේ තියෙන ලොකු රෝගාබාධයක් එක පැත්තකින් බලන විට. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ හැම කෙනෙක්ම මන්දබුද්ධිකයෝ නෙමෙයි. උමුතුනුත් නෙමෙයි පින්නාති. නමුත් මුතුන් වගේ කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ මහණෙනියයි කියලා ආමන්ත්‍රණය කරමින් හරි ලස්සන දේශනාවක් සිද්ධ කරනවා. තිකිච්ඡා බික්කවේ විරේචනං දෙන්ති පිත්ත සමුට්ඨාන ආබාධනම් පටිඝහතාය. මහණෙනී මේ වෛද්‍යවරු විරේක බෙහෙත් දෙනවා. අපි දන්නවා විරේක බෙහෙත් දෙනවා කියලා කිව්වට පස්සේ ඉස්සර කාලයේදීත් ඒ වගේම ආයුර්වේදෙත් අපි සඳහන් කරන්නේ මේ රෝගාබාධය තියෙනවා කියලා කියන්නේම වාපිත් සෙම් කිපීම නිසා ඇතිවෙනව රෝගාබාධ. අපේ ශාරීරිය තුල තිබෙනව මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙච්ච මේ ශරීරය යම් යම් හේතුන් නිසා මේ වෙනස් වීම ඇති වෙනවා. සමහර වෙලාවට අපි ගන්න ආහාර වර්ග වෙන්න පුළුවන්, අපේ දේශගුණ තත්ත්වයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ චර්යා රටාවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ මානසික වශයෙන් ඇතිවෙනා වූ සමහර බලපෑම් නිසා ඔබේ ශරීරය යම් කිසි ආකාරයකට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ මහණෙනි මේ වෛද්‍යවරු යම් කිසි ආකාරයකට බෙහෙත් ලබා දීම සිදු කරනවා. ඒ බෙහෙත් ලබා දීම සිදු කරන්නේ යම් කිසි වෙලාවකදී පිටින් හට ගන්න ආබාධ තියෙනවා නම් අර මා සඳහන් කරපු වාපිත් සෙම් කියලා කියන මේ තුنين හට ගන්න ආබාධ සුවපත් කිරීම සඳහා තමයි බෙහෙත් ලබා දීම සිදු කරන්නේ. බලන්න තථාගතයන් වහන්සේගේ තියෙන විශිෂ්ට ස්වභාවය තමයි අත්තේතං වික්ඛවේ විරේචනං නේතං නත්තිති වදාමි. පන්නේ මම ඒක වැරද්දක් කියලා කියන්නේ නැහැ. ඒක නැතයි කියලා කියන්නේත් නැහැ. ඒක සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක භාවයට පත් වෙන්නත් පුළුවන්. මොකද හේතුව බෙහෙත් ලබා ගැනීම කියලා කියන එක අපිට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කරනාවක් නෙමෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ ජීවිතේට ජීවක වේද මහත්ය තමයි බෙහෙත් ලබා දීම සිද්ධ කළේ. විනය පිටකේ හොඳට කියවනකොට පරාජිකා පාළිවල බේසත්ජන් කන්දේ කියලා අපිට වෙනම කොටසකුත් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිළිබඳව දක්වනකොට උන්වහන්සේට ඇතිවිචි රෝගාබාධයන් වගේම ශාසනීය තුල වැඩ හිටපු මහා බලධාරී ස්වාමින් වහන්සේලාට ඇතිවිචි රෝගාබාධයන් අපි අර බොජ්ජංග පිරිත්වල අපි සඳහන් කරන ඒ බොහෝ තැන්වලදී මේ කායික වශයෙන් ඇතිවිචි රෝගාබාධයන්ට බෙහෙත් ලබා දීම සිදු කරනවා. ලෝකේ බුදුහාමුදුරුව සහ අනිත් වෛද්‍යවරු අතර තියෙන වෙනස තමයි අනිත් වෛද්‍යවරු සියලු දෙනාම බෙහෙත් ලබා දීම සිද්ධ කරන්නේ කායික වශයෙන් නැතිවෙන්නා වූ රෝගාබාධයන්ට. නමුත් බටහිර ලෝකයේ තුල අපිට පේනවා මනෝ වෛද්‍යවරු නිසිසක්ඥ වෛද්‍යවරු නොවුන් යම් ආකාරයකට බෙහෙත් ලබා දීම සිද්ධ කරනවා මානසික රෝගීන් සඳහා. අපි ඒකත් අපි අමතක කරන්නේ නැහැ. මොකද හේතුව අවුරුදු ගණනාවක් තිස්සේ වෛද්‍යවරු මහන්සි වෙලා ඉගෙනගෙන පරීක්ෂණ කරලා ඊළඟට බෙහෙත් ලබා දීලා මේ මොළේ තියෙන සමහර රසායනික සංයුතින් වෙනස් කරලා උන් යම් කිසි ප්‍රකෘති තත්යකට පත්කරන බෙහෙත් ලබා දීම සිද්ධ කරනවා. ඒතර අපිට පේනවා වෛද්‍යවරු කායික වශයෙන් ඔබට රෝගාබාධ සඳහා බෙහෙත් හිත් ආදිය ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම මානසික විශේෂඥ වෛද්‍යවරුත් ඔබට බෙහෙත් ලබා දීම සිද්ධ කරනවා. ඒ දෙකින්ම අපේ ජීවිත එක්තරා ආකාරයකට සුවපත් භාවයක් ඇති වෙනවා. වෛද්‍යවරු අපිට ලබා දෙන බෙහෙත් වලින් අපේ ශරීරය බොහෝ කාලයක් අපිට පවත්වා ගන්න පුළුවන්. අපි දන්නවා අන්තිම මොහොතේදී හෘද ආබාධයක් ඇතිවෙච්ච කෙනෙකුට, එහෙම නැත්නම් පිළිකා රෝග කාරක තත්ත්වයන් ඇතිවෙච්ච අයට වෛද්‍යවරු දෙවිවරු වගේ ඉදිරිපත් වෙලා උන් ඒ සෝපත් භාවයේ ලබා දීලා සමහර වෙලාවට අවුරුදු කෙටි කාල පරාසයකින් ජීවිතය අවසන් වෙන්න තිබිච්ච අය ඒ රෝගාබාධ තත්ත්වයන් වෛද්‍යවරු නිසා අවුරුදු 25ක් 30ක් 40ක් ඔවුන් ජීවත් වෙලා තමයි ඔවුන්ගේ ජීවිතයේ අවසන් ගමන යන්නේ. ඇතැම් අයට ඇතිවෙන මානසික ප්‍රශ්න ගැටලු
සමහර වෙලාවට නින්දියන් නැති ප්‍රශ්න, අමතක වීම ප්‍රශ්න, ඩිමෙන්ෂියා වගේ රෝගකාරක තත්ත්වයන්. මේ බොහෝ දේවල් වලට විශේෂඥ වෛද්‍යවරු බෙහෙත් ලබා දෙනවා ඒ මොළයේ තියෙන සමහර රසායනික සංයුතින් වෙනස් කරන්නට. ඒ නිසා අපිට පේනවා මේක කිසිසේත්ම වැරද්දක් විදිහට අපි දකින්නේ නැහැ. අපිට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපි වෛද්‍යවරු ළඟට තමයි යන්නේ. මේ ධර්මයේ දේශනා කරන මමත් අපි යන්නේම ලෙඩක් දුකක් හැදුනහම වෛද්‍යවරයෙක් ළඟටමයි. ඒ වෛද්‍යවරු සමහර වෙලාවට බටහිර වෛද්‍යවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය වෛද්‍යවරුත් අපි අමතක කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙහිම කාරණාවක්. මානෙනි, ඒ වෛද්‍යවරු ලබා දෙන බෙහෙත් මම කවදාවත් නරකයි කියලා කියන්නේ නැහැ. ඒකේ හොඳද නරකද කියලා කියන කාරණාව මම කියන්නේ නැහැ. හැබැයි මම වෛද්‍යවරයෙක් විදියට ඒ කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් විදියට මේ ලබා දෙන බෙහෙත කියලා කියන්නේ මෙය වනාහි ආර්ය විරේකයක් විතර ධර්මයේ තුල සඳහන් කරනවා. ඇත්ත වශයෙන්ම ආර්ය විරේකයක් විතර සඳහන් කරන්නේ මේ සසරම සුවපත් කරන්න පුළුවන් හොඳම බෙහෙත තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීම සිද්ධ කරන්නේ. අපි එතකොට හොඳට තේරුම් ගන්න ඕන තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු බෙහෙත, එහෙම නැත්නම් උන්වහන්සේ අපිට හඳුන්වා දුන්න බෙහෙත තමයි මේ සසර පුරාවටම අපිට නිවෙන්ට අවශ්‍ය කරන මාර්ගය කියලා දෙන එක. අපි ඉදිරි දේශනාවන්වලත් අපි මේ කාරණාවන් පිළිබඳව ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්ට ලෞතර බුදුහාමුදුරුව අපිට දුන්න බෙහෙත මොකක්ද? මේ ආර්ය විරේකය මොකක්ද? ආර්ය විරේකය කියලා කියන්නේ ආර්ය කියලා කියන්නේ උතුම් කියලා කියන එක. එතකොට අපිට පේන සමහර ප්‍රශ්න ගැටලු අපිට ඇති වුණාම ඒ ප්‍රශ්න ගැටලු ඇති වුණ අවස්ථාවලදී මනෝවෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් මනෝ උපදේශනයක් ගන්න තරම් අපිට අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. මේ ප්‍රශ්නේ තවත් කෙනෙකුට කිව්වට ඔබට නිසියාකාර විදිහේ උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ලෝතර බුදුහාමුදුරන්ගේ ධර්මයට ගලපලා හරියට මේක තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා නම් තථාගතයන් වහන්සේගේ ධර්මය තමයි ඔබට ඖෂධයක් බවට පත් වෙන්නේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ? මහණෙනි, මේ ලෝකයේ තුල ජීවත්වන සත්ත්වයා මේ ලෝකේ ජීවත්වන විටම අපි ඉපදීම සමගම අපේ ජීවිතයට උරුම වෙච්ච දෙයක් තිබෙනවා. ඒ උරුම වෙච්ච දේ තමයි අපි දුක්ඛ සත්‍යය තුල අපි කතා කරන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ. මේ විදියට අපිට පේනවා අපේ ජීවිතයේ තුල ඉපදීමේ ඉඳලාම ජම්පිච්චං නලබති තම්පි දුකං, අපිට අපි කැමති දේවල් අපේ ලෝකයේ තුල ඉටුවෙන්නේ නැති අවස්ථා අපිට ජීවිතය තුල තිබෙනවා. එතකොට ඉපදීමේ ඉඳලා අපි වයසට යන්නේකද, මරණයට පත් වෙන එකට, ලෙඩේ වෙන එකද, අප්‍රිය මිනිසුත් එක්ක එකතු වෙන එකද, ප්‍රිය මිනිස්සු ආත් වෙලා යන්නේකද, මේ පංචස්කන්ධෙම දුකක් බවට පත් වෙලා තිබෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ සත්ත්වයා මේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන මේ කාරණාවන් නිසාම ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා ධම්මාසත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසේ පරිමුච්ඡanti. මම බෙහෙතක් විදියට මේ ඔබට උරුම කරලා දෙන්නේ මේ ලෝකයේ තුල ජීවත්වන සත්‍යය. මේ ධර්මයේ දේශනා කරන මමත් ඔබත් සාමාන්‍ය පෘථජන මිනිසු විදියට අපි නිරන්තරයෙන්ම ශෝක කිරීම, ඒ වගේම වැළපෙන එක, දුක් දොමනස් හෙලීම, සුසුම් හෙලීම, මේවා තමයි අපේ ජීවිතය තුළ අපි උරුම කරගත්ත දේවල්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තරහව, ක්‍රෝධය, වෛරය වගේ සිතුවිලි අපේ මනස ඇතුළෙහි නිරන්තරයෙන්ම රැවපිල් රැව දෙනවා. දැන් එතකොට මේ මිනිස්සෙකුට, සත්ත්වයකට මේ ලෝකයේ තුළ එයා ඉපදිච්ච නිසාම එයාගේ ජීවිතේට ජරාවට පත්වෙන එකත්, වයසට පත්වෙන එකත්, අපේ කැමති දේවල් අපේ ජීවිතය තුළ ඉට නොවන අවස්ථා, අප්‍රිය මිනිසුත් එක්ක ජීවත් වෙන ලැබෙන එකත්, ප්‍රිය මිනිසු අපින් වෙන් වෙලා යන එකත්, මේ මුළු පංචස්කන්ධේම නාම රූප ධර්මයක් විදිහට තියෙන මේ හැම දෙයක් ඇතුළේම මේවා ඇතුළේ තමයි අපිට අර අඬන්ට වෙන, වැළපෙන්ට වෙන, ශෝකයට පත්වෙන්ට වෙන, කනගාටුවට පත්වෙන්ට වෙන, වේදනාවට පත්වෙන්ට වෙන, තරහව, වෛරය, ක්‍රෝධය සියල්ලම සිදුවන්නේ මේ කියලා කියන ධර්මතාවන් ඇතුළේමයි. දැන් ඒතර මේ ධර්මතාවන් මේවා ඇතුළේ හැම වෙලාවක් තුළදීම සිදුවෙනකොට අපිට ඒකින් නිදහස්ෙන්ට මගක් අපට අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඔබ සමහර ලාවට මිල මුදල් හම්බ කරගෙන, යාන වාහන අරගෙන, ඉගෙනගෙන, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ප්‍රධාන විධායක නිලධාරියෙක් විතර ජීවිතේ කටයුතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඔබේ මනසට දැනෙන, මනසට ඇතිවෙන මේ දුක් සහිතව ස්වභාවය, එහෙම නැත්නම් මේ ඉපදීම උරුම කොටගත් ඔබේ ජීවිතය තුළ මේ ඇතිවෙන
වෙනස්වීම තත්ත්වය ඒ විපල්ලාස ස්වභාවය තත්ත්වයට ඒ නිසාම තමයි අපි ජීවිතය තුළ අපි අඬන එක වැළපෙන එක ශෝකයට පත්වෙන එක කම්පාවකට පත්වෙන එක පිළිබඳව අපි කතා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාවේදීත් අපිට අවධාරණය කළේ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහණනි එකම මගයි තියෙන මේ සත්‍යයගේ විසුද්ධි භාවය පිරිසුදු භාවය පිණිස. ඒකම මග තමයි චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන විදිහට දේශනා කළේ. ඇයි මේ සතර සතිපට්ඨානයක් අපිට දේශනා කළේ? මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු බෙහෙත් අරගෙන කායික වශයෙන් යම් කිසි ආකාරයක සුවපත් භාවයකට පත් වුණත් මානසික වශයෙන් අපේ සුවපත් භාවය ඇති කරන්නට බොහෝ සෙයින් අපිට ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ඒතකොට අපිට මානසික වශයෙන් අපේ ජීවිතය තුළ ඇතිවන ස්වභාවයේ தත්ත්වය මිනිසු අඬන එක, වැළපෙන එක, ශෝකයට පත් වෙන එක, කම්පාවට පත් වෙන එක, තරහව, වෛරය, ක්‍රෝධයට පත් වෙන එක, සුසුම් මෙලන එක මේවා නිසා අපේ මනසට විශාල පීඩනයක් දැනෙනවා. ඒ නිසා මේ ධර්මයේ සාක්ෂාත් කරගන්නට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්නට අපට තියෙන එකම මඟ තමයි මේ සතර සතිපට්ඨානෙ පුහුණු කරන්න කියලා කියන කාරණාව. මම ඔබට සඳහන් කරන්නම් ජීවිතයේ තුල සමහර ප්‍රශ්න ගැටළු ආවට පස්සේ අපිට ඒවා විසඳ ගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මා මුලින්ම සඳහන් කළා ජීවිතයේ ඇති වෙන සමහර දුක්ඛ දෝමනස්යන් නිසා අපි පිළිතුරු හොයාගෙන ජීවිතේ අතොරක් නැතුව ජීවිතේ ගත කරනවා. ඔබ කාටත් අපි කාටත් ඉතාමත්ම හුරු පුරුදු කතාව තමයි කිසා ගෞතමී පිළිබඳව දක්වන කාරණාව. අදත් ඔබට මේ දේශනාව ඇතුළෙහි මා සඳහන් කරන්නේ කිසා ගෞතමී පිළිබඳව සංක්ෂිප්තව සඳහන් කරන්නේ ජීවිතේ බරපතලම ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දුන්න කෙනෙක් කිසා ගෞතමී. කිසා ගෞතමී වගේම පටාචාරාවත් ඒ වගේම ඒහා සමාන වූ සූත්‍ර දේශනාවන් වල බොහෝ තැන්වල පියජාතික වගේ සූත්‍ර දේශනාවන්, ශෝක සල්හරණ වගේ සූත්‍ර දේශනාවන් වල බිරිඳ නැති වුණාට පස්සෙත්, ඒ වගේම තමන්ගේ එකම පුතා නැති වුණාට පස්සෙත් කම්පාවට පත් වෙච්ච මිනිසු පිළිබඳව අපට නිරන්තරයෙන්ම මුණ ගැහෙනවා ධර්මයේ තුල. මේ හැම කෙනෙක්ම අපිට පේනවා වෛද්‍යවරු ළඟට බෙහෙත් ගිහිලා බෙහෙත් ලබා ගන්නවා වගේම තමන්ගේ ජීවිතයේ තුල තියෙන යථා ස්වභාවය, මේ ලෝකයේ තුල තියෙන අනිත්‍යතා සහිත ස්වභාවය, ජීවිතයේ ඇත්තම ස්වභාවය මුණ ගැහුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපීදී බව. අපි දන්නවා බොහොම දුප්පත් පවුලක ඉපදිච්ච කෙනෙක් තමයි කිසා ගෞතමී කියලා කියන්නේ. ඉතාමත්ම කුෂ, එහෙම නැත්නම් බොහොම සිහින් බැවින් එයාට අපි සදහන් කරනවා කිසා ගෞතමී කියලා. ඉතාමාවරියෙන් තමයි අය විවාහ තත්ත්වයකට පත් වුනේ. ඒ වගේම බොහොම දුප්පත් කෙනෙක්. ඇගේ විවාහ වුණාට පස්සේ ඇගේ ස්වාමි පුරුෂයාගේ පාර්ශවයෙන් ඇයට බොහෝ වෙලාවට නොයෙක් ආකාරයේහි දරුණු ගැරහීම් වලට ලක් වෙන්න සිදු වුණා. වාසනාවකට ඇය දරුවෙක් බිහි කරනවා. ඒ දරුවා බිහි කරපු නිසාම අපිට පේනවා කිසා ගෞතමීට ස්වාමි පුරුෂයාගේ පවුලේ ඉන්න අයත් ආදර ලිංගතුකම දක්වන්න යම් කිසි ආකාරයක පෙළඹීමක් ඇති වෙනවා. ජීවිතයේ බොහොම බලාපොරොත්තුවක් තියාගෙන තමයි දරුවෝ ලෝකෙට බිහි කරලා අම්මලා තාත්තලා හදන්නේ වඩන්නේ. කිසා ගෞතමී තමන්ගේ දරුවා ආදරෙන් සෙනෙහසෙන් ලිංගතුකමින් හදනකොට වඩනකොට ජීවිතේ බලාපොරොත්තු නොවුණු ආකාරයකට ඇගේ දරුවා අභාවයට පත් වෙනව නැත්නම් ඇය හැරදාලා යනවා. ගොඩක් ආදරේ සෙනෙහස ලිංගතුකම ගොඩක් වැඩි වුණාට පස්සේ අපිට පේනවා ඒ මනෝභාවය නිසාම අපේ මනස ඇතුලේහි අල්ලා ගැනීමක් සිදු වෙනවා. කිසා ගෞතමී තමන්ගේ දරුවා මරණයටපත් වුණායයි කියලා කියන එක පිළිගැනීමට තරම් ඇයගේ මනස සකස් වෙලා තිබුණේ නැහැ. දරුවා මැරිලා ඒත් අම්මා පිළිගන්නේ නැහැ තමන්ගේ දරුවා මරණයටපත් වෙලා කියලා. මරණේ කියන මේ ස්වභාවයේ தත්ත්වය අපේ මනසට අපි දැනගෙන හිටියේ නැහැ, අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ලෝකයේ තුල තියෙන ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන ධර්ම කාරණාවන් ඉතාමත්ම හොඳින් අපි ප්‍රඥාවෙන් දන්නවා නම් අපිට එවැනි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට පළවෙනි පාර අඬලා දෙවෙනි පාර අපේ හිත හදාගන්න පුළුවන්. කිසා ගෞතමී මොනතරම් මානසික වශයෙන් විකෘති තත්යකට පත් වුණාද කියලා කිව්වොත් ඇය තමන්ගේ දරුවාට ජීවේ ලබා දෙන්න ගමක් ගමක් ගානේ මිනිසු මුණ ගැහුණා. මිනිසු බොහෝ දිනක් ඇයව උපහාසෙත් ලක් කළා. මැරිච්ච කෙනෙකුට පණ දෙන්න පුළුවන්ද කියලා. පින්වත්නි අපිට පේනවා ඇය ක්‍රමානුකූලව ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා. ජීවිතයේ අමාරුම ප්‍රශ්නයක් ඇතිවිච්ච කෙනෙකුට අපි කිව්වොත් ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා කියලා. ඔවුන්ගේ හිත මොනතරම් සුවපත් වෙනවද? සමහර මිනිස්සු ජීවිතේ මහා කරදරයකට පත් වුණාට පස්සේ ඒ වෙලාවේදී

එයාගේ හිත සුවපත් වෙන නෙමෙයි කියන්නේ. පින්නත් අපි එක වචනකින් හරි පුරුදු වෙන්න ඕනේ තවත් කෙනෙකුගේ හදවතක් නිවන්නට. ඔබ පාවිච්චි කරන වචනය 10000 ගුණයක් වටිනවා. ඔබ පාවිච්චි කරන එක වචනයක් සමහර ලාවට කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්න පුළුවන්. මුළු ආත්මයක්ම වෙනස් කරන්න පුළුවන්. ඇතැම් වෙලාවට ලක්ෂයක් කෝටියක් සල්ලි දෙනවට වඩා ඒ වචනයෙන් පුළුවන් මුළු ආත්මයක්ම සුවපත් කරන්නට. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ සමීපීට කිසා ගෞතමී ගියපුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔව් ඔය දරුවට පණ දෙන්න පුළුවන් කමක් තිබෙනවා. අපි කවුරුත් දන්නවා ඔබ යන්ට නොමලගියකින් අබමිටක් හොයාගෙන එන්න. ඇය ගියක් ගියක් ගානේ ගියා සාකච්ඡා කළා. තමන්ගේ ප්‍රශ්නය බලනකොට හැම කෙනාටම පොදුයි කියලා හිතුණා. ජීවිතේ සමහර ප්‍රශ්න ගැටළු ඇති වුණාම ඔබ හිතනවා ඔබට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එකම දරුවෙක් හිටපු අම්මයි තාත්තයි දෙදෙනත් තමන්ගේ දරුවා නැති වුණාම දැනෙන කාරණාව තමයි මේ මුළු ලෝකෙම මම අසරණයි, අපි දෙන්න අසරණයි, මේ මුළු ලෝකෙම ඔබට විතරයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. පින්වත්නි, ප්‍රශ්න ගැටළු කියලා කියනේවා මේ දුක්ඛ සත්‍යයට යටත් වෙන ප්‍රශ්න ගැටළු ලෝකී ජීවත් වෙන හැම මනුෂ්‍යයාටම පොදුයි. අපි එකිනෙකා පිමව ග්‍රහණය කරගන්නා ස්වභාවය, දරා ගන්නා ස්වභාවය, අවබෝධ කරගන්නා ස්වභාවය මත තමයි මේ ප්‍රශ්නවල වෙනස්කම් අපිට දකින්න පුළුවන්. එනිසාය මිනිස්සු අතරට ගියා සාකච්ඡා කළා. තමන් තීරුම් ගත්ත ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුළින් තමන්ගේ ජීවිතයට තමන්ට පමණක් නෙමෙයි අන්න ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රශ්න තියෙන හැම කෙනෙක්ම ජීවිතය තුළ හිතන්න ඕනනේ මට පමණක් නෙමෙයි ලෝකේ ඉන්න හැම දෙනාටමත් මේ ප්‍රශ්න තියෙනවා කියලා. පින්වත් අනිත් පැත්තෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බොහොම දුරදක්නා ඥානකින් යුක්තව, බොහොම අවබෝධකින් යුක්තව සඳහන් කරපු කාරණාවක්. ඒ තමයි ඇය හුදකලා භාවයකට පත් වුණේ. මිනිස්සු තමන්ගේ ජීවිතේ බරපතල ප්‍රශ්න ගැටළු වතුනහම මිනිස්සු කවදාවත් අපි හුදකලා කරන්න හොඳ නෑ. හුදකලා භාවයකට පත් වෙනකොට එයයි ජීවිතේ විවිධ තීන්දුව తీරන ගන්න පුළුවන්. හුදකලාව යම් කිසි ආකාරයකට මිනිසුන්ගේ අහිතකර තත්ත්වයකට පත් වෙනවා. එනිසා හුදකලා භාවයකට පත් කරනවට වඩා ඔවුන් සමග කතා කිරීම, විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම, ධර්මයේ කියලා දීම, ඒ මනෝභාවය වෙනස් කරන්න පුළුවන් නම් ඒ ඉතාම වටිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උපක්‍රමේ නිසාම, එහෙම නැත්නම් පෙන්වා දුන්න මාර්ගයේ නිසාම කිසාගොතමී ජීවිතේ තේරුම් ගත්තා. තමන්ට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ, ලෝකයේ ඉන්න සියලු දෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන ස්වභාවයේ தත්යේ මේ අනිත්‍යතා සහිත ස්වභාවය ලෝකයේ හැම දෙනාටම පොදු ධර්මතාවක්. ඒ ධර්මතාව ඇතුළෙහි මට මගියයි කියලා ගත යුතු දෙයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ කියලා කියන ඒ ස්වභාවය ඇය ඊටාත්ම කෙටි කාල පරාසයක් තුළ තේරුම් ගත්තා. බලන්ට සමහර වෙලාවට වෛද්‍යවරයෙකුට දෙන්න බැරි උත්තරය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මීය තුලින්ම ඇය තේරුම් ගත්තා. එනිසා අපිට මේ කාල පරාසය තුළ මා ඔබට සඳහන් කරන්නේ ධර්මය පුළුවන් තරම් හොඳට අධ්‍යයනය කරන්නට, ධර්මය පුහුණු කරන්නට. ඒ ධර්මයේ පුහුණු කිරීම තුළ, අධ්‍යයනය කිරීම තුළ තමයි ඔබට මේ ධර්මයේ තියෙන විශිෂ්ටතම ස්වභාවය ඔබට අත්විඳින්න පුළුවන්. මේ ජීවිතයේ ඇතුළේම අපි මේ ධර්මයේ පුහුණු කරලා ඒ තියෙන වටිනා ආධ්‍යාත්මික ගුණය ඔබේ ජීවිතයට ළඟා කරගන්නට, විශේෂයෙන් මේ මැයි මාසය තුළ ඔබට මතක් කරමින් හැමදෙනාගේම ජීවිත සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා නොම්බර 616 ප්‍රයිම් රෙසිඩන්ස් ඇතුල් කෝට්ටේ පදිංචි මාලිනී සෙනවිරත්න ඈපා රණවීර පින්වත් මහත්මිය, එවැගේම පංචාවි දියණිය, තාරක පුතා, දිල්ෂිනී ලේලිය, අයන් මුණුබුරා, ලියානා මිනිබිරිය කියලා කියන පින්වත් පිරිසද දායකත්වයේ දරුවා. ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ මීට වසර 13කට පෙර පරලෝ සැපත් තිස්ස රණවීර ස්වාමි පුරුෂයාට, පියාණන්ට, ආතට පින් දෙන්නත්, දෙපාර්ශ්වයෙන් පරලෝ සැපත් දෙමව්පියන්ට, සහෝදරයන් දෙදෙනා සහ පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිටින පවුලේ සැමටත්, නෑදෑ හිතවතුන්ටත්, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාදයේ අද දවසේදී ප්‍රාර්ථනා කරනවා. එවැගේම විශේෂයෙන් නෙත්තිෆිම් අධිපති නිහාල් සෙනවිරත්න අයපා සහෝදරයතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් පතනවා. අද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටමත් උතුම් දළදාහම් රෝගී පිහිට ලැබේවා, ජයසිරි මහබ්‍රන් වහන්සේගේ පිහිට ලැබේවා, උතුම් මහා සෑය පිහිට ලැබේවා, තබන තබන පියවරක් පාසා, ගන්නාහෙල් නුස්මරැල්ලක් පාසා, ජීවන විනාඩියක් තප්පරයක් පාසා, රත්නත්‍රයේ සුවිසි මහා ගුණී ශක්තිය බලේ සිවි සම්මස් නහර යට ඇටමිදුළු දක්වා විනිවිදියමින් සරු ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බලෙන් සිල්ගුණ බලෙන් සැපසේ නින්දියවා සැපසේ.

දිවේවා. නපුරු සිහිනන පෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදයත් ආරක්ෂාවත් ලැබේවා. මින්සත් සතවර්ෂදී කාලයේ ජීවත් වීමට හැම දිනාටම තුනුරුවන් ආශිර්වාදයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරානුගත මිය ගිහිල්ලේ ඉන්න නම් සඳහන් කරපු සියලු දිනාටම පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගිහිල්ලේ සියලු දිනාටමත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සියලු මල්පියේ සාක්‍ය මහේ සාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණ අපි හැම දිනාටම ලැබේවා. දෙවියන් ද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා.

0: සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවර 2026 වර්ෂයේ නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය අපි පවත්වනු ලබන්නේ බලන්ගොඩ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමිය කේන්ද්ර කරගෙන. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේදී ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් තමයි වැඩසටහන ආරම්භ කරන්නේ. උදෑසන 8ට සජීවී ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. ඉන් අනතුරුව පෙරවරු 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සඳහාත් අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන අතර පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට ශ්වේත පූජා දහවල් ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන අතර පස්වරු 5:30ට ආශිර්වාද පූජාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ. රාත්‍රී 7:00 සිට ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 10:00 සිට පසුදා උදෑසන 6 දක්වා තුන්යම් රැයක් පුරාවට ඔබට දහම් දෙසන්නට මෙවර වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. එනිසා අපි ආරාධනා කරනවා පවුලේ සියලු දෙනාට නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුව වෙසක් සිරි අසිරිය දැකබලා ගන්නා අතරතුර ධර්මදේශනාවන් ආශිර්වාද පූජාවන් ඇතුළු නේකවිද පින්කම් සමගින් එක්කාසුවන්න වෙසක් පුරපසළොස්වක පොහෝ දා ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඔබට දැකබලාගෙන වන්දනාමාන කරමින් නමස්කාර කරන්නට පුළුවන් කමක් තිබෙනවා මේ මාසේ 30-31 කියන දෙදෙන තුල. එනිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා, මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා සමගින් පැවැත්වෙන මේ උතුම් වූ පින්කම් මාලාව ඔබේ නෙතින් දකින්නට නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුවන්න සියලු දෙනා එන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට. ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන ඔබේ ගමේ නගරයේ ආයතන තුල පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-52-71-271-42-71-272 තමයි අපේ දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: අද net fm ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්ති චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Spirit Mandebeeld. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලස.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.